0: FM。Siapa Pocket Money?
1: Morning, උදේ 5යි විනාඩි 40යි දැන් වෙලාව මාෂි. ඔයා උදේ සුපිපුණු මලක් බඳු දැකලා තියෙනවද?
2: ඔව්.
1: හරි මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා හරියට උදේ පිපිච්ච පුංචි මලක් වගේ චූටිම චූටි දුවෙක් හතවසර ඉස්කෝලේ ඉගෙන ගන්න නොලාරා නෙතුකි. කියලා තියෙන්නේ අම්බලන්තුර නේද? Good morning නොලාරා. හරි. ටිකක් හෙමින් කතා කරන්නේ. බය වෙන්න එපා ටිකක් සද්දෙන් කතා කරන්න මොකද උත්තර දෙක කියනකොට ඇහෙන්න ඕනේ නේද නුලාරා ඔයා ඉස්කෝලේ වැඩිපුරම කැමති පාඩම මොකද්ද කැමතිම විෂය
3: ගණිත
1: පුංචි ගණන්කාරයක් නේද රයිට් නුලාරා එතකොට කවුද ඉන්නේ ඔයාට තව අයලක් කළා රංගින මල්ලිලා හැම ඉන්නවද එයා ඉස්කෝලේ යන්නේ නැහැ නේ තාම තුන වසරේද හරි එහෙනම් ඉතින් ඔන්න ප්‍රශ්න හතරක් තියෙනවා දැන් නුලාර තමයි අද දවසේ මුලින්ම පොකට් මනි දිනන්න අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ මාෂි නුලාර ප්‍රශ්න හතරට හරියට උත්තර දුන්නොත් ඔයාට රුපියල් 5000ක් වෙනකන් පොකට් මනි දිනන්නත් පුළුවන්
2: තප්පර 5ක් ඇතුළත තමයි ඔයා හරි උත්තරේ තෝරන්න ඕන නුලාර එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට
1: මෙන්න පළවෙනි ප්‍රශ්නේ හතවසර ඉතිහාසයේ පාඩමෙන් තමයි අපි අහන්නේ මහනුවර රාජධානිය ශ්‍රී ලංකාවේ අවසාන සිංහල රාජධානියයි. ඒ අවසාන රජු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා. ඔහු 1798 ඉඳලා 1815 දක්වා කාලය තුල රජකම් කළා. අපි අහන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට රජවීමට උදව් කළ මහාධිකාරම කවුද? 1. ඇහැලේපොළ නිලමේ 2. පිළිමතලාවේ මහාධිකාරම

0: නොලාරා හරි උත්තරේ වෙන්න ඕනි දෙවැනි උත්තරේ පිළිමතලාවේ මහාධිකාරම්.
1: දැන් පුතා අපි තප්පර පහයින දෙන්නේ. තප්පර පහ ඇතුළත ඉක්මනට ඔයාට හිතන උත්තරේ කියන්න ඕනි ඊළඟ ප්‍රශ්නට. හරිද?
0: තව ප්‍රශ්න දෙකක් තියෙනවා නොලාරා, අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
1: මොන දෙවැනි ප්‍රශ්නේ? සිංහල භාෂාව පාඩමින් තමයි අපි අහන්නේ. සැලලිහිණි සංදේශය, කෝට්ටේ යුගයට අයිති ප්‍රසිද්ධ සිංහල සංදේශ කාව්‍යයක්. මෙහි දූතයා වන්නේ සැලලිහිණියෙක්. සැලලිහිණි සංදේශය පද්‍ය 108කින් සමන්විතයි. අපි අහන්නේ සැලලිහිණි සංදේශය රචනා කළේ කවුද? 1. වැත්තෑවේ හිමියන්. 2. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්. හරි, ඔන්න දෙවැනි ප්‍රශ්නට හරි උත්තරේ තෝරලා පුතා රුපියල් 250ක් දිනාගෙන තියෙනවා. අපි යමු ඊළඟ ප්‍රශ්න 250 500ක් කරගන්න. තුන්වෙනි ප්‍රශ්නේ භූගෝල විද්‍යාව පාඩමේ නොලාරා, ඔන්න ඔයාට හම්බ වෙන්නේ හවායි දූපත. ඇමරිකා එක්සත් ජනපදයට අයත් දූපත් සමූහයක්. විශාල දූපත් 8කින් සහ තවත් කුඩා දූපත් රාශියකින් හවායි දූපත සමන්විත වෙනවා. මෙන්න ප්‍රශ්නය. හවායි දූපත් පිහිටා ඇත්තේ කුමන සාගරයේද? 1. පැසිෆික් සාගරේ. 2. අට්ලාන්ටික් සාගරේ.
0: නොලාරා ප්‍රශ්න දෙකකට උත්තර දීලා රුපියල් 500ක් මේ වෙද්දි දිනාගෙන තියෙන්නේ. දැන් බෝනස් ප්‍රශ්නට යන්න පුළුවන්. අපි බෝනස් ප්‍රශ්න තෝරගන්නවද නොලාරා? හරි උත්තරේ දුන්නොත් 505 ගුණයක් වෙනවා. හැබැයි උත්තරේ වැරදුනොත් 500 250ක් වෙනකන් අඩු වෙනවා.
1: බෝනස් ප්‍රශ්න අපි අහන්නේ සාමාන්‍ය දැනීමෙන්. මෙන්න ප්‍රශ්නය. ශ්‍රීපාද කන්ද ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටා ඇති කේතුකාර කන්දක්. මෙහි උස මීටර 2243ක්. ශ්‍රීපාද වන්දනා සමය හැම අවුරුද්දකම දෙසැම්බර් ඉඳලා මැයි දක්වා කාලයේ පැවැත්වෙනවා. මෙන්න ප්‍රශ්නය. ශ්‍රීපාද කන්ද පිහිටා ඇති දිස්ත්‍රික්කය මොකක්ද? 1. රත්නපුර දිස්ත්‍රික්කය. 2. කෑගල්ල දිස්ත්‍රික්කය. නියමයි නුලාරා, ඔන්න ඔයා ප්‍රශ්න 4න් ප්‍රශ්න 3කට හරි උත්තර තෝරලා මේ වෙද්දි අතේ කීයක් පොකට් මනී තියෙනවද මාෂි?
0: රුපියල් 2500ක් පොකට් මනී තියෙනවා.
1: ඔයාට මොකද හිතෙන්නේ මේ වෙලාවේ? සතුටුයිද? පිටත් සතුටුයි වාදින ප්‍රේක ගැන. නුලාරා ඉස්කෝල ගිහිල්ලා ඔයාලා පුංචි යාළුවන්ටත් ඔන්න පොකට් මනී අභියෝග ගැන කියන්න ඕනේ. හරිද?
0: ජය වේවා.
2: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0.714151 දැන්ම වට්ස්ඇප් කරන්න.
3: සියපා පොකට් මනි අනුග්‍රහය.
4: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.

0: පිරෙන්න සියත.
1: Good morning. උදේ 5 විනාඩි 50යි.
2: බැඳීම් ඇති වෙන තරමට හිත රිදීම් වැඩි වෙනවා.
3: තමන්ට කැමති කවුරුත් නැත්නම් තමන් ප්‍රිය කරන කවුරුත් නැත්නම් පින්වත්නි එක දුකක්වත් නැහැ. ඒ නිසා අපි කෙනෙකුට ප්‍රිය වෙන්න තමයි තවත් කෙනෙකුට බැඳෙන්න තමයි පින්වත්නි දුක කියන එක අපිට වැඩි වෙන්නේ.
2: කිසිවක් සදාකාලික නොවන ලෝකෙක සැබෑ සැනසීම නිවන පමණයි.
3: මේ හැම එකක්ම කෙලවර වෙලා තියෙන්නේ පින්නන්නේ මොකකින්ද? මරණයෙන් තමයි කෙලවර වෙලා තියෙන්නේ. මට අච්චර මෙල මුදලක් තිබුණා, මට අච්චර ධනයක් තිබුණා. මෙහෙම කියලා කෙනෙකුට පින්නන්නේ සදාකාලිකව ජීවත් වෙච්ච කෙනෙක් නෑනේ. සෑම අවස්ථාවකටම එහෙනම් අපිට මූණ පාන්න සිද්ධ වෙනවා.
2: හෙට දින උතුම් බිනරපුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය තහන්න.
4: මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
5: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න.
6: ලෝකපුරා බිලියන ගණන ක්‍රයදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්.
7: හෙට උදේ 8ට
8: මෙලමයට බේකරි එකම රස්සාවකට එන්න හිතුනේ. ඩොක්ටර් කිව්වා මට බේකරි යාම කන එක නතර කරන්න කියලා.
9: ඉතින් ළමයෝ බේකරි එක වැඩ කරද්දි මෙලමයට බේකරි යාම තව තව කන්න හිතෙන්නේ.
8: අපෝ නෑ. මේ පේන්නේ මේවා හදන හැටි. දැක්කම බල්ලෙකුට උණක් කන්න එපා වෙනවා.
9: මොකක්?
10: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ.
6: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
11: මාව දැකලා හැංගුණානේ.
12: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
6: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
13: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන නම් මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ.
6: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
2: සීත ටීවී තුලින්
6: 98.2 98.4
14: පන්නේවාගේ කමුකොකේ
15: ප්‍රේක්
14: නෑවාගේ
15: පතිමුරේ
16: ස්පයිඩර් මචං
14: අද විතරයි සිකුරාදා
6: සියත දෙවයින පුරා

0: Kata Pocket Money.
1: උදේ 6ට තව විනාඩි 3යි තියෙන්නේ. ඔන්න මේ පැයේ අපිත් එක්ක සම්බන්ධ වෙන. එහෙම නැත්නම් පොකට් මනි දිනන්න එකතු වෙන දෙවැනියා. Good morning, Shahan. Shahan Pereira. මේ වෙලාවේ අපිත් එක්ක දුරකථනයේ සම්බන්ධ වෙනවා. අභියෝගේ බාර ගන්න පොකට් මනි.
2: Shahan, good morning.
3: Good morning.
2: ප්‍රශ්න හතරක් තියෙනවා. ලෑස්ති නේද උත්තර දෙන්න? තප්පර පහයි අපි ඔයාට දෙන්නේ. හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් දිනා ගන්න අවස්ථාව තියෙනවා. අපි යමු එහෙනම් ෂහන් පළවෙනි ප්‍රශ්නෙට.
1: 10 වසරේ පුරවැසි අධ්‍යාපන විෂයෙන් තමයි ඔන්න අපි පළවෙනි ප්‍රශ්නේ අහන්නේ. සමාජයක සාමය, යුක්තිය, විනය පවත්වාගෙන යන්න රටක නීතිය ක්‍රියාත්මක වෙනවා. නීතිය නැති රටක බිය, අස්ථාවරත්වය සහ අසාධාරණ පාලනය වැඩි වෙන්න පුළුවන්. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන නීති නිලධාරියා වන්නේ කවුද? 1. අධිකරණ අමාත්‍යවරයා. 2. නීතිපතිවරයා. අපිට උත්තරය අහුන්නේ ආයි කියන්නේ.
2: ෂෙහන්ගේ උත්තරේ හරි. රුපියල් 250ක් ෂෙහන් අතේ තියෙනවා. ෂෙහන්, අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
1: දෙවැනි ප්‍රශ්නේ ඉතිහාසයේ විශේෂයෙන් ක්‍රිස්තු වර්ෂ 1473 1815 අතර කාලය ආරම්භ වෙලා ප්‍රධාන රාජවංශ තුනක් යටතේ පාලනය වුණු යුගයක් තමයි මහනුවර යුගය. මේ යුගයේ පරිපාලන තන්ත්‍රයේ ඉහළම තනතුර දැරුවේ රජු. රජුගේ සහයට අධිකාරම් වරුන් දෙදෙනෙක් හිටියා. මෙන්න ප්‍රශ්නය. මහනුවර යුගයේ සිවන පාලකයා කවුද? 1. පළමුවන විමලධර්ම සූරිය රජු. 2. පළමුවන රාජසිංහ රජු.
2: හරි උත්තරේ වෙන්න ඕනි දෙවැනි උත්තරේ පළමුවන රාජසිංහ රජු. හරි, අතේ රුපියල් 250ක් තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: විද්‍යා විෂයෙන් තමයි ඔන්න අපි වාගෙන් තුන්වෙනි ප්‍රශ්නය අහන්නේ ෂහන්. ද්‍රව්‍ය ප්‍රමාණය යනු යම් නියැදියක අඩංගු මූලිකාංශු ගණන මැනීම සඳහා භාවිතා කරන භෞතික රාශියක්. රසායනික ප්‍රතික්‍රියාවකදී අංශු ගණන ගණනය කරන්න ද්‍රව්‍ය ප්‍රමාණය වැදගත් වෙනවා. මෙන්න ප්‍රශ්නය. ද්‍රව්‍ය ප්‍රමාණය මනින අන්තර්ජාතික ඒකකය මොකක්ද? 1. නිව්ටන්. 2. මවුලය.
2: ෂෙහන්ගේ අතේ රුපියල් 500ක් පොකට් මනී තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්නෙට යන්න පුළුවන් ෂෙහන්. අපි අමුද බෝනස් ප්‍රශ්නෙට.
1: ලෝකෙ මේ වෙනකොට රටවල් 195ක් විතර තියෙනවා. මේවායින් 193ක් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල්. රටවල් වල මුළු භූමි ප්‍රමාණය අනුව රටවල් විවිධාකාරයකට වර්ග කරලා තියෙනවා. අපි අහන්නේ භූමි ප්‍රමාණය අනුව ලෝකේ විශාලතම රට වන්නේ 1. ඉන්දියාව. 2. රුසියාව. 1ද 2ද?
3: 2.
2: හරි උත්තරේ දීලා අතේ තිබ රුපියල් 500 පස්ගුණයක් කරගෙන රුපියල් 2500ක් ෂහන් දිනා ගන්නවා.
1: ෂහන් ස්කෝලේ ගිහිල්ලා එනම් යාළුවන්ටත් පොකට් මනි අභියෝගය ගැන කියන්න ඕනේ. හරිද? ජය වේවා. ඔයා වගේ හොඳ කෙනෙක්ට ගනුදෙනු කරන්නත් හොඳම තැනක් එපෑ නේද? ඔන්න මේ දවස්වල ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක් කාලයකට ස්ථාවර තැන්පතුවක් පටන් ගත්තොත් 15%ක් පොලිය ගෙවනවා සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස්. ඉතින් අවුරුද්දේ ඉඳලා මාස 3 වෙනකම් ඔබට පුළුවන් ස්ථාවර තැන්පතු පටන් ගන්න. කවුරුත් දෙන්නේ නැති ඉතාම හොඳ පොලියක් දෙනවා. ඒ වගේම ඔබේ තැන්පතු වලට ආරක්ෂාව වගේම විශ්වසනීයත්වයක් ඉහළ ස්ථාවරත්වයක් තියෙන නිසා ඉහළම ප්‍රතිලාභ ලබා ගන්න 13.19ට කතා කරන්න. සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් ඔබේ මූල්‍යහීනය හැබෑ කරගන්න දවසක රජ වෙන්න උන ඔබට උදව් කරන්න බලාගෙන ඉන්නවා. වෙලා මතක් කරන්න උදේ 6:01.
4: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: අද සිට බැස සහිත කාලගුණයාට වීමක් ගිංගග ආශ්‍රිත ගංවතරවදානම තවතුරටත් 22 ගැන චන්ද විමසීම අද පස්වරුවේ දෙවන එක් දින තරගයේ ජය ශ්‍රී ලංකාවට
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්නේ

0: පිරෙන්න සියත
1: කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: තොරතුරු නෑ, දත්ත නෑ. උපාධිධාරීන්ගේ රැකියා විරහිත භාවය පිළිබඳව
3: සිතුවන්ත වෙනවා. අපිට ඒ තරම් හොඳින් බෝලේ පුස්සල දුන්න එක ගැන අපිට ඩෑෂයක් ගහන්න තියෙනවා.
2: අවුරුදු දෙකයි රටට සුබයි කියනවා.
4: මාරු මන්ත්‍රීතුමා
2: මේ සුබ
4: පොයින්ට් බෝඩ් එක ගන්නේ.
1: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
2: සත්‍ය 100ට
5: බැඳීම් ඇති වෙන තරමට හිතරිදීම් වැඩි වෙනවා.
6: තමන්ට කැමති කවුරුත් නැත්තම් තමන් ප්‍රිය කරන කවුරුත් නැත්තම් පින්වත්නි එක දුකක්වත් නැහැ. ඒ නිසා අපි කෙනෙකුට ප්‍රිය වෙන්න තමයි, තවත් කෙනෙකුට බැඳෙන්න තමයි පින්වත්නි දුක කියන එක අපිට වැඩි වෙන්නේ.
5: කිසිවක් සදාකාලික නොවන ලෝකෙක සැබෑ සැනසීම නිවන පමණයි.
6: මේ හැම එකක්ම කෙලවර වෙලා තියෙන පින්වන්නේ මොකකින්ද? මරණයෙන් තමයි කෙලවර වෙලා තියෙන්නේ. මට අච්චර මෙල මුදලක් තිබුණා, මට අච්චර ධනයක් තිබුණා, මෙහෙම කියලා කෙනෙකුට පින්වන්නේ සදාකාලිකව ජීවත් වෙච්ච කෙනෙක් නැහෙනි. සෑම අවස්ථාවකටම එහෙනම් අපිට මූණ පාණ්ඩ සිද්ධ වෙනවා.
5: හෙටට යෙදෙන උතුම් බිනරපුන් පොහොදා උදැස්සන 7ට පූජ්‍ය කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය තහන්න.
7: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
8: දැන් හිතන පරක්කුවට LB ෆයිනෑන්ස් එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට එන්න.
9: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
10: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
11: අවන්ස් ටිකෙන් ටික පේ.
7: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-402 Global University Partners, number 221, Dharmapala Mavata, Colombo 7.
12: Finishing vahalak lesa kalara flow vajabena.
13: Sit pedagani, kal pavati, avalakshana novi. Oyat vahaleta vashi venna. Finishing vahalak nam kalara samai.
14: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
15: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
16: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
17: සිංහගිරි තොගවසන් කිරීමේ මහා සේල් 60%ක් දක්වා ඇඳහිය නොහැකි වට්ටම්. Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
18: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාල ලේකින් ලෝ පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111732000 NIBM The City University, The Place to Be.
19: ආවා තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න, ඉල්සි සංස්ථා ස්ලැබ්.

0: සියයක් දිනා ගන්න. අද සිට අවම ඉන්සිසාස්තා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තංකය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
1: සිංහගිරි තොග අවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇඳහිය නොහැකි වට්ටම්. Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
2: මෙහි බට සුරගලන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
3: Theater Between Lady Miss World Sri Lanka 2026
2: Sri Lankaya Rurajaniya Nabises Ganmana Jatyantara Varalat Ekama Sannamaya
3: Theater Between Lady Miss World Sri Lanka 2026
4: උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
5: ටයිටල් ස්පොන්සර්
6: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වීන් ගාලා ගන්න. බිග් ට්වීන් ලේඩි රේසර් එකට අදම මාරුවෙන්. බිග් ට්වීන් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
7: එන්චාන්ටර් The fragrance of French romance.
8: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
9: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
10: ඉතින් කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනිය අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
9: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
11: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
9: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
11: දැන්ම පොඩ්ඩකේ 9යි වසරයි 0714151151ට WhatsApp කරන්න.
9: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
12: සියත පොකට් මනි අනුග්‍රහය.
13: දැන් හොඳ නම් ඉන්නේ හොඳ අය.
14: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
15: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර අපි මුල්‍ය සහගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජික
16: 98.94
17: උදේ 6:15 පහළවයි ඔන්න අද දවසේ පොකට් මනි දිනන්න බලාපොරොත්තු වෙන අපිත් එක්ක සම්බන්ධ වෙන තුන්වෙනි වාසනාවන්තයා. අපි යන්නේ ගාල්ල පැත්තට, ගාල්ල ඇලෝසියස් විද්‍යාලයේ. අපි පුතෙක් තමයි අද ඔන්න ලෑස්තිලා ඉන්නේ අපිත් එක්ක පොකට් මනි අභියෝගය දිනන්න. නම කියන්නකො බලන්න ඔයාගේ. තිසඟ. රයිට්.
18: තිසඟ.
17: මේ වෙලාවේ කවුද ඉන්නේ ඔයත් එක්ක පොකට් මනි අභියෝගය දිනන්න ළඟ සහායට?
18: අම්මයි
17: තාත්තයි අයියයි. රයිට්. ඕන්න එහෙනම් ඉතින් කට්ටියගෙම ආශිර්වාදයේත් එක්ක අපි බලමු කොහොමද පොකට් මනි දිනන්නේ කියලා නේ.
18: ප්‍රශ්න හතරක් තියෙනවා. තප්පර පහක් ඇතුළත තමයි තිසංග ඔයා උත්තර දෙන්න ඕන. එහෙනම් අපි අමුද පළවෙනි ප්‍රශ්නෙට.
17: ඉස්කෝලේ 9 වසරේ ඉතිහාසයේ පාඩමෙන් තමයි පළවෙනි ප්‍රශ්නය හැදෙන්නේ. අතීත ශ්‍රී ලංකාවේ ආර්ථිකය වගේම ජන ජීවිතයට බැඳිලා තිබ්බ විවිධ සාම්ප්‍රදායික කර්මාන්ත මත ස්වයංපෝෂිත ආර්ථිකයක් තිබ්බයි කාලේ. දේශීය සම්පත් පාවිච්චි කළා තමයි මිනිස්සු තමන්ගේ අවශ්‍යතා පිරිමහගත්තේ. වෙන ප්‍රශ්නය, අතීතයේදී ගවයන් රැකබලාගත් පුද්ගලයන් ජීවත් වූ ගම හැඳින්වුවේ කසීකාර ගම, දෙක ගෝපාල ගම.
18: ගෝපාල. තිසංග හරි උත්තරේ දීලා රුපියල් 250ක් පොකට් මනි දිනා ගන්නකොට අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
17: ඔන්න දෙවෙනි ප්‍රශ්නේ අපිට ලැබෙන්නේ විද්‍යාව පාඩමින්. දියගොඩ දෙකේම වාසය කරන්න පුළුවන් ජීවීන්ව අපි උභයජීවීන් කියලා හඳුන්වනවා. උභයජීවීන් උපත ලබන්නේ ජලයේ. මෙයලා පෘෂ්ඨවංශී සත්ව විශේෂයක්. මෙන්න ප්‍රශ්නය, මේ සතුන් අතරින් උභයජීවියෙක් වන්නේ කවුද? එක සලමන්දරා, දෙක දියකාවා.
16: කලමන්දර.
18: ඔයාගේ උත්තරේ හරි තිසංග රුපියල් 500ක් මේ වෙද්දි පොකට් මනී දිනලා තියෙන්නේ. අපි යමු එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට.
17: සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයෙන් තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ ඔයාට ලැබෙන්නේ. සිංහල සාහිත්‍යයේ විශේෂ කාව්‍ය ප්‍රභේදයක් සංදේශ කාව්‍ය, හංස සංදේශ, ගිරා සංදේශ, මයුර සංදේශ ප්‍රසිද්ධ සංදේශ කාව්‍යවලට උදාහරණ. අපි අහන්නේ ලංකාවේ පැරණිතම සංදේශ කාව්‍ය වන්නේ 1. මයුර සංදේශ, 2. සැලලිහිණි සංදේශය.
16: සැලලිහිණි සංදේශය
18: හරි උත්තරේ වෙන්න ඕනේ මයුර සංදේශය. එතකොට මයුර සංදේශයේ පද්‍ය සංඛ්‍යාව 163ක්. අතේ රුපියල් 500ක් පොකට් මනී තියෙනවා තිසංග. දැන් බෝනස් ප්‍රශ්නෙට යන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නේ තෝරගන්නවද? හරි උත්තරේ දුන්නත් 505 ගුණයක් වෙනවා. හැබැයි උත්තරේ වැරදුනොත් 500 250ක් වෙනකන් අඩු වෙනවා.
17: ඩයිනමෝවක් කියන්නේ යාන්ත්‍රික ශක්තිය විදුලිය බවට පත් කරන උපකරණයක්. ඩයිනමෝවේ සාමාන්‍යයෙන් චුම්බකයක් වගේම සන්නායක දඟරයකුත් තියෙනවා. මෙන්න ප්‍රශ්නය ඩයිනමෝව සොයාගත්තේ කවුරුන් විසින්ද? 1. මයිකල් ෆැරඩේ, 2. ඇල්බර්ට් අයින්ස්ටයින්.
18: අතේ රුපියල් 500ක් පොකට් මනී තිබති සංග. බෝනස් ප්‍රශ්නට උත්තරේ දීලා 505 ගුණයක් කරගෙන අද දවසේ රුපියල් 2500ක් දිනා ගන්නවා.
17: ඉතින් ඉස්කෝල් ගිහිල්ලා යාළුවන්ටත් පොකට් මනී අභියෝගය ගැන කියන්න ඕනේ, හරිද?
18: තිසංග වගේ ඔන්න අවස්ථාව තියෙනවා ඉස්කෝලේ යන වයසින නංගිලා මලිලාට. එවන්න අපිට මැසේජ් එකක් 0714 151 151 තමයි අපේ WhatsApp නම් එක.
19: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 දැන්ම WhatsApp කරන්න.
12: සියපා පොකට් මනි අනුග්‍රහය.
13: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
14: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.

0: Свята Pocket Money.
1: සතිය දවස් හතරක් නෙමෙයි පහක් අපි පොකට් මනි බෙදනවානේ සතුදා ඉඳන් සිකුරාදා වෙනකන්. අනිතින් අද සිකුරාදා අපිත් එක්ක සම්බන්ධ වෙන අවසාන ජයග්‍රාහක වාසනාවන්තයා. අපි එහෙම කියන්නේ දිනන්න බලාපොරොත්තු වෙන්නේ හැමෝම පොකට් මනි දිනන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ නේද? රයිට්. දුවෙක් ඉන්නවා මේ වෙලාවේ අපිත් එක්ක කතා කරන්න.
2: මනුති ඉන්නවා මේ වෙලාවේ අපිත් එක්ක කතා කරන්න පාදුක් ඉඳලා. ගුඩ් මෝර්නින් මනුති.
3: ගුඩ් මෝර්නින්.
1: මනුති කොහෙද ඉස්කෝලේ? හරි දැන් කියන ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා ඉන්න. හරි ඔන්න ප්‍රශ්න හතරක් තියෙනවා. හරියට අභියෝගෙ බාරගත්තොත් රුපියල් 5000ක් වෙනකම් පොකට් මනි දිනන්න පුළුවන්.
2: ලෑස්ති වෙ තරම් කරන්න මනුති. හරි අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
1: ඉතිහාසයේ විශේෂයෙන් තමයි ඔන්න පළවෙනි ප්‍රශ්නය ඔයාට හම්බ වෙන්නේ. යුදගනාව දාගැබ ලංකාවේ ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් පුදබිමක්. දුටුගැමුණු කුමරු සහ ඔහුගේ සහෝදරයා සද්ධාතිස්ස කුමාරයා අතර මේ ස්ථානයේ යුද්ධයක් ඇති වුණා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. මෙන්න මනුති ප්‍රශ්නය. යුදගනාව දාගැබ ඉදිකරන ලද රජු ලෙස සැලකෙන්නේ 1. මහා පරාක්‍රමබාහු රජු 2. දුටු ගැමුණු රජු.
3: මහා පරාක්‍රමබාහු රජු.
2: මනුතගේ උත්තරේ හරි. රුපියල් 250ක් දැන් අතේ තියෙනවා මනුති. 250 500ක් කරගන්න යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: සතුන් මගින් බීජ ව්‍යාප්තිය කියන්නේ සතුන්ගේ ලොම්වල ඇලිලා, එහෙම නැත්නම් ආහාරයටගෙන, එහෙම නැත්නම් ඇඟ ඇතුලේ හැංගිලා බීජ එක තැනකින්නම් තව තැනකට අරගෙන යන එකට. මේවා ශාකවල බීජ පැතිරෙන්න සෑහෙන්න උදව් කරනවා මේ ක්‍රමය. වෙන ප්‍රශ්නය. මේ අතරින් සතුන් මගින් ව්‍යාප්ත වන බීජයක් ලෙස සැලකෙන්නේ 1. හොර 2. එඬරු.
2: හරි උත්තරේ වෙන්න ඕනි එඬරු.
1: එතකොට හොර ඇවිල්ලා සුළඟ මගින් තමයි ව්‍යාප්ත වෙන්නේ.
2: අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: භූගෝල විද්‍යාව පාඩමින් තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ හම්බ වෙන්නේ. මහා බාධක කොරල් පරය කියන්නේ ලෝකයේ තියෙන විශාලතම කොරල් පර පද්ධතිය. කිලෝමීටර් 2300ක් දිගට මෙය පැතිරලා තියෙනවා. ඒ වගේම යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසත් නම් කරලා තියෙනවා. අපි අහන්නේ මහා බාධක කොරල් පරය පිහිටා ඇත්තේ කුමන රටේ වෙරළට ඔබෙන්ද? 1. ඕස්ට්‍රේලියාවේ වෙරළට ඔබෙන්. 2. ඉන්දියාවේ වෙරළට ඔබෙන්.
2: මේ වෙද්දි අතේ රුපියල් 500ක් පොකට් මනී තියෙනවා මනුති. දැන් බෝනස් ප්‍රශ්නෙට යන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නේ තෝරගන්නවද? උත්තරේ හරියට දුන්නොත් ඔය 500 වාට පස්කුණයක් කරගන්න පුළුවන්. හැබැයි උත්තරේ වැරදුනොත් 500 250ක් වෙනකන් අඩු වෙනවා.
1: සාමාන්‍ය දැනීමෙන් තමයි අපි කොහොමද බෝනස් ප්‍රශ්න අහන්නේ. ඔන්න ඔයාගේ බෝනස් ප්‍රශ්නේ. ලෝකේ විශාලතම උණුසුම් කාන්තාරය සහරා කාන්තාරයයි. වර්ග කිලෝමීටර් මිලියන 9.2කට අධික භූමි ප්‍රමාණයක් එමගින් ආවරණය කරනවා. මෙන්න ප්‍රශ්නය. සහරා කාන්තාරයේ පිහිටා ඇත්තේ කුමන මහත් ද්වීපයේද? 1. ආසියා මහත් ද්වීපේ. 2. අප්‍රිකා මහත් ද්වීපේ.
2: අතේ රුපියල් 500ක් පොකට් මනී තිබ්බා. බෝනස් ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරලා 500 පස්කුණයක් කරගෙන රුපියල් 2500ක් ඔන්න මනුති දිනා ගන්නවා.
1: එමනම් මනුති ඉස්කෝලේ ගිහිල්ලා යාළුවන්ටත් පොකට් මනී අභියෝගය ගැන කියන්න ඕනේ. ජය වේවා. ඔය වගේ හොඳ කෙනෙක්ට ගනුදෙනු කරන්න තැනක් නේද හොයන්නේ. ඔන්න තියෙනවා සර්වෝදි ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. ඇයි අපි එහෙම කියන්නේ? මේ දවස්වල ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක කාලයකට ස්ථාවර තැන්පතුව පටන් ගත්තොත් 15%ක පොලියක් ගෙවනවා මාෂි. ඒ වගේම 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකටත් යටත් කරලා. ඉතින් අවුරුදු 3 ඉඳලා මාස 3 වෙනකන් ඔයාට පුළුවන් ඔයාට ගැළපෙන කාලෙකට ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න. 13:19ට කතා කරලා විස්තර දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් ළඟම තියෙන සර්වෝදි ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ශාඛාවට ගිහිල්ලා විස්තර දැනගන්නත් පුළුවන්. න්ියුස් බ්‍රේක් එකකින් පස්සේ අපි බලමු අද කවුද මමීස් පොකට් මනි දිනන්නේ කියලා.
4: ද දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0714451 දැන්ම වට්ස්ඇප් කරන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
5: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාභි මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.
2: දැන් වෙලාව 10:09 AM.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: අද සිට වැසි සහිත කාලගුණයේ අටවීමක්. නිල් වලා ගින් සහ කළු ගංගා ආශ්‍රිත ගංවතුර අවධානම තවදුරටත්. 22 ගැන ඡන්ද විමසීම පස්වරුවේ. ඉරානය සහ ඇමරිකාව අතර රාජතාන්ත්‍රික විසඳුමකට චීනයේ සහය. දෙවන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: සෙනෙහසින් රාදවෙන් හදවත් සනසලා
3: මෙඩෝලි. සෑම මොහොතක්ම රසවත් කරයි.
4: කෑම යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල්කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
5: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ. වාහනේ පැත්ත රදිනවා වගේ.
6: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද?
5: ටයර්? මං හිතුවේ සස්පෙන්ෂන් නවුලක් කියලා.
6: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හැදරනේ.
4: බ්‍රේක් කරනකොට, වංගුවක් ගන්නකොට, ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැළපෙන ටයර් එක.
7: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS Silvetin විශ්වසනීය ධාවනයකට.
1: බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය මෙවන විට පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් පවතින බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම තත්ත්වය මත දිස්ත්‍රික්ක කිහිපයකට බලපා තිබූ වැසි සහිත කාලගුණ තත්ත්වය අද සිට අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, සබරකමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවල අද මිලිමීටර 75ක පමණ වැසි ඇති විය හැකි. මේ අතර නිල්වලා ගෙන් සහ කළු යන ගංගා ආශ්‍රිත ගංවතුර අවධානම තවදුරටත් ක්‍රියාත්මකයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර සඳහන් කළේ එම ගංගා ආශ්‍රිත ජල මට්ටම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවයි.
8: නිල්වලා ගඟ පානදුගම සහ අකුරැස්ස ප්‍රදේශයේ ඉන් පහළ කද්දුව මාලිඹට ඇතුළු පහළ ප්‍රදේශවලත් එම ස්ථාන ජලය යට වෙලා තියෙන්නේ. ඒදී ප්‍රධාන වශයෙන්ම සුළු ගංවතුර තත්ත්වයේ පවතිනවා. මේ වන විට පානදුගම ප්‍රදේශයේ සහ අද්දුව ප්‍රදේශයේ ජල මට්ටම තවදුරටත් සෙමින් වැඩිවීම පවතිනවා. පද්දගම ජල මට්ටම තවමත් සුළු ගංවතුර තත්ත්වයටත් ඉහළ මට්ටමක තියෙනවා. කෙසේ නමුත් එය ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන්නේ මේ දක්වා පවතින තත්ත්වයේ තවදුරටත් කුඩා වැඩිවීමක් සිදුවීවි. කළු ගඟේ මිල්ලකන්ද සහ නාගරු ප්‍රදේශවල ජල මට්ටම තවම සුළු ගංවතුර තත්ත්වයේ පවතිනවා. ඒ වගේම පොටපවුල ඇතුළු පහළ ප්‍රදේශ තවදුරටත් සුළු වැඩිවීමක් තගෙනට තියෙනවා.
1: දිස්ත්‍රික් තුනක ප්‍රාදේශීය ලේකම් කොටස් කිහිපයක් සඳහා නායම රතු නිවේදන නිකුත් කළා. දිට්වස් සුළුකුණාටුවෙන් නායම් සිදු වූ ස්ථානවල ඇතිවිය හැකි අවදානම් තත්ත්ව පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර සඳහන් කළේ.
9: දිත්ත විවසනතම් ගැතු නායම් සහ කණ්ඩි කඩාමැටීම් ගල් පෙරලීම් ස්ථානවල තවදුරටත් රැඳී පවතින ගල් සහ පස් තට්ටු ගැලවී යාමේ හැකියාවක් තියෙනවා. අධික වර්ෂාපතන සමග නිසා ඒ සම්බන්ධව ඒ ප්‍රදේශ ජීවත් වෙන ජනතාව අවධානය සිට අවශ්‍ය ආරක්ෂිත ස්ථාන කරා යන්න සිතා සිටිනවා.
1: නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාපවල පාසල් අද වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අදත් බස්නාහිර, සබරකමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වලට මිලිමීටර 100ක වැසි ඇතිවිය හැකි. වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු වළක්වා ගන්නා ලෙස කලබුරු විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී සිටිනවා. බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල ඉලෙක්ට්‍රොනික වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව අද සිට තාවකාලිකව අත්හිටුවීමට නියමිතයි. ලබන 28 සඳුදා දක්වා සේවාව අත්හිටුවන බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කළේ. නැවත සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත පැත්තේ ලබන 29 අඟහරුවාදා සිටයි. ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතිය යවත්කාලීන කිරීම හේතුවෙන් සේවා තාවකාලිකව අත්හිටුවීම සිදු කරන බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය කියා සිටියේ. මේ අතර ආසන පටි නොමැතිව අධිවේගේ රථවාහන ධාවනය කළ රියදුරන් සහ මගෙන් 727 දෙනෙකු සඳහා දඩ පනවනු ලැබුවා. ඒ පසුගිය 20 සිට 23 දක්වායි. දඩ පනවා ඇති 641 දෙනෙකු රියදුරන් වන අතර 86 දෙනෙකු මගෙන්. රියදුරු අකුසලතා ලකුණු ක්‍රමවේදය ලබන වසරේ මාර්තු සිට ආරම්භ කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කළා. එහි සභාපති මංජුල කුලරත්න මේ බව සඳහන් කළේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වමෙන්.
10: Inside Story.
11: අධිවේගී මාර්ගයේ ධාවනය වන වාහනවල ආසන පටි පැළඳීම අනිවාර්ය කරලා තිබෙනවා. එහි ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමක් සිදු කළාද?
12: ආසන පටියක් පළඳ සිටියාම ඒ අනතුරේ වෙන බලපෑම 50-60% අතර ප්‍රමාණයකින් අඩු කර ගන්න පුළුවන් කියන එක. අන්න ඒක අපිට දැන් S50 පිට ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා මේක ඉතාම වැදගත්. අපි තවදුරටත් ජනතාවගෙන් ඉල්ලන්නේ අධිවේගී මාර්ගයේ වේගෙන් ගමන් කරනවා නම් අධිවේගී විතරක් නෙවෙයි අනිත් මාර්ග උලන් ආසන පටිය පැළඳීම කරන්න. ඒක ඇත්තටම අපේ ආරක්ෂාවට ඉතාම වැදගත්.
11: පොදු ප්‍රවාහනයේ යෙදෙන බස් රථවල තත්ත්ව පරීක්ෂාව අනිවාර්ය කිරීමේ නීතිය ක්‍රියාත්මක කරන කාල වකවානුව තීරණය කරලා තිබෙනවද?
12: ඒ සියලුම බස් රථ තත්ත්ව පරීක්ෂාවක් කරගන්න ඕන කියන එක. අද්දම තරමේ මාස 3කට සැරයක්වත් එහෙම නැත්නම් කිලෝමීටර් 5000කට සැරයක් මේ තත්ත්ව පරීක්ෂාව අනිවාර්යෙන් කරන්න ඕන කියන එක දැන් මේ මොහොත වෙනකොට කැපට් පත්‍රයක් මගෙන් ඉදිරිපත් කරලා තියෙනවා. මේකට අවශ්‍ය සුදුසුකම් සහිත පුද්ගලයා දැන් මේ අවස්ථාවේදී රෙජිස්ටර් කරමින් පවතිනවා. ඒක අවශ්‍ය වුණු ගමන් අපි මේක නීතියක් හැටියට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන් පස්සේ අතරම පොදු ප්‍රවාහනේ යෙදෙනවා නම් ඒ කියන්නේ බස් රථ සහ ඊට අමතරව විනෝදචාරික යන බස් රථයක් වුණත් පාසල් ළමයින් යන බස් රථයක් වුණත් පරීක්ෂාව කරගන්න ඕන.
11: මගී ප්‍රවාහන බස් රථවල ඇතැම් රියදුරන්ගේ විනය පිළිබඳව බරපතල ගැටලු පසුගිය කාලයේදී මතුවුණා. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී යම් පියවරක් ගන්නවද?
12: තීරණය කළා කියනවා මේ පොදු ප්‍රවාහන රියදුරු බලපත්‍රය ලබා දීමේ ක්‍රමවේදය විධිමත් කරන්න. අතරම බස් රථයක් ගමන් කරනවා නම් normal driving license එකට අමතරව බර වාහන license එකට අමතරව පොදු ප්‍රවාහන license එකක් ගමන් කරනවා. ඒ license එකේ තියුණු පාඨමාලාව අපි දවස් දෙකේ ඉඳලා දවස් 10 දක්වා දැන් විධිමත් පාඨමාලාවකට යටත් කරලා තියෙනවා. මොකද මේ රියදුරන්ගේ විනය කියන එක ඉතාම වැදගත්.
11: රියදුරු බලපත්‍ර සඳහා අකුසලතා ලකුණු ලබා දීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ඉදිරියේදී සිදු වෙනවද?
12: මේ මොහොතට නියම ව්‍යාපෘතියක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා මේ කටයුතු ආරම්භ කරන්න. අපි වැරදි කරන රියදුරන්ට අඩුවන අකුණු පිළිබඳව දැන් කිරීම වැඩසටහන ළඟදීම තව මාසයක් වගේ ඇතුළත ආරම්භ වෙයි. රියදුරු අකුසලතා ලකුණු ක්‍රමය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලබන අවුරුද්දේ මාර්තු මාසයේ අවසානයේදී වගේ තමයි.
10: Inside Story.
1: ජාත්‍යන්තර මූල අරමුදලේ ණය පහසුකම් වැඩසටහනේ 7 වන සමාලෝචනයට අදාළ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව සඳහා ඉදිරියේදී සාකච්ඡා සිදු කරන බව අමාත්‍ය අනිල් ජාන්තර් ප්‍රනාන්දු පවසනවා. ඔහු සඳහන් කළේ ඉදිරි සති 3 තුළ ඊට අදාළ පියවර ගන්නා බවයි. ණය පහසුකම් වැඩසටහනේ 7 වන සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල අරමුදලේ නියෝජිත පිරිස පසුගිය 10 වනදා සිට පසුගිය 23 වනදා දක්වා මෙරට සංචාරයක නිරත වුණා. මැද පෙරදිගාරපුදය ගෝලීය වෙළඳ ප්‍රතිපත්ති සහ එල්නිනෝ බලපෑමෙන් ශ්‍රී ලංකාව අඛණ්ඩව අවාසි සහගත අවදානම්වලට මුහුණ දෙන බවයි ජාත්‍යන්තර මූල අරමුදල සඳහන් කළේ. එහි මෙහෙයුම් ප්‍රධානි එවන් පැපචෝචියෝ පෙන්වා දුන්නේ බදු පදනම පුළුල් කිරීම, බදු නිදහස් කිරීම සහ දිරිගැන්වීම් සම්බන්ධයෙන් දැඩි උත්සාහයන් අවශ්‍ය බවයි. 7 වන සමාලෝචනයට අදාළ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව ලබා ගැනීමට අදාළව මූලික තාක්ෂණික සාකච්ඡා අවසන් වූ බවයි අමාත්‍ය අනිල් ජාන්ත ප්‍රනාන්දු පැවසුවේ.
13: මේ 7 වෙනි සමාලෝචනය අසාර්ථකයි, එකඟතාවයකට ඇවිල්ලා නැහැ, දැන් ණය මුදල හම්බෙන්නේ නැහැ කියලා බයක් හදනවා. ඇත්තටම කාර්ය මණ්ඩල එකඟතාවයකට එන්න තියෙන වැඩ කටයුත්තේ සමාලෝචනය ඉවර වෙන කලින් එන්න බෑනේ. ඒතරේ ප්‍රකාශයේ අර්ධ සත්‍යයක් තියෙනවා. මේ මොහොත ගත්තාම ඇවිල්ලා නැහැ තමයි. ඉතින් ඇවිල්ලා එකඟතාවයට එන්නේ එකඟතාවයේ සඳහා වූ වැඩ කටයුතු ටික අවසන් වෙන්නට උනේ. එකඟතාවයේ සඳහා වූ මූලික තාක්ෂණික සාකච්ඡා තමයි අවසන් උනේ. එතකොට එකඟතාවයේ සඳහා වූ තව අපිට සාකච්ඡා කළ ගත යුතු කරුණු තියෙනවා. ඒ කරුණුත් එක්ක සාකච්ඡා කරලා මේ තියෙන කාල පරිච්ඡේදය සති 2-3 ඇතුළත තමයි එකඟතාවයට
1: එන්නේ. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිතයි. අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සහ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඊයේ ආරම්භ වුණා. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හදිසියේ ඉදිරිපත් කළ සංශෝධනයක් නොවන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පාර්ලිමේන්තුවේ විවාදයට එක්වමින්.
14: හැබැයි අපි මේක අහසින් කඩාගෙන කරා නෙමෙයි. මේක මේ වෘත්තිය තුළ වසර ගණනාවක් සාකච්ඡා වෙච්ච දෙයක්. මොකද 1978 ශ්‍රේෂ්ඨාධිකරණ ඉන්ස්ට්‍රක්ටර් 65 කියලා පටන් ගත්ත එක අද අවුරුදු 30ක් ගිහිල්ලත් ඊටත් වැඩි විසඳිලා නැහැ. ඒක වැඩි වෙලා නැහැ. ජීවිත අපේක්ෂා වැඩි වෙලා තියෙනවා. වෙන්නේ මොකද්ද? ඒකෙන් වෙන දේ තමයි යම් නඩුකාරයෙක් අධ්‍යක්ෂින් බහුලව පරිණත වෙලා එක්ස්පීරියන්ස් එනකොටම ඔහු විශ්‍රාම වෙනවා. හැබැයි රජයට ඒ දැනුමෙන් ප්‍රයෝජනයක් ගන්න විදියක් නැහැ මේ නීතියත් එක්ක.
1: තම ආණ්ඩු සමයේදී වංචා දූෂණවලට එරෙහිව නිසි පියවරකත් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පේ පෙරේරා කියා සිටියේ.
14: පහුගිය කාලේ වරදකරු වෙච්ච හැම නඩුවම අධිකරණ ඇමතුමා යහපාලන කාලේ පරීක්ෂණ කළා නඩු පවරපුවා. අපි එදා ඒව හරියට කළා. අපි ඒව කරගෙන ආවා. හැබැයි ජනතාව අපි එළියෙන් තියලා අපරාධකරුවන්ට බලය දුන්නා. ඒකේ ප්‍රතිඵලයක් ඇර තවුන්නාසේ බලයට ආවා. ඒ නිසා කවුරුත් කලේ නැහැ කියන්න එපා.
1: විපක්ෂය අර්ථ විරහිත ප්‍රකාශ සිදු කරන බවයි අමාත්‍ය සුනිල් හඳුනනති සඳහන් කළේ.
15: මං අගමැතිතුමෙක්ව තිල්ලිමක් කරා මේ මගේ කතාව අයින් කළා දාන්න පුළුවන්ද? මොකද එහෙම කියන්න තරම් තර්කයක් නැහැ. ඔබතුමාලා මොනවද කිව්වේ? ඔබතුමාලගේ පැත්තෙන් මතු කරන්න දෙයයි. මොකක් හරි මේකේ හරයක් බලයක් මායික මන්ත්‍රීතුමෙක් කතා කරනකොට අහගෙන හිටියා මේ අරමුණ සැකලු. මේ අරමුණ සැකද නැද්ද කියලා තීරණය වෙන්නේ මේක පාර්ලිමේන්තුවේ සම්මත වුණාට පස්සේ මේක ක්‍රියාවට නැගෙනකොට. මේ රටේ පොදුමහ ජනතාවට වෙන ප්‍රතිලාභ අනු. අන්න එතෙන්ද අපි කතා කරමු.
1: ආණ්ඩුවට පවතින ජනවරම හෙට වෙනත් පාර්ශ්වයක් සතුවිය හැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන පැවසුවේ.
16: හොරුන්ට වැරදි කරලා තියන අයට දඬුවම් දෙන්න මේ පිළිබඳව කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගරු සභාපතිතුමනි, දේශපාලන වශයෙන් Tamanට ලැබුණු බලය ආරක්ෂා කරගන්න මේ ආයතන භාවිතා කරනවා නම් ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී. ඒ වගේම 100%ක ඡන්ද ප්‍රතිශතයක් තිබුණු කණ්ඩායමක් 40%ක් දක්වා ගියා. 50%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් තිබුණු අය 2.5%කට බැස්සා. ඒක නිසා ඔබට අද ජනවරම තිබුණට හෙට වෙන කෙනෙකුට ජනවරම තියෙන්න පුළුවන්.
1: ජනවරමට අනුව 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනවරමට අනුව හඳුන්වා දුන් බවයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සඳහන් කළේ.
17: ඒවට දැන් සුම්මා. එහෙනම් අපිට කියන්න තියෙන්නේ දැන් ඒ කාලේ ඉවරයි කියලා. එහෙනම් ඉතින් අපි 22 ගණාවේ ඇත්තම ගත්තොත් මේ රටේ ජනමතයට එකඟ වෙලා ඔබතුමාලට මෙච්චරයි කියන්න තියෙන්නේ. ලෝ වැඩ සංගරාවේ මෙහෙම තියෙනවා මූලාසනයේ හොන මන්ත්‍රීතුමනි, කරන කලට පව් මිහිරිය මිසේ, විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ කියලා.
1: රුපියල් මිලියන 300කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් පාත්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවලක් ඇතුළු තුන්දෙනෙකු පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේදී අතරංගුවට ගෙන තිබෙනවා. ඒ වස්රහිර පළාත් උතුර අපරාධ කොට්ටාසයේ නිලධාරීන් සිදු කළ වැටලීමකදී බුද්ධිය තොරතුරකට අනුව සිදු කළ මෙම වැටලීමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 11ක් සහ අයිස් පාත්‍රව්‍ය කිලෝග්‍රෑම් 6ක් සොයා කැරුණා. ඇමරිකාවේ නිල සංචාරක නිරත චීන ජනාධිපති ෂී ජින්පිංග් වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් ධවල මන්දිරයේදී පැවැත්වුණා. එහිදී ට්‍රම්ප් පැවසුවේ තමන් සහ ෂී ජින්පිංග් අතර ඉතා හොඳ සම්බන්ධතාවක් පවතින බවයි. වෙළඳ කටයුතු සම්බන්ධයෙන්ද සැලකිය යුතු ප්‍රගතියක් ඇති වී තිබෙන බවයි ට්‍රම්ප් සඳහන් කළේ. කෘතිම බුද්ධිය ඇතුළු තාක්ෂණික කරුණුද දෙරටෙහි නායකින්ගේ සාකච්ඡාවට ඇතුළත්. ෂී ජින්පිංග් පැවසුවේ ඇමරිකාව සහ චීනය අතර තරගය ගැටුමක් බවට පත් නොවිය යුතු බවයි. එමෙන්ම දෙරට අතර ගැටුමක් පවත්වාගෙන යාමට වඩා සහයෝගයෙන් කටයුතු කිරීමෙන් දෙපාර්ශ්වයටම වැඩි ප්‍රතිලාභ ලබාගත හැකි බවද ඔහු පැවසුවා. අර්බුද වළක්වා ගැනීම සඳහා ඇමරිකානු සහ චීන හමුදා අතර සන්නිවේදනය තවදුරටත් ශක්තිමත් කළ යුතු බවයි ෂී ජින්පිංග් අවධාරණය කළේ. චීනයේ ආර්ථික දියුණුව සහ ට්‍රම්ප්ගේ මෙක් ඇමරිකා ග්‍රේට් අගේන් වැඩපිළිවෙල එකිනෙකට පරස්පර නොවන බවත් දෙරටටම එකවර ඉදිරියට යා හැකි බවත් ඔහු සඳහන් කළා. මෙම සංචාරයේ ප්‍රධාන ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාව සහ චීනය අතර පවතින වෙළඳ සටන් විරාමය ලබන ජනවාරි 10 දක්වා දීර්ඝ කිරීමට එකඟ වී තිබෙනවා. ෂී ජින්පිංග් පවසා ඇත්තේ AI තාක්ෂණය සංවර්ධනය කිරීමේදී එය මිනිස් පාලනය යටතේ පවත්වා ගැනීම වැදගත් බවයි. තායිවානය සම්බන්ධයෙන්ද දෙරටේ නායකින් අතර සාකච්ඡා වී තිබුණා. චීනය තායිවානය සම්බන්ධයෙන් තම ස්ථාවරය වෙනස් කර නොමැති බවයි චීන ජනාධිපතිවරයා පැවසුවේ. තායිවාන නිදහසට සහය නොදක්වන ලෙසත් තායිවාන ගැටලුව ප්‍රවේශමෙන් හසුරුවන ලෙසත් ඔහු ඇමරිකාවෙන් ඉල්ලා තිබෙනවා. මැද පෙරදිග තත්වය, ඉරානය, රුසියා යුක්රේන යුද්ධය සහ කොරියානු අර්ධද්වීපයේ තත්වය පිළිබඳවද දෙරටේ නායකයින් අදහස් හුවමාරු කරගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉරානය සහ ඇමරිකාව අතර ගැටුම අවසන් කිරීම සඳහා රාජතාන්ත්‍රික විසඳුමකට පැමිණීමට චීනය සහය දක්වන බවද ෂී ජින්පිංග් පැවසුවා. සකච්ඡාවලින් පසු දෙරටේ රාජනායකින් සහ විශේෂ ආරාධිතාමුතන් සහභාගී වූ රාත්‍රි භෝජන සංග්‍රහයක්ද පැවැත්වුණා.
18: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: එංගලන්තය සමග පැවති දෙවන එක්දින තරගෙන් සංචාරක ශ්‍රී ලංකාව ලකුණු 16ක ජයක් වාර්තා කළා. තරගය පැවතුනේ එංගලන්තයේ ලීඩ්ස් හේදී. කාසිය වාසය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 6ක් තැබී ලබාගත් ලකුණු සංඛ්‍යාව 321ක්. නායක කුසල් මෙන්ඩිස් 107 එක්දින ශතකය වාර්තා කළා. ඔහු ලබාගත් ලකුණු 121ට 6 පහර 3ක් සහ 4 පහර 14ක් ඇතුළත්. කමිදු මෙන්ඩිස් අර්ධ ශතකයක් වාර්තා කළා. ලකුණු 322ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තයට නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 9ක් තැබී ලබාගත හැකි වූ ලකුණු 305ක් පමණයි. ටොම් බැන්ටන් ලකුණු 73ක් සහ ජොෂ් බට්ලර් ලකුණු 69ක් වාර්තා කළා. පන්දු යැවීමේදී දුනිත් විල්ලාලගේ තවාගත් කඩුලු ගණන 3ක්. තරගේ විරාස සම්මානය කුසල් මෙන්ඩිස් විසින් දිනා ගනු ලැබුවා. මෙම තරගේ ජයග්‍රහණයත් සමග තරග තුනකින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය තරග එකට එකක් ලෙස දෙපිළම සමතත්වයේ පසුබනවා. යලි සිරස්තල අද සිට වැසි සහිත කාලගුණයේ අටවීමක්. නිල්බලාගින් සහ කළුගංගා ආශ්‍රිත ගංවතුර අවදානම තවදුරටත්. 22 ගණන ඡන්ද විමසීම පස්වරුවේ. ඉරානය සහ ඇමරිකාව අතර රාජතාන්ත්‍රික විසඳුමකට චීනයේ සහය. දෙවන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරළ. සියත බිලක ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් රැඳි සිටින්න පෑන් පෑපුවත් සමක.
0: පුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: Talk of the town.
1: පහුගිය ටිකේම එක දිගට අලුත් වැඩ කරපු ජිප්සිස් බෑන්ඩ් එක තවත් වෙනස් විදිහේ වැඩක් ෆෑන්ස්ට දීලා තිබුණා.
2: එකක් බලලා පරණ සින්දු හොයලා ගෙන එන්නේ ඔබ පිනවන්නට කියලා.
3: ඒගෙන අපිට පියල් පෙරේරා මෙහෙම කිව්වා.
4: ජිප්සිස්ලාගේ සින්දු ගොඩාක් දෙනෙක් අහලා නැති සින්දු තියෙන පරණ ඒවා 72 73 ඒ කාලේ මම සින්දු කරා ඒවා ආවේ. ඉතින් ඒ සින්දු ඔක්කොම අපි කහ කරලා මේක හැදුවා මෙඩල් එකක් හදලා දැනටම ඉතාම සාර්ථක විදිහට ඒක යනවා.
1: මේ වෙඩ්ලියකේ බෑන්ඩ් එකේ ගොඩක් දෙනෙක් සිං කරනවා නේද?
4: ශනාවීන් ජංගල් මායි තමයි සිං කරන්නේ, මායි ශනාවලි තමයි මේ නදී සිං කරන්නේ. අනිත් ඒවා පොඩි පොඩි ගෑනෙක් කියලා තියෙනවා මේකේ.
3: තාමත් ගොඩක් අය ඒ කාලේ බයිලා ස්ටයිල් එකට කැමති නේද?
4: ඒ පරණ ස්ටයිල් එකම තමයි තිබ්බේ. අපි ගොඩක් වැඩි මොඩර්න් කරන්න ගියේ නෑ මේක. ඉතින් මේකෙන් තේරෙනවා මිනිස්සු තාමත් අර පරණ ස්ටයිල් බයිලා වලට තාම කැමති කියලා.
1: අවුරුදු බෑන්ඩ් එකට සෑහෙන බිසිනේ.
4: කරපු සින්දු තියන දව තුනක් හතරක්ම තියෙන වරු සින්දු. මේ අවුරුදු ඉරෙන් ඉස්සෙල්ලා අඩුම ගානේ තුනක්වත් මේක ඉස්සරහම තමයි මගේ බලාපොරොත්තු. සමහර වීඩියෝ shoot කරලා තියවයි කරලා අපි තියාගෙන.

0: Town.
1: අපි මෙච්චර කාලයක් දැනගෙන හිටපු animated movies වලට වඩා මේ පාරේ DreamWorks ලා අපිව අරගෙන යන්නේ ටිකක් බය හිතෙන ලෝකයකට.
2: Forgotten Island. ඒ තමයි අද release වුණු එයාලගේ අලුත්ම animated movie එක.
1: මේකේ ස්පෙෂල්ම දේ තමයි ස්ටෝරි එක හදලා තියෙන්නේ පිලිපීන්ස් වල පැරණි ජනකතා වගේම මිත්‍යා කතා එකතු කරගෙන.
2: ජනකතා වල තියෙන දවල්ට සාමාන්‍ය මිනිස්සෙක් වගේ පෙනී ඉඳලා රැට වෙනස්ම භයානක සතෙක් විදියට චේන්ජ් වෙන මනනන්ගල් කියන අద్భుත සතාවත් අපිට මේ මූවී එකෙන් බලන්න පුළුවන්.
1: ඉතින් ලෑස්ති වෙන්න. DreamWorks ලත් එක්ක මේ පාර ටිකක් විතර බය වෙන්න.
0: Talk of the Town.

0: Kilo vardır textiles.
1: Finishing bahalak lese color up flow veje bena. Sit bedagani kal pavati avalakshana novi. Oyat bahalete washi wenna. Finishing bahalak nam color up tamai.
2: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
3: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
2: අවන්ස් ටිකෙන් ටික පේ.

0: ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
1: ඇයි මට අයිති හැම දේම මගින් ඈත් වෙන්නේ?
2: ඇතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
0: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වලදී.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
6: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
7: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
8: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
7: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේකබඩුවල ලස්සන.
9: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
7: යාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
10: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
11: 98.2 98.4
12: මාෂි ගුඩ් මෝනි. පොඩ්ඩොත් හරි උනන්දුයි පොකට් මනි දිනන්න, අම්මලත් හරි උනන්දුයි පොකට් මනි දිනන්න. ඉතින් අපිට ඇවිල්ලා තියෙන මෙසේජස් වලින් අපි අම්ම කෙනෙක්ව තෝරගත්තා. ඔන්න අද දවසේ මමීස් පොකට් මනි අභියෝගය බාර දෙන්න.
13: ඒ අභියෝගය බාර ගන්න ලෑස්ති වෙලා ඉන්නේ ගාල්ලා අක්මීමනි, නිල්මිණි ප්‍රියදර්ශනී. ගුඩ් මෝනි නිල්මිණි.
14: ගුඩ් මෝනි මාෂි.
13: නිල්මිණි ජොබ් එකක් කරන්න ගෙදරට වෙලා දරුවෝ බලාගෙන ඉන්නේ. නිල්මිණි ප්‍රශ්න හතරක් තියෙනවා. හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් ඔයාගේ කරගන්න අවස්ථාව තියෙනවා. ලෑස්ති නේද අභියෝගේ බාර ගන්න?
14: ඔව් ලෑස්ති.
12: ඔන්න අද මමීස් පොකට් මනි අභියෝගේ බාර ගන්නේ ගාල්ලේ අක්මීමනින් නිල්මිණි ප්‍රියදර්ශනී.
15: මමීස් පොකට් මනි.
13: නිල්මිණි, මේ තමයි රුපියල් 250ක් ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
12: ආසියාවේ නිල් තල්මසුන් බලන්න පුළුවන් හොඳම තැන තියෙන්නේ අපේ රටේ දකුණු මුහුදු තීරේ. නිල්මිණි, ඔය දකුණේ නිසා ඔන්න අපි පළවෙනි ප්‍රශ්නේ දකුණෙන් පටන් ගත්තා. මුහුද ඇතුලේ තියෙන වෙනම ලෝකයක් නිල්මිණි. ඒ ලෝකේ ලස්සන කරන දැවැන්තය තමයි නිල් තල්මසා. දකුණු මුහුදු කලාපේ මහද්වීපික තලාව හුඟක් පටුයි. අන්න ඒ නිසා නිල් තල්මසුන් වෙරළට කිලෝමීටර් කීපයක් ඈතින් අපිට බලන්න පුළුවන්. මෙන්න ප්‍රශ්නය. දකුණු මුහුදු තීරේ තල්මසුන් බලන්න ලෝකෙ ප්‍රසිද්ධ මේ මුහුදු ප්‍රදේශය මොකක්ද? 1. කොග්ගල, 2. මිරිස්ස.
14: 2. මිරිස්ස.
13: නිල්මිණි, ඔයාගේ උත්තරේ හරි. රුපියල් 250ක් පොකට් මනි ඔයා දිනා ගන්නවා. අපි අමු නිල්මිණි 250 500ක් කරගන්න දෙවනි ප්‍රශ්නෙට.
12: ලෝකෙ පුරා ඉන්න සංචාරකයෝ අදටත් බලන්න යනවා මේ නගරය. හැබැයි මීට අවුරුදු 2000කට කලින් එක රැයකින් ඒ නගරයම අළු යට සැඟවුණා. මේ අවාසනාවන්ත සිද්ධිය වුණේ ක්‍රිස්තු වර්ෂ 79 දී ඉතාලියේ පොම්පේ නගරයට. ගිනි කන්දේ අළු වලින් නගරයම මීටර් 4-6 විතර ඝනකමට වැහුණා. අපි අහන්නේ පොම්පේ නගරය අළු යට සැඟවන්න හේතු වුණු ගිනි කන්ද මොකක්ද? 1. එට්නා ගිනි කන්ද, 2. වෙසුවියස් ගිනි කන්ද.
14: අංක 1. එට්නා ගිනි කන්ද.
13: නිල්මිනි හරි උත්තරේ වෙන්නෝනි දෙවනි උත්තරේ වෙසුවියස් ගිනි කන්ද. හරි නිල්මිනි අතේ රුපියල් 250ක් තියෙනවා අපි අමු තුන්වෙනි ප්‍රශ්නෙට.
12: හැම ගෙදරකම කුස්සියේ තියෙන කෑම රස කරන්න විතරක් නෙවෙයි අත්බෙහෙතක් විදිහටත් පාවිච්චි කරන දෙයක් තමයි ඉගුරු. ඉගුරු වල තියෙනවා ජින්ජර් රෝල් කියලා සංයෝගයක්. ඒ නිසා ඒක ප්‍රතිඔක්සිකාරකයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අනේ හින්දා ආහාර ජීර්ණේ පහසු කරන්නත් ඉගුරු වලට පුළුවන්. අපි තේ වලට වගේම කුස්සිය හදන හුඟක් කෑම වලටත් ඉගුරු පාවිච්චි කරනවා. මෙන්න ප්‍රශ්නය. ඉඟුරු අයත් වෙන්නේ ආහාර සඳහා ගන්නා එක කුළුබඩුවක් ලෙස, දෙක රසකාරකයක් ලෙස.
14: අංක එක කුළුබඩුවක් ලෙස.
13: නිල්මිණිගේ උත්තරේ හරි. රුපියල් 500ක් මේ වෙද්දි නිල්මිණි දිනාගෙන තියෙන පොකට් මනි. නිල්මිණි දැන් ඔන්න අවස්ථාව තියෙනවා මේ 500 පස්කුණයක් කරගන්න බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නට යනවද?
14: ඔව්, බෝනස් ප්‍රශ්නේ බාර ගන්න.
12: නිල්මිණි අහලා ඇතිනේ ඉන්දිරා ගාන්ධි ගැන, ඉන්දියාවේ පළමු සහ එකම අග්‍රාමාත්‍යවරිය. අද බෝනස් ප්‍රශ්නේ අපි අහන්නේ ඉන්දිරා ගාන්ධි ගැන. ඉන්දිරා අවුරුදු 15ක් ඉන්දියාවට නායකත්වය දුන්නා. රජීව් සහ සංජය ඇගේ පුතුන් දෙදෙනා. පස්සේ කාලෙක රජීව් ගාන්ධි ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධූරයටත් පත් වුණා. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් ඉන්දිරා ගාන්ධිගේ පියා වන්නේ කවුද? 1. ජවහර්ලාල් නේරු, 2. මහත්මා ගාන්ධි.
14: අංක 2 මහත්මා ගාන්ධි.
13: නිල්මිණි හරි උත්තරේ වෙන්න ඕනි. පළවෙනි උත්තරේ ජවහර්ලාල් නේරු.
12: ඉන්දිරා ගාන්ධි කසාද බැන්දේ ෆිරෝස් ගාන්ධි නිසා තමයි ඇය ඉන්දිරා ගාන්ධි විදිහට නම් වුනේ.
13: අතේ රුපියල් 500ක් පොකට් මනී තිබ්බා අපේ බෝනස් ප්‍රශ්නට උත්තරේ තෝරගන්න බැරි වුණ නිසා නිල්මිණි රුපියල් 250ක් තමයි අද දවසේ දිනාගන්නේ. හැබැයි අපි ආයෙමත් දවසක උත්සාහ කරමු නිල්මිණි. ජය වේවා.
14: ජය වේවා.
5: පොකට් මනී.
12: විශ්වාසයට කෙනෙක්ගෙන් දෙයක් ඉල්ල ගත්තොත් මාෂි අනිවාර්යෙන්ම ඒක අපහු රිටර්න් කරන්න ඕනේ.
13: ඕකටනේ නිෂාන් ගනුදෙනු කරනවා කියන්නේ.
12: හොඳ අය එක්ක ගනුදෙනු කරාම හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඔන්න ඔබටත් දැන් එහෙම ගනුදෙනු කරන්න හොඳ තැනක් තියෙනවා.
13: ඒක හරි නිෂාන්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හැර තවත් තැනක් තියෙනවද ගනුදෙනු කරන්න?
12: දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක කාලයකට ස්ථාවර තැන්පතුවක් පටන් ගත්තොත් 15%ක වාර්ෂික පොලියක් දෙනවා. 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත් වෙලා අවුරුදු 3 ඉඳලා මාස 3 දක්වා ඔබට පහසු විදිහට ස්ථාවර තැන්පතු පටන් ගන්න පුළුවන්. ඉතින් උපරිම විශ්වාසය ආරක්ෂාව තියෙන තැනක්නේ සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. අදම කතා කරන්න 13:19ට.
13: ලැබෙන සතියේ සඳදා උදේ 5යි කාලට අපි ආයෙමත් මුණ ගැහෙමු. එවන්න අපිට මැසේජ් එකක් 0714 151 151ට. මම ආශි.
12: මන් නිශාන්.

0: හතයි දැන් වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

මම මේක හොඳට හොඳට හොඳටම නිරීක්ෂණය කරලා තමයි ඔබත් එක්ක මේ ෂෙයා කරගන්නේ. හරිද? දැන් හිතන්නකෝ අපි මොකක් හරි මෝඩ වැඩක් කරනවා කියලා. ඒ මෝඩ වැඩේ සාර්ථකව නිමාවටපත් කරගන්න අපිට ස්වභාව ධර්මයෙන් පවා මාර සපෝට් එකක් හම්බ වෙනවා. හිතන්නකෝ අපි හොඳ වැඩක් කරනවා කියලා. හොඳ වැඩක් කරන්න පටන් ගත්තු වෙලේ ඉඳන් ප්‍රශ්න අපිට ස්වභාව ධර්මයෙන් ඒකට කිසි සපෝට් එකක් නැහැ. ඒ කියන්නේ අපි මෝඩ වැඩ කරනකොටද ස්වභාව ධර්මයේ කැමති.

දෙමව්පියන් අපෙන් නිතරම අහන ප්‍රශ්නයක් තමයි ඔවුන්ගේ කුඩා දරුවා නාවන්න දවසේ හොඳ වෙලාව මොකද්ද කියන කාරණාව. ඒ සඳහා දවසේ විශේෂිත වූ වෙලාවක් නැහැ. ඒ වගේම ඔබට දරුවා ඕනම වෙලාවකදී නාවන්න පුළුවන්. නමුත් සීතල කාලගුණයක් ඇති අවස්ථාවකදී සීතල වතුර නැවීමත්, ඒ වගේම උණුසුම් කාලගුණයක් තියෙන අවස්ථාවකදී උණු වතුර භාවිත කිරීමත් සුදුසු නැහැ. දරුවාට අසනීප තත්ත්වයක් නැතිනම් ඔබට දවසේ ඕනම වෙලාවක දරුවා නාවන්න පුළුවන්. ඒ සඳහා ඔබට ඇල් මැරුණු ජලය හෝ

0: හිත පිරෙන්න සියත
1: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 01147750 අමතන
2: සිනාමින කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
3: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත් පැය කිදිනා ගන්න DLB වාසි කොයි කාටත් වාසි
4: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදවු ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
5: ඔබත් ඒ ලෙවල් අවසන් කළසිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK ඕස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න අදම අමතන්න 011732000 NIBM ද සිටි යුනිවර්සිටි ද ප්ලේස් ටු බී
6: රූපවාහිනි ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා සීතා හදවත් දිනු හිතවත්කම
7: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 01117888666
8: Hari Giye Hari Matanata Giye Inda LOLC Eken Loan Ek Gatte
9: Maat Hari Yanna Kiyala Hari Tanata Me Yanna One
10: LOLC Finance හරියන්න හරිම තැන
11: වැඩි විස්තර සඳහා 01115 715 555 අමතන්න
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
13: සිත් බැඳගනි කල්පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙ

0: ෆ්‍රාන්ස් ටිකෙන් ටික පෙයි.
1: හරිම තැනට ගියින්ද. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
4: අප සුසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011-544-5000.
5: Stars Milan Pastas. Stars Milan Pastas. ඕෂදායි දියුරම් පිටවල ගුණේ පෙරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එකරගෙන ඔබේ දරුවා සතුටින් කරන්න. Milan Pasta.
6: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
7: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
8: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
9: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams. ගෙයක් ඉඩම ගන්න 15% Prime අපෙන්. දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13/22. Prime Group. මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි. කොන්දේසි සහිතයි.
10: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
11: ෆ්‍රීලන්ස් ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ Combank Big Plus account එකෙන් PayPal withdrawals, credit card facility, loans, multi-currency access සහ තවත් බොහෝ දේ.
12: අදම combank.lk වෙත පිවිසෙන්න.
13: කවුරුත් දන්න, කවුරුත් ගන්න විශ්වාසනීය. ලංකාවේ අංකයි කේත්‍රි රෝද රටය. Bajaj. දැන් ඔබේ අවශ්‍යතාවයට ගල්පන. 200cc සහ 230cc මාදිරි වලින්. දිවයින පුරා විදුරු ජනවින් අමතර කොටස සහ සේවා ජාලය සමගින්. David Pierce Motor Company Private Limited වෙත.
14: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.

0: 98.2 98.4 සියත දිවයිනපුරා
1: අසාධාරණේ මෙයාට පෙන්නන්න බෑ අසාධාරණේ මෙයාට පෙන්නන්න බෑ
2: කාටද මෙයාට කියන්නේ
3: මෙයාට ඔයාට නෙමෙයි මෙයාට
1: අසාධාරණේ මෙයාට පෙන්නන්න
3: කොට අසාධාරණ පෙන්වන්න පුළුවන්
2: මටත් පෙන්වන්න බෑ අසාධාරණ
3: අසාධාරණයක් වෙන හැම වෙලාවකම මං අහක බලා
2: ගන්නවා අනේ මම නම් ඇටැක් කරනවා මම කියලා කතා කරනවා මම ෆයිට්
3: කරනවා මට සමහරවිට බස් වල මම යනකොට මම ඉතින් ඔය යනකොට මට පේනවා අනේ මම ඉඳගෙන ඉන්නවා මේ
2: යා
3: වයසකයි බඩදරු අම්මලා හිටගෙන ඉන්නවා
2: ඕකේ
3: කිසි කෙනෙක් සීට් එක දෙන්නේ නැහැ අසාධාරණ මට පෙන්වන්න බැරි නිසා මං අහක බලා
1: අසාධාරණේ මෙයාට පෙන්වන්න බෑ
2: ඔයා නැගීසි
3: හොරකමත් ඔයා හිතන්නේ අසාධාරණයක්ද
2: අනිවාර්යෙන්
3: හොරකමත් අසාධාරණයක් නේ
2: යස්
3: මහන්සෙන් හරි හම්බ කරපු මිනිස්සෙක්ගේ දෙයක් හොරකම් කරන එක
2: අසාධාරණයක්
3: මං හිතන්නේ පවට කලින් ඒක පේනවා මට අසාධාරණයක් වෙනවා මනුස්සයෙක්. අර මනුස්සයාට පව් හරි සිද්ධ වෙනවා.
2: හරි ඕකේ.
3: මේ මනුස්සයාට අසාධාරණයක් සිද්ධ වෙනවා. දවසක් එක රෙස්ටෝරන්ට් අයිතිකාරයෙක් දකිනවා තමන්ගේ ප්‍රධාන සූපවේදියා රෙස්ටෝරන්ට් එක වහලා යන්න ලෑස්ති වෙන වෙලාවේ
2: හරි.
3: කොලේ කොතල මස් පෙති දෙක තුනක්. චීස් කෑල්ල දෙකක්.
2: හරි.
3: හිමීට බෑග් එකට දා ගන්නවා. එයාගේ ප්‍රධාන සූපවේදියා.
2: ඕකේ.
3: මිනිහට හිතෙනවා දිනෝ 10ක් අර බින්න ඔක්කොම මිනිස්සු ඉස්සරහා
2: හරි.
3: බෑග් එක ඇදලා අරගෙන බෑග් එක අස් කරන්න කියලා ඕඩර් එක දීලා මේ සූපවේදියාව ලැජ්ජාවට පත් කරා.
2: හරි.
3: ତොර ආයි හිතගෙන නෑ එහෙම නෙමෙයි. ගියපු ගමන් කන පැලෙන්න දෙකක් දෙන්න ඕනේ ප්‍රධාන සූපවේදියා කියලා බලන්න නැතුව.
2: හරි.
3: කොහොමද අයිඩියාස්? ඉස්සෙල්ලාම නදාස් මොකද්ද?
2: ලැජ්ජාවට පත් කරන්න ඕනි කියලා.
3: සූපවේදියා. ඔයාගේ බෑග් එක දෙන්න. හලන්න ඔය බෑග් එකේ තියෙනවා මෙතන මේසෙට. මේ ඔක්කොම ඉස්සර හලන්න. ඔය එකක් යාට තිච්ච. දෙවෙනි එක තමයි ගිය ගමන් කිසි ප්‍රශ්නයක් ඇහුවේ නැහැ. ඒ විශ්වාසම් නැහි කරුංගා. කන පැලෙන්න දෙන්න හිතෙනවා.
2: හරි.
3: අඩියක් ඉස්සරහට තියලා තව එකක් හිතෙනවා. භාගවිට මේ මිනිස්සයාට මොනවා හරි ගෙදර ප්‍රශ්න තියෙනවද දන්නේ.
2: ඕකේ.
3: තුන්වෙනි එක.
2: ඔව් ඔව්.
3: නොදැක්ක වගේ හිටියා. යන් දැරිය සූපවේදියට.
2: හරි.
3: සාමකාමීව ඒ රාත්‍රිය ගෙවුණා.
2: හා.
3: මේ පහුවෙන්ද උදේම සූපවේදියට පණිවිඩයක් එනවා. හදිසියෙම ලොක්කා ඉන්න කිව්වා කියලා එයාගේ කාමරේ. හොර හිත තියෙනකොට ජීප් සද්දෙට ඇහැරෙනවා මගේ මැනිකේ.
2: බයයි.
3: තේරෙනවද?
2: යස් යස්.
3: හොර හිත ආපුවම නිකම් මේ වනජීවියගේ ජීප් සද්දෙට ඇහැරෙනවා. ඇත්ත ඇත්ත. සර් වනජීවිකනේ ජීප් තුන දැකලා තිබුණා. කර කර කර කර කර කර කාලේ යන ජීප් තුන. දැන් තියව තියෙන ඊට වඩා හොඳව තියෙනවද කියලා දන්නේ නැහැ නේද?
2: ඊට වඩා අවුලේවත් දන්නේ නැහැ
3: තියෙනවා.
2: හරි.
3: දැන් සූපවේදියාට පොඩි සැකේකුත් වගේ ආවා මේ
2: බොස් කතා කරපු එක.
3: ඔව්.
2: හා.
3: මොකද ඊයේ රාත්‍රියේ සිදුවීම බොසා දැක්කා කියලා සූපවේදියා දන්නේ නැහැ ඇත්තටම. බොසා දැක්කේ හදිසියෙ. මෙයා නිකන් ඊට මුවා වෙලා තමයි මේ සීන් එක බලාගෙන හිටියේ.
2: හැබැයි සැකයි.
3: හැබැයි දැන් සැකේ තියෙනවනේ. හොරකමක් කරපුවාම.
2: ඔව් ඒකනේ.
3: හැම වෙලාවෙම මේ පොඩි සැකයක් තියෙනවා. ඔයාර මතකද ඔයාර එකපාරක් මෙහෙ අර පේපර් ක්ලිප්ස් වගේක් උස්සලා.
2: බය වෙලා හිටියේ.
3: ඔයාට මම කතා කරන හැම සැරේම
2: දාඩිය දානවා.
3: ඔයාට මම අසනීපයක්ද කියලා. පස්සේ ඔයාම කිව්වා මම පේපර් ක්ලිප්ස් ඉස්සුවා කියලා නේ.
2: ඊට පස්සේ තමයි හිතුනේ.
3: ඔනික් කෙනා ඉස්කෝලේ වැඩකට මොනවා හරි නේ.
2: ඒකයි තව වර A4 ටිකයි A ටිකයි.
3: A4 කතාවක් මන් දන්නේ නැහැ.
2: ආ
3: printer එක? ආ
2: හරි.
3: ටික ටික හොරගම් කරන්නේ මොකද කියලා කොළයි printer දෙකම අරන් ගියාද?
2: අපි ඒක පස්සේ විසඳගමුකෝ අරින්ද. මෙතන මේ මස්ක
3: ඇල්ලයි මේක මස්ක ඇල්ලක් නෙමෙයි මං කල්පනා කරා ප්‍රින්ටර් එක. ඉතින් ගිහිල්ලා බයෙන් වගේ ලොක්කගේ කාමරේ ඉඳගෙන සර් මේ දවස්වල මට හිතනවා මේ ඔයා පොඩ්ඩක් ඉතින් කරදරෙන් වගේ ඉන්නේ කියලා. මොන හරි ප්‍රශ්න තියෙනවද ඔයා කියන්න කැමතිද? දන්නෙත් නැති නිසා.
2: හරි.
3: මට හිතුණා ඉතින් මේ ඔයා අපිට ලොකු සේවයක් කරලා මේ පහුගිය කාලය තුල මේ රෙස්ටොරන්ට් එකේ ප්‍රගතියට ඔයා ලොකු දායකත්වයක් දුන්නා. මට ඒක අමතක කරන්න බෑ.
2: හා
3: ලොකු දායකත්වයක්. ඇත්තටම මේ රෙස්ටොරන්ට් එක අද මෙතන තියෙන එකට එක සාධකයක් ඔයා. එක ප්‍රධාන සාධකයක් ඔයා. ඉතින් මං කල්පනා කරා මේ ඔයාට මොකක්ම හරිවා මොකක් හරි කරදරේ කොහොම මොකක් හරි තත්වයකට වැටලා ඉන්නවනම් ඒක ඔයා කියන්නත් අකමැති නම් මම අහන එකත් හරි නෑනේ. ඉතින් මේ කියලා මම පොඩ පාත මම මේ ඔයාට පොඩි දෙයක් ලෑස්ති කරා.
2: හා හා
3: ඔයා දන්නවනම් අරන් මේස උඩ තිබුණු තියපු දේ සූපවේදියා ඉස්සරහා.
2: හරි.
3: ඔයා ඔහොම ඉන්නේ.
2: මොකද්ද තිබ්බේ?
3: මම වාට මේ පොඩි දෙයක් පොඩ්ඩක් ඉන්නකෝ. ලැස්සි කරා කියලා.
2: හරි.
3: අරගෙන දෙයක් මේස උඩ තිබ්බා.
2: මොනවද?
3: පාර්සල් එකක්.
2: හරි.
3: ඇතුලේ තිබුණේ frozen meat items. Fish items.
2: හරි.
3: Sausage jati.
2: Okay.
3: Cake වර්ගවල cheese සමහරව හරි ගණන්. හ්ම් හ්ම් හ්ම්. ටික ලොකුම line එකේ දුවන restaurant එකක් ඒක.
2: හරි.
3: සහ සල්ලි මිටියකුත් ඒක ඇතුලේ තිබුණා. සූපවේදියා පැත්තට බෑග් එක තල්ලු කළා අයිතිකාරයා කියනෝ. මේක මම ලෑස්ති කරේ ඔයා වෙනුවෙන්. මොකද ඔයා අපිට කරපු සේවය ඔයාගේ වටිනාකම මං හිතනවා අගේ කරන එක මගේ යුතුකමක් කියලා.
2: හ්ම්
3: හ්ම්. එච්චරයි.
2: හරි.
3: ඒ තමයි ඊයේ රෑ දැකපු හොරකමට ඒ අයිතිකාරයා දැක්කපු
2: ප්‍රතිචාරය.
3: ප්‍රතිචාරය. වේවුලන අත්වලින් බෑග් එක අරගෙන බලලා සූපවේදියාගේ ඇස්වල කඳුළු පිරিলা.
2: හරි ඔකේ.
3: මං හොරකම් කරේ මේ වගේ මිනිස්සෙක්ද කියලා. එයා තනිවම විශ්වාස වෙලා
2: හහ
3: ඇහෙන නැහෙන හඳින් මට සමායෙන්දස කියලා.
2: Oh my god.
3: ගිහිල්ලා
2: හරි
3: ආයි හොරගම් කරන්න පටන් කියලාද ඔබ හිතන් ඉන්නේ?
2: එහෙම කළාද?
3: එහෙම කරේ නැහැ.
2: එහෙම කරේ නැහැ.
3: ඊට පස්සේ අයිතිකාරයා බලන් ඉන්නවා.
2: හරි.
3: වෙනදටත් වඩා හොඳ සර්විස් එකක් මේ සූපවේදියා දෙනවා දැන් රෙස්ටොරන්ට් එකට.
2: Wow.
3: වෙනදටත් වඩා උනන්දුවක්. වෙනදටත් වඩා කඩිසරකමක්. අයිතිකාරයට පේනු.
2: නියමයි නේද? එහෙම කරන්න පුළුවන් නන්නේ.
3: හොඳට කල්පනා කරලා බලන්න මේක මේ වගේ ඒවා තියෙන්නේ නිකන් කතාවල විතරක්.
2: අද බලන්න ඕනේ A4 එකක් අරගෙන ගිහිල්ලා මොන වගේ දෙයක්
3: අරගෙන පළැල්ලක බලන්න.
2: මඩක් කතා කරලා
3: මේවා නම් පොල් පිටි වලින් 50ක් කැපුව එක කියලා. මෙහෙම මීයක් වගේ මීයක් නැට්ටෙන් අරගෙන යනවා වගේ. මේ පාසලෙන් කාපු මීයක් නැට්ටෙන් අල්ලා අරන් ඉල ඩස්බින් එකට දානවා වගේ. ඔයාව මට එළියට දාන්න බෑ ආශ්චර්යයක්.
2: කමිසක් මටත් එදුන මේ සුඩින් තියයි ලොකු පාර්සලයක්.
3: ඒකේ තියෙන ලොකු අස්කිරීමේ සාතිකයක්. උඹලව අස්කරා. ගෙතර මිනිත්තුවත් අස්කරා. කුරුවැසි භාවය නැති කරා. ප්‍රදා අයිතිය විනාශ කරා. ඔයා මේකේ A4 උස්සලා තියෙන තරමට ඔයා වස් කරන්න ගියා නම් අපිට A4 මදිනවා 80 මිලි උංගහ.
2: එච්චර හොරගම් කරලා නෑ.
3: ආ A4 පැකට් තුන. එකක 500ක් තියෙනවා.
2: ඒ පැකට්ස් වලින් ගන්න අරවින්ද ඊ ඔකොල වලින්ද උගල බලන්න.
3: අපි බලන්නේ කොල වලින්ද වැඩි.

0: ඔය මේ මේ මේ මේ
1: යා යා යා
0: ඉතින් මට කියන්නකෝ ඔයා තව මොනවද A4 වලට අමතර කොහොමද මෙතනින් අතපත ගාගෙන ගිහිල්ලා තියෙන දේවල්
1: ඒක ඒවල් මට ලැබෙන දේවල් අනුව තමයි
0: ඉස්සර වඩ මතකද මට මතකයි ඉස්සර මොහොතද
1: හරි
0: අපි අර හරි ඉන්න වැඩ කරන කාලේ හරි
1: හරි යස් යස් මොනවද මොනවද කරේ මම ඔයා කිව්වොත් මමත් කියනවා කරේ මොනවද හරි
0: ඒ කියන්නේ තමුන් එහෙදිද තෝරගන් කරාද
1: නෑ
0: එන මොකද කියන්නේ ඔයා කිව්ව මාත් කියනවා කියලා
1: වැඩ කරා හොඳට වැඩ කරා
0: නෑ දැන් ඔයා කිව්ව ඔයා කිව්වොත් මාත් කියනවා කිය මොකද
1: නෑ ඔයා මොකද කියන්න කිව්වේ
0: මට නම් එහෙම මොකුත් කියන්නේ නෑ මොකද ඔයාට තියෙන්නේ කියන්නේ කො
1: මටත් නෑ අනේ අනේ අනේ
0: උදුම හෙරක් නෙමේ ඒමි නැගුණ තෝරගන් කරා
1: අපෝ නෑ නෑ හරි හරි මොකද මොකද
0: එයි එයි එයි එයි එයි කිදේ එයි කතා කරන්නේ මොන එහෙම මොනවද හොරගම් කරේ
1: නෑ මොනවද
0: ඔයා හොරගම් කරපු දෙයක් තියෙනවා නම් ගිහින් දෙන්න
1: නෑ තිබ්බේවලුත් දීලා ආවේ අනේ හොරගම් කරේ නෑ
0: සිරාවට කියන්නේ
1: ඕනම් ගම් පිටින් දීලා
0: ආවේ ආ කමන්නේ කමන්නේ නෑ නං කමන්නේ ඒන්න නං එපා තියෙන දෙයක් දීලා එන්න
1: හරිද ඕකේ
0: මට මතකයි එහින්න කාලේ තින් මේ කොටුවේනේ මේ හොරගම කියන එක ඔය ඉස්සර මම දන්නේ නැහැ තවම දෙනවද කියලා ඉස්සර වරායේ වැඩ කරන මිනිසුන්ට බත් එකක් දුන්නා.
1: අහලා තියෙනවා.
0: අහනවද? ඒ කියන්නේ ඒක සමබර ආහාර වේලක්.
1: හරි.
0: අවශ්‍ය ප්‍රමාණයට ප්‍රෝටීන්, ලිපිඩ්, කාබෝහයිඩ්‍රේට්,
1: ඛනිජ
0: ලවණ, ලවණ ලුණු දුන්නේ නැහැ කියන්නේ.
1: විටමින්.
0: හරිද? ඒ වගේ බැලන්ස් බත්යක් ඒ බත් එකට බරකුත් තියෙනවා.
1: හා ඕකේ.
0: මට මතක නැහැ අපි තුම ග්‍රෑම් 450ක් බර වෙන්න ඕන කියලා. වැඩ කරන මිනිස්සෙක්ගේ කෑම වල එහෙම තියෙනවා. අනේ සමහර ඒවා මේ හිමින් යකන මේ සගනස වරායවත් වරායමක් වරායවත් තියෙනවනේ මම වරාය ඇතුළේනේ.
1: එනනේ එළියේ.
0: තාම දිනවත් නැන්නේ.
1: හරි ඔක.
0: අහක බල මේ ස වරායවත් ගන්න වරායවත් ගන්නස වරාය වරායවත්. ඊට පස්සේ කාලයක් කරන මට තේරුණා. ගෙදර නුත්තරනේ ಎಲ್ಲ වරායවත්.
1: ගීල වල්න මොන වරාය? මොන කණිද ලවනද?
0: වරාය හේදිලා ගිහිල්ලා. බත් එක
1: පරිප්පු විතරයි.
0: ඔව්. වරාය බත් එක එතන මොහොතර වැටලා ගත් එකක් වගේ බත් එක. එහෙම අපි එහෙමත් ඉතින් මේ
1: ඒ කියන්නේ ඒවා ජනප්‍රිය හොරගම්.
0: බත් එක නේද? මම අරගෙනත් තියෙනවා. අපිත් ඉතින් හොරගමන අපි දායක වෙලා තියෙනවා එහෙම බලනකොට. පොඩියට
1: සම්බන්ධ නෑම කියන්න බෑ.
0: ඔව්.
1: ඔව්.
0: මේ හොරගම කියන එක හොර හිත හොරගම. ඒක කාලයත් එක්ක තමයි ඒක නැති වෙන්නේ. ඉස්කෝල යන කාලේ වඩේ එකක් උස්සන්න පුළුවන් නේ බලන්න. ඊ වගේව කරපු නැති මිනිහෙක් ඉන්නවනම් මට හරි පුදුමයි.
1: මාව උස්සන්න නම් එපා.
0: තමුන් නැහැ කරපුවා.
1: ලිස්ට් එකක් තියෙනවා.
0: අපි ඉවෙන්චුවලි ඉගෙන ගන්නවා ඉතින් සමහර දේවල් සමහර අයට ඒ හොරකම කියන එක හොඳ නැහැ කියලා ලොකු වෙලත් ඉගෙන ගන්නවා වෙනවා.
1: නෑ පොඩි කාලේ
0: ඉතින් ඒ මේ දවස්වල ටිකක් බිසි නේද ඒ අය. ලොකු වෙලත් හොරකම හොඳ නැහැ කියලා ඉගෙන ගන්න බැරි වෙච්ච අය නම් ටිකක් මේ දවස්වල
1: අමාරුවෙන් ඉන්නේ.
0: ටිකක් බිසි වෙලා තියෙනවා අයලා.
1: අපි නම් ඒ කාලේ මේව නැවැත්තුවා මොකද ඒව කරේ පොඩ කරණියන් කට්ටි අතර කැපී පේන්න වගේනේ ඔය කැන්ටින් එකෙන් මොන හරි
0: ඒක වෙන ලොකු කමක් වුණාද අපිට
1: එහෙම එකක්
0: වුණා වුණා වුණා
1: නමේ අර මේක කරගම් කරන්නේ මම
0: හොරගම් කරා මොනවද අප්පා
1: හරි ලොකු කමින් ඉන්නේ එතකොට මොනවද හොනේ
0: කට්ලට් එකක් කරගම් කළා
1: අනේ කියුට් හැබැයි ඒක නතර කරා මගේ වෙලාවට නතර කරා
0: මම මගුල් ගෙදරකින් චිකන් කෑල්ලක් කරගම් කරා ඒකේ චිකන් දුන්නේ එක එක.
1: හරි. මට දුක හිතුණා රවින්ද.
0: හරිද?
1: හරි.
0: එයා එක්කෙනෙක් ඉන්නවා චිකන් දීසිය ගන්න. මිනිහා පියාණන් දිහා බලලා රෝස් චිකන් හරිම දුර්ලභයි.
1: Yes okay.
0: එහෙම කාලයක් තිබුණා. රෝස් චිකන් කියන රත්තරන්ද රෝස් චිකන්ද?
1: රෝස් චිකන්
0: කියලා ගන්නවා තිබුණා. ඉච්ඡාද කරන්නේ?
1: Oh yes.
0: රෝස් චිකන් නේ. රත්තරන් ඕනේ රත්තරන් මොකටද අපිට?
1: පොඩි කාලේ කෑම තමයි දින්නේ.
0: ඒකල මේ කෑලි දෙකක්ද පිඟානේ ඉතුරු වෙලා තියෙන වෙලාවේ එමිනි අර ඔළුව යටට දාලා යටතමුණු පෙට්ටියෙන් චිකන් ගන්න නැමුණා.
1: හරිනේ. නැමුණා නැමුණා.
0: ඉතරයි මට මතක. රෝස් චිකන්.
1: allele allele. දුකත් හිතෙනවනේ අපි ගන්න නේද?
0: පින්සෙන්ඩ් වෙන්න ඕනේ චිකන් චිකන් කාලා කිල්ලලා.
1: ඔකේ ඔකේ.
0: right thing අපි
1: ඕගලන්ට නියම අදහස් ටිකක් එන්න ඇති ඕගොල්ලෝ කරපු දේවල් කමන්නේ ඒක හොඳයි මතකයි අවශ්‍ය ගන්න අද සිකුරාදා දවසනේ නේ පොඩි ගංජොලියක් ගමු අපි
0: අනිවාර්යෙන්
1: පොලිසියෙන් එද්දන්න එළියට මම යන්න
0: ප්‍රොස්චිකන් කැලකට එන්න කියන්න බෑ සමහර ඒවා කල්පනා කරම එහෙමත් හිතෙනවා. ඕනේ. අපි කියමුනේ ප්‍රෝග්‍රෑම් එකට විහිළු කරන්න කිව්වේ කියලා.
1: ඔව් සාක්ෂි තියනවද? නෑනි.
0: මම නම් සාක්ෂි A4 කවද? A4 මොනවාද? পেපර් ක්ලිප්ස්.
1: අනේ මං තරහා.
0: පව මට දුකක් හිතෙන ඇත්තටම. නම් මේ ඉස්කෝලේ වැඩකටද කියලා මං හිත හදාගත්තා. A4 ටිකයි ක්ලිප් ටිකයි තියාගෙන හිටපු විදිය මිත්‍යෙට හේත් වෙලා ඒ දෙකත් අද්දකී තියාගෙන හිටපු ඒ අසරණ විදිය මට අදරත් මතකයි ආශ්‍රය. මගේ හිත සලිත වෙලා ගියා.
1: මට සමාව දුන්නා.
0: සමාව දීලා A4 බන්ඩල් එකක් දීලා හැරි. ඒකත් මම උත්සව.
1: ඒකත් පන්නරෙන් අදටත් මම.
0: අදරත් වැඩ යනවා.
1: අපි තව කතා කරොත් මේ හොරගම් ගැන අරවිද
0: මට පේන්නේ නිකන් ලොකු ලොකු ඒවාට ගිහිල්ලා වගේ ඔයා
1: පොඩි ලොකු එකකට ගියා ඒක අහු වුණා එදායින් නැවත් එදා බය වුණා එදායින් නැවත්තුවා
0: සිරාවට
1: ඇත්තටම
0: පුදුම හිරක් එක්කද මම සෝ එක කරන්නේ
1: සීරියස්ලි ඒක
0: තව මම නම් අහිංසක මිනිහ රෝස් ටිකන් කෑල්ලකට මම මේ
1: හරි හරි ඔවා
0: දඟගී දඩුවම් සිමන වෙනනම් නරෝසුනේ මට තව රෝස් ටිකන් කෑල්ලක් දෙන්නුනා මට තව කියලා දෙන්න තීරියක් තියෙනවා මේක ගිය පාරත් කියලා දෙන්න බැරි වුණා.
1: හරි.
0: කියලා දෙන්න නෙමෙයි නිකන් ෂෙයා කරගන්න. කියලා දෙන්න. ඔව්
1: මේවා ක්ලාස් නෙමෙයි.
0: කියලා දෙන්න නම් යන්නේ නැහැ මොකද දන්නවද අම්මෝ. රට රාජකීය පාණ්ඩිත්‍යයෙන් පිරිච්ච මිනිස්සු පිරිසක් හම්බෙලා තියෙනවා මේ දවස්වල නම්. කොහේ අනේ මන්දා ඔයගොල්ලෝ කොහෙද මෙයා හිටිය කලින්? ඒතර අනේ ඒසා දැනුම මට ලයිබ්‍රියක් තියාගෙන කියවලා තේරිය දෙනම ගන්න බෑ. මෙච්චර මේ අවුරුදු ගාණක් ඔට්ටු වෙලා.
1: කවන්නයි තේ ඒගොල්ලන්ගේ අදහස් ඒගොල්ලෝ ෂෙයා කරගන්න.
0: දුම්ම අදහස් නේද? දුකම තියෙන්නේ. බහුතරයකගේ අදහස් විවෘත නැහැ. මම හිතන්නේ අදහස් ඉදිරිපත් කරනවා නම් මිනිස්සුෙකුට තමන්ගේ අදහස කියන්නත් අනිත් අදහස අහන්නත් ඩිසිප්ලින් එකක් තියෙනවා නම් විතරක් ඔබේ අදහස ප්‍රකාශ කරන්න.
1: අනිවාර්යෙන්.
0: නැත්නම් ඔබේ අදහස තියාගන්න. ඔයාට බැරි නම්
1: හරි
0: අදහසක් දීලා තවත් වටිනා අදහසක් කියලා අහන වටිනා අදහසක් මිස් මම්මේ කියන්නේ වටිනා අදහසක්
1: නේද
0: නිකං ඔළුවට එන බලිබුතනි
1: හරි ඔකේ
0: ඔබ අහලා තියෙනවද බූට් පැරඩොක්ස් කියලා කතාවක්
1: බූට්
0: පැරඩොක්ස් බූට් කකුලේ දාන්න බූට් පැරඩොක්ස් හිතන්න දුප්පත් මිනිහෙක් සහ පොහොසත් මිනිහෙක් බූට් සපත්තු තියෙන කඩේකට යනවා. හැම වර්ගයකම බූට්ස් තියෙන්න පුළුවන්.
1: හරි.
0: අපි දන්නවා සමහර තැන්වල මිලෙන් අතිශය අධික ඒවත් මිලෙන් බොහොම බාලයවත් එකම සාප්පුවේ තියෙනවා අපි දැකලා තියෙනවා. හිතන්න එහෙම සාප්පුවක් ගැන. බලලා සල්ලිකාරයා අපි විශ්වාස කරමු ඩොලර් 250ක් දීලා සුපිරිම වර්ගයේ ලෙදර් වලින් මහපු සුපිරිම විදියට වියමන කරපු
1: හරි
0: ලෝකේ දැනට පිළිගත්ත හොඳමයි කියලා හිතන අමුද්‍රව්‍ය වලින් අඩිය හදපු අවුරුදු 4ක් වොරන්ටි දෙන බූට් පෙයාර එකක් ගන්නවා ඩොලර් 300යි
1: හරි
0: ගණන් හදන්නකෝ ලක්ෂයකට වැඩි නේද නිකන් කිව්වේ දුප්පත් මිනිහා ඒ මිනිහා බලලා ඩොලර් 10කට 15කට වගේ තියෙන එක ඩොලර් 15කට තියෙන පෙයාර එකක් ගන්නවා ඩොලර් 15කට තියෙන පෙයාර එකක් ගන්නවා හරි
1: හරි
0: අපි හිතමු ඩොලර් 20ක් කියලා ඩොලර් 20කට තියෙන පෙයාර එකක් ගන්නවා දැන් අර බූට් පෙයාර එක ඩොලර් 300කට අරන් ගිය මිනිහා මේ බූට් කුට්ටම අවුරුදු 10ක් 15ක් විතර පාවිච්චි කරනවා.
1: හරි.
0: ඇයි? ඉස්තරම් පන්නේ අමුද්‍රව්‍ය වලින් හදා තියෙන්නේ. ඉස්තරම්. ඩොලර් 20ට රංගේ මිනිහා. මාස 3න් බූට් පෙයාරෙක් කැඩෙනවා. අපි කියමු නෑ මාස 6න් බූට් පෙයාරෙක් කැඩෙනවා.
1: හරි.
0: අවුරුද්දට තව බූට් පෙයාරයක් ගන්න ඕනේ. දැන් ඩොලර් 40යි. අවුරුදු 10ක් යනකොට ඔය ක්‍රමයට
1: 400
0: ඩොලර් 400යි. දැන් කවුද වැඩියෙන් වේදම් කරලා තියෙන්නේ? දැන් කවුද වැඩියෙන් වේදම් කරලා තියෙන්නේ?
1: ඩොලර් 200යි.
0: අවුරුදු 10 යනකොට කවුද වැඩියෙන් වේදම් කරලා තියෙන්නේ? අර්මිනියා ගත්තේ ඩොලර් 300ට අවුරුදු 10ක් 15ක් පාවිච්චි කරනවා. මේ මිනිස්සයා 20ට ගත්තා. අවුරුද්දර දෙපාරක් මාරු කරන.
1: හරි.
0: එහෙම අවුරුදු 10ට 10 පාරක් 20 පාරක් මාරු කරනවා. ගාන කීයද කියලා නිකන් හිතන්න.
1: අවුරුද්දර දෙපාර ගානේ. හා ඕකේ.
0: ඩොලර් 400යි. මේකට කියනවා බූට් පැරඩොක්ස් කියලා. අපි මුලදී ලාභයි කියලා පෙනලා පිනිලා.
1: හරි.
0: මේකනේ නියම ඩීල් එක කියලා. අපි සමහර දේවල් ගන්නවනේ.
1: යස්.
0: හැබැයි අපිට ඉවෙන්චුවලි අපිට නැවත නැවත ඒ වියදම මතුවෙන එක ගැන අපිට සමහර වෙලාවට ඒ තරම් අවබෝධයක් නැහැ. හැබැයි අපි ලොง රන් එකේදී ගේම් එක පරාදයි.
1: යා ඒක හරි.
0: අවුරුද්දකට ඩොලර් 40 ගානේ. අවුරුදු 10ක් යනකොට ඩොලර් 400යි. දැන් ගණන් හදන්න එපා ඒ වෙනකොට ඩොලර් රේට් එක කීයද අනම් මනම්. ඒ වනේ මේ ගණන්
1: තමයි අමතර වේදන් කැලලුකුත් තියෙනනේ ඔය බූට් දෙක ගන්න යන කාලය. යන වියදම මග වියදම ඔය ඔක්කොම ටික එකතු වෙලා આવොත් තව ලুকু ගානක් උතන්ට එකතු වෙනවා.
0: සමහර වෙලාවට මේ බූට් පෙයාරක නැතුව එමිනියට වැඩ කරන්න බැරි නම් ඕක කැඩුණු දවසට පහුවෙන්ද දවසේ බූට් පෙයාරක ගන්නකම් වැඩට යන්න වෙන්නේ නැති එක. දවසක් දෙකක් රස්සාවේ නෝපේ වැටෙනේ.
1: යස්.
0: ඔක්කොම ඕක ඇතුලේ තියෙනවා.
1: කොච්චර අලාභයක්ද නේ.
0: ඉතින් මේ සමහර දේවල් තියෙනවා ඔබට දැන් හොඳ එක ගන්න බැරි නම්
1: හරි.
0: ඒක මොකක් හරි එකක් අරගෙන ප්‍රතිෂ්ඨාපණය කරන්න මහන්සි වෙනවට වඩා හොඳ මේක ගන්න පුළුවන් වෙනකන් තව පොඩ්ඩක් අල්ලන් ඉන්න එක.
1: යස්.
0: මොකද නැත්තම් මොකක් හරි එකක් අරන් ඔබ වැඩක් නැහැ. ඉතින් අපි ෂෝ එක ඇතුලේ කතා කරන ගොඩාක් ඒ වගේ ප්‍රොඩක්ට්ස් තියෙනවා නේ.
1: දැන් අපි කතා කරොත් ලංකා ටයිල්ස් ගැන අපිට මේ ගැන කියන්න පුළුවන් හොඳ විස්තරයක්. මොකද ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් අපි හැමදාම ගන්න කියනවා. ටයිල් ඕන තරම් තියෙනවා. පාරතොට යනකොට සේල් සේල් කියලා දාලා ඕන තරම් අපි දකිනවා.
0: දැන් ආවල කියන්නේ
1: හරි
0: ටයිල් පාරාදීසයක්. ඇත්තටම නොදන්න මිනිස්සෙක් නාවලට ඇවිල්ලා ටයිල් හෙව්වොත් ඒ මිනිස්සු අමාරුවේ වැටෙන්න ඉඩකඩ ඉතාම වැඩි.
1: යස් ඒක හරි.
0: පුතේ මිනිස්සුන්ට පේන්නේ ටයිල් ටිකර රාක්කේ අතුරලා ලොකුවට සේල් කියලා ගහලා ලොකු ගාණක් ගහලා ඒක කපලා පොඩි ගාණක් දාලා තියෙන එකට තමයි ඉස්සෙල්ලාම හිතන්නේ. ඒ සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය.
1: හරි ඕකේ.
0: ලාභේ හොයන ගතිය තියෙනවා. හුඟක් වෙලාවට පර්චේසින් වලදී ඉස්සරහම අඳ වෙන්නේ අපේ තුන්වෙනි ඇහැ. දුරපේන එක නවතිනවා සේල් වලදී.
1: ටග් ගාලානේ. ඒ
0: වෙලේ ටග් ගාලා එකට ආස වෙනවා.
1: හරි.
0: ඒක ඇත්තටම අර TikTok වල වගේ සමාජ මාධ්‍ය වගේ ඒ ගාන කපලා මෙහෙම ගහලා ඒක හුක් එකක්. ඒක ඇමක්.
1: යස්.
0: ඒක අහුවෙන්න තමයි දාලා තියෙන්නේ. ඉතින් ඔබ ඒකට අහුවෙන එක ඊටාම සාමාන්‍ය දෙයක්. ඔබ ඒකට අහු නොවෙන්න එක තමයි ගේම.
1: හරි, ඕකේ.
0: හැම වෙලාවෙම හිතන්න. මේ ප්‍රොඩක්ට් එකක් මෙච්චර අඩුවට දෙන්නේ කොහොමද? ඔබ හිතන්න. ඔබ හොඳ නිෂ්පාදනයක් කරොත් ඔබට ඒක අඩුවට දෙන්න පුළුවන්ද? හැබැයි හොඳ ප්‍රොඩක්ට් එකක් කරා කියලා ලංකා ටයිල් ගාන වැඩි කළා නෙමෙයි දෙන්නේ. දෙන්න පුළුවන් හොඳම සාධාරණ ගානට දෙන්නේ. ඒගොල්ලන්ගෙන් ටයිල් එකක් ගත්තම ඒගොල්ලන්ගේ ක්වොලිටි අරෝමෙම ඔක්කොටම උඩින් මට එකක් මතක් වෙනවා. ඔය සමහරලාට මොකක් හරි බර දෙයක් වැටිලා හරි මෙහෙ කරලා. තාම අනපේක්ෂිත වෙලාවක. එහෙම වෙන්න පුළුවන්.
1: ආ.
0: ටයිල් එකක් කැඩෙන්න පුළුවන්.
1: යස් ඒක හරි.
0: අතිවිශාල බර දෙයක් වැටුණොත් හිතන්නකෝ නිකන් හොඳ මිටියක් වගේ එකක් උඩක ඉඳලා වැටුණොත් මොන්න ක්වොලිටියෙන් ගනවට ටයිල් එක ඩැමේජ් වෙනවා. ඉරක් යනවාමයි.
1: ඔව් නේ.
0: ඕනනම් ඒක උඩ මල් පොච්ච තියලා ඉරමත කරන්න පුළුවන්. හොඳ පේන තැනක සාලේ මැද්දෑ වගේ තියුණා මල් පොච්චක් තියන්න බෑනේ. එතන ගිහලා වෙන මොකක් හරි තියන්නත් බෑ. ඔබට ටයිල් එක දාන්න වෙනවා. ඔය සේල් කියලා ගහලා තියෙන ගොඩාක් තැන්වල තියෙන ටයිල් එක එක රටවල් වලින් තියෙන විදිහට ඉතුරු වෙලා තියෙන තැන්වලින් ගෙනාපු ටයිල්.
1: හරි.
0: ගොඩක් වෙලාවට ඒවා කන්සිස්ටන්සි එකක් නැහැ. මොකද ඒගොල්ලෝ ඒවා මෙහෙ හදන්නේ නැහැ. හදලා දෙන්න විදිහකුත් නැහැ. ඒ වගේ දැනකින් ටයිල් එකක් ගෙනලා ඩැමේජ් වෙලා ආපහු හොයන්න ගියොත් ඒගොල්ලෝ කියන්නේ දැන් ඒ ටයිල් එක එන්නේ නැහැ සර්. හැබැයි ලංකා ටයිල් එකේ අවුරුදු ගණනාවක් යනකනොත් ඔබ ගත්ත ටයිල් එක තියෙනවා. මං කියන්නේ කොහමද ඒක? මට එහෙම වෙලා මං එහෙම ටයිල් මාරු කරලා
1: තියෙනවා.
0: ඒ ටයිල් එකෙන් කෑල්ලක් අරන් ගිහලා මේක තියෙනවද කියලා වහම? ඔව් සර්. ඉන්න සර් ස්ටොක්ස් වල ගොඩක් වෙලාට ඇති සර්. ඇත්තටම තිබිලා තියෙනවා. ඉතින් අරන් ගිහලා ගාන්න හොඳ බාසුන් නැහැ කෙනෙක් අල්ලලා.
1: හරි.
0: මැච් එක ගහලා
1: තියෙනවා. Yes.

0: අත පිරෙන සියත
1: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයිල් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොළේ.
2: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
5: පුංචි කාර් නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචි කාර් නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචි කාර් නිවස.
6: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම්පාටින් ACL Fireguard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
7: Learn with Slate, grow with Hemas. Study nursing at Althea. Scholarship saha aniwarya rakiya avastha. Adama idum karanna Slate and Hemas. Adhyapane saha saukhye samuhika shaktiya.
8: Puthi kannadi amathaka velani.
9: Amma salli dannada?
8: Oh, salli danna.
9: Oy form ekak dennako. Man amma kannadi wenna.
8: Tenna honda nan innet honda aya.
9: Oya wage honda kenekuta ganadunu karanda e wagema honda tanak ona.
10: Sthavarathwe vishwasaniyathwe saha arakshawa ihelim labadi. Obe sthavara tanpotuwata ihela poliyak labadena hondama tana. Sarvodaya Development Finance හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13.19 අදමම තන්න
11: ලංකා රේටින්ග් BBB minus stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකී ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
12: ස්වාමීනි මෙයා කසාද බඳලා තියෙන මාව නෙමෙයි බිත්ති
13: බිත්ති
12: බිත්ති බදාගෙන ඉන්නවට වඩා මෙයාට වෙන වැඩක් නැහැ
14: ස්වාමීනි වහින වෙලාවට බිත්ති පරිස්සම් කරගන්නයි මං එහෙම කරන්නේ නැතුව මේ ආවේ පහ වෙලා නෙමෙයි
15: මම යුෂ්මතාට අණ කරනවා ඒ වැඩේ Dulux Aquatic Dam Protect with පවරන ලෙස හනික බදා ගන්න දේවල් තව නැතුව යුෂ්මතාට නේද
16: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ ඇල්ගි ෆංගස් ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නැහැ
17: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ වාහනේ පැත්ත රදිනවා වගේ ටයර් ටික චෙක් කරගත්තොත් නරකද ටයර් මං හිතුවේ සස්පෙන්ෂන් නවුලක් කියලා
18: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හැදරනේ
19: බ්‍රේක් කරනකොට වංගුවක් ගන්නකොට ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න ලංකාවේ පාරවල් වලට ගැළපෙන ටයර්ක
20: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DSL වෙතින් විශ්වසනීය දාවණයකට
21: අයියා මට ඇපල් මලක් දෙන්න
15: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් ආ තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයිත්
21: අයියා මට මල් ගොඩක් දීලා
15: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
21: හච් 15 පිස්සුවක්ම තමයි
22: ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම් ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සයිතයි
23: මිලියන ගණන් වාසි ලැබෙන ප්‍රයිම් මිලියන් ඩ්‍රීම්ස් ගයක් ඉදම ගන්න 15% ප්‍රයිම අපෙන් දකින හින ඔබේම කරගන්න දැන්ම අමතන්න 13.22 ප්‍රයිම් ගෲප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි
24: සිංහගිරි තොගවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇඳ හිය නොහැකි වට්ටම් Samsung Hisense Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත්
6: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම්පාටින් ACL Fireguard Wire Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා

හරි 7:49 අද දවසෙත් අපි කොළඹ නවලෝක හොස්පිටල්ස් ගැන කතා කරනවා. ඔබට අවශ්‍ය කරන සියලුම විශේෂඥ වෛද්‍යවරුන් හමුවන් අවස්ථාව තියෙනවා. නේවාසිකව ප්‍රතිකාර ලබන එක, ඊට පස්සේ රෝග විනිශ්චය කරගන්න එක, ඔක්කොම ලැබ් සර්විස් එක තියෙනවා. හැම දෙයක් ගැනම ටෙස්ට් කරගන්න පුළුවන්. ඉතින් හැම පහසුකමක්ම එකම තැනකින් ලබා ගන්න පුළුවන් ඔබ එන්න ඕනේ කොළඹ නවලෝක හොස්පිටල්ස් වලට. අපි ඩියුලක්ස් ගැන කතා කරන්න ඕනේ. ඩියුලක්ස් වල ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ෂන් කියන පිටත බිත්තිවල ආලේප කරන සුපිරිම සුපිරි පේන්ට් එක ගැන අද දවසෙත් අපි කතා කරනවා. සහ ඇලුමෙක්ස් ගැන අද අලුත් ආරංචිකුත් තියෙනවා, ඔබත් එක්ක ෂෙයා කරගන්න. ඒත් එක්කම අපි කමර්ෂල් බැංක් එකේ ගිග් ප්ලස් අකවුන්ට් එක ගැන කතා කරන්න ඕනි. H15 පැකේජ් එක ගැන මතක් කරන්න ඕනි. මේ ඔක්කොමත් එක්ක හොඳ වාහනයක් බලනවා නම් මේ දවසල අපි ඔගලන්ට කියන්නන් සුපිරිම සුපිරි සන්නාමයක් ගැන. ඒ තමයි GWM. ඉතින් GWM වාහන ලංකාවේ ගෙන්වලා බෙදා හරින ඒ වැඩ කටයුතු සියල්ලම බාරගෙන කටයුතු කරන්නේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස්. ඉතින් ඒගොල්ලන්ගේ ෂෝරූම්ස් වලට ගියොත් ඔබට ටෙස්ට් ඩ්‍රයිව් එකක් දාලා ඔබ ආසම වාහනය ගෙදර අරගෙන යන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි මිලාන් පැස්ටා ගැන කතා කරන්න ඕනි. මාකට් එකේ සාධාරණම ගානට තියෙන පැස්ටා එක තමයි මිලාන් පැස්ටා සහ මිලාන් මැකරෝනි. සී ශ්‍රී ලංකා මතක් කරනවා, මේ දවස්වල ශ්‍රී ලංකා එකේ ලියාපදිංචි වීමට ඔබට අවස්ථාව තියෙනවා. එලෙවල්ස් කරලා රිසල්ට්ස් එනකන් ඉන්න කෙනෙක් නම් මේ කාල සීමාව ඇතුළත මෙහෙම ලියාපදිංචි වෙලා ඒගොල්ලන්ගේ සී ශ්‍රී ලංකා එකේ ක්ලාසස් වලට සම්බන්ධ වෙලා ඔබට පුළුවන් පළවෙනි පියවර තියන්න. ඒ කියන්නේ පළවෙනි අදියරේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා ඒ ලෙවල්ස් රිසල්ට්ස් එනකොට ඔබ එතකොට සෑහෙන කොටසක්, ඒ කියන්නේ තුනෙන් එකක් විතර ඉවර කරලා ඉවරයි. ඉතින් ඒ නිසා ඒ වගේ ඔබත් ටිකක් ඉස්සරහින් ඉන්න හැමතිස්සෙම ට්‍රයි කරන කෙනෙක් නම් ඒ කියන්නේ දැන් හිතන්නකෝ සමහර කටි ඒ ලෙවල්ස් කරලා රිසල්ට්ස් ආවට පස්සේ මේ වැඩේට අත ගහනවා. එතකොට නම් S3ක් එක්ක ඔබේ ඒ සාමර්ථ තියෙන්න ඕනේ. හරිද? හැබැයි හිතන්නකෝ දැම්ම පටන් ගත්තොත් රිසල්ට්ස් එනකොට ඔබ සෑහෙන ගොඩක් ඉස්සරහට ගිහිල්ලා. ඉතින් එහෙම හිතන කෙනෙක් නම් අනිවාර්යෙන්ම CS ශ්‍රී ලංකා Facebook පිටුවට හරි වෙබ්සයිට් එකට හරි ලොග් වෙලා අර ලියාපදිංචිය සිද්ධ කරගන්න. එතන තියෙනවා ඔබට අභියෝගතා පරීක්ෂණයකට මූණ දෙන්න දිනේ වෙලාව වෙන් කරගන්න තැනක්. ඒකට ලියාපදිංචි වෙලා වැඩේ කරලා ගොඩ දාගන්න කියලා තමයි මතක් කරන්නේ. අවසානයේ ඔබට වරලත් ගණකාධිකාරීවරයෙක් වෙන සිහිනය සැබෑ කරගන්න අවස්ථාව තියෙනවා CS ශ්‍රී ලංකා එකත් එක්ක. අද අපි චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූටර් එක ගැන නෙමෙයි අද අපි කතා කරන්නේ. අපි තව විශේෂ අපේ ඩේවිඩ් පීරිස් එකේ විශේෂ බයික් එකක් ගැන කතා කරන අද දවසේදී. ඒ වගේම අපි බජාජ් ත්‍රිවිල් ගැන කතා කරන්න ඕනි. අපි මේ දවස්වල කියන්නේ ඒගොල්ලගේ පෙට්‍රල් ත්‍රිවිල් එක ගැන. ඉතින් සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් පෙට්‍රල් ත්‍රිවිල් එකක් ගත්තම කොච්චර වැඩවලට අපි පාවිච්චි කරනවද නේද? ඔබට පුළුවන් ඩේවිඩ් පීරිස් එකෙන් 200cc වගේම 236cc අලුත්ම අලුත් බජාජ් පෙට්‍රල් ත්‍රිවිල් ගන්න. හරිද? ඉතින් ඒ ගැන විස්තර කියන්නම්. වියර්ඩ් ජෙට් ගැනත් මතක් කරන්න ඕනේ. ඉතින් පිටරටක යන්න බලාපොරොත්තුෙන් ඉන්න ඔබට මුලින්ම අපි ඔබට කියනවා මෙතන ඉඳන් යන්න අපේ ලංකාව ඉඳන් යන්න හොචිමින් වලට. හරිද? වියර්ඩ් ජෙට් හරහා යන්න. ඊට පස්සේ එතන ඉඳන් ගමනාන්ත 67කට 66කටද ගොඩනේ 66කට ප්‍රයාසර කරන්න ඔබට අවස්ථාව තියෙනවා වියර්ඩ් ජෙට් එකත් එක්ක. මේකේ ලොකුම කෑල්ල තමයි ඔබේ බජට් එක. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ප්ලේන් එක යන ලොකු ගානක් යනවනේ සමහරක් වෙලාට නේද? ඉතින් එහෙම නෑ. ඔබ යන්නේ වියර්ඩ් ජෙට් එකත් එක්ක නම් ඔබ යන්නේ හරිම සාධාරණ පොඩි ගානකට තමයි ඔබ ප්‍රයාසර කරන්නේ. හැබැයි සැප පහසුව නම් කිසිසේත්ම බජට් නෙමෙයි. ඒකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. අපි වියර්ඩ් ජෙට් වලට කතා කරන නම්බර් එක දෙන්නම්. 011 2 444 044 සහ අද අපි කතා කරන්න ඕනේ NSBM හරිත සරසවිය ගැනත්. ඉතින් ඒගොල්ලන්ගේ 2026 අවුරුද්දේ බඳවා ගැනීම මේ දවස්වල සිද්ධ වෙනවා. තව සති කිහිපයක් ඇතුළත ඒක අවසන් කියලා අපිට කියන්න වෙයිට කලින් ඕගොල්ලෝ මේ සඳහා ලියාපදිංචි වෙන්න ඕනේ NSBM හරිත සරසවියේ. ඉතින් ඔයගොල්ලෝ දන්නා තියෙන ක්ෂේත්‍ර, ඒ කියන්නේ ඔයගලන්ගේ උපාධිය ගන්න, පශ්චාත් උපාධිය ගන්න සහ තව ගොඩාක් දේවල් ඔයගලන්ට NSBM හරිත සරසවියෙන් ලබා ගන්න අවස්ථාව තියෙනවා. අපි හැමදාම කියන කතාවක් තියෙනවා. සාමාන්‍ය ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඔබ NSBM හරිත සරසවියට ගිහිල්ලා ඒ ඔක්කොම ඒ අධ්‍යාපන රටාවද, ටීම් වර්ක්ද හැමදේම කළා එළියට එන්නේ ආයෙතින් පරිපූර්ණ මිනිහෙක් වෙලා. ඒක විශේෂයෙන් මතක් කරන ගමන් අපි තව චුට්ටකින් කියන්නම් කන්ටැක්ට් කරගන්න ඕනේ විදි නම්බර්ස් ඔක්කොම ටික අපි කියන්නම්. දැනට මතක තියාගන්න ලෙවල්ස් කරලා ඉන්නවා නම් NSBM හරිත සරසවියත් එක්ක එකතු වෙන හිතේ බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ කාල සීමාවේ දී තමයි බඳවා ගැනීම සිද්ධ වෙන්නේ. කාලේ පැන්නට පස්සේ ඉතින් නෝ චාන්ස්. ඒ නිසා ඉක්මන් කරන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. 7:54

0: වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි. ගුවන් ටිකට් පත් වීසා පහසුකම් පෝර්ටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය අවුට් බවුන් ටුව පැකේජස් එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0672227676 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
1: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0111544500. අදම ඔබේ ටෙස්ට් ඩ්‍රයිව් එක වෙන් කරවා ගන්න. අමතන්න 0111788666.
2: පොල් ගාල මහන්සිද? පොල් මිරිකලා කෑම හදලා එපා වෙලාද? වෙහෙස කර ජීවිතෙන් අත්මිදී නිවසේදී ගෙඩි පොල් වෙනුවට ඇසුරුම් කළ පොල් කිරි. පොල් කිරිපිටි භාවිතා කර පහසුව වාසිය අත්විඳින්න. ඉහළම තත්ත්වෙන් සෞඛ්‍යාරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි. පොල් කිරිපිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලේසි, පහසුයි, වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ.
4: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනූ හිතවත්කම.
5: After A-levels, Psychology, Biomedical Science and Nursing study karanna. LTR samaga ekathu wenna. Pivisenna www.slit.lk. Slit and Hemas. Adhyapanaya saha saukhya satkare samuhika shaktiya.
6: 40 wasaraka David Peeris vishwasaya samaginnena. Bajaj Chetak electric scooter dan rata pura vihidunu. EPMC pradarshanagara saha dealer jale.
7: Ute kannadi amathaka velani.
8: Amma salli danne
7: de. Salli danna.
8: Oy form ekak denna ko. Man amma kannadi wenna.
7: Tenna honda nan innet honda aya.
8: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
6: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන

0: सर्वोदय डेवलपमेंट फाइनेंस होंदे मतलक होंदे आयोजनयक 10/19 අදමා මතන්න ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි
1: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ algae fungus dirt වලට කිසිම chance එකක් නැහැ
2: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි
3: මිලියන ගණන් වාසි ලැබෙන ප්‍රයිම් මිලියන් ඩ්‍රීම්ස් ගයක් ඉදම ගන්න 15%ක් ප්‍රයිම අපෙන් දකින්න ඔබේම කරගන්න දැන්ම අමතන්න 13/22 ප්‍රයිම් ගෲප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි
4: සිංහගිරි තොගවසන් කිරීමේ මහා සේල් 60%ක් දක්වා ඇඳහිය නොහැකි වට්ටම් Samsung Hisense Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න
5: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 1 ත්‍රි රෝද රටය බජාජ්
6: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම් පාටින් ACL Fireguard Wire ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝග

0: දැන් ඔගලට ෂෝක් අවස්ථාවක් තියෙනවා ඔබේ රට සවාරිය ප්ලෑන් කරගන්න බෝසි ට්‍රවල්ස් එක්ක. 0.7022.7266 කියන නම්බරකට කෝල් කරොත් ඔගලන්ට ඒ වැඩේ ලස්සනට කරගන්න පුළුවන්. ඊට පස්සේ අද අපි ඉන්සි සංස්ථා සිමෙන්ති ගැන කතා කරන්න ඕනි. ස්ලැබ් වරම් ගැන තමයි මේ දවස්වල වැඩි විස්තර කියන්නේ. NLB එකේ අලුත්ම ලොතරැය ගැනත් විස්තර කියන්න තියෙනවා. තවමනාද අපි කතා කරන පැල්වත්ත බටර් ගැන, කාගීල්ස් ෆුඩ් සිටි ගැන, ඒ වගේම ACL ෆයර් ගාඩ් කේබල් එක ගැන. දම්පාටින් තමයි දැන් එන්නේ ACL ෆයර් ගාඩ්. ඊට පස්සේ අබාන්ස් ඕඩියෝ ගැන මතක් කරන්න ඕනේ. රුපියල් 1500ක් ගෙවලා මූලික ගෙවීමක් කරලා ඔගලන්ට අබාන්ස් වෙතින් ඕඩියෝ සිස්ටම් එකක් ගෙදර අරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මාස ගානේ ගෙවාගෙන යන, ටික ටික ගෙවාගෙන යන්න. හරි, අපි ප්‍රයිම් ගෲප් එකේ ඒගොල්ලන්ගේ අලුත්ම වැඩේ ගැන තමයි කතා කරන්නේ. ඔගලන්ගේ සල්ලි වලට වටිනාකමක් දෙන, ලොකු වටිනාකමක් දෙන්න ඒගොල්ලෝ ලස්සන වැඩසටහනක් කරගෙන යනවා. ඒ ගැන අපි වැඩි විස්තර කියන්නම්. ලංකා ටයිල්ස් ගැන උදෙන්ම කතා කරා, සහ කලර් අප් ස්ට්‍රිප් සීලින් ගැන අදත් අපි කතා කරන්න ඕනි. ඊට අමතරව LOLC ෆයිනන්ස් ගැන වැඩි විස්තර කියන්න තියෙනවා. මේ දවස්වල අපි ඒගොල්ලන්ගේ ස්පීඩ් ඩ්‍රාෆ්ට් ප්‍රෝග්‍රෑම් එක ගැන තමයි කතා කරන්නේ. දැන් අපිට නිදහසේ පත්තරේ බලන්න පුළුවන්. වෙලාව උදේ 8:00.
1: හතර වටේම පත්තර තප්පරේට 100ට.
2: 100ට පත්තරේ විදහසා.
0: Hi, good morning.
3: Good morning, good morning. කලබල වෙලා නේද?
0: අටයි.
3: අටයි නේද? Right. අපි ඉක්මනට පටන් ගමු දිනමින පත්තරෙන්. ක්‍රිෂ් ගනුදෙනුව නාමල්ට මිලියන 70ක අල්ලස් දුන්නයි ඇල්ලූ ජානකී සිරිවර්ධන රිමාන්ඩ්. නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්‍රාන්ස්ෆර් චතුරස්‍රයට අයත් භූමිය ක්‍රිෂ් ට්‍රාන්ස්ෆර් ක්ලබ් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම වෙත කඩිනමින් ලබා ගැනීමටත්, සමාගමට අවශ්‍ය අනුමැතීන් කඩිනමින් ලබා ගැනීමටත් අවස්ථා තුනකදී රුපියල් මිලියන 70ක මුදලක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අල්ලස් ලෙස ලබා දුන් බව කියන ක්‍රිෂ් සමාගමේ හිටපු විධායක නිලධාරිනියක වූ නන්නෙදිරි ගීතාංජලි ජානකීද සොයිසා සිරිවර්ධන ඔක්තෝබර් 6 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්න නියම කරලා තියෙනවා. ඉතින් මේ ක්‍රිෂ් නඩුව දැන් ටික දවසක ඉඳන් ඇදමින් යනවා. නාමල් මේ දවස්වල රිමාන්ඩ් එකේ වෙනත් නඩුවකට, මේ ක්‍රිෂ් ගනුදෙනුව පිළිබඳ නඩුවට නෙවෙයි. දැන් මේ ක්‍රිෂ් ගනුදෙනුව පිළිබඳ නඩුවෙත් නාමල්ව විත්තිකාරයෙක් ලෙස නම් කරන බව තමයි පේන්න තියෙන්නේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් කළ වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලැබුණේ කාගෙන්දයි මහේස්ත්‍රාත්වරයා විමසූ අවස්ථාවේදී කියලා තියෙනවා. ඒ තොරතුරු නිමල් පෙරේරාගෙන් ලැබිලා තියෙන බව. මේ තොරතුරු ලබා දීම හේතුවෙන් නිමල් පෙරේරාට මරණ තර්ජන එල්ල වී ඇති බවටද නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්න කියලා තියෙනවා. දැනට වෙනත් නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂ මහතාගෙන් ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අල්ලස් කොමිසමට අවසර දෙන ලෙසද ඇය අධිකරණයෙන් ඉල්ලා සිටි බව තමයි වාර්තා වෙන්නේ. ඉතින් අර පැත්තෙන් ගුවන් යාන ගනුදෙනුව, යාබස් ගනුදෙනුව පිළිබඳ නඩුව යනවා. ඒක පාර්ශ්ව දෙකකින් පර්යේෂණ කටයුතු ක්‍රියාත්මක වෙනවා. නඩු දෙකක් ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා ඒ දෙකේම නාමල් රාජපක්ෂ

0: සිනෝ මේ නඩුවටත් ඔහුගේ නම ඇඳෙන බව තමයි දැන් පේන්න තියෙන්නේ. දින මින පුවත්පතේ හෙඩ්ලයින් එක බවට අදපත් වෙලා තියෙන්නේ මේ ප්‍රවෘත්තිය. මම එනවා ඊළඟට ලංකාදීපයට. අනේ ලංකාදීපයට යන්න කලින් අසනීපයි එන්න විදියක් නැහැ. සිංගප්පූරුවේ සිට ශිරන්ති FCIDට දන්වයි. සිරිලිය සවිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය හමුවේ ඊයේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇතත් ඇය එහි නොපැමිණි බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. කියලා සිංගප්පූරු යන අතරේ තමයි මං හිතන්නේ එයාපෝර්ට් එකේදී දීලා තිබුණේ මේ කැඳවීම. කොහමරි එන්න විදියක් නැහැ කියලා තියෙනවා. ඉතින් අර එක පවුල කට්ටියට හරි කරදරයක බාප්ප කෙනෙක් විතර පුටුවෙන් වැටෙනවා උසාවිය එන්න තියෙනකොට නේද? අම්මලාට සනීප නැහැ, පුතාලා හිරගෙවල් වල. එහෙම බැලුවාම මේ නේ මන්ද මේ මිනිස්සුන්ට වෙන වැඩක් කරන්න වෙලාවක් තියෙන්න නැතුව ඇති නේද? ලංකාදීප පත්‍රයට මං ඊළඟට එන්නේ. නායකරුවෝ එන්න එන්නම ඉහළට මාස 5ට කෝටි 15,000ක රන් බඩු උකස් කරලා කියලා මහබැංකුවෙන් නිලදරවක් කරලා තිනවා. මේ වසරේ පළමු මාස 5 තුලදී පමණක් ලාංකිකයන් බලපත්‍රලාභී වාණිජ බැංකුවලට රන් භාණ්ඩ උකස් කර රුපියල් කෝටි 14,970ක මුදලක් ලබාගෙන ඇති බවත්, එය දෙසැම්බර් මාසයට සාපේක්ෂව 16.12% ප්‍රතිශතයකින් රන් අය ශේෂයේ ඉහළ යාමක් බවත් ලංකා මහබැංකුව සඳහන් කරයි කියලා තිනවා. ඒ කියන්නේ මිනිස්සු වැඩිපුර රත්තරන් උකස් තියන්න පෙළඹිලා තියෙනවා. මං හිතන්නේ ඒකට ආර්ථික ප්‍රශ්න වගේම රන් මිලේ විශාල ඉහළ යාමත් බලපාන්න ඇති. ඊට පස්සේ තමයි බැංකුවලට දාලා තියෙන්නේ රන්වල මිලෙන් කියන වටිනාකමෙන් භාණ්ඩේ වටිනාකමෙන් 70%යි අත්තිකාරම් හැටියට ගෙවන්න පුළුවන් කියලා. ඔය අතරේ සිර දඬුවම ඉවත් කරන්න හේතු ඇතිනම් දන්වන්න ඥානසාර හිමිට උසා විනියෝග. ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු කිරීමෙන් පසුව නියම කළ මාස 9ක සිර දඬුවම ක්‍රියාත්මක නොකිරීමට හේතු ඇතනම් ලබන පළවෙනි දින කරුණු ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට ඊයේ නියෝග කරලා තියෙනවා. හිරේ නොදා ඉන්න මොනවා හරි හේතුවක් තියෙනවා නම් කියන්න කියලා මේ 2016 වසරේ ජූලි මාස 16 වනදා කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඉස්ලාමීය පිළිකාවක් එය අතුගා දමන්න ඕනේ යනුවෙන් ප්‍රකාශ කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් තමයි මේ දඬුවම් නියම කිරීම සිද්ධ වෙන්නේ. 2025 ජනවාරි මාසේ 9 වෙනිදා අධිකරණ තීන්දුවක් තියෙනවා මාස 9ක සිර දඬුවමක් නියම කරලා. ඉතින් ඒ සම්බන්ධයෙන් සිර දඬුවම් නොපව සිර දඬුවම් ඉවත් කරන්න එහෙම නැත්නම් හිරේ නොදාන්න හේතු තියෙනවා නම් කියන්න කියලා ඔන්න මේ මහත්තයාට ඒ ස්වාමීන් වහන්සේට අධිකරණයේ විසින් දැනුම් දීලා තියෙනවා. ඉතින් මේ ජාතීන් අතර සංහිඳියාව කියන්නේ තරිම අමුතු මේ අමුතු එකක් හරිම ඒක නේද? ඒ කියන්නේ කාගේ හරි කටක වචනයක් එහෙම හෙවුනොත් ඒ ජාතීන් අතර සංහිඳියාව කියන එක ටක් ගාලා නැති වෙනවා. ඒ කියන්නේ කියලා ඇත්තටම බැලුවාම එහෙම එකක් නැද්ද කොහෙද? ඒක තියෙනවා වගේ පේන්න තියෙනවා.
1: හරි.
0: කවුරු හරි වචනයක් කිව්ව ගමන් ඒක ටක් ගාලා නොපෙළියනවා. හරිම බින්දෙන සුළු, හරිම වැగిරෙන සුළු, කඩා වැටෙන සුළු දුර්වල යමක් තමයි ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව කියලා කියන්නේ.
1: ඕන වෙලාවක මේ
0: ඕන වෙලාවක ඩොක් ගාලා ඒක මොකක් හරි වෙන්න පුළුවන්. ඒකට මාර ප්‍රශ්නයක්. ඒක පරිස්සම් කරන එක එනම සටනක්. දිවයින පත්‍රයට මං එනවා.
1: හරි.
0: 22 ඡන්දය අද 22 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් මේක ගේන්නේ යහපත් ලංකාවක් වෙනුවෙන් අපේ සාමූහිකත්වය අද බලා ගන්න පුළුවන් කියලා අගමැතිනිය තමයි කියන්නේ. අත්දැකීම් ඇති විනිසුරුවරුන්ගේ සේවය රටට ඕනේ. ප්‍රමාද නොවී නඩු අසා ජනතාවට යුක්තිය ඉටු කර දීම අරමුණයි අගමැතිනි ආචාර්ය හරිණි පාර්ලිමේන්තුවේදී කියයි. අපේ සාමූහිකත්වයේ අබමල් රේණුවකින්වත් වෙනස් වෙලා නැහැ. ඒක අද ඡන්දයෙන් බලා ගන්න පුළුවන්. 22 සංශෝධනයේ ගේන්නේ ජනතාව වෙනුවෙන් ගොඩ ගැසී ඇති නඩු ඉක්මනින් අසා ඉවර කිරීමටයි. ඊට අත්දැකීම් ඇති විනිසුරුවරුන් ඕනේ. යහපත් ලංකාවකට මේ සංශෝධනය අත්‍යවශ්‍යයි අගමැතිනි ආචාර්ය හරිණි අමරසූරිය මෙනවිය ඊයේ පාර්ලිමේන්තුවේ සඳහන් කළා කියලා. ඉතින් ඇත්තටම අපි කැමති අත්දැකීම් තියෙන විනිසුරුවරුන්ගේ, අත්දැකීම් තියෙන වෛද්‍යවරුන්ගේ, අත්දැකීම් තියෙන ඉංජිනේරුවන්ගේ එහෙම සේවය රටට ලබා ගන්න. හැබැයි අත්දැකීම් තියෙන දේශපාලකයෝ අම්මෝ එපා නේද? ඒ කියන්නේ

0: සමග ජන බලවේගය ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දුව මන් සන්ධියෙන් දියත් කළ දැවන්ත විරෝධතාවයට වරින් වර ඇදහැළුණු මහවැසිද නොතකා දිවයිනේ නන්දෙසිත් විශාල ජනකායක් ඊයේ එක්ව සිටිය කියලා තමයි දිවයින වාර්තා කරලා
1: තියෙන්නේ.
0: තිබ්බනේ දෙක මන්තීරුවක්ම සම්පූර්ණ බ්ලොක් වුණා කියලා තමයි පොලිසිය
1: කියලා
0: තිබුණේ. සතුටක් දැනෙන්න ඇති මිනිස්සුන්ට. ඒත් එක්කම ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ ප්‍රවේශ දොරටුව පැත්තටත් ටිකක් දුර ඇවිදගෙන ගිහිල්ලා එතන හැබැයි මේ මුරපොලේ පොලිසිය එහෙම ඉඳලා නැහැ. එහිඳ හැරිලා ඇවිල්ලා ද කොහෙද කොහරි පාර්ලිමේන්තුව පැත්තට ගිහිල්ලා එතන මොකුත් මාර්ග බාධකයක් දාලා තිබිලා නැහැ. හැබැයි ටික දුරයි ගිහිල්ලා තියෙන්නේ. සමහරට මාර්ග බාධකයක් තියෙනවා නම් පෙරලන්න දන්නේ ගියේ නැති හින්දා සමහර විට නෑනේ අවුලක් නෑ මාර්ග බාධකයක් නෑනේ ඕන වෙලාවක යන්න බැරිය දැම්ම යන්න ඕනි කියලා කන්නේ නෑනේ කියලා සමහර විට හැරලා එන්න ඇති. ඉතින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරලා තියෙනවා මේක සම්මත කරගත්තත් ඉදිරි සමගි ජන බලවේග රජයක් යටතේ ඒක අහෝසි කරනවා කියලා මාර වැඩි. ඉතින් ඇත්තටම ඒක අහෝසි කරන්න මොකක් හරි වෙන ක්‍රමයක් හොයාගන්න වෙයි කියන්නේ නේද? අහෝසි කරන්න ඕනේ නම් කාට හරි ඉදිරි සමගි ජන බලවේග රජයක් ආවහම අහෝසි කරනවා කියලා තියෙනවා. ඉතින්
1: මියුසික්
0: බලමු නේද? ගිහින්
1: සුබ
0: සතියක්.
2: හතර වටේම පත්තර තප්පරේට සියතට
3: සියත පත්තරේ විත් හසා.

0: උදේ 8යි විනාඩි 10යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: ඔයත ටොප් ස්ටෝරි.
1: ඝාතනයකට උත්සාහ කළ දෙදෙනෙකු අතරන් ගුවට බෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු බටපොළ ප්‍රදේශයේදී අතරංගුවට ගෙන තිබෙනවා. ඒ මීටියාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අදාළ සැකකරුවන් දෙදෙනා යතුරුපැදියකින් පැමිණ අම්බලංගොඩ කහවහන්දිය ප්‍රදේශයේදී බෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට උත්සාහ දරා තිබුණේ පසුගිය 21 වනදායි. සැකකරුවන් අවුරුදු 19 සහ 22 යන වයස්වල පසුවන අලුත්වල සහ මීටියාගොඩ ප්‍රදේශවල පදිංචි කරුවන්. ඔවුන් සතුව තිබී පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ ජීවපතරම් 10ක් ද සොයා කෙරුණා. මේ අතර අයිස් මද්‍රව්‍ය සහ හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේදී අතරංගුවට ගෙන තිබෙනවා. එම සැකකරු අතරංගුවට ගෙන ඇති පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත සිදු කළ බැටලීමකදී සැකකරු සතුව තිබී අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 303ක් හෙරොයින් මද්‍රව්‍ය ග්‍රෑම් 50යි මිලිග්‍රෑම් 960ක් සහ මද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් රුපියල් 475,500ක මුදලක් ද සොයා ගනු ලැබුවා. සැකකරු බෝකුන්දර ප්‍රදේශයේ පදිංචි 52 වරදි පුද්ගලයෙක්.
0: Top story. Anugrahaya.
2: Senehasin raadanin hatavat sanasala.
3: Medoli. Sam mohotak man rasavat karai.
4: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ. වාහනේ පැත්ත රදිනවා වගේ.
5: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද?
4: ටයර්? මං හිතුවේ සස්පෙන්ෂන් නවුලක් කියලා.
5: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හතරනේ.
6: බ්‍රේක් කරනකොට, වංගුවක් ගන්නකොට, ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැළපෙන ටයර් එක.
7: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DSL වෙතින් විශ්වසනීය ධාවනයකට.
8: වංගුවටයි 0.1

0: හොයි
1: කිව්වොත්තම තාමත් ඉතින් අර මේ අබාන් සෝඩි වරංගෙල්ල හොයි කියන්න විතරද ඉගෙන ගත්තේ මේ මාස ගානක් නේ දැන් හොයි හොයි කයි
0: අසල් වැසියන්ගෙන් අහන්න අරවින්ද මමයි මගේ තාත්තයි ගෙදර කෙලින්ම සංගීත
1: හරියට කියන්න ඔයා හොයි හොයි කිව්වා වගේ නෙමෙයි හරියට කිව්වේ නැත්තම් අහල පහල මිනිස්සු ආව 10000 ගාලා යවන 10000
0: අපි මේ දවස්වල ඩුවට් ප්‍රැක්ටිස් කරන්නේ තාත්තීමයි
1: ඕගලංගල් වෙයි කවර ගාන ඉන්න
0: කබර
1: ගොයින් දැක නියර උඩින් පැන දුවලබරේ මගේ
0: මලේ
1: තාම මදි හැබැයි ඉතින් ප්‍රැක්ටිස් තමයි ඔයා පර්ෆෙක්ට් කෙනෙක් කරන්නේ
0: මම බලනවා ඉතින්
1: සිම්පල් සින්දු කියන්නේ
0: හා බෑ ලොකු ඒව කියන්න ඕනේ මේක කබර ගොයින් පැන එක ඕනේ මට
1: යකඩෝ ඇවිදින්න කලින් බඩ ගාලා දන ගාලා පුරුදු වෙන්න ඕනේ එහෙමනේ අපි පටන් ගත්තේ
0: ඔයා කියන්නේ මොකක්ද මම ස්ටාර්ට් කරන්න
1: ඕනේ ඔහු පැටව වගේ ඉපදිච්ච එක මන් දුවන්න බෑ අපිට
0: මට කියන්නක මොන song එකද මම ස්ටාර්ට් කරන්න
1: ඕනේ ඔයා මුලින්ම කියන්න ඔයා මුලින්ම කියන්න මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාගේ හරි
0: හරි
1: ක්ලරන්ස් මහත්මයාගේ හරි සින්දු
0: කිය. ඒ කියන්නේ සරල ගීතයකින් ස්ටාර්ට් කරන්න කියලා කියන්නේ.
1: සිම්පල් ඒවා තියෙනවානේ. වඩ හොඳයි මලට බඹරෙකුසේ වගේ එකකින් පටන් ගත්තොත් වැඩිය වැඩ නැති වුණත් ලස්සන මෙලඩියක් ඉඳ නිකන්
0: ඔව් නේද? ඒක කැචී song එකක් නේ.
1: අන්න හරි. ලස්සනට කියන්න පුළුවන්.
0: හරි ඔකේ.
1: රයිට්.
0: අදමන් try කරනවා එක. ඔකේ ෂුවර්.
1: පොඩ්ඩක් try කරලා බලනවා ද අබාන්ස් ඕඩියෝ වලින් කොහොමද කියනද හොඳ දවසක් අද ෆ්‍රයිඩේ දවස.
0: හරි අද අපි රෑ වෙනතුරු අපේ අසල් වාසිනී. අපි රෑ වෙනතුරු.
1: විද්‍යාගෙන හමාරයි.
0: එක යායට තාත්තයි දුවයි එක යායට.
1: සවුන්ඩ් පර්මිට් ගෙවල් වලට ගන්නන මට්ටමකට හදයි.
0: Thank you so much අබාන්ස් ඕඩියෝ මම ගායිකාවක් වුණොත් ඔයා තමයි. ඔයා තමයි පොර.
1: සමහර වෙලාවට ඔය ට්‍රිප් ගියාමේම මාර පොඩි බ්ලූටූත් ස්පීකර් එක අරන් යනවා ලොකු සද්ද දාන්න බෑනේ. එතකොට අර පොඩි ස්පීකර් එක අරන් ගිහිල්ලා ඒකේ කැරෝක එකක් දාලා මයික් නැතුව කියනවා
0: මං.
1: මයික් නැතුව ඒ ගායන මාදුරු ගායනිකේ චමත්කාරී ගායනහේ මාදුරේ
0: හරිද
1: එකක් වෙලා යනකොට අර පෝටල් කාමර වලින් මිනිස්සු ඇවිල්ලා දොර ගාව මං දොරල් වල මේ වචාවෝ ගාලා දොර ගා
0: අනේ ආට ලස්සන සින්දු කියන්න හිතන මම ආසන ආවා එහෙම මේවා කරන්න හරි පුළුවන් ලස්සන සින්දු කියන්න පුළුවන් ආට
1: පුළුවන් තමයි
0: ඔයාට ක්‍රෙඩිට් එකක් දුන්නොත් ඔයා ඒක දන්නේ නැහැ
1: නේද පුළුවන්නේ
0: අර
1: වට ඔච්චර පුළුවන් නම් මට මේ මෙතන කොච්චර පුළුවන්ද
0: ආගේ ලොකු කමර තමයි අරවින්ද මම ආසන ඇත්තේ
1: ලොකු ස්පීකර් ගත්තා ලොකු කම තියෙන්න ඕනේ ලොකු ස්පීකර් තියලා පොඩි කම වැඩක් නැහැ නේ
0: ඔය ඒකත් ඇත්ත ලොකු මේ අඩි මෙන්න මෙච්චර විතර ඒවා
1: හරිද
0: හරි
1: පොඩි
0: එහෙනම් හරිනේ අද ෆ්‍රයිඩේ පොඩි චේන්ජ් එකක් නේ ජීවිතේ පොඩක් තියෙන්න ඕනේ
1: පොඩි බ්‍රේක් එකක් මට නම් තියෙනවා ඉතින් මම නම් ඇත්තටම සල්ලි ඉතුරු කරගෙන ඒක නිකන් අත්‍යවශ්‍යංගයක් වගේ වෙලා
0: තියෙනවා. ඔව් ඔව් ඒක හරි.
1: ඔබ යන්න ඕනේ ඉතින් අබාන්ස් එක්කට ගිහිල්ලා එක්ස්පීරියන්ස් කරලා ගත්තොත් තමයි ඔබට හොඳටම කැපෙන එක හම් වෙන්නේ නේ.
0: ඕකේ.
1: ඔබට බයි අබාන්ස් එකෙන් ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන් කිසිම මේ ප්‍රශ්නයක් නැහැ.
0: ඒ කියන්නේ ඔබ කොහෙද හරි දැකලා තියෙනවා නම් ඒ සවුන්ඩ්ස් එක්ස්පීරියන්ස් කරලා
1: තියෙනවා සයිට් එකට ගියා. මම කියන්නේ සවුන්ඩ් ඉක්විප්මන්ට් එකක් ගන්නකොට
0: හරි.
1: ඒත් පර්චස් කරන්න කලින් ටිකක් අහන්න ඕනේ. සවුන්ඩ් ත්‍රෝ එක ඇතිද?
0: හරි.
1: සවුන්ඩ් ක්ලැරිටි එක ෂේප්ද?
0: මිඩ්ස් හොඳයිද? බේස් හොඳයිද?
1: බේස් එක මිඩ් එක හයිස් එහෙම කොහොමද? රිවර්බ් එක සෙට්ද?
0: ඔව් එකෝ එක හොඳයිද?
1: එකෝ කළාද කියන්නේ? මොකද?
0: නේක කියනවා. මේ කන්ට්‍රෝල් එකේ ගහලා තියෙන වචන.
1: එකෝ. මේ යකෝ එකෝ. එකෝද දන්න ලොකුම රිවර්බ් එක. එකෝ. අනේ ඉතින් කතා අවුරුදු 15ක් මේකටම වයස නැති වෙලා.
0: එකෝ කියන එක නැද්ද? එකෝ නැද්ද?
1: තාම දන්නේ එකෝ.
0: කොහොද එකෝ?
1: ගමේ මිනිස්සු දන්නවා ඊට වැඩිය දේවල් සවුන්ඩ්. ගැත්තකට නහකට අර මුල්ලට අයින්ට වෙන්න.
0: මේ අර
1: අයින්ට යන්න දැන්
0: අයින්ට මයික් එකක් අතරයන්.
1: මයික් එකක් අත ගලවගෙන මේ අබාන් ඔඩියෝ ගැන ආයි කතා කරන්න ඉපෝ ඔයා. එකෝ ආව පන්
0: පනලා. එකෝ.
1: ගෙකෝ.
0: දෙකෝ. මේ අරවින්ද තව දෙයක් අපි දැන් ඔඩියෝ සිිස්ටම් එකක් ගිහිල්ල බලල ගන්නවා වගේම වාහනයක් ගන්නකොටත් ගිහිල්ල බලල තමයි ගන්න. ඒක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒක අපි කොහොමත් කරන වැඩේ. මොකද අපි කොච්චර දැක්කත් වීඩියෝස් දැක්කත් අපි ඩීටේල්ස් දැක්කත් අපි මේ කියනවා අහලා බැලුවත් ඔබට තේරෙන්නේ පොඩ්ඩක් ගිහිල්ලා මේක
1: වෙන්ටිලේටඩ් සීට් තියනකොට වැඩක් නැහැ.
0: නෑ ඒක ෆීල් කරන්න.
1: වෙන්ටිලේටඩ් සීට් වැඩ කරන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. පර්පරේටඩ් ලෙදර් ගහලා තියෙනකින් අස්සින් හුලං ඇවිල්ලා කොහොමද මේ මසාජ් එක දෙන්නේ? හුලං මසාජ් එකක් දෙන්නේ කොහොමද?
0: හරි.
1: ඒ සපක් ජනිත වෙන්නේ කෙසේද?
0: කෙසේද?
1: ඒක බලන්න ඕනේ ඒක. නේ අපි කියනවා ඉන්ස්ට්‍රුමන්ට් ක්ලස්ටර් එක මෙච්චර සයිස්, ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් මෙච්චර ලොකුයි. ඒක මෙහෙම කනෙක්ට් වෙන අරම සවුන්ඩ් එක මෙහෙම. ක්වොලිටි සවුන්ඩ්ස් ඇවිල්ලා තියෙන වාහනයක්. ඒකෙන් සවුන්ඩ්ස් ගැන කතා කරපු නිසා මම කියනවා.
0: හරි, ඔකේ.
1: දැන් අපි කතා කරනවානේ හවල් H6 ගැන කතා කරනවානේ. හවල් H6 GT ගැන කතා කරනවා. ටැංක් 500, ටැංක් 300. අපි වාහන ජාති 4-5ක් විතර මේ කතා කරනවා. මේ හයිබ්‍රිඩ් තියෙනවා, ප්ලග්ඉන් හයිබ්‍රිඩ් තියෙනවා.
0: හරි.
1: හයිබ්‍රිඩ් ප්ලග්ඉන් හයිබ්‍රිඩ් වෙනස අපි දැන් අපි ඉගෙනගෙන තියෙනවා. හයිබ්‍රිඩ් එකේ බැටරිය ඔබට වෙනම චාර්ජ් කරන්න බෑ. ප්ලග්ඉන් හයිබ්‍රිඩ් එක ප්ලග් එක ගාලා චාර්ජ් කරන්න පුළුවන්.
0: හරි.
1: සමහර අය බොහොම ප්‍රවේශමෙන් බැටරියෙන්ම දුවනවා. ෆෝල් පාවිච්චික වෙන්නේ නැති වෙන විදියට එහෙම යන්නත් පුළුවන් ළඟ ළඟ දුවනකොට.
0: හා ඔකේ.
1: හොඳ රේන්ජ් එකක් එහෙම ඔෆර් කරලා තියෙනවා හවල් වාහනවල. ඉතින් ප්ලග්ඉන් හයිබ්‍රිඩ් වල හොඳයි.
0: හරි.
1: ඒක
0: අපි කතා කරේ ඔඩියෝ සිස්ටම් එක ගැන.
1: ඔඩියෝ සිස්ටම් එක. ඔඩියෝ සිස්ටම් එක ගැන ඉතාම හොඳට හිතලා තියෙනවා.
0: කියලා හොඳ ආස කරන සද්ද දෙන්න පුළුවන් වාහනයක් තමයි අපේ හවල් එක.
1: ඇඩ්වාන්ස්ඩ් ඔඩියෝ සිස්ටම් එකක් ඕගොල්ලන්ට ප්‍රොවයිඩ් කරලා තියෙනවා. සින්දුවක් යනකොට එන්ජොයි කරන්න. දුරක යනකොට.
0: හරි.
1: හොඳ බැලන්ස්ඩ් ඕඩියෝ සිස්ටම් එකක් වාහනේ තියෙන එක කෝටියක් වටිනවා ඈ. ඒ වෙන්නම කෝටියක් දෙකක් වටිනවා ඒක.
0: ඒක නම් ඇත්ත. නිකන් හරියට ඇහෙන්නේ නැතුනවා කේන්තිත් යනවා. සීරියස්ලි.
1: ඒක අහගෙන යනකොට දුර දැනෙන්නේ නැහැ. යන අයට වෙහසක්
0: නැහැ.
1: යන ගමන් ළමයි සින්දු මාරු කරනවා. ඒගොල්ලන්ගේ වාහනෝ. ඒකත් අර නිකන් ට්‍රැවල් ටයිම් එකත් නිකන් නාස්ති කරන්නේ නැහැ. ඒකත් life එක enjoy කරන එකක්. මේ පොඩි දෙයක් වෙන්න පුළුවන්. ඕවා නෙමේ මේකේ තියෙන auto parking, reverse tracking, එතකොට power tail gate කකුලෙන් එක්කලා අරිනේවත් Apple CarPlay, Android Auto, voice assistance, ventilated front seats, electrically operated front seats. සමහර අය කැමති නෑ ජැක් එක වගේ ඒකදලා හිර මෙහෙට කරන්න කැමති නෑ. ඔක්කොම ඉලෙක්ට්‍රික්. ඔව් ඒවා තියෙනවා. ඒවා
0: තියෙනවා.
1: ඒ සියලුම ෆීචර්ස් මේ ගෙනල්ලා තියෙන වාහන වලට common features. ඉස්සර ඒවා ඉල්ලලා ගන්න ඕනේ. ඉස්සර ඒවට වැඩිපුර ගෙවලා ගන්න ඕනේ වාහන ගන්නකොට.
0: හරි.
1: ඒ කාලේ ඉවරයි සුද්දා. දැන් ඔබ යන්න ඕනේ ලංකාවට
0: GWM
1: Great Wall Motors.
0: හරි.
1: Within ලංකාවට ඒ වාහන ෆ්ලීට් එකම ගෙන්නන David Pieris Automobile showroom එකට යන්න.
0: Union Place ලා
1: තියෙන්නේ. Union Place එකේ තියෙන.
0: හරි.
1: ඒකත් ආයේ ලකේට හදලා තියෙන. වාහනේ වගේම තමයි උඩත් වාහන තිබුණා කියලා මතක නැහැ. හැම තැනම වාහන කියලා. එක එක જાතිය වාහන. ගල් උඩ නගලර ඕෆ් රෝඩ් ගතිය පෙන්නන්න. සීන් එකේ තියලා තියෙන. ඒක එක්ස්පීරියන්ස් කරගෙන එන්න. ඊට පස්සේ ඔබට අපිට ඊට පස්සේ පුළුවන් මේ වාහනේ ගන්න කොහොමද කොහොමද ගන්න ෆයිනෑන්ෂල් ෆැසිලිටි එකක් ඕන වෙනවද නිකන් ඩිරෙක් මසල්ලි යට කරලා ගන්නවද කොයි එකද ගන්න කොයි එකද ගන්න කියලා තීරණය කරගන්න ඉස්සෙල්ලාම ගිහිල්ලා ටෙස්ට් ඩ්‍රයිව්ස් ගිහිල්ලා ඒක
0: පොඩ්ඩක්
1: ඔබේ ආසාවල් කොහොමද කියලා ඔබ තමයි තීරණය කරන්න ඕනේ.
0: අද අපි කෝල් එකක් දෙන්න නම්බර් එකත් මතක් කරගන්න 011-88-668-666 කියන නම්බර් එකට කෝල් එකක් දෙන්න.
1: මේ මං මුදල බල්ලා තියෙන ගත්තා ඔයා දැන් ඔයාගේ මේ අයියත් එක්ක මොහොම
0: ළඟයි
1: නේ. ඉතින් මට ඇත්තටම වෙලාවක හිතලා තිබුණා ඒකට හේතුව වෙන්න ඇත්තේ එක පොඩි කාලේ ඉඳලම උගල පොඩි කාලේ රණ්ඩු කරලා තියෙනවා.
0: චුට්ටක් රණ්ඩු කරලා තියෙනවා.
1: රණ්ඩු කරලා තියෙනවා නේ.
0: චුට්ටක් නෙමෙයි ටිකක් සැරට රණ්ඩු කරලා තියෙනවා.
1: එයා දුර රටක ඉන්න නිසා වාට වටිනාකම් වැඩි වුණාද?
0: එහෙමත් එකක් තියෙනවා කියලා
1: හිතනවා. අයියා රට ගියාම ඔයා වැරදිලා කාමරේට අයියේ කියලා අයියා නෑනේ.
0: එහෙම වෙලා තියෙනවා.
1: එහෙම ඔයා කාමරේට ගිහිල්ලා බලවට දුක හිතිලා තියෙනවා.
0: Yes definitely.
1: ඉතින් ඔයා මේ මිසිං පාට් එක නිසා ඔයා අයියට කැමති වුණාද? නැත්නම් අයියා කුවෙට් එකේ ඉඳගෙන අයියාගෙන් ගාන කපා ගන්න පුළුවන් නිසා අයියට බුරු ආදරයක් පෙන්වනවද කියලාත් මට පොඩි සැකයක් තියෙනවා.
0: මොනවද මේ කතා කරන්නේ අරවින්ද? චී චී චී.
1: මට දැන් ඇත්ත කියුණාද?
0: නෑ නෑ මං එයාට ඇත්තටම ලව්. අයියට මම මාරාදරේ පොඩි කාලේ ඉඳන් එහෙම ආදරේ. හැබැයි
1: දත ගලවන්න පුළුවන් නිසාද ඒ අර කුවෙට් එකේ ගොඩක් එක එක දේවල් තියෙනවා අයියා. ඉතින් ඒ වගේ එනවා.
0: ඒක
1: චීස් ගේනවා අයියා.
0: ඒක අයියාගේ අයියා මට ආදරේ දක්වන විදිය. ඒක ඒක ඒක වෙන ඒක
1: අයියටද ගේනේ වටද?
0: අනේ අරවින්ද ප්ලීස් මං අයියට ආදරේ. ඒක මගේ තියෙනවා.
1: අයියා දැනගන්න ඕනේ මේක ඇත්ත පසුබිම. ඔයා සත්‍ය බොම කටුකයි අයියේ. මොකද අයියා නම මොකද?
0: දිනේෂ්.
1: දිනේෂ් මල්ලි. දිනේසයි. දිනේසයි.
0: මල්ලි වට වෙන්නේ.
1: දිනේසයි. සත්‍ය බොම කටුකයි. බොම නමුත් ඒ සත්‍යෙට ඔයා ඊළඟ පාර ලංකාවට මේ බඩු ටික අරන් එනකොටත් මූණ දෙන්න වෙනවා. මේ සත්‍ය පරික්ෂලා ඉන්න.
0: ඇයි මොකටද ඔය වගේ කතාවක් කියන්නේ?
1: කොහොම හරි අයියත් එක්ක යාළු වෙන්න.
0: ආදරේ ආදරේ ආදරේ.
1: සහෝදරයත් එක්ක තරහ වෙලා මිනිස්සු කොච්චර ඉන්නවද?
0: පුදුමයි ඒ වගේ අය දැක්කම.
1: කොච්චර ඉන්නවද? පොඩි කතාවක් කියන්නද?
0: හරි ඔකේ.
1: දැන් අපි ගත්තොත් එහෙම ජපානයේ සිවිල් යුද්ධම තිබිලා දෙන 8ක් විතර. ඒක දරුණුවටම ෆයිට් කරගත්තයක් තමයි දෙවන ලෝක යුද්ධේ.
0: හරි.
1: මේ කතාව අයිති වෙන්නේ දෙවන ලෝක යුද්ධ කාලෙට. මේක ඉෆෙක්ට් එක ආවේ පස්සේ.
0: හරි.
1: දෙවන ලෝක යුද්ධ කාලෙ තින් මේ ඔය ගහමරා ගැනලෙන් ගම්පිටින් විනාශ වෙච්ච ඒව ඕන් තරම් තියෙනවා. ඒවා හරි හරිම සුලභ දේවල්. ඒ කාලේ ඇමරිකන් සෝල්ජර් කෙනෙක් ගත්ත ෆොටෝග්‍රාෆ් එකක් පස්සේ කාලෙක ජනප්‍රිය වුණා.
0: හා.
1: ඒකට ලස්සන කතාවකුත් ආවා. ඒ ෆොටෝ එකේ තිබුණේ අවුරුදු 10ක 12ක විතර වයසක පොඩි කොළු ගැටේ.
0: ඔව්.
1: තමන්ගේ මල්ලිව. පටිවලින් පිටේ ගැට ගහගෙන විනාශ වෙච්ච ගම අතෑරලා ජීවත් වෙන්න විදියක් බලාගෙන යන දර්ශනයක්. ඇත්තට මේ පොඩි මල්ලි පිටේ බැඳගෙන ගිය පොඩි මල්ලි මැරිලයි
0: හිටියේ.
1: ඇමරිකන් සෝල්ජර් කෙනෙක් මේක දැකලා දරුවෙක්නේ මොනවා වුණා?
0: හරි.
1: යුද්ධෙදි ගහගත්තට මේ දරුවෝනේ. එහෙම පොඩි සානුකම්පිත ගමක්. ඔච්චර මොන වීරෝදාර සොල්දාදුවෝ වුණත් හිතේ කොහේ හරි තැනක ඒ තෙතමනේ හිටි ගමන් මතුවෙන තැනක තියෙනවා.
0: ඒක ඇත්ත.
1: ඕන දරුවෝ මිනිහෙක්ගේ ওই කැලේ තියෙනවා.
0: දරුවෝ කියන කැලේදී ඉතින් ගොඩක්
1: අයිසම් ගොඩක් වෙලාවට ඒක එනවා.
0: යස් ඒක හරි.
1: ඉතින් මේක දැකලා මේ ඇමරිකන් බටයා මේ පොඩි කොළු ගැටයට කියනවා ඔය පිටිපස්සේ එල්ලගෙන ඉන්න දරුවා මැරිලා නේද? වැඩක් නැ නේද ඔය පිටේ බැඳගෙන යන වැඩේ? බොරුවට ඔය බර දරාගෙන යන්නේ නැතුව ඔය කොහේ හරි ඔය ශරීරය අතෑරලා දාලා ගියා නම් හොඳයි නේද? ඔය බොඩි එක තියලා යන්න කොහෙන් හරි. බොරුවට බර උස්සන් යන්න එපා. ඔයාගේ ශක්තිය ඉතුරු කරගන්න. ඒ ශක්තිය ඔයාට වටිනවා. අර කොළුව කියනවා. මට බරක් නැහැ. මොකද මේ මගේ සහෝදරයා. මේක ඉංග්‍රීසියෙන් හරිය ලස්සනයි. ඉංග්‍රීසියෙන් තමයි මේක පොපියුලර් වුනේ.
0: හරි.
1: He's not heavy. He's my brother. මේ කතාව පෞගේ කාලේ කන්සෙප්ට් එකක් විදිහට ජපානයේ හැදෙනවා. ඒකට ගමන් කියලා කියනවා. ගමන්.
0: හා ඔකේ. ගමන්.
1: ඒ සමහර ඒගොල්ලන් වචන තියෙන මේ සිංහල භාෂාව වචන ළඟ ඉතින් එහෙම භාෂාවල තියෙනවා.
0: හරි.
1: ගමන්. ඒ හැංගීමට. මේක පස්සේ කාලෙක ජපන් මිනිස්සුන්ගේ හිත්වල හාඩ්ෂිප් එකක් කියලා අපි කියන්නේ. ඉතාම නරක කාලවලදී. ඉතාම අසීරු දුෂ්කර කාලවලදීත්. තමන්ගේ එකාව අතාරින්න නැති ගුණය ජපන් මිනිස්සුන්ගේ හිත්වලට කාවත් දන්න මේ කතාවට පුළුවන් වුණා කියලා කියනවා.
0: හා ඔකේ.
1: Because he's not heavy. He's my brother. ජපන් මිනිස්සු එහෙම හිතන්න පටන් ගත්ත කියලා කියනවා. ඒක කතාව සම්පූර්ණම මිත්‍යාවක් වුණත් ඒ කතාවට මම කැමතියි
0: පුද්ගලිකව.
1: ඔබ කල්පනා කරලා බලන්න. අපි එකට ඇදිලා වැඩිලා කාලා බීලා උස් මහත් වෙලා දැන් සහෝදරයත් එක්ක දැන් තමන්ගේ නංගිත් එක්ක අයියත් එක්ක ඔබ කතා කරන්න නැති හේතුව කල්පනා කරන්න. ඔබට බරයිද? ඔහු හෝ ඇය ඔබට බරයිද?
0: වදයක් වගේ දැනනාද?
1: සමහරවිට නරක කාලවලදී අපි සමහර සහෝදරයන්ගෙන් අපි අයින් වෙන්නේ ඒගොල්ලෝ අපෙන් උදව් බලාපොරොත්තු වෙන නිසා. එතකොට අපිත් පෞල් ජීවිත කියන අපිටත් ප්‍රශ්න තියෙනවා.
0: යස්.
1: එතකොට මම අහනවා "Is he heavy?" බරයිද? "He's not heavy." He's my brother.
0: ඒක අතරම හිතට
1: ජපානේ ඔළු වෙනස් කරා.
0: හරි.
1: මේ කතාවට අපේ ඔළු වෙනස් කරන්න පුළුවන්ද? පුළුවන් වෙනස් කරන්න.
0: try එකක් දෙමුද නේද?
1: හොඳට කල්පනා කරන්න. He's not heavy. He's my brother.
0: Yes. Yes, yes.
1: එච්චරයි.
0: You also my brother. ඇත්ත මෙයානේ මං හදවතින් මයි කිව්වේ.
1: සින්දුවක් දාන්න. බයිලා සින්දුවක් දාන්න. දාන්න බයිලා ගමුද රීමික්ස් කරලාගෙන සින්දුව දාන්න මෙතනට ගැලපෙන්නේ ඒක තමයි.
0: අපි පොඩි බ්‍රේක් එකකට යන් 8:32යි.

0: පිරෙන්න සියත
1: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංකයි කේත්‍රී රෝද රථය බජාජ් දැන්නොබේ අවශ්‍යතාවයට ගල්පෙන 200cc සහ 230cc මාදිරි වලින් දිවයින පුරා විදුරු ජෙනුවින් නම්තර කොට සහ සේවා ජාලය සමගින් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් මෙත්
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව නිපදවූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ

0: ඉහළම බට එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත බට
1: A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0111732000 NIBM The City University The place to be
2: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
3: ආසිනා මෙන කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
4: සම්පූර්ණ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න DLB වාසි කොයින් කාටත්
5: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
7: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න සීතා ප්‍රදර්ශනාගාර සහ Lectures by Sita. Sita, හදවත් දිනු හිතවත්කම.
8: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place E GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amatanna Bindu Aikai Kai Hatai, Atasi Asuatai, Hayasi Hata Haya.
9: හරි ගියේ හරි මතනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
11: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
12: අප සෞසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0111544 5000
13: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට ව

0: அட்வான்ஸ் டிக்கெட் பே
1: மில்லியன் கணன் வாசி லெபின பிரைம் மில்லியன் ட்ரீம்ஸ் ගයක් ඉඩම ගන්න 15%ක් ප්‍රයිම අපෙන් දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22 ප්‍රයිම් ගරුප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි
2: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
3: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය
4: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්

0: කිසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම
1: සමරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
3: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න
4: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාල

0: ആധുനിക വർദ്ധന ടെക്സ്റ്റൈൽസ്
1: അതാരിന്ന ബേ വകേദ നേ ഒബട പുളുവാൻ വിഷമതെൻ മിതെന്ന ജീവിതേ കൊടയന്ന ഇവാ വെണ്ട
2: മട ബിത്തി രക്ഷണയക് ഗന്ന ബരിദ
3: ബിത്തി നിവാസ രക്ഷണയക്ദ സർ
2: നിവാസ കിവ്വഹമ ബിത്തി വാളവ ലൊക്കമനി മട ഓനി ബിത്തി വിതരൈ അപ്പി ബിത്തി വൾട ഹരിയാപളൈ වතුර වලට ඔක්කොම සවුත් වෙනවා
3: සර් ඔකට රක්ෂණයක් නම් තියෙනවා සර් හැබැයි ඇවිත් තියෙන්නේ වැරදි තැනට සර් යන්න ඕන ඩියුලක්ස් එකට ගන්න ඕන ඩියුලක්ස් ඇක්වටෙක් ඩෑම් ප්‍රොටෙක්ට්
4: ඩියුලක්ස් ඇක්වටෙක් ඩෑම් ප්‍රොටෙක්ට් වතුරට ලං වෙන්නවත් බෑ ඇල්ගි ෆංගස් ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නෑ
5: මිලියන ගණන් වාසි ලැබෙන ප්‍රයිම් මිලියන් ඩ්‍රීම්ස් ගයක් ඉඩම ගන්න 15%ක් ප්‍රයිම අපෙන් දකින හින ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22 ප්‍රයිම් ගෲප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි
6: රට සවාරියකේ හිනේ හැබැයි කරගන්න හොඳම තැන BOC Travels වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින් 0672227676 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ
7: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි
8: ඔතේ කන්නාඩි අමතක වෙලානේ
9: අම්ම සල්ලි දාන්නද
8: සල්ලි දාන්න
9: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මයි කන්නාඩි වෙන්න
8: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය
9: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
10: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13:19 අදම අමතන්න
11: ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකී ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
12: බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරිවාසිය බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝදරතය මෙලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් පැසි ආවරණ කට්ටලයක් නොමිලේ. AVT Series e-mobility with
13: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
14: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
15: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ Alice නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
14: Music. කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් LMG ආ තේකබඩුවල ලස්සන
16: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන් තේරුණාද
14: එයාගේ නම සීතා සීතා මට කෑගස්සුනානි එතකොට මට හැරුණා වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ
17: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා

0: වගේ නිර්භීතකම ඇවිල්ලා තියෙනවා වගේ සින්දුවල ගොඩක්ම මන් දකින්නේ.
1: හරි.
0: විරිත එතකොට පිච්චක
1: ඔබට
0: වඩා මං ඔයාගේ දකින්න ඔයාගේ ගායනය තුළ දකින්න නිර්භීතකම.
1: Thank you so much.
0: Out කියනවා පොඩ්ඩක්වත් බය නැහැනේ. ඔහොම ස්වරයක් ඔය හඬට ස්වරයක්වත් නෑ මේ මියුසික් වල. කොහොමද අප්පා මේ ස්වර සප්තකේ ස්වර මැද්දෙන් කොහොමද ගායනා කරන්නේ? කොහොමද අප්පා කරන්නේ? ස්වර දෙකට පළලා ගල් පළලා මදගන්නේ. ස්වර දෙකට පළලා එක මාවට කියන්නේ.
1: අරිකන් අරවිද ඊළඟ මට පැල්වත්ත බටර් ජිංගල් එක තියෙනවා. දැන් මේ පර නලින් අයියානේ කළා තියෙන ඊළඟ ජිංගල් එක ඇවිල්ලා තියෙනවා.
0: පැල්වත්ත මොනවද? දැලිද? බටර් නෙමෙයි දැලි ගා ගන්න එන වාරදීලා. අනේ මිස් මේ ඒ පැල්වත්ත බටර් එක තාම හොඳට වැඩේ කරගෙන යනවා. මිනිස්සුන්ට තේරිලා තියෙනවා අපරාධිනේ යකඩු අපි මේ බොරු ගණන් මේ වියදම් කළා. මේ බටර් කණ්ඩ බයි හිටි. බටර් වෙවුල වෙවුල ගන්න. අක්කේ ගාලා ඉවත් තමයි බටර් එක ගාට. දැන් ඕන්නේ නැහැ එහෙම.
1: Yes ekeni.
0: නේද? බටර් එකක් කවුරු හරි පොඩි එකෙක් හරි දන්නේ නැතුව ට්‍රොලි එකට දාන.
1: පුතා
0: උත අපිව පාරට දාන්න දෙන්න.
1: මේ පවුල විනාශ කරන්න දාවේ. ඒවත්
0: නැහැ.
1: ඔව්.
0: මොකද පැල්ලවත්ත බට දේශීය නිෂ්පාදනයක්.
1: Yes.
0: ඒකේ වාසිය අනේ ලෝභ නැතෝ පාරිභෝගික අපිට පාස් කරලා තියෙනවා.
1: Thank you. Thank you.
0: ලුණු සහිත රහිත හෝ
1: ගාලික්.
0: ගාලික්. සුදු ලුණු රසේ.
1: Hari okay.
0: සුදු ලුණු ගොඩ කරන ගාලික් ගාලික් ගාලික්. සුදු ලුණු ගොඩ ගන්න මේ ඔය අක්කගේ නේද?
1: රයිටර් අරවින්ද මට හොඳ සහකරුවෙක් හම්බුණා ට්‍රැවල් කරන්න. ඉතින් මං ඒක අද ඔගලන්ත එක්ක ෂෙයා කරගන්න ඕනි. හොඳ සහකරුවෙක් මට පිටරට ට්‍රැවල් කරන්න හම්බ වුණා. කිසිම නෑ නේ කුතුහලයක්. කවුද කියලා අහන්නෙත් නෑ නේ. මොකද මේ
0: අනේ අනේ මිනිහා පව්.
1: වැරදිලි වැරදිලි. BOC Travels. හොඳම සහකරුවා මට ට්‍රැවල් කරන්න BOC Travels. ඔය මේ මොනවද කතා?
0: සහකරුවා ගැන
1: එහෙමද?
0: BOC ට්‍රැවල් ඔයාව එක්කන් යන්නේ නැහැ.
1: මේ තමයි මගේ ට්‍රැවලින් පාර්ට්නර් වෙලා තින්නේ දැන්. මගේ BOC
0: ට්‍රැවල් වගේ ටුවර් එක වීසා එකේ ඉඳලා ගමනාන්ත ට්‍රාන්ස්පෝට්
1: හරි
0: නවාතන් පහසුකම් සයිට් සීන් දක්වා
1: යා
0: ඒ සියල්ල සංවිධානය කරලා දීලා BOC Travels එකේ ජෙනරල් මැනේජර්වත් එක්ක යන්නේ නැහැ රට.
1: හරි ඒ උනාට ඉතින් මගේ සහකරුවානේ මගේ ඔක්කොම ප්ලෑන්
0: කළා. සහකරුවා නෙමෙයි.
1: BOC Travels 1995 සිට ඔබේ විශ්වාසවන්ත සංචාරක සහකරු.
0: ආ එහෙමද?
1: ඒගොල්ලෝ ගාලේවල තියෙනවා. ඇත්ත ඇත්ත. එහෙම හොඳ කෙනෙක් ඉන්න ඕනේ ඔබට සංචාරය කරන්න විශේෂයෙන්ම ඔබ බිසී කෙනෙක් නම්. එහෙම නැත්නම් ඔබ සාමාන්‍යයෙන් කොහෙවත් එහෙම රටක ගිහිල්ලා නැහැ. තාම එක්ස්පීරියන්ස් එකක් නැත්නම්. අනිත් එක
0: ගිහිල්ලා නැත්නම් පොඩි බයක් තියෙනවා. මේ එයාපෝට් එකෙන් බැස්සාම මොකද වෙන්නේ?
1: ඕනේ.
0: කොහොම හරි කරලා එළියට ආවා නැත්නම් කොහොම හරි කරලා ඒක ඇතුළේ ඉන්න ඔයලිට දැම්ම ගන්න.
1: ඊට පස්සේ මොකද කරන්නේ? කොහෙද යන්නේ?
0: කොයි පැත්තටද දැන් මේ යන්න තියෙන්නේ මේකේ? කොයි කොයි පැත්තටද දැන් කොයි පැත්තට යන වාහනයකද යන්න ඕනේ?
1: කොළඹ කොහෙද? හිතාගන්න බෑනේ අරවින්ද.
0: කොළඹ කොහෙද?
1: නෑ මං කියන්නේ හේ ටවුන් එක කොහෙද තියෙන්නේ?
0: රට යවන්න නෙමෙයි දක්කන්න එපා ඉතින්. කොහොමද රට යවන්නේ? කොළඹ කොහෙද? රටකට බහැලා කල්පනා කරනවා දැන් කොළඹ කොහෙද
1: නෙළු කුළුණ පේනවා අනේ එහෙම නෑ ඉතින් විහිළුවට කියන්නේ එහෙම
0: කවදාවත් තනියම ගිහලා නැද්ද රටකට
1: නෑ
0: නෑ නෑ
1: තායිලන්ඩ්
0: අනේ අර අපේ පැත්තෙන් නැට්ට වාගේ ඉතින් එනවා එනවා එනවා ඒ කරන එකම කරනවා මම වොෂ්රූම් එකට ගියා පිස්සෙන් ඒකටත් යන්න මම තා මේකට යන්නේ මේකට යන්නේ අපි වාට යන්න ඕන අර දින එහා පැත්ත යන යන තැන එනවා එන එන තැන එනවා කරන කරන දේ කරනවා
1: එහෙම තමයි ඉතින්
0: නේද
1: තරහයි එච්චර එහෙම මේවා කියන්න ඕන තරහයි අනේ අතන මම්මුකට දන්නේ මේගොල්ලන්ට එක මේවා
0: කරන්නේ මම්මගේ પાස්පෝර්ට් එක මං කරා මං પાස්පෝර්ට් එක මගේ වැටුණා මං ඒක මේ අහුල ගන්න නැමුණා මේන්න මේ අත් ගන්න නැමෙයි මම මොකද මේ
1: කරන්නේ ඉතින් මගේ પાස්පෝර්ට්
0: එක නැමුණේ මේ ආපහු දෙකට තුනනේ
1: අනේ අරවින්ද මට මේ ට්‍රැවල් කරන්න උගන්වන්න එපා දැන් රටවල් 6කට විතර ගිහිලා තිනවා මම දන්නවා
0: මේ පව්වනේ
1: හැබැයි මගේ ඊළඟ
0: ටුවර් තනියෙන් යන්න බය වෙන්න එපා වියදම් කරගෙන තනියෙන් යන්න ඔෆිස් එකෙන්ම දෙන ටිකට් එකෙන්ම රට යන්න හිතාගෙන ඉන්න එපා හැමදාම. මොන කුණු කමක්ද මේ? අර TikTok කර කර ගරනව නේද දාගෙන? ගරාන. මොකද ඒ වගේ TikTok channel එකේම ගරානද?
1: ඔයා දැකේකේ වකිලා මේ පාර අපේ ඔෆිස් එකෙන් ගිනින ටුවර් එක මාව ගිනිච්චේ නැත්තම්
0: අර මේ පාර එක ගිනියන්නේ නැහැ කියලා කිව්වනේ මම මුලින්ම. ඔයාට මම අවුරුදු මුළුම කිව්වා මේ පාර එක ගිනියන්නේ නැහැ කියලා.
1: ඕ දැන් ඉඳන් බෑ
0: ෂෝ. හැසිරීම පදාත.
1: හරි කමන්නේ.
0: ඉතින් ඔයාට මේ ඔෆිස් එකේ ටුවර් එක හිතනකෝ බෝදාලා ඔෆිස් එකෙන් ටුවර් එකක් යනවා කියලා. කතා කරන්න BOC Travels. ඔෆිස් එකේ මිනිස්සු යන්න කලින් ඔබ ගිහිල්ලා එතන නෑ.
1: එයාපෝට් එකේ ඉන්න hina
0: වෙන්නේ.
1: ආවද?
0: කොහොමද මේ මිනිහා ආවේ?
1: BOC
0: Travels. වීසා එකට උදව් කරා. හරි. ටිකට්ස් එක දාලා.
1: Yes.
0: ගන්න පුළුවන් හොඳම ප්‍රයිස් එකක් හැම වෙලාවම අරන් දෙනවා. එතනින් ට්‍රාන්ස්පෝර්ට් බැස්සට පස්සේ ලෑස්ති කළා. ඕන්නම් පිළිගන්න කෙනෙකුත් ලෑස්ති කරා. ඔබට නිකන් කන්ෆියුසිං වගේ නං නේද? කන්ෆියුස් උංගා බුංගා වෙනවා නම් එයාපෝට් ගියාම ඒවත් ලෑස්ති
1: කරා. බෝඩ් එක අල්ලන් ඉඳි.
0: ඔව්.
1: විස්තා මුණසිංහ.
0: විස්තා මුණසිංහ. පිස්සු හැදෙනවා. බඩ ගන්න නැතුව එන්න. ඈ?
1: මේ ළඟදී
0: අනිත් පිරිත් කරන කරන ඒවා කර කර ඉන්න නැතුව එන්න එළිය.
1: ලස්සන වීඩියෝ එකක් තිබ්බා නයෙක්ගේ ෆොටෝ එකක් අල්ලන් ඉන්නවා. ඒක මිනිස්සෙක්. එයාගේ වයිෆ් වෙනවලු රටින්ද.
2: හරි බෑ.
1: මම ඔයා එන ෆොටෝ අද මතක්ුණායි ගමන්
0: කියන්නේ. ලබන අවුරුද්ද ට්‍රිප් එකත් කැන්සල් වුණා.
1: අනේ ඔලුවත් ත්‍රිදෙනා එහෙම කියනකොට
0: කැන්සල් වුණා. ඒවට යන්නේ. මේව කරන්නේ කවුද? තේරම මෙතන ඉන්න රට යනවා. මේව කවුද කරන්නේ?
1: හරි අපි BOC Travels වලට කතා කරන නම් එක දෙන්නම්. 0700227676 කෝල් කළා. දැන් කොහමද ඩිසెంబර් කියලා කියන්නේ හොඳට නිවාඩු සෙට් වෙන කාලයක්. ප්ලෑන් කළා ඔබේ ටුවර් එක ප්ලෑන් කරගන්න BOC Travels එක.
0: ඔය ඇලුමිනියම් වැඩ හොරට කරන අය තරහ වෙන වැඩක් මන් දැන් කියන්නේ යන්නේ.
1: මොකක්ද?
0: මිනිස්සු ඇලුමිනියම් ගන්න දන්නේ නැති බව ඔය ෆැබ්‍රිකේටර්ස්ලා දන්නවනේ.
1: ඒ
0: කියන්නේ ඒගොල්ලෝ ෆැබ්‍රිකේටර්ස්ලා වෙලා අර මිනිස්සු කස්ටමර්ස්ලා වෙලා
1: ඉන්නේ. ආ ඉන්නේ yes.
0: නේද?
1: ඔව්.
0: කස්ටමර් ෆැබ්‍රිකේටර් කෙනෙක් නම් කාටවත් කියන්නේ නැහැ මිනිහම ගෙනල්ලා වැඩේ කරගන්නවා. අයියෝ සර් බය වෙන්න එපා කියලා කොහේ හරි තියෙන බාල තුනි ඇලුමිනියම් ගෙනහැල්ලා මිනිස්සුන් ඒවා එක එක තැන්වල හයි කරලා මිනිස්සුන් අන්දලා ගාන කපලා ෆෝන් නාන්ස කරන්න නැතුව ඒ වගේ දෙක පහේ වැඩ කරන ෆැබ්‍රිකේටර්ස්ලා ගැන නෙමෙයි අපි කතා කරන්නේ. ඒගොල්ලන් අපි පෙනේරෙම්ම හලනවා ඉස්සෙල්ලා.
1: ඒ වගේ
0: හොර වැඩ කළා මිනිස්සු අමාරුවෙන් හරි හම්බ කරපු සල්ලි තුට්ටුවට දෙකට විදින ඒ ෆැබ්‍රිකේටර්ස්ලා අපිට එපා. ඇලුමෙක්ස් එකත් කියනවා එපා. ඒ වගේ මිනිස්සු එපා. හැබැයි අපි හැමදාම කියන්නේ මේ රටේ නෙමෙයි මේ මුළු ලෝකෙම ඔය හොරබොරු වංචා කරන මිනිස්සු ඉන්නේ බොහොම ටිකයි.
1: හරි.
0: උන්දලගේ සද්දේ වැඩි. උන්දලාර ටික වුණත් එකතු වෙලා කරන ජරා වැඩ ඒවා කැත වැඩි.
1: ඔව්.
0: ඒ නිසා සියලු හොඳ අභිභවා
1: හරි
0: අර කැත වැඩ දෙක තුන නැගී සිටින.
1: ආ අනිත් එක අපි ඒ ගැන කතා කරනවත් වැඩිනේ.
0: කතා කරනවත් වැඩි කේන් ඒ කියන්නේ
1: කේන්තිනිය නේද?
0: ඒකට මොන දීප මිනිහට වඩා ඒවා බලන් හිටපු මිනිස්සුන්ට හිතර දෙනවනේ.
1: යස්
0: ඒක නේද? බලන්න අර මිනිහව ඇන්දුවනේ අර මිනිස්සයා ඇවිල්ලා අර ඇලුමිනියම් කාර්ය ගාලා එහෙම දෙනවනේ. ඉතින් නමුත් බහුතරයක් ඉන්න ඇලුමිනියම් හොඳ වැඩ වගේම හිතත් හොඳ ප්‍රතිපත්ති හොඳ ඇලුමිනියම් ෆැබ්‍රිකේටර්ස්ලා වෙනුවෙන්.
1: හරි.
0: එදා මෙදා තුර කරපු සුපිරිම වැඩේ කරන්න සුපිරිම වැඩේ කරන්න ඇලුමෙක්ස් ලෑස්ති. ඇලුමෙක්ස් කියනවා හොඳ අගේ කරන්න පටන් ගන්න ඕනේ. හොඳ ෆැබ්‍රිකේටර්ස්ලා ප්‍රමිතියකට වැඩ කරන අගේ කරන්න පුළුවන් වැඩක් කරලා කස්ටමර් හැමදාමත් පතක් කරලා අර මිනිස්සයා මොන වුණත් ලස්සන වැඩක් කරලා දීලා ගියා. අදත් අවුරුදු 10ක් 15ක් යන කිසිම ප්‍රශ්නයක් නැතුව මේ මෙකනිසම් ඔක්කොම ඇලුමිනියම් මේව ටික වැඩ. අන්න ඒ වගේ ඇලුමිනියම් ෆැබ්‍රිකේටර්ස්ලා වෙනුවෙන් ඇලුමෙක්ස් දෙන රියල් ගේම්. මේවා වෙලා රියල් ගේම්ස්.
1: ඕකේ.
0: ඔබට පුළුවන් මේ ඇලුමෙක්ස් බොනන්සා එකට රෙජිස්ටර් වෙන්න. කිසිම දෙයක් හිතන්න එපා. ඔබේ හිත දන්නවා ඔබ හොඳ ෆැබ්‍රිකේටර් කෙනෙක්ද නැද්ද කියලා. ඔබ දන්නවා ඔබ වංගු ගැහුවද නැද්ද
1: කියලා. ඒක හරි.
0: ඔබ වංගු ගැහුවා නම් හොර වැඩ කරා නම් එහෙම කරලා බාල වේව දාලා මිනිස්සුන් අමාරුවේ දාලා ෆෝන් නාන්ස කරන තු මගාරින් ජාති කෙනෙක් නම් මේ ආරංචි ඔබට නෙවෙයි.
1: ඔව්.
0: මේ ආරංචිය කාටද?
1: හොඳ අයට, හොඳ අයට.
0: වැඩක් වැඩක් විදිය කරන.
1: හරි.
0: ෆැබ්‍රිකේටර්ස්ලාට මේ කතා කරනවා. පොඩි WhatsApp message එකක් දාන කරදරේ විතරක් අපි ඔබට කරමු. හරිද? නම්බර් එක දෙන්න. මොකද්ද මේ WhatsApp message එක? ඕන දෙයක් දාන්න. ගහක් කොලක් මලක් ඇපල් ගෙඩියක් මූණක් ඔටුවෙක් පූසෙක්
1: මගේ මූණ
0: කලවැද්දෙක් ඔව් කලවැද්දෙක් මං කිව්වා
1: ඒකත් එක්කම කොහොමද ඒක මේ වුණානේ ගන්න
0: ඌරුලෑවෙක් ආයිකිවා තා පරන්නම් මට කියන්න බෑ වාගේ මොන දාන්න මොකක් හරි කමන්නේ යවන්න ඒ ඒ WhatsApp කන් තියෙන මොකක් හරි හෙලෝ හයි හේයි එහෙම අතවන්න එකක් අර දත් දෙකලා මේ වඳින එකක් thumbs up එකක් මොකක් හරි එහෙම කරි කමන්නේ
1: ක්‍රිකට් ටීම් එකේ ෆොටෝ එකක් හරි
0: ඒක යවන්න එපා හොඳ වැඩ කරන්න අපි අත ගන්න
1: නෑ ඊ මැච් එක දින්නන්න හරි
0: WhatsApp message එකක් දාන්න හරි ඕන විදියකට දාන්න හරිද සම්පූර්ණම වැඩේ බාර අරන් කරන්න ඇලුමෙක්ස් එකෙන් ඔබට තියෙන්නේ මොකද්ද
1: WhatsApp එකක් දාන්න ඕන දෙයක්
0: දාන්න
1: හරි
0: ගෙදර කට්ටියගේ ෆොටෝ එකක් හරි කමන්නේ නෑ දාන්න කරපු වැඩක ෆොටෝ එකක් හරි කමන්නේ නෑ දාන්න ඇලුමිනියම් කෑලා හප හප ඉන්නවා හරි කමන්නේ නෑ දාන්න ඒ අවුලන්නේ මොකක්ද දැම්මත් ඒගොල්ලෝ වැඩේ බාර ගන්නවා ඔබේ නම්බරය එතනට ආපු ගමන් රෙජිස්ටර් වෙනවා ඔබව අමතලා කියයි අපි ඔයා වෙනුවෙන් මෙන්න මෙහෙම දෙයක් ලෑස්ති කරලා තියෙනවා මේවා කරලා තියෙනවා කියලා කියයි
1: හා රයිට්
0: ඔයා වෙනුවෙන් ලෑස්ති කරලා දැන් ලියාගන්න WhatsApp නම්බර එක හිතවතුනි 0705 7455 0705 7455 දෙනවා කියන කැලේ හුණාද මොනවහරි නෙමෙයි මේක මොනවහරි දීලා ඉවර කරන්න ඕනේ මොකක් හරි දීලා ඒක ඉවර එහෙම ගන්න නෙවෙයි මැනික මේක
1: සීරියස්ලි
0: මැනිකනේ මැනිකේ මැනිකේ මැනික කියලා මෙතන කරේ නගරේ කරේ නගරේ යාපනේ නොයාම මට කරේ නගර කියලා
1: කොච්චරයි කියනවද ඒක මට I don't care
0: ඒ කියන්නේ
1: මට ගොඩක් කට එහෙම කතා කරනවා
0: අයියෝ වැඩක් නැනේ.
1: අයියෝ. මේ අරවින්ද මම
0: කිසිම රෙස්පෙක්ට් එකක් මම නෑ යාළු කමඩ කිව්වේ නේ.
1: මට ආස.
0: මේ පාරෙන් මිනිස්සු තා මැනිකේ එහෙම කියනවා.
1: නෑ නෑ. අයියෝ. අයියෝ. මට ආසයි මේ ACL දම්පාට කේබල්ස් දාලා ෆයර් ගාඩ් කේබල්ස් දාලා ගෙදර
0: නෑ
1: එළියෙන් මට ආසයි ඔක්කොම වයරින් කරන්න. වෙනම ලස්සනක් තියෙයි කියලා මට ඉතින්
0: ඉන්ඩස්ට්‍රියල් වැඩකට නම් ඇත්තටම කරන්න පුළුවන්.
1: ගෙදරට ගානවා.
0: හැබැයි ඉතින් නිකන් වයර් එක පේන්න අපි ඒ වගේව දාන්න අඩුම තරමේ. බිත්තියෙන් එළියෙන් දානවා නම් වයර් කේසින් එකක හරි දාන්න.
1: ඔය අහන්නකෝ ලා දම්පාට පේන්ට් එකක් ගානවා ගෙදරට. හරිද? ඊට පස්සේ තද දම්පා ටිකක් හරි පොඩක්.
0: නෑ වයර් එක ආරක්ෂා කරන්න එපා.
1: ආ ඕකේ.
0: එහෙම කොළුවේ නැද්ද?
1: හරි. එහෙනම් මගේ කතාවෙන් අවසන් අසන්න ඔබ සැමට ස්තුති.
0: දම්පාට වයර් එක ලස්සනයි.
1: මොකද හරි ලස්සන හරිම කියුට්. මේ කලර් එක.
0: අද පිහිය රත්තරන් කියලා එනගන්නවද?
1: නෑ. නෑ
0: නෑ අනේ ඕපී රත්තරන් ආ එහෙම කරනවද
1: එහෙම කරන්නේ නෑ මං අර මං ඒක
0: වයරක පේන දාන්න එපා
1: හා ඕකේ ඕකේ
0: මොකක් හරි හේතු කරන්න ගිහලා හැම ඩැමේජ් වෙන්න පුළුවන් ඕන නැති ප්‍රශ්නයක් නේ පුතා
1: මොලේ නෑ නේ නේ
0: මොලේ නැති බව නම් අලුත් දෙයක්
1: නෙමෙයි
0: මොලේ එකක තොයිට වඩා මොලේ තියෙන
1: මීලෝට
0: සිරාවට කියලා නිර්මාණශීලී වෙන්න කියලා නාගත් අවස්ථාවක් නේද මේ කන්ඩියුට්ටක් ඇතුලෙන් යන්න ඕන නැත වයි කේසින් එකක හානස් එක යන්න ඒක ඒක එහෙම කරගන්න මේකේ කතාව තියෙන එක නෙමෙයි මේ කතාව දෙන්නේ ගිනි පැතිරෙන්නේ නැති වයර් එකක් ඇත්තටම කියනවා ගිනි පැතිරෙන්නේ නැහැ කියන එක ඊළඟ තපුඩි අදහසක් තමයි නොකියගෙන මේක ලේසියෙන් ගිනි ගන්නෙත් නැහැ කියන එක තමයි ඔය කියන්නේ දැන් ඒගොල්ලෝ පරිේෂණ වලදී ගිනි ගන්න අර බ්ලෝ ටෝච් අල්ලලා අල්ලන් ඉන්නවා එවලිය එවලිය අන්තංගල අන්නනේ මොන ඒ තමයි මේ වයර් එකේ තියෙන බියුටි එක
1: හරි
0: ඉන්ඩස්ට්‍රි එක මට වෙනසක් පේනවා හැමෝම ගැන කතා කරන්න පටන් ගන්න
1: තියෙනවා
0: ස්ටෑන්ඩඩ් එකක් ගෙනහැලා තියෙනවා ගිනි පැතිරෙන්නේ නැති වයර් එකක් ACL කේබල්ස් ෆයර් ගාඩ් වයර් එක SLS ස්ටෑන්ඩඩ් එක දක්වාම සිංහයෝ වගේ ඔලු සටන් කරා අද ඒකේ ස්ටෑන්ඩඩ් එක ඒකෝ ජයග්‍රහණය කරලා තියෙනවා
1: මුලින්ම හඳුන්වලා දුන්නේ ඒගොල්ලෝ තමයි ෆයර් ගාඩ් කියන කන්සෙප්ට් එක
0: යේ මිනිස්සුගේ ඇචීව්මන්ට් එක ලෝබෙන්න අප්‍රිකන් කොහොමද සිනහ අපේකෝ අප්‍රිකන් මදි
1: නියමයි
0: ACL නියමයි මේකට අපුඩි ගන්න සෙනඟක් අපිට ගන්න බැරිද? පඩි මදිවාද කොහෙද? මේක ගන්න.
1: බඩගිනි දුන්නා. හරි එහෙනම් එච්චරයි අපේ කතාව. මේ පැයේ

0: සෑම මොහොතක්ම රසවත් කරයි.
1: සිංහගිරි තොගවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇදහිය නොහැකි වට්ටම්. Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
2: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතින් දිනපතා රුපියල් 10,000 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නෑ.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන.
7: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
8: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
9: 2025 දී GDP එකෙන් 10.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්.
10: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
11: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
12: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011544500.
13: ගයක් ඉඩම ගන්න 15% ප්‍රයිම පෙන් දකින හින ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22 ප්‍රයිම් ගෲප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි
14: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංකයි කේත්‍රි රෝද රටය බජාජ්
15: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි
16: අයියා මට ඇපල් මලක් දෙන්න
17: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි පාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයිත්
16: අයියා මට මල් ගොඩක් දීලා
17: ඔව්වා මොනවද නංගි අර H15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා පිස්සුනේ
16: H15 පිස්සුවක්ම තමයි
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
6: LOLC Finance හරියන්න හරිම තැන
7: වැඩි විස්තර සඳහා 011155 715555 අමතන්න
18: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම් ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත් අංකය සමග 0779යි 67යි 67යි 67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සයිතයි
19: හදවත සියත
1: උදේනා වේයි විනාඩි 4යි
7: වේලාව ඔබ වෙත ගෙනාවේ තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න තොග සීමිතයි ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න නැතිනම් අමතන්න 0112 939 03

0: यह था टॉप स्टोरी।
1: अक्टूबर से टेयली दिवाइन पुरावैसे। එල්නිනෝ තත්ත්වය සක්‍රිය වීම හේතුවෙන් ලබන මාසයේ සිට යලි ශ්‍රී ලංකාව ආශ්‍රිතව අඛණ්ඩව වැසි සහිත කාලගුණ තත්ත්වයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේ දින කිහිපයක් පැවති වැසි සහිත කාලගුණයේ යම් අඩුවීමක් අද සිට අපේක්ෂා කරන බවයි.
2: මහනුවර නුවරඑළිය දිස්ත්‍රික්ක ඒ වගේම රත්නපුරය සහ කෑගල්ල වගේ ප්‍රදේශවල සහ ඒක අමතරව ගාල්ල මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන මිලිමීටර 100ට වැඩි කරමක තදවැසි අද දිනේදීත් අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. නමුත් මේ තත්ත්වයේ බලපෑම ක්‍රමයෙන් නැවතුමක් තමයි අපේක්ෂා කරන්නේ. ඉන්පසුව අපිට සාමාන්‍ය අපේ කාලගුණ තත්ත්වය අපේක්ෂා කරන්න පුළුවන්. එළුණු තත්ත්වය මේ වෙනකොට අපි දන්නවා ක්‍රමයෙන් වර්ධනය වෙමින් තමයි පවතින්නේ. ඒ අනුව මේ තත්ත්වයේ බලපෑම මත අපි බලාපොරොත්තු වෙනවා අක්තෝබර් නොවැම්බර් සහ දෙසැම්බර් මාස වල වර්ෂාපතේ වැඩි වීමක් අපේක්ෂා කිරීමේ හැකියාව තියෙන පෞගිය දත්ත සංසන්දනය කළ බැලුවාම අන්තර්මෝසම් වැසිවල වර්ධනය වීමක් අපි අපේක්ෂා කරනවා මේ එල්මුකත්ගේ බලපෑමත් එක්ක.
1: දැන් තවත් දේශීය පුවතක්. හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍යතොගයක් සමග පිළියන්දල තුම්බෝවිල ප්‍රදේශයේදී අතරං කොටගත් සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පොලිසිය සඳහන් කළේ ඔවුන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට කටයුතු කරන බවයි. හෙරොයින් කිලෝග්‍රෑම් 11ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6ක් සමග ඊයේ පසුරුවේ මෙම සැකකරුවන් අතරංගුවට ගනු ලැබුවේ බස්නාහිර උතුර අපරාධ කොට්ටාසයේ නිලධාරීන් විසින්. සැකකරුවන් ඇඹිලිපිටිය, දෙහිවල සහ බෑගොව යන ප්‍රදේශවල පදිංචි කරුවන්.
0: අනුග්‍රහය
3: මෙටෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
4: මොකදනේ මං ඊයත් කිව්වා ගෙදරට ඕන බලටික බලලා ගේන්න කියලා. කිසි දෙයක් හරියට කරන්නේ මට නම් එපා වෙලා තියෙන්නේ.
5: වයිෆ් ගේ සද්ද නම් ඉවසන්න වෙනවා. හැබැයි වාහනේ සද්ද දාන එක නම් බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි. ඒක වෝනින් එකක්.
6: ගෙවිච්ච බෙල්ට් එකක් නිසා එන්ජින් එකට ප්‍රශ්න, බැටරි චාර්ජින් ප්‍රශ්න වගේම AC performance වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. වසර 100කට වැඩි ජපනි

0: 아빠 찍었는 마이크가 된 고추를 갈드 고추를 와이사이드 마이크 왜 마이크가 마루 가라 난 앞이 와이사라는 게 다만 있을라 나 어디 있네
1: 이거 하루 이거 뭐 포인트 가
0: 이거 뭐 띠나네
1: yes yes
0: 오빠한테 헤어컷팅 오반디나 앤둥 팔랜둥월링
1: 라울링
0: 라울링 사마루에 라버트 ගෑනුවන්ට මේකප් එකකින් අපිට නැහැ නේ.
1: ඔකේ.
0: ඒක මේ ඔබේ ප්‍රොජෙක්ට් වෙන වයස වෙනස් කරන්න පුළුවන්. දැන් ඔබ ව්‍යායාම කරන කෙනෙක් වුණත් ඒ වගේ එකක් තියෙනවා.
1: හරි.
0: ඒ කියන්නේ ඔබේ අවුරුදු ගානේ වයස කොහේ තිබුණත් හරියට ඒ වැඩේ කරනවා නම් ඔබේ බයොලොජිකල් ඒජ් එක ඔබට මේන්ටේන් කරගන්න පුළුවන්.
1: Yes, okay.
0: සමහරට වයස 45ක් 50ක් වෙන්න පුළුවන්. බයොලොජිකල් ඒජ් එක අවුරුදු 35ක් 36ක් ලයින් එකේ මේන්ටේන් කරගන්න පුළුවන්. ඒක ඔබේ පෙනුමෙන් එළියට බලා ගන්න පුළුවන්.
1: එතකොට කාගෙන් හරි අහුවත් මන්ට වයස කීයක්ගේ පේනවද කියලා.
0: ඔව්. එතකොට ඒ රිස්ක් එක ගන්න එපා වුණාට. සමහර මිනිස්සු අර ආ මූ මේක අහනවා ඇත්තටම අම්මාන වයස ඇති කියලා.
1: 55.
0: වයස 50යි 60ක්. ඒ කියන්නේ වලියක් නේ.
1: ඇත්තට පාවිච්චි කරන බයික් එක අලුත් වුණාම
0: ඒ කියන්නේ
1: ඒක බලපානවා.
0: අපි දැන් අපි මේක segregate කරමුකෝ. වෙනස් කර වෙන් කරගමුකෝ.
1: හරි.
0: දැන් ඔබ බයික් එකක් ගන්න මෙතන ඉඳලා මෙතනට යන්න. ඒක නම් ඉතින් ඇති ලොකු දෙයක් නෑ. ඒක ඔබ බයික් එකක් තිබ්බත් නැතත් ඔබ එතනලා එතනට යයි. බස් එකේ හරි
1: පයින් හරි යයි.
0: පයින් හරි යයිනේ.
1: Yes.
0: අපි මේ කියන්නේ මේ මෙතනලා අතන්ට යන්න බයිසිකලයක් ගන්න ඕනේ මිනිස්සුෙකුට නෙමෙයි.
1: හරි.
0: රයිඩින් කියන එක එන්ජොයි කරන මිනිස්සු ඉන්නවා. ඒක තියෙන පෙනුමත් එක්ක තරුණ වෙන මිනිස්සු ඉන්නවා.
1: හරි, okay.
0: දැන් පරණ එක දෙන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. අපි කතා කරමු බජාජ් පල්ස N160 Go for Gold promotion එක ගැන. ඒ වගේම බයික් එක ගැන. Go for Gold promotion එක ඔබේ ගමට ඔබේ නගරයට අනිවාර්යෙන් එනවා. ඒව ගැන විස්තර අපේ channel එකෙන්ම සැරෙන් සැරේ ඔබට අහගන්න පුළුවන්.
1: හරි.
0: හදිසියක් තියෙනවා නම් අන්තිමට අපි number එකකුත් දෙන්නම්. ඔබේ ගම් පළාතට ළඟ තියෙන ටවුමට එන්නේ කවද්ද කියන එක ගැන

0: පොඩි අයිඩියා එකක් ගන්න. රයිට්. ඒ කට්ටිය ආපුවාම ඔබට පුළුවන් අලුත්ම මේ අලුත්ම බජාජ් පල්ස N160 මේ බයික් එකේ රයිඩ්ස් ගිහිල්ලා මේකේ ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් එක ගන්න. පරණ බයික් එක දීලා බ්‍රෑන්ඩ් නිව් N160 එකකට යන්න.
1: ඕකේ.
0: විශේෂ පාසු ගෙවීමේ ක්‍රම සහ වට්ටම් ගන්න. දැන් මාරු කරන්න කාලේ හරි. බාගෙට ඔබට තියෙන්නේ පරණ පල්ස එක වෙන්න ඇති. අලුත් එක දැක්ක? අලුත් එක හදලා තියෙන්නේ මැස්කියුලින් ෆිනිෂ් එකකට හදලා
1: තියෙන්නේ.
0: ස්පෝර්ටි බයික් එකක තියෙන සියලුම හැඩතල ටික ඇතුළට අරගෙන
1: තියෙන්නේ.
0: රයිට්. එන්ජින් එක 160. ඒක N160 කියන එකෙන් ඔබට පේනවා. ඊළඟට ෂාප් බොඩි ලයින්ස්.
1: හා.
0: මස්කියුල ෆෝල් ටැංක්. පිටිපස්සෙන් බලනකොට පේන වයිඩ් රියර් ටයර්ක ස්ප්ලිට් සීට් එක. එතකොට ඉස්සරහ තියෙන ප්‍රොජෙක්ෂන් හෙඩ් ලෑම්ප් එක.
1: හා ඕකේ.
0: අර සම්ප්‍රදායික හතරස්තර එන්න බෝලයක් වගේ එකක් වෙනුවට ප්‍රොජෙක්ෂන් හෙඩ් ලෑම්ප් එකක් දීලා තියෙනවා. ඒක හරියට ඒලියන් ෂිප් එකක ඉස්සරහ මූණ වගේ.
1: ෆෝව් නියමයිනේ.
0: රයිට්. ඒවා ඉන්ටලිජන්ට් බීම්ස්. රයිට්. එතකොට ඒ වටම ගැලපෙන ඩේ ටයිම් රනින් ලයිට්ස් ඇවිල්ලා තියෙනවා. එකෙන් තමයි අර වෘර්කේකුගේ ඇස්තිකේ වගේ පෙනුමක් ඇවිල්ලා තියෙනවා.
1: හා ඕකේ.
0: ගොඩක් තර්ඩ් පාටි ඇක්සසරිස් තියෙනවා ඔවට පාවිච්චි කරලා මාරු කරන්න ආසනම්. ඒ රැස් දෙකට වෙන කලර්ස් දීපු අය ඉන්නවා. ඇත්තටම රතු පාට දීලා රෑට දැක්කම ඇත්තටම අර
1: වෘර්කේක් වගේ එකක්
0: තියෙනවා. වෘර්කේක්ගේ වගේ තියෙන අර පෙනුමක් එනවා මේ බයික් එකට. හරිම මැස්කියුලින්. ඒ කියන්නේ ඔබ හිතන්නේ නැති ඔබ ජීවිතේට බයි කියන්නේ බයික් රේස් පදින කෙනෙක්වත් එහෙම ඒවට කැමති නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි මේක යනකොට කෙනෙකුට හිතෙන්නේම නෑ වැඩ කාරෙක් වෙන්නේ නැති නේද? මේ මිනිහලන් යන ඇති මම අනිවාර්යයෙන්ම මේ රේස් පදින ඇති නේ. ඒ පෙනුම තියෙනවා. ඇඳුමත් ඒකට සෙට් කරගත්තා නම්
1: ඔව් නේද?
0: පල්ස N60 එක 160ට ගැලපෙන්න ආයි මිනිස්සෙක් හිතන්නේම ඔබ රස්සාවට කරන්නේ බයික් රේස් පදින එක තමයි කියලා. ඒ වගේ පෙනුමක් ගන්න පුළුවන් ලස්සන කලර්ස් ටිකක් මාකට් එකට ඇවිල්ලා තියෙනවා. බයික් එකේ ඔක්කොටම වඩා මම දැක්කේ. ඒ කියන්නේ බලපු එක පාටම දකින්නකොට ඒ ප්‍රසන්ස් එක මාරයි. රෝඩ් ප්‍රසන්ස් හැම වෙලාවෙම අර හැමෝගෙම අවධානය දිනා ගන්න ප්‍රසන්ස් එකක් ඒ බයික් එක පාරේ තියෙනකොට තියෙනවා. ඒ බයික් එක මිස් කරන්න බෑ. බයිසිකල් තව 100,000ක් මැද ටග් ගාලා ඔබට
1: අඳුර ගන්න
0: පුළුවන්. පල්ස N160 පේනවා. ඉතින් අපි නම්බර් එකක් දෙන්නම්. 0114700600 0114700600 ඇඩ් එකක් කරනකම් අහගෙන ඉවසගෙන ඉන්න බැරි නම් ගමට ඉන්නේ කවද්ද කියලා ටවුමට ඉන්නේ කවද්ද කියලා දැනගන්න.
1: හරි ඕකේ.
0: 0114700600 න් Go for Gold ප්‍රොමෝෂන් ටීම් එක ඔබේ ගමට ඉන්නේ කවද්ද කියලා දැනගන්න.
1: දැන් අද මම නිකම්ම නිකං නිවේදිකාවක් කවුද දන්නේ හෙට වෙනකොට මම
0: කෝටිපති මොකද
1: කෝටිපති නිවේදිකාවක් වෙන්න පුළුවන් හෙට මම කෝටිපති නිවේදිකාවක් හැබැයි පොඩි වැඩක් කරන්න ඕනේ ඒකට NLB එකේ ලොතරැයි ගන්න ඕනේ සාමාන්‍යයෙන් NLB එකේ ලොතරැයි වල තියෙනවා සමහරක් ලොතරැයි කොට්ටාසයක් තියෙනවා කෝටි ගණන් වල දිනුම් දෙන තවත් ලොතරැයි කොට්ටාසයක් තියෙනවා ඒකේ වෙන්නේ ළඟ ළඟ දිනුම් දෙන නිකන් සාමාන්‍යයෙන් අපිට නිකන් පොකට් මනි හදා ගන්න වගේ ගණන් ලක්ෂ 5 ඒ වගේ ටක ටක ටක ගාලා ළඟ
0: ළඟ පොඩි පොඩි දිනුම් වැඩි වැඩියෙන් ලැබෙනවා
1: ළඟ ළඟ ලැබෙනවා ඉතින් ඒ වගේ
0: දිනුම් අවස්ථා වැඩි කරලා තියෙනවා ඒකෙන් අපි අලුත් ලොතරැයියක් කී කතා කර
1: ආයුබෝ
0: ලොතරැයිය දිනුම් දිනා ගන්න ඒ කියන්නේ ක්‍රම 15ක් තියෙනවා
1: yes
0: ඔබට දිනන්න පුළුවන් ක්‍රම 15ක් තියෙනවා ඒක තියෙන්නේ ඉංග්‍රීසි අකුරකුයි ඉලක්කම් හතරකුයි තියෙන්නේ දිනා ගන්න ක්‍රම 15ක් මුළු ඉඳලා අගට ගැලපෙන්න අගේ ඉඳලා මුලට ගැලපෙන්න අර මෙහෙන් ගැලපෙන්න ඔහොමම සෑහන දෙයක් ඒගොල්ලෝ දිනුම් අවස්ථා වැඩි කරන්න ඒ ප්‍රොබබිලිටික වැඩි කරන්න ඒගොල්ලෝ දේවල් සෙට් එකක්ම කරලා තියෙනවා.
1: රයිට් ඕකේ.
0: එතකොට අයබලතරයක් ඔබ මන් දන්න විදිහට තාම අරගෙන නැතුව ඇති. අයබලතරයක් අරන් බලන්න. ඒගොල්ලෝ කියනවා මේකේ මේකේ විනින් චාන්සස් ආ රියලි හයි. දිනාගැනීමේ සම්භාවිතාව බොහොම ඉහළයි. ලොතරැයි පහේ අපි කියන්නේ මොකද්ද? ලොතරැයි පහේ ට්‍රික් එක අමතක කරන්න
1: එපා. හරි ඕකේ.
0: අයබලතරය වුණොත් ඔබ ලොතරැයි පහක් ගන්න.
1: හරි. හරි දැන් ඊළඟට අපි මතක් කරන්නේ ඔබ ගාව දැනට තියෙන සල්ලි වලින් මේ දවස්වල තියෙන හොඳම ආයෝජනය කරන්නේ කොහොමද කියන එක. ඒකට ඉතින් මැදිහත් වෙලා කටයුතු කරන්නේ අපේ ප්‍රයිම් ගෲප් එක. ඒගොල්ලෝ දෙනවා ලස්සනම ලස්සන ප්‍රොජෙක්ට් එකක් මේ දවස්වල අපි කතා කරනවා ඒගොල්ලන්ගේ ප්‍රයිම් මිලියන් ඩ්‍රීම්ස් ගැන. දැන් අපි ඊයේ දවසේ කතා කරා යෝලෝ ප්‍රොජෙක්ට් එක ගැන. ඊට කලින් අපි කතා කරා කොට්ටාවේ තියෙන ඒගොල්ලන්ගේ මොඩර්න් අපාර්ට්මන්ට්ස් ප්‍රොජෙක්ට් එක ගැන. ඊට
0: පස්සේ මොකක් ගැනද අපිට කියලා දෙන්න
1: අපිට කතා කරන්න පුළුවන් නේද අරවින්ද වෙනීසියා ප්‍රොජෙක්ට් එකේ
0: කතා ගන්නකෝ
1: අපිට කින් කතා
0: අහන්න තාසයි වෙනීසියා ප්‍රොජෙක්ට් එක මමත් හරි අහලා දෙනවා මේ වෙනීසියා ප්‍රොජෙක්ට් එක අහරමයි මෙහෙමයි එහෙම කරන මොකද
1: වෙනීසියා නිගම්බවල නේද
0: මොකද වෙනීසියා මොකද උනේ වෙනීසියා වෙලෙන්ද වෙලා ආවේ කියලා
1: නෑ මම ඒක ලියාගත්ත ලස්සන්ට මම මේක පොඩ්ඩක් හොයන්නේ
0: ලියාගත්තේ නැද්ද
1: රයිට්
0: කියන්න මම වාර පොඩි දවක් කරන්නම්කො ඔයා ඉතින් ඔය නැති වෙච්ච කොලේ හොයාගන්නකම්
1: හරි
0: මේක මීගමුව කලපුව ඕවර්ලුක් කරන ලොකේෂන් එකක තමයි හැදෙන්නේ සාමාන්‍යයෙන් ඒ වගේ තැනක වෝටර් ෆ්‍රන්ට් එකක ජීවත් වෙන එක ගොඩක් අයගේ ඩ්‍රීම් එකක් ගොඩාක් අයගේ ඩ්‍රීම් එකක් නමුත් ලංකාවේ ඒ වගේ ලස්සන තැන් එන්න එන්න අඩු වෙගෙන යනවා පුළු පුළුවන් අය බල පුළුවන් කාරෝ ඒ වගේ තැන් වලින් ගන්නවා
1: හරි
0: ඉතින් හරිම ලොකු ඩිමාන්ඩ් එකකුත් ඒ වගේ තැන් වලට තියෙනවා නමුත් ඉතින් ඒ වගේ අර අයිසොලේට් වෙච්ච තැන් වල තනි වෙච්ච තැන් වල ඒ වගේ මේවා ගත්තට සියලුම සුව පහසුකම් සැප පහසුකම් මැද හැම දෙයක්ම අතේ දුරින් බලන බලන තැන මට අවශ්‍ය දේ මට ඕන දේ මං කැමති දේ තියෙන ඒරියා එකකින් ඔබට ඒ වගේ apartment project එකකින් තැනක් ගන්න ඔබට තියෙන chances හරිම අඩුයි.
1: හරි.
0: මේ අවස්ථාව ඔබ මිස් කරගන්න හොඳම නැත්තේ ඒකයි. මේ වෙනීසියා project එක ඔබට ගෙවන්න ගන්න පුළුවන්. හැබැයි එතකොට ගෙවන්න ගන්න පුළුවන්. නමුත් එතකොට million dreams 15 chance එක ඔබට මගහැරෙනවා.
1: මිස්සනානි අන්න ඒක නිවැරදියි නේද?
0: ඔබ මේක එකපාර ගෙවලා ගන්න සල්ලි තියෙන මිනිස්සු ඉන්න අපි දන්නවා ඔබ නිකන් hina වෙලා නිකන් අහකවලා හිටියට මොකද
1: දන්නවා
0: මොකද නිකන් කටකොණේ hina වෙලා ඉන්න අපි දන්නවා සල්ලි තියෙනවා කියලා
1: නිදාගෙන ඉදිද්දිත් සල්ලි එක
0: සල්ලි නෑ ඉන්න අපි දන්නවා අපි දන්නවා ඉතින් මම ඔබට කියන්නේ ඔබ එකපාර සල්ලි ගන වෙනීසියා එකෙන් ප්‍රොජෙක්ට් එකක් ඔබ ඒකෙන් ඔබේ අපාර්ට්මන්ට් එක රිසර්ව් කරනවා නම් මිලියන 8.85ක
1: my goodness
0: අති විශාල සේවිං එකක් ඔබට මේ වෙලාවෙම ඒ වෙලාව on the spot saving
1: හරි ඔකේ
0: unbelievable saving එකක් කාටවත් ගන්න බැරි saving එකක් ඔබට හම් වෙනවා ඔබේ සල්ලි අර බුද්ධිමත් යොදවන තැනක් තමයි ඒක ඔබට ගෙවාගෙන යන්න පුළුවන් හැබැයි discount එක නැහැ
1: අන්න ඒකනේ
0: කෙනෙක් ගණන් හදලා එහෙම හිතනවා එන්නත් පුළුවන් හැබැයි ඔබ හිතුවත් නැහැ මම මේ ගාන save කරොත් ඔබට දවසක මේ property එකේ වටිනාකම වැඩි වෙච්ච දවසක ඔබට ඔය ඉතුරු වෙච්ච වාසියත් එක්කම තමයි ප්‍රොපර්ටි එකේ වැලියුක වැඩි වෙන්නේ. නේද? වෙන කෙනෙක් කිකුණලා තව මිලියන 50ක් තියාගන්න නම් ඔබට මිලියන 60ක විතර ලාභයක් සෙට් කරගන්න පුළුවන්.
1: අවනේ.
0: කොහොමද ඒක?
1: හොඳම අවස්ථාව ලැබිලා තියෙන්නේ.
0: වෙනීසියා. මේක ඇත්තටම වෙනීසිය වගේ තමයි.
1: ඔනේ අර පොඩි ලේක් එකයි ඔක්කොම ටිකත් එක්ක හරි ලස්සනට තියෙනවා සහ
0: වෙනීසිය වෙලෙන්දත් එකක් ගත්තා ළඟදී. වෙනීසිය වෙලෙන්ද
1: මට විශ්වාස
0: කරන්න වෙනීසිය වෙලෙන්ද ගන්න නේද අපි ගන්න
1: හැබැයි ඔක්තෝබර් මාසේ 15 වෙනිදා වෙනකල් විතරයි මේ වටිනා අවස්ථාව ඔබට ලැබෙන්නේ 13:22
0: ප්‍රයිම් මිලියන් ඩ්‍රීම්ස් 13:22 කතා කරන්න කියන්න මට වෙනීසියාගේ සියලු විස්තරය වන්න කියන්න මට බලන්න ඕන කියන්නේ මේක ඉතින් මේ පොඩි පොඩි පොඩි විස්තර තියෙනවා නමුත් පින්තූරු ටික ගෙන්න ගන්න ළඟට WhatsApp කරයි සට පට ගාලා ඩිසයිඩ් කරන්න හිතන්න නෙමෙයි ඩිසයිඩ් කරන්න මිලියන 8.85ක සේවිං එකක් ඔබ එනකම් බලන් ඉන්නවා වැඩි කාලයකටද නෑ ඔක්තෝබර් 15 මේ නාට්‍ය ඉවරයි
1: මම මගේ ඉන්නවානේ චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් මගේ වරලත් ගණකාධිකාරීවරයෙක් ඉන්නවා මම මේ කරන වැඩ ගැන කතා බහ කරන මගේ යාගෙන් ඇහුවා අරවින්ද
0: මම මොකද කරන්න වැඩ
1: මගේ අනාගතේ මගේ ව්‍යාපාරවල අනාගතය ගැන මම ඇත්තටම මම ව්‍යාපාරයේ අයිතිකාරයා වුණාට අරවින්ද
0: මොකද ඔයාගේ ව්‍යාපාරේ
1: හෙලිකොප්ටර්ස් ව්‍යාපාරයක් අන්නේ
0: හෙලිකොප්ටර් කියන බත්කූරෝ මේ අල්ලල විකුණනවා නීති විරෝධී.
1: හෙලිකොප්ටර් අර යන්නේ උඩ කැරකි කැරකි.
0: හෙලිකොප්ටර්
1: මගේ ව්‍යාපාරයේ තිනව වරලත් ගණක අධිකාරීවරයෙක්. ඉතින් මම ආයතන ප්‍රධානියා වුණාට අරවින්ද මං
0: එයා බොරු කියනකොට වරලත් ගණක අධිකාරීවරයාට තියෙන තරම් නැති වෙනවා. ඔය වගේ හතරස් බොරු කියනකොට අනිත් වාගේ බොරු හරි හතරස් ඝනකාභයක් ආකාරයෙන් බොරු කියන්නේ.
1: ඒ කියන්නේ බොරුව කියන එක ඒ කියන්නේ මම ඇත්ත නේද? ඒ කියන්නේ බොරුව කියන එක ඇත්ත.
0: මට තේරුණා.
1: හරි මට ව්‍යාපාරයක් නැහැ කොහොමුණත් මම නිකන් මං හිතනවා මට එහෙම ව්‍යාපාරයක්
0: නැහැ. සීරියස් දේවල් ගැන පට්ටපල් බොරු කියන්න එපා. වරලත් ඝනකාධිකාරීවරයෙක් කියන්නේ ඕනම ව්‍යාපාරයක දැන් මේ අලුත් ලෝකේ ගොඩක් කලකට හෙඩ් කෙනෙක් ඉස්සර යනකම් මේ ෆයිනන්ස් පැත්ත බලන් හිටපු මනුස්සයා දැන් එහෙම නෙමෙයි. දැන් තේරලා තියෙනවා ව්‍යාපාර අයිතිකාරයන්ට වාගේට අපි දන්නේ ඉලොන් මස්ක්ගේ ව්‍යාපාර බලන්නේ වරලත් ඝනකාධිකාරීවරුන් වෙන්න පුළුවන්.
1: අනිවාර්යෙන් නැති ආගාවක් නැත.
0: ලෝකේ දැවැන්ත පෙළේ ව්‍යාපාරවල අපි දැකලා තියෙනවා CEO කවුද? එයා ඇවිල්ලා චාටර්ඩ්
1: ඇකවුන්ටන්ට්. යස්.
0: අපේ රටේ බිහි වෙච්ච CA ශ්‍රී ලංකා හරහා බිහි වෙච්ච දස දාස් ගණක් සමාජික ඉන්නෝනේ ළමයි කී දහහක් ඉගෙන ගන්නවද අවුරුද්දකට? මොන තරම් ළමයි පිරිසක් ඉගෙන ගන්නවද? රයිට්. ඉතින් ලෝකෙ කොහේ ගියත් වරලත් ඝනකාධිකාරී කියන තනතුරට තියෙන පිළිගැනීම
1: හරි
0: ඒ තියෙන රැකිය අවස්ථා කවදාවත් අඩු වෙන්නේ නැහැ. මොකද මේ ලෝක ඇතුලේ ව්‍යාපාර දවස ගානේ බිහි වෙනවා. කොච්චර හොඳට බිල්ඩිම තිබුණත් ඉන්ටීරිය කොච්චර ලස්සන වුණත් බිස්නස් එකේ මොන තරම් ලස්සන දේවල් හැදුවත් ගෙනවත් වික්කත් ඉම්පෝර්ට් කරත් බයින් සෙලින් කරත් ඒ ව්‍යාපාරයේ මූල්‍යමය ශක්තිය සහ ඒකේ අනාගතය හෙට වෙන්නේ මොකද සල්ලි වලට කියලා කියන්න පුළුවන් එකම මිනිහා කවුද?
1: වරලත්
0: ඝනකාධිකාරී. ඒ තමයි වරලත් ඝනකාධිකාරී කියන මනුස්සයා.
1: දැන් ඔබ A-levels කළා results එනකන් ඉන්න කෙනෙක් නම් මේ දවස් ටික හරිම විශේෂයි. මොකද ඔබට අවස්ථාව තියෙනවා CA ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වෙන්න.
0: මේ හදිසිම වැඩේ ඒක.
1: ඔව් ඒක මුලින් කරන්න නේ.
0: වරලත් ඝනකාධිකාරී වුණාම කරන්න ඕන වැඩ ටික අපි පස්සේ කියන්න.
1: ඒවා අපි කතා කරගමුකෝ.
0: හරි. ඉස්සෙල්ලා ටක් ගාලා මේ කාලය නාස්ති වෙන්න නොදී A-level results එනවා, A-level results එනවා, A-level results එනවා කියලා ඕකම මතුර ඉන්නේ නැතුව මේ ගෙවෙන මාස 3-4න් උප්පරිම ප්‍රයෝජන ගන්න විදිය මම කෙටියෙන් කියන්නම්. යන්න CS ශ්‍රී ලංකාවේ Facebook page එකට හරි website එකට හරි ඒක aptitude test කියන කෑල්ල හොයාගන්න Facebook page එකට ගියොත් හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන් ඒ link එක. එතනට ගියා රුපියල් 500ක වගේ ගාස්තුවක් ගෙවන්න තියෙන්නේ. aptitude test එකට ලියාපදිංචි වෙච්ච ගමන් ඔබට දිනයක් සහ වෙලාවක් තැනක් ඒ ටික ඔක්කොම හම්බ වෙනවා.
1: හරි okay.
0: එතනට එන්න ඕනේ. ඇවිල්ලා ඔබ physically අපි වෙලා විභාගෙ ලියන්නේ. ඒක බහුවරණ ප්‍රශ්න. මාර ලේසි. මොන විෂය ධාරාවෙන් ඔබ ඉගෙන ගත්තත් ඔබට ඒකට සහභාගී වෙන්න පුළුවන්. මොන විෂය ධාරාවෙන් ඔබ A-level කරලා results බලාපොරොත්තු වෙන ඉතත් ඔබට chartered accountant කෙනෙක් වෙන ගමන අද පටන් ගන්න පුළුවන්. අද. ඇයි අද? ඇයි හෙට බැරිද? හෙට පෝය. හෙට
1: අද පටන් ගන්නකෝ. අද
0: සිකුරාදානේ.
1: ඔව්. ඔව් නේද? කල් දාන්න එපා නේද?
0: කොහේ තියෙන කාලයක්ද? මම හැමදාම හිතනවා මට අවුරුදු 22 වෙද්දි මහාචාර්ය වෙනෙක් වෙන්න තිබ්බනම් කොච්චර හොඳයිද?
1: මට අවුරුදු 20 දී මහාචාර්ය වෙරකරෙක් වෙන්න තිබ්බනම් කොච්චරද?
0: මහාචාර්ය වෙරකරෙක් වෙන්න මනුස්සෙක් වෙන්න බලනවා. මනුස්සෙක් බොරු කියන්නේ නැති ඇත්ත කියන මනුස්සෙක් වෙන්න මහාචාර්ය කෙනෙක් වෙන්න පුළුවන් ඊට පස්සේ. 60 මහාචාර්ය කෙනෙක් වෙන්න දැන් බොරු කියන්නේ නැති මනුස්සෙක් වෙන්න බලන්න. පට්ටපල් බොරු මහලුගු යා ටෙලිකොප්ටර් වලද නේද? මේක ගෙනල්ලා තියන හොඳ පොල් පිටක්. බොරු කියනකොට දීලා දාන්න.
1: දවසින් දෙකෙන් නතර වෙනවා.

0: ඇහිලාම ඇති වෙලාවගේකනේ ආරෝග්‍ය නොදන්න මිනිහෙක් නෑ. හැබැයි අපිට ඉතින් ලෝක නැති අසනීපේ වුණාට නේ. ලෙඩකට බෙහෙත් ගන්න ඕන කොයි වෙලාවේද? ලෙඩකට බෙහෙත් ගන්න ඕන කොයි වෙලාවේද? ඉන්නම බැරි වුණාද ගන්න ඕනේ? ලෙඩකට බෙහෙත් ගන්න ඕනේ රෝග විනිශ්චය හරියටම කෙරුවට පස්සේ.
1: හරි, ඕකේ.
0: රෝග විනිශ්චය හරියට කරුවට පස්සේ. ගොඩක් අපේ ගෙවල් ගාව තැන කරන්නේ දැනට පේන රෝග ලක්ෂණ වලට බේට් ටිකක් දීලා එනවා. ලෙඩේ යට ගහනවා කියලා එකට කියන්නේ. මේක බොන උනාද වෙයි. කැස්සද මේක බොන කැස්සට. කැස්ස එන්නේ මොකෙන්ද? උන හැදුනේ ඇයි?
1: ඒ වදාන නැහැ.
0: වන් ෂොට් නොකවුට්. ඉදර එන්නේ. එන ගමන් ෆාමසියෙන් බෙහෙත් වේලයි බිව දැන් ඔක්කොම හොඳයි.
2: තොස්තරන් ගම් හැරෙනකොට
0: අපේ වන් ෂොට් ડોක්ටර්කින් ගත්තා.
1: එතකොට කොහොමද කියන්නේ නේද?
0: හොස්පිටල් එකකට යන්න කියලා කියන්නේ නිකන් නෙවෙයි.
1: හරි.
0: බෙහෙත දෙන්න කලින් රෝග විනිශ්චය කරගන්න ඕන නිසා.
1: යස්.
0: ඔබට යම්කිසි අපහසුතාවයක් දැනෙනවා නම්, වේදනාවක් දැනෙනවා නම්, ඔබට කිසිම තේරුමක් නැහැ වේදනාව දරාගෙන ඉන්න එක, කොළඹ නවලෝක හොස්පිටල් එකට ගිහිල්ලා රිපෝර්ට්ස් ටික රන් කළා. එතන හවුස් ડોක්ටර් හම්බෙලා හරි විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බෙන්න කලින් අපි බහුත චිකිත්සකෙක් හම්බෙන්න ඕනේ, ෆිසිෂියන් කෙනෙක් හම්බෙන්න. මේ පිළිවෙල මතක තියාගන්න. ඔබට ලෙඩක් තියෙනවා, උගුරේ අමාරුවක්. කෙලින්ම ENT යල්ලන පඬිතකම තමයි අපි ඔළුවට ගහලා තියෙන්නේ. කෙලින්ම ENT භාගවිට ENT කියන ENT සර්ජන් නල්ලන්න.
2: කියන්නේ ඔපරේෂන් කරන්න යන්නේ.
0: කියන්නේ දෙකට කපලා උණ බටයක් දාන්න යන්නේ උගුරට. ඒකද ප්ලෑන් එක? ෆිසිෂියන් කෙනෙක් හම්බෙන්න.
1: හරි.
0: බහුත චිකිත්සකයා හම්බෙන්න. එහෙනම් බෞද්ධ චිකිත්සකයනේ යන්න කියන්නේ.
1: ඔව්.
0: ඔව්. භෞතික විද්‍යාඥයද කියන්නේ?
1: භෞතික විද්‍යාවේ පියා.
0: මේකම මොන මංගල්‍යයක් කතා කරනවද ඉතින් මේක ඇතුළේ?
1: ඔවිද භෞතික ෆිසිෂන්.
0: ඔව්.
1: භෞතික
0: චිකිත්සක.
1: ඒ වෛද්‍යවරයව හම්බ වෙන්නේ.
0: අපිට භෞතික විද්‍යාව කියමු. ඉතින් කතා. ෆිසිෂන්.
1: හරි. ඒක
0: තමයි පළවෙනි මුණ ගැසීම. එයාට කතා කරලා කිව්වහම එන්නකො මේ කොළඹ නවලෝක හොස්පිටල් එකේ හොඳම ෆිසිෂියන් සෙට් එක
1: ඉන්නවා.
0: ඕන කෙනෙකුගේ නමක් අහන නිකන් ගිහිල්ලා ඒ මොකෙන් හරි මොන ඩොක් හරි මොන හරි එකට දාලා චෙක් කරන්නකෝ.
1: බලන්නකෝ.
0: නවලෝකේ තමයි උඩින්ම පේන්නේ. නවලෝක කොළඹ හොස්පිටාලේ මේ ડોක්ටර් ඉන්නවා. රයිට් අපොයින්ට්මන්ට් දාලා එන්න. විස්තර කිව්වහම ඔබ පරීක්ෂා කරනවා. ඉස්සලා නලාව පිඹිනවා.
1: හරි.
0: ඒකින් ලෙඩේ අවුනවා
1: මදි. හරි.
0: ඊට පස්සේ ඔබට ලිස්ට් එක දෙනවා. මේ පරීක්ෂණ ටික කරගෙන ඉන්න මට පෙන්නන්න.
1: හරි, ඕකේ.
0: සමහර ડોක්ටර් කියයි අපොයින්ට්මන්ට් එකක් ගන්න ඕනේ. ඇවිල්ලා මට පෙන්නන්න. එහෙමත් කියනවා. රිපෝර්ට්ස් එක පෙන්වුවාට පස්සේ ආයක නෙමෙයි මේක නෙමෙයි මේක නෙමෙයි. මේ මොකද කරන්නේ මේ? ප්‍රොබබිලිටි එක නැරෝ ඩවුන් කරනවා කියලා අපි කියනවා.
1: හරි.
0: මේ ලෙඩේද මේ ලෙඩේද? ඒක යම් කිසි ලෙඩක් වීමේ සම්භාවිතාවන් ගණනාවක් තියෙනවා. ඒ ටික නැරෝ ඩවුන් කරලා ගන්නවා. ඔයාට මේ පඬිතකම වැඩි. ඒකයි ඔයාට මේ වෙලා තියෙන්නේ. පඬිතකම තමයි බෙහෙත් දෙන්නේ.
1: ලෙඩක් නැහැ මෙයාට. සමහර කල්ලට
0: ලෙඩක්. ඔයාට ගොඩක් වෙලා නැහැ නේද එහෙම. ඔයා පඬියා වෙන්න ගිහිල්ලා. ඒක මේ දිනේ පඬියා වෙලා. මේ පඬියා වෙලා කරලා තමයි බෙහෙත් දෙන්නේ. පඬිකම යන්නේ.
1: ඒක නම් අමාරුයි.
0: නෑ ඔයාට හරියට බෙහෙතක් වැටලා නැහැ ඇඟට. පඬිකම යන්න.
1: යන්න ඕනි.
0: කොළඹ නවලෝක හොස්පිටල් එකට යන්න.
1: යස්.
0: ඒ ඕනම රිපෝර්ට් එකක් රන් කරන්න ඕන කරන පහසුකම් ටික එතන තියෙනවා.
1: හරි, ඕකේ.
0: ගිල වේටින් ඒරියාක වුණත් ඉන්නකොට අදිස්සිය පොඩ්ඩක් ડોක්ටර් ගාව කට්ටිය ටිකක් වැඩි වගේ නම් තේ එකක් බීලෙන පොඩි දේවල් මම මේ කියන්නේ.
1: හරි, ඕකේ.
0: අරහෙ පාක් කළා මෙහෙ එන්න නෙමෙයි. ඇවිද ගන්න බැරි ලෙඩෙක් එහෙ පාක් කළා මෙහෙ එන්න බෑ. බොහොම ළඟ පාක් කරලා නේද? හැම තට්ටුවකටම ලිෆ්ට් එකක් තියනවා නේ. මේ සියලු පහසුකම් ටික තියෙනවා. අමාරු ලෙඩෙක් આવත් මේ මන් දැකලා තියෙනවා ටග් ගාලා ඔය කොළඹ නවලෝක හොස්පිටල් දෝගෙන අර මේ රෝද පුටු අරන් ආවිල්ලා තියාගෙන අර සර්විස් එකක් දෙනවා.
1: කොහොමද නිකන් ඇවිදින අපහසුයි කියලා දැනුන ගමන් ඒගොල්ලෝ ටග් ගාලා අරන් එනවා.
0: ඒගොල්ලන්ගේ නර්සර්ස්ලා එතකොට සහායක එද සේවාවල ඉන්න අය. ඒ හැම කෙනෙක්ම වෙල් ට්‍රේන්ඩ් අය. නිකන් අය ගන්නෙත් නැහැ කොළඹ නවලෝක හොස්පිටල්
1: එකේ. ඒක තමයි. හොඳ පළපුරුද්දක් තියෙනවා.
0: තියෙනවා.
1: යස්.
0: ඉතින් මේ පොඩ්ඩක් මේ අපේ ඇනටොමික් ගැන පොඩි අදහසකුත් ඔයගලන්ට ගන්න පුළුවන්. එක පාටම බෙහෙතට පනින්නේ. ගමේ ඩිස්පෙන්සරි ළඟයි තමයි. එතනදී ගිය ගමන් ඉතින් ඕවා චෙක් කර කර ඉන්න කතාවක් නෑ. මෙන් බැලා මේ දසල වෛරසයක් කරන එක තමයි කියලා දුන්නා.
1: ඉතින් අපි කොච්චර හොම් බෙහෙත් බොනවා ඇතිද නේ? එහෙම රෝග විනිශ්චයක් නැද්ද කොච්චර බීල ඇතිද නේ?
0: මේ
1: ඇඟක් නේ තියෙන්නේ.
0: ඕනාට වඩා එහෙම බෙහෙත් බොන්නේ නැහැ.
1: ඒක ඇත්තටම
0: රෝග පරීක්ෂාව රෝග විනිශ්චය අවසානයේ ප්‍රතිකාරය එන්නේ. ඒක හරියට කරගන්න කොළඹ නවලෝක හොස්පිටල් එකට යන්න. යනවද ගිහින් අරලන්නද කොහොමද ඉතින් ඒක තමයි අරක වෙන්නේ නැති මේක මේ දොස්තරලා වෙන එක නවත්
1: පණ්ඩියෝ වෙන්නේපා හරිද
0: දොස්තරලා නම් ඔබත් නවලෝක හොස්පිටල් එකට ගිහිල්ලා බෙහෙත් දෙන්න පටන් ගන්න නැත්තම් ගිහිල්ලා හොස්පිටල් තියනවා නම් මොකද්ද කියලා වාගෙන මෙහෙත් ගන්න පේන් එක තියාගෙන ඉන්න එපා වේදනාව විඳින්න ඕන යුගයක නෙමෙයි මේ ඉන්නේ
1: ඇත්ත දුක දුක
0: දුක රිදෙනවා රිදෙනවා රිදෙනවා ගගා ඉන්න ඕනේ
1: නිදහස් වෙන්න රයිට් දැන් සාමාන්‍යයෙන් රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා පැස්ටා එකක් නැත්නම් මැකරෝනි එකක් ඕඩර් කරොත් කොච්චර ලොකු ගාණක් කෙනවද ගෙදරදී අපිට මේක හදාගන්න පුළුවන් හරිම ලාභදායි ගානකට ඔගොල්ලෝ එකල දන්නවා ඇතිනේ මේ වෙනකොට ඒ අපි කතා කරන්නේ මිලාන් පැස්ටා ගැන මිලාන් පැස්ටා පැකට් එකක් රුපියල් 300යි හරිද ඔබේ ළඟම
0: කඩෙනොත් කන්න ඒක වෙනම එකක්
1: නේ හැබැයි විදියටම ගෙදර හදාගන්න පුළුවන්
0: ආරවින්ද මේ මේකම ගෙදර හදාගන්න පුළුවන් කියලා මේ රෙස්ටුරන්ට් එකට නොයන්න එපා ඒක වෙනම මයින්ඩ් එකක් මේ වගේ මේ කුණු කමට එහෙම නෙමෙයි අපි මේ කියන්නේ හැම වෙලාවෙම යන්න ඕනේ හැම වෙලාවෙම යන්නේ නැහැනේ අපි අච්චර ගණන් ගණන් තමයි මිනිස්සු ලාභෙකුත් තියන්නේ පැවිකරන්න මොකද
1: මේ
0: මිනිස්සු ව්‍යාපාරයක් කරන්නේ මේ මිනිස්සු මේ ළමයි නලවනවා නෙමෙයි කාගවත්
1: ඉතින් මම කියන්නේ දැන් අපිට හැමදාම අච්චර ගණන් දීලා හැම කරන්නේ
0: නැහැ කවුරු හැමදාම යන්නේ නැහැ හැමදාම මේක ඉන්න වැඩ කරන මිනිස්සු ඔතන මේ මිනිස්සු තුන දෙනේ වඩු ගන්න
1: නෑ ඉතින් අපි සාමාන්‍යයෙන් දැන් අපේ ගෙදර පැස්ටා කන්න පටන් ගත්තම දවස් 7ම පැස්ටා ඕනි රෙස්ටුරන්ට් වලින් කන්න ඕනේ ඔය කියන්නේ මාර මේකක් තියෙන අපේ ගෙදර හරිද ඉතින් මම මේ අපේ ගෙවල් විදිහට හිතලානේ අනිත් ඒවත් කතා කරන්න ආරෙන්ද ඒකද මට එහෙම
0: කවුද මල්ලි මේ කවුද මල්ලි මේ
1: ඒ කියන්නේ අපි තිනවා මේ සතිය ඉටාලියන් ඉතින් යනවා රෙස්ට්
0: මේ ඔළුව අමාරු කාර වෙන්න සෙට් එකක් නේද මේක මේ සතියම ඉටාලියන්
1: හේ ගායිස්
0: මගේ යන්න බලන්න සීයේ ඉල්ලන් යන්නේ අපේ 3 wheel එකට
1: ඉතින් හේ ගායිස්
0: හේ ගායිස් අනේ මේ හේ ගගා ඉන්නවනේ මේ
1: ඉතින් ඕගලන්ට අපි කියනවා ඕගලන්ට රෙස්ටුරන්ට් එකක වගේම රසට ගෙදරදිම පැස්ට් එකක් හදාගන්න පුළුවන්. අපි දෙනම් පොඩි පොඩි ට්‍රික්ස් ටිකක්. හිතන්නකෝ දැන් මේකට දාන්න.
0: අපිනේ මෙයා දෙන්නේ.
1: මම දෙන්නම්.
0: මෙයා දෙන ට්‍රික්ස් වල මාව ගාව ගන්න එපා.
1: දැන් හිතන්න පැස්ට් එක හදනකොට අපි සාමාන්‍යයෙන් දකිනවා මේකට අපි දානවා විප් ක්‍රීම් එකක් දානවා මොකක් හරි එහෙම දානවා.
0: මොකක්?
1: ඈ? අරද නා?
0: විප් ක්‍රීම්? විප් ක්‍රීම් දාන මොකද ඩෙසර්ට් එකක් දාන්න යන්නේ?
1: ඈ විප් ක්‍රීම් මොකද ඒකට දාලා ක්‍රීම් එක මොකද?
0: ඉතින් තමුන්නේ හෙන්න දන්නේ
1: මුළු
0: සතියම කන්නේ මේ ඉටලියන් එක කන්නේ ඔයිට හොඳයි පාරට ගේමක් කරලා ගුටි කෑවා
1: හරි හරි අපි දාන
0: ක්‍රීම් ආ වුණා දාගෙන
1: හෙවි ක්‍රීම්
0: දා හයි
1: කොරානේ ඉන්න ගුටි
0: කොරානේ ඉන්න මේ ටිෂු එක අරන් හත්පලේ ගාගත්තා අපි දැන්
1: අපි ඒකට හෙවි ක්‍රීම් එකක් දානවා සාමාන්‍යයෙන්
0: කොරේන මට ඉඩාවෙල්ල දෙන්න මොකේද
1: මනන්ට ඉවරද අපි දානවා හෙවි ක්‍රීම්. හරිද? සාමාන්‍යයෙන් අපි මේක කඩෙන් ගන්න ගම මේක කරත්
0: ඉස්සර දැම්මේ විප් ක්‍රීම් ඈ. මේ ළඟදී දැම්ම තමයි හෙවි ක්‍රීම්.
1: ඕක අපිට ගෙදරදී කරගන්න පුළුවන් පොල් කිරී. කොකලට් මිල්ක්. යා. පොල් කිරී දාලා හදන්න.
0: මේ මම පොඩ්ඩේ ඉන්න
1: නෑන්නේ.
0: මට තව ඉන්න ඕනේ මට මදියේ මට අමාරු වෙනවානේ මට.
1: එහෙම වෙනවනේ ඔය දන්නවනේ.
0: මට අසනීපෙන්නත් පුළුවන් ගොඩක් හොඳට hina වෙන්න බැරි වෙනවා.
1: තේ නැහැ hina වෙන්න බෝ මම ඔයාගේ මෙයානේ.
0: මේ වරම් මොකටද මර දෙන්නේ මිකාර මේ කාගෙන්ද මේ ස්වා කියන්නේ
1: වෙලාවෙම ෂෝ එකක් කරනවා අර ආයි දන්නවනේ
0: මන් දන්නේ.
1: හරි ඔකේ.
0: කියන්නේ
1: කියන්නේ. යාළුයිද යාළුයිද?
0: ඔව්.
1: හරි අපි මේකට පොල් කිරි දාලා ගෙදරදී හදා ගන්න පුළුවන් ඔය තියෙන චිකන් ටිකක් ඊම නැත්තම් මෂ්රූම් ටිකක්.
0: මං එහෙදි කියලා ඉඳලා ඉන්නම්. 50 minutes ඉඳලා ඉන්නම්. හිනාවෙලා.
1: මිලාන් පැස්ටා හදන්නේ මොනවද පාවිච්චි කරන්නේ මේ පැස්ටා හදන්න පාවිච්චි කරන ingredients මොනවද?
0: රුලම් පිටි.
1: ආ ඔකේ රුලම් පිටි.
0: හ්ම්. ඉත හදන විදිය ගැන අපි දැන් මේ තාම් බලන් ඉන්න පිඟන් තියාගෙන දැන් අපිට පැස්ත හදලා දෙයි දැන් හදලා දෙයි
1: කියන්නේ අර වුණ වැඩේට හරි
0: ඔව් අනේ කවන්නේ තියෙන්නේ ඩම් වෙනා ඩුම් වෙනා එහෙම වෙනවා ඔහොම වෙනව නම් මම කරන්නේ
1: හරි මට
0: ඔව්
1: හරි
0: මට කුකින් ක්‍රීම් දාලා තමයි හදන්නේ ඉස්සර නමුත්
1: කුකින්
0: ක්‍රීම් ටිකක් ගණන් ඒවා වියදම් කරන්න ඕනේ නැහැ නමුත් ඔබට ඝන කමට උකුවට පොල් කිරි දාලා හදන්න පුළුවන් පැස්ත ටික තඹ ගත්තා ඒ තඹගත වතුර වලින් කොටසක් ඉතුරු කරගන්න.
1: අයි ඒක අපි මොනවාද?
0: ඒක අපි පාවිච්චි කරනවා.
1: ආ පාස්සේ පාවිච්චි කරනවා.
0: ඒක ස්ටොක් එකක් වගේ අපි පාවිච්චි කරන එක තැනකදී. ඒකෙත් රස උද්දීපනය කරලා ගන්න හොඳට තැඹුවාම
1: ඒ
0: පෙස්ටයි කේ තියෙන සමහර රසවත් දේවල් ඒ
1: අර පිටිකට
0: ඇදලා ගන්න. ඒකත් අපි එක තැනකදී මේකට දාන්නවා. ඉතින් අපි ඊට පස්සේ මොනවද කරන්නේ?
1: අවශ්‍ය ප්‍රමාණයට ලුණු ගම්මිරිස්
0: පොල් කිරි දැම්මා. ඒකට ලුණු ගම්මිරිස් ටික දැම්මා. ඔන්න දැන් පේස්ට් එක වගේ දැන් මේක සීම වෙලා හැදීගෙන හැදීගෙන යනවා. ඕම් පෙස්ට් ටික දැම්මා. ඔතන ඉන්න කූරු ගාව ඕන් දැන් දානවා අර සමහර අය ඊට කලින් ඉතින් අර සුදු ලුණු ටිකක් එහෙම කපලා දාලා ෆ්‍රයි කරලා වගේ පොඩ්ඩක් සුදු ලුණු ආසනම් දාන්න මම නම් සුදු ලුණු ෆෑන් නේ සුදු ලුණු වත්තක් කෑවේ එකපට
1: ඊට පස්සේ ෆ්‍රිජ් එක ඇල්ල බලමු හා මෙන්න සොසේජස් තියෙනවා චිකන් තියෙනවා හැම් තියෙනවා ඩග්ගල් අර ගන්න ඒවා කට් කරන්න ඒකත් දාන්න තියෙන ඕන දෙයක් දාන්න තියෙන ඕන දෙයක් මෂ්රූම්
0: වෙනවා සිමෝලක් ඒ මොනවා දැම්මත් වැඩි වෙන්නේ
1: බට්
0: මෂ්රූම් දැම්මොත් තන් රහම රහයි අර අනිත් මෂ්රූම් එක නම් මම එච්චර රෙකමන්ඩ් කරන්න ඇර ඉර ඉරලා ගන්න එක
1: බට්
0: මෂ්රූම් එක තමයි පොඩ්ඩක් මේකට හොඳ අවසාන වශයෙන් තියෙනවා නම් චීස් වෙජස් එකක් දෙකක් දාන්න දාන්න දාන්න
1: ද ස්ලයිසර්ස් අර මොනාරි
0: ඔයගොල්ලෝ අපි කනමේ රහට දෙන්න ආයි වෙන හොදි හදන්න දෙයක් නැහැ
1: ඊට
0: පස්සේ සම්බෝල් ටිකකුත් හදා ගන්නවද නෑ සම්බෝල් හදන්නේ චිකන් හොදිරි කිසිම දෙයක් ඕනේ
1: මිරිස් කැලක් බදලා ගන්නවද
0: මේක කරෝල කැලක් කන්න ඕනේද මේකට
1: නෝ නෝ නෝ
0: ළඟම කඩේ තියෙනවා මුදලාලි කඩේ නැත්තම් කෙන්න ගන්න ඕන අපි නම්බර් එකක් දෙන්නම් මිනිසුන්ට පොඩ්ඩක් ප්‍රොමෝට් කරන්න මේක හොඳයි පැස්ටා ටිකක් කන්නත් එයා ආස ඇතිනේ
1: ඔව් අන්න ඒකනේ
0: නේද කියන්නේ ආ නෝනද මේ මිලාන් පැස්ටා ආවා අද හදා ගන්න ඕන ගාන බොහොම සාමාන්‍ය බොහොම සාමාන්‍යයි
1: 0.7777 82 32 92 0.7 7 3 82 32 92 කියන නම්බරකට කෝල් කරන්න අරවින්ද ආට මම මේ කතාව මීට කලිනුත් කියලා තිනවා අපේ අම්මී තාත්ති හම්බ වුණේ සෝෂල් මීඩියා වලින් ඉතින් ඒගොල්ලෝ chat කරලා දවසක් හම්බ වෙන්න දවසක් දාගෙන ගිහිල්ලා කතා කරලා
0: සෝෂල් මීඩියා එන්න වයස කියලා හම්බෙලා දෙනවා නේ සෝෂල් මීඩියාද මහ වයසක් නෑ
1: නෑ ඒගොල්ලන්ගේ යන් ඒජර්ස් ඉතින් එහෙම තමයි කොහමරි එහෙම හම්බ වෙලා ඉතින් ඒගොල්ල මැරි කරලා ඉතින් ඒ කාලේ මට තාත්ති කියන දේ තමයි පුතා ඒ කාලේ සෝෂල් මීඩියා හරිම ගණන් අපි ඩේටා වලට මාර විදියට සල්ලි වියදම් කරා කියලා තාත්ති කියනවා
0: ඒ කාලේ වගේද
1: මට අවුරුදු 20කට විතර කලින් දැන් ඒකත් නෑ කියන්න දෙන්න කියනකෝ මම යන්නම් ඇත්තටම
0: දැන් අවුරුදු 20කට කලින් ඔයගොල්ලන්ගේ තාත්තා මම සෝෂල් මීඩියා වලින් හම්බෙලා ඔයාට මේ 40 50ක් වුණේ හොරම
1: අපි
0: දන්නේ නැහැ. මේ ළමයා කොහෙන්ද රෝසකලින්
1: එන්නේ? මේ ඇත්තට අපි සෑහෙන ගාණක් වියදම් කරනවා. ඩේටා වලට ඒක අපිට නොදෙනී තමයි වෙන්නේ. මොකද අපිත් සාමාන්‍යයෙන් ඉස්සර නම් චුට්ටක් බයයි. යනකොට මොකක් හරි WhatsApp වල එහෙම නැත්නම් YouTube වීඩියෝ එකක් බලනකොට අපිට බයයි. ඩේටායිද දැන් ඒව හිතෙන්නේ නැහැ. ඔහේ ඉන්නවා. ඔහේ ගාණ කැපිලා කැපිලා යනවා. අන්තිම බිල එනකොට තමයි උඩ යන්නේ. මෙච්චර ගාණක් ගියාද මට ඩේටා වලට කියලා. දැන් ඇති. හොඳටම ඇති.
0: නැනනේ
1: හොඳටම ඇති.
0: ඉස්ස කේන්ති කියලා ඉන්නේ ඔයගොල්ලෝ පොඩක් අහගන්න.
1: රුපියල් 1199 එකට වඩා ඔබ ඩේටා වලට වියදම් කරොත්
0: යක්ෂණියක් වගේ වෙලා.
1: හරි වියදම් මට ඇත්තටම එක මාර මේකයි.
0: අපස්මාරිත දෙන්න කියන්න.
1: ඒ නිසා හච් 15 පැකේජ් එක දාගන්න. වැඩිපුරම යූස් කරන ඇප්ස් 15ට unlimited data ඇතුළුව තව 35GB වැඩිනුත් හම්බ වෙනවා හච් 15 වලින්.
0: මොකද කරන්නේ අපි පරි බ්‍රේක් එකක් අරගෙන
1: මං ආස නැහැ බ්‍රේක්
0: මම නම් ආසයි බ්‍රේක් එකකට මං වැඩ කරන ගමන් විනෝද වෙන මිනිහෙක් නෙමෙයි මම විනෝද වෙන ගමන් වැඩ කරන මිනිහෙක් මගේ පොඩක් හැම
1: මාත් ආසයි වගේ ඒකට මාත් ආසයි වගේ
0: විනෝද වෙන ගමන් වැඩ කරන
1: විනෝද වෙන ගමන් විනෝද වෙයි
0: විනෝද වෙනක පැත්තකට බල වැඩ කරන කොහොමද

0: හිත පිරෙන්න සියත.
1: හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: ඒ ලෙවල් අවසන් කළසෙසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 1-1-732-1000 NIBM The City University The place to be.
3: ආදිනා මින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
4: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 1,105,56 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑ කිදිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
5: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න. මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ Lectures by Sita. සීතා හදවත් දිනු හිතවත්කම.
6: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදවු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
7: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Mabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karwa ganna. Amathanna 01117886666.
8: Hari giye hari matanata giye inda. LOLC eken ne loan ekak gatte.
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance හරියන්න හරිම තැන.
11: වැඩි විස්තර සඳහා 01115715555 අමතන්න.
12: අප සෞසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 01115445000.

0: අති විශ්වසනීය ගමනකට චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 0114700550
1: අමතන්න. ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
4: මිනිමයක් කසාද බැඳලා තියෙන මාව නෙමෙයි බිත්ති.
3: බිත්ති?
4: බිත්ති බදාගෙන ඉන්නවට වඩා මෙයාට වෙන වැඩක් නෑ.
2: ස්වාමීනි වහින වෙලාවට බිත්ති පරිස්සම් කරගන්නයි මං එහෙම කරන්නේ. නැතුව මේ ආවේ පහ වෙලා නෙමෙයි.
3: මම යුෂ්මතාට අණ කරනවා ඒ වැඩේ ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ට් වෙත පවරන ලෙස. හනික බදා ගන්න දේවල් තව නැතුව යුෂ්මතාට නේද?
5: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නෑ.
6: සිංහගිරි තොග අවසන් කිරීමේ මහා සේල්. 60% දක්වා ඇදහිය නොහැකි වට්ටම්. Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම brands වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. September 24 25 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
7: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංකයි කේත්‍රි රෝද රථය බජාජ් දැන් ඔබේ අවශ්‍යතාවයට ගල්පන 200cc සහ 236cc මාදිරි වලින් දිවයින පුරා විදුලි ජනවින් අන්තර කොටස් සහ සේවා ජාලය සමගින් ඩේවිඩ් පිරිස් මොටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතේ.

0: මං රසවත් කරා.
1: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
2: අම්ම සල්ලි දාන්නද?
1: ඔව් සල්ලි දාන්න.
2: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB - stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
3: ඕෆි ප්‍රීමියම් ඉන්වර්ටර් එයාර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න 0676 252 3020.
4: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0117888666
5: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
6: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
7: මතනට ගියේ ඉඳ LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
10: පුංචිකාරණෙවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාරණෙවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාරණෙවස.
11: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනරිතහනේ දුතරයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනරිතහනේ බෙලදීගෙන ඔබත් කෝටිපති සුවන්.
12: Learn with Slate, grow with Hemas. Study nursing at Althea. Scholarship සහ අනිවාර්ය රැකියා අවස්ථා. අදම ඉදම් කරන්න Slate and Hemas. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සාමූහික ශක්තිය.
13: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
14: Advance එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
15: Advance ticket ටික pay.
16: 40 වසරක David Peris විශ්වාසය සමගින් එන Bajaj Chetak electric scooter. දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ dealer ජාලය.
17: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නැහැ.
18: කවුරුද දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංකයි කේත්‍රි රෝද රථය Bajaj 230cc 230cc මාදිරිවලින් David Peris Motor Company Private Limited.

0: ඔක්තෝම්බර් මාසේ 23 වෙනිදා වෙනකල් තියෙනවා හිංසි සංස්ථා සිමෙන්ති වලින් සිමෙන්ති කොට 100ක් දිනා ගන්න වැඩේ. ඔබ වැඩේට අත තිබ්බද? නැත්නම් තාම තව චුට්ටක් තව කල් තියෙනවනේ. තව පොඩක් ඉමුනේ අරවින්ද අපි. තව ඉමු.
1: ඔය කල් තියෙනවා කියන වැඩෙන් කාලෙත් එක්ක අපිට අමතක වෙලා මෙහෙම අතේ පත්තු කරගන්න දෙවිච්ච වැඩ කීයක් මිස් වුණාද කියලා ඉස්සෙල්ලා කල්පනා කරලා.
0: හරි, ඔකේ.
1: කාලේ තියෙනවා නම් හොඳයි.
0: හා.
1: ඉනිසා එක දැම්මම කරන්න.
0: අනිත් එක ඕගලන්ට කිහිප සැරයක්ම මේකට try කරන්න පුළුවන්. අපි කියන්නේ සිමෙන්ති කොට පහක් ගත්ත බිල් එක.
1: construction එකක් යනවා.
0: yes.
1: කොමත් සිමෙන්ති ගන්නවා.
0: ඕ.
1: සිමෙන්ති කොට පහක් හරියට වඩා වැඩි ගන්න. පහක් ඇති ඇත්තටම. පහක් තමයි ඔබේ එලි يعني ඔබේ
0: ඒකට ඇතුළත්
1: වෙන්න සුදුසුකම් ලබන criteria එක පහයි.
0: yes.
1: ඒ බිල් එක WhatsApp කරන්න ඔබේ නම, ලිපිනය, NIC number එකත් එක්ක, ID number එකත් එක්ක.
0: හරි.
1: අපි දෙන number එකට එච්චරමයි කරන්න තියෙන්නේ. සිමෙන්ති කොට 100ක tag එක classic කරලා දෙනවා.
0: yeah.
1: සිමෙන්ති කොට 100ක්. right? ඉතින් ඔබට පුළු පුළුවන් වලට එවන්න. ඔබේ දිනුම අවස්ථා වැඩි කරගන්න ඔබට බොහොම පහසුවෙන් පුළුවන්.
0: හරි.
1: මේ සිමෙන්ති කොට 100 සමහර වෙට ඔබට ඉතාම අවශ්‍යම වෙලාවේ ඔබ දිනලා මේක ඔබට deliver වෙයි. කොන්ක්‍රීට් එකට ඕනම වෙලාවේ ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 100 deliver වෙනවා.
0: Oh my gosh. ඉතින් හිතන්නකෝ මේ මොහොත සිහි කර කර මේකට එවන්න. අපි WhatsApp number එක කියන්නම්. 0777 9767 6774 තමයි WhatsApp කරන්න ඕනේ. ඉතින් ඔක්තෝබර් මාසේ 23 තමයි අවසන් දවස. මම හිතනවා ලබන සඳුදාට අපිට ජයග්‍රාහකයෝ තව සෙට් එකක් කියන්න පුළුවන් වෙයි කියලා.
1: ඉතින් මම එකපාරක් ඔය ඉන්සි සංස්ථා සිමෙන්ති ටීම් එක හම්බුණා. මම හැමදේම සිමෙන්ති කියන්නේ ඉතින් සිමෙන්තිනේ.
0: හා
1: හා. ඕකේ මොනවද ආයේ දිනුනු කාන් තියෙන.
0: හා
1: හා. කරන්නේ සිමෙන්ති වල තියෙන පොඩි පොඩි දෝෂ පව අපි හදාගෙන යනවා. කොන්ක්‍රීට් එකකට තියෙන ලොකුම ප්‍රශ්නේ වතුර රිංගන එක. අපි ඒක නවත්තන්න ඕන කරන හැමදේම අපේ සිමෙන්ති කරා කරලා තියෙනවා.
0: ආ, ඔකේ.
1: ඒගොල්ලෝ බොන්ඩින්ග් පව එක වැඩි කරලා, ඒගොල්ලෝ සිමෙන්ති අංශු පුංචි කරලා,
0: yes.
1: වතුරට රිංගන්න ඉඩක් නැති වෙන ගානට ඒගොල්ලන්ගේ සිමෙන්ති එක දියුණු කරලා තියෙනවා. ඒකයි නිකන් යාන්තම් සිමෙන්ති අත ගාපු බාසුන් නැහැ කෙනෙක් පවා දන්නවා. කොන්ක්‍රීට් එකට නම් කොහොමත් ඉන්සි සංස්ථා ගන්න ඕනේ කියලා. කොන්ක්‍රීට් එකට හොඳ මේක අනිත් ඒවට හොඳයිද කියලා අහන්න දෙයක්වත් නැහැ.
0: ඔව්, අන්න ඒකනේ නේද.
1: මුළු වැඩේම ඉන්සි සංස්ථාවලින් තමයි ඇත්තටම ඔබ හරියට වැඩේ කරනවා නම් අදින්න තියෙන්නේ. එතකොට දැන් ඔයන් බිත්ති බැඳලා අර මේ ඔක්කොම ඉවරයි. දැන් හරි කපරාරු කරලා ඔන කපරාරු වෙනවා පොඩි කෑල්ලක්.
0: yes.
1: අපි දකිනවා එළියේ බිත්ති වලට වෙනදි.
0: හරි.
1: අන්දරේ පොල් පැල රැක්කා වගේ අපිට පුළුවන් ද තාප්පේ ගෙට ගන්න වහිනකොට?
0: බෑනේ.
1: පිටත බිත්ති අතුරට ගන්න?
0: නෝ.
1: වහිනකොට? ඒවට කුඩේ ලං ඉන්න? නෑ. ඔබට පිටත බිත්ති ගැන කිසිම විශ්වාසයක් නැතුව ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හැබැයි ඔබ හරි දේ කළා නම්.
0: හරි, ඔකේ.
1: තාප්පේ හැදුවද? එළියට නිරාවරණය වෙන බිත්තියක් ගෙදර තියෙනවද? ඔබේ ප්‍රොඩක්ට් එක Dulux Aquatic Dam Protection. ඔබ හිතන හැම පැත්තකින්ම ප්‍රශ්න කව කරලා තියෙන ඒගොල්ලෝ. ඒගොල්ලෝ තේරුම් අරන් තියෙනවා ඇයි පුස් හැදෙන්නේ? ඇයි බිත්ති සවුත් වෙන්නේ?
0: හරි.
1: ඇයි එලියට නිරාවරණ වෙලා තියෙන බිත්ති පෙඟෙන්නේ? ඇයි ලයිකන හැදෙන්නේ? ඇයි දියසෙවල හැදෙන්නේ? ඇයි අව පාට වෙන්නේ? ඇයි කාලයක් ඇද්දි
0: අතගාල වගේ
1: ප්‍රේතයෝ
0: අතගාල
1: වගේ
0: වෙන්නේ? ඔව් ඔව් ඔව්.
1: Dulux එක දන්නවා. ඒ නිසා ඒ pain points වලට උත්තර දීලා තියෙනවා. ඕවා හූර හූර ඕවා තින්ත ගගා ඕවා කරන්න ඔබට වෙලාව තියෙනවා නම් ඇත්තටම හොඳයි. එහෙම වෙලාව තියෙනවා නම් මම හිතන එහෙම කරන්න වෙලාව තියෙනවා ඔබ වෙන වැඩක් කරන්න වෙලාවක් නැතුව.
0: ඔව්, ඉතින් එහෙම වෙලාව තියෙනවා නම් ඉතින් ඒකයි එහෙම කරන්න. ඔව්,
1: එක්ක මේ ඔට්ටු වෙන වෙලාව නැති මිනිස්සුනි මම මේ කියන්නේ.
0: yes.
1: Dulux Aquatic Dam Protection පාවිච්චි කරන්න. අලුත් පිටම නැත්තම් දැන් ඊළඟ පාර තින්ත ගානකොට දැන් plan එකක් ඇතිනේ.
0: හරි.
1: දැනටත් ඉතින් බිත්තිය පෙඟිලා අර මේ වතුර ඇතුළට උරලා තියෙන්නේ. බිත්තිය හොඳට වේලනකන් ඉන්න ඕනේ පරණ බිත්ති නම්. නේද?
0: ඔව්, ඒක හරි.
1: නැත්තම් ලෙඩේ ඇතුළේ තියෙදි එළියෙන් ප්‍රතිකාර කරන්නේ. හැබැයි ඔබ බිත්තිය හදපු සැනින්ම construction එක ඉවර වෙච්ච ගමම්ම ඔබ Dulux Aquatic Dam Protection ගෑවනම් ඔය තාප්ප වලට එළියට ඇරලා තියෙන බාගට සම්පූර්ණව ගැරලා තියෙන බිත්ති වලට.
0: හරි.
1: ඒ ප්‍රශ්නේ ඉවරයි. ආයි ලයිකන දල් ගීපුස් දියසෙවල කළු පැල්ලම් ඉරි තැලුම් අරවා මේවා මොනවත් නැහැ. හොඳට ඇදෙන තින්ත එකක්, දූවිලි රඳින්න නැති තින්ත එකක්,
0: හරි,
1: වතුර රැඳෙන්නේ නැති තින්ත එකක්.
0: රූටල යනවා එක වැස්සට ලස්සනට හේදිලා නිකන් අලුත්
1: බිත්තියක් වගේ ඔබට පේන්න පටන් ගන්නවා. අන්න එහෙම අපි අපි අපි එහෙම වැඩ කරන්නේ. ියලක්ෂන්ත වැඩ කර
0: අරවින්ද මන් සාමානින් ඕනම දෙයක් ගන්නකොට බලනවා මේකට වරන්ටිකක් තියෙනවද කොච්චර කාලෙකට හම්බේනාද කියලා. දැන් සාමානින් අපි කලරප් ස්ට්‍රිප් සීලින් ගැන කතා කරද්දිත් මේ වරන්ටික ගැන විශේෂෙන් කතා කරනවා. මොකද කලරප් ඒගොල මුලින්ම කියන කෑල්ලක් තමයි කල් පැවැත්ම. මොකද සාමානින් ලී දාලා අපි ස්ට්‍රිප් සීලින් එකක් ගැහුවම අර කල් පැවැත්ම තමයි අපිට නැත්තේ. කාලයක් යනකොට මේක දිගන්න ගන්නවා, වේයෝ කනවා, පුස් හැදෙනවා, ඇඹරෙනවා. ඒ ප්‍රශ්න මුකුත් නෑ. මොකද මේක ලී ආදේශකයක් කලරප් ස්ට්‍රිප් සීලින්. අපි බලමු කොච්චර වොරන්ටි එකක් හම්බෙනවාද කියලා. සාමාන්‍යයෙන් කලරප් ස්ට්‍රිප් සීලින් එකේ කලයකට අවුරුදු 5ක වගකීමක් හම්බ වෙනවා. ඊට පස්සේ සීලින් ෂීට් එකට අවුරුදු 25ක වොරන්ටි එකක් හම්බ වෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න. කොස්, මහෝගනි, තේක්ක, බුරුම තේක්ක, අර වෛරම පවා ලස්සනට තියෙනවා. කියන්නේ ඒක දැම්මට පස්සේ මේක ලීම කියලා තමයි හිතෙන්නේ. ලීම තමයි ඉතින්. පෙනුම ලීම තමයි.
1: ලීම.
0: හැබැයි ලී නෙමෙයි. ඕකේ. ඒකට ආදේශකයක් කලරප් 0115 748 738 කියන නම්බරයකට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න. යා.
1: අපි දැන් කියවනේ අර ෆ්‍රීලාන්සර්ස්ලට ලංකාවේ හදපු හොඳම account එක කොම් බැංක් එක හැදුවා. කමර්ෂල් බැංක් එකේ gig plus account එක. කොම් බැංක් gig plus account එක. මේක තමයි ෆ්‍රීලාන්සර් කෙනෙකුගේ ප්‍රසන්ස හදන්න.
0: හරි.
1: ෆ්‍රීලාන්සර් කෙනෙකුට තිබිච්ච චැලෙන්ජස් ගොඩකට උත්තර දීලා තියෙනවා. එකක් තමයි යාට ෆයිනෑන්ෂල් හිස්ටරි එකක් හරියම එකක් තිබුණ නැත්තම් මේ account එක පටන් ගත්ත දා ඉඳලා ඒක හැදෙනවා. ඇයි සල්ලි එන යන ඒ ගනුදෙනු කරන ඒවා ටික ඔක්කොම රෙකෝඩ්ස් එක ඔබ ගාව තියෙනවා.
0: හරි.
1: ඔබ කවුද කියලා ඔප්පු වෙන්නේ ඔබේ ඩෙන්ටි කාඩ් එකකින් විතරක් නෙවෙයි. ඔබ කවුද විශ්වාසවන්ත ගනුදෙනු කරුවෙක්ද? ඔබට රටකට තොරකට ඔබට යන්න පුළුවන්ද? ආ එහෙම විශ්වාසයක් තියෙන හොඳ ස්ථාවරත්වයක් තියෙන මිනිස්සෙක්ද කියලා බලන්න අපි එයාගේ ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි එකින්.
0: ඔව් ඒක හරි.
1: ඒ ටික කරගන්න මුලින්ම අවස්ථාව හම්බෙනවා. ඊටත් වඩා බලන්න රුපියල් වලින් විතරක් නෙමෙයි USD, යූරෝ, පවුම්, ඕස්ට්‍රේලියන් ඩොලර්ස් වලින් ඔබට මේ account එකට සල්ලි ගෙන්න ගැනීමේ අවස්ථාව දීලා තියෙනවා. මොකද සාමාන්‍ය සේවිංස් account එකකට වෙන රටවල් වලින් කරන්සි වලින් පේමන්ට්ස් අරගන්න බැරි බව ඔබ මං හිතන්නේ හොයලා බලලා දැන් දන්නවා ඇති.
0: හරි.
1: මේ account එක personal එකක් වෙන්න පුළුවන්, business account එකක් වෙන්න පුළුවන්. ඒ variants දෙකම commercial bank වල අඳුනලා දීලා තියෙනවා gig plus එක හරහා. ඔබට දවසක visa master card එකක් ගන්නකොට මේ records එක මාර ප්‍රයෝජනවත්. කවදාරි ඉගෙන credit card එකක් ගන්නකොට, කවදාරි loan එකක් ගන්නකොට ඔබේ මේ financial records එකේ තියෙන වැදගත්කම ඔබට තේරේ. අනේදාට ඔබට සතුට වෙන්න පුළුවන් කාරණාවක් වෙනවා. හොඳ වෙලාවට මේ account එකක් මම පටන් ගත්තේ. අනිත් එක ඔබ දවසක කොහොම ගිහිල්ලා ගමනක freelancer එක්කෙනා දෙන්න වෙලා දෙන්න තුන් දෙනා වෙන
0: රෝවත්
1: ඉතින් ඔය life එකේ සමහරට තියෙනවනේ. එහෙම වුණාම ගයක් තොරක් හදා ගන්න තැනකට ඔබ යනවනම් apartment එකක් ගන්න යනවනම් ගෙදර furnish කරගන්න පොඩි financial facility එකක් ගන්න යනවනම් මොකටම දැනගන්න ඕනේ ඔබ financially stable මිනිස්සෙක්ද කියලා.
0: ඒක
1: කටින් ගහලා දිනන්න පුළුවන් තර්කයක් නෙවෙයි. ඒකට document එකක් ඕනේ. ඉතින් gig plus account එකේ ඔක්කොම platform එක ඔබට දෙනවා. දැන් ඔබට පිට රටට වැඩ කරලා freelancer කෙනෙක්ට හම්බ කරන සල්ලි ටික ගෙන්න ගන්න, ඒවා වියදම් කරන්න සහ ඒවෙන් ගන්න පුළුවන් facilities ගොඩාක් වැඩි කරන්න තමයි මේ gig plus account එක commercial bank ව freelancers ලටම introduce කරලා දීලා තියෙන්නේ.
0: හරි.
1: ඉතින් ඔබ කරන වැඩේ මොකක් වුණත් ඒක නියම වැඩක්. ඔබ ලංකාවට විදේශ විනිමය ගේනවා.
0: යා ඒකනේ.
1: ඒ ගැන අපිට පොඩි පොඩි නෙමෙයි අත සැලකියුතු ගෞරවයක් තියෙනවා
0: තෝරන්නේ. නම්බරයි ඩෙෆිනිට්ලි. වයස පොඩි වුණාට
1: කරන්නේ. රුපියල්නේ ඔගොල්ලෝ ෆොරින් කරන්සිස් වලින් සල්ලි ගේන.
0: ඒකනේ.
1: එළියේ තියෙන සල්ලි රට ඇතුළට ගේන. ඉතින් ඒකට ලොකු උදව්වක් හැටියට සහ එක පැත්තකින් බලපුවාම ඒකට හම්බෙච්ච ලොකුම රෙස්පෙක්ට් එකත් මේක තමයි කියලා මට හිතෙනවා. commercial bank එකේ gig plus. ඉතින් කොහමද මේක ගැන විස්තරයක් දැනගන්න ඕන නම් අපි කරන්නේ?
0: ඒගොල්ලන්ගේ website එකට ගියා නම් හරි නේද?
1: website එකට ඔබ ගියා නම් හරි නැත්නම් ළඟම දින commercial bank උඩ ගිහලා පොඩ්ඩක් කතා කරලා අහන්න. මේ මොකක් කර තේරෙන්නේ නැද්ද දැන් තේනවා? තේරෙන්නේ නැද්ද නම් තියෙන විදියක් නැහැ. ඉතින් පිටරටත් එක්ක ගනුදෙනු කරනකොට ඉතින් මේවා සාමාන්‍යයෙන් අතපත ගෑවෙනවනේ.
0: ආ ඒකනේ. අරවින්ද දැන් මංගාව ලෝක සිතීම තියෙනවා. මම මේ තිත් තියලා තියෙන්නේ මම ගිහිලා තියෙන රටවල්. අපි බලමු වියට්නාම්.
1: තිත් තයිදී. තිත් තියෙන කොළඹ. කොළඹින් තිතත් යන්නේ ගිය රටවල් ශ්‍රී ලංකාව ඔය දින තිත්
0: ලොකු තිත මේ මම වියට්නාම් වලට ගිහිල්ලා නෑ. ඉතින් එතන මගේ කියන්නේ මම යන්න ඕනි වියට්නාම් වලට, යන්න ඕනි හොචිමින් වලට, මෙහිඳන් පියාසර කරන්න ඕනි. ඒ ආසාව එන්න එන්න වැඩි වෙනවා. අපි වියට් ජෙට් ගැන කතා කරද්දී
1: ආසාව වැඩි වෙයිද කියලා අපෙන් සතිය ගියාම අපි ගිහිල්ලා හින්දලා කෝල් කරලා හින්දලා මෝනින් ෂෝ කරලා වීඩියෝ දාලා ෆොටෝස් දාලා
0: ඒනකොට මෙහෙ දිස්න කෙනෙක් නැහැ. ඔයගොල්ලෝ රට සවාරි ගිහිල්ලනකොට මෙහෙ දිස්න කෙනෙක්.
1: කීපර දෙවල තියෙනවනේ.
0: ඇයි මොකද්ද?
1: හරි හරි ආවක කියවන්නකො එතකන්.
0: හරි අපි වියර්ඩ් ජෙට් ගැන කතා කරමු.
1: කියවන්නකො නිකාන් තේරුම නැතුව කියව කියව ඉන්න අතරේ.
0: හරි.
1: මම දෙන්නම් කොට නියම ආරංචි.
0: ඒ කියන්නේ වියර්ඩ් ජෙට් ගැන ආරංචියද කියන්නේ? ආ ඕකේ. ඉතින් අපි කතා කරන අපි මෙහෙ ඉඳන් යන්නේ හොචිමින් වලට. හොචිමින් වල ඉඳලා අපිට ගමනාන්ත 66කට වියර්ඩ් ජෙට් එකක්
1: ඇසර
0: කරන්න අවස්ථාව තියෙනවා. හොචිමින්. මොකද්ද?
1: හොචිමින් යන්නේ මට ඒ වගේ යන්නේ. මේ අද කී දවස?
0: අද 25. 25th.
1: අම්මෝ මේ අනේ සමා වෙන්න දැන් මේ මේ එක වැඩකට මේක මේක තමයි අවසාන දවස හොඳේ. ලොකුම වැඩේට අවසාන දවස. මේ වහාම වහාම ලොග් වෙන්න ඕනේ වියර්ජෙට් සයිට් එකට. වහාම ලොග් වෙන්න.
0: හා
1: මේ දවස්වල නියම ප්‍රොමෝෂන් එකක් යනවා. අපි ඒගොල්ලන්ගේ කිව්වනේ ඉකෝ ක්ලාස් එක ගැන කිව්වා මතකද? ඊට අමතරව අපි කිව්වා ඩිලක්ස් ගැන කතා කරා, ස්කයි බොස් ගැන කතා කරා. කොටිම්ම කියනවනම් වියජෙට් එකේ බිස්නස් කෑල්ලකුත් තියෙනවා.
0: හා
1: හරිද?
0: ඕකේ.
1: ඒවත් අර සාමාන්‍යවට වඩා ගණන් අඩුයි. මම ඒකනේ කිව්වේ මේ මේ වියජෙට් ලංකාවට ඇවිල්ලා අපේ ෆ්ලයින් එක්ස්පීරියන්ස් එක ඒකෙත් අර බජට් ෆ්ලයින් කියන එක්ස්පීරියන්ස් එක සියලුම ටූල්ස් ටික අපේ අතට දීලා වෙනස් කරලා
0: තියෙනවා.
1: ඔක්කොම අපිට හිට මෙන්න සීරු මාරු කරලා අරකින් චුට්ටක් ඇඩ් කරලා මේකෙන් පොඩ්ඩක් ඇඩ් කරන දැන් බලන්න මේ ප්‍රොමෝෂන් එක. අද තමයි අවසාන දවස මේක 23නේ පටන් ගන්න තියෙන කොහොම මගේ වරඳ මන් දන්නේ.
0: හරි.
1: ඉකෝ ක්ලාස් එකේ වන් වේ ඔබට ඩොලර් 90ට යන්න පුළුවන්. ඩොලර් 90ට. ඩොලර් 90ට.
0: ඩොලර්
1: 90ට වන් වේ.
0: හරිද?
1: එතකොට මේ ප්‍රොමෝ කෝඩ් එකක් එහෙම තියෙනවා දාලා මේක ඕකේ කරගන්න. එතකොට අද ගිහිල්ලා මේක මුළු විස්තරේම සයිට් එකේ තියෙනවා. අද ගිහිල්ලා ඕකේ කරගත්තොත් ඔබට ෆ්ලයි කරන දවස් ටික
0: කොච්චර කාලයක් දීලා තියෙනවද?
1: 2027 සැප්තැම්බර් 30 වෙනකන් කාලය දීලා තියෙනවා. ඒ කාලය තුළ ඕන වෙලාවක යන්න පුළුවන්.
0: ඒ කියන්නේ
1: අද බුක් කරගන්නවා අනාගතේ යන්න
0: ෆ්ලයි කරන්න දාගන්නවා.
1: ඔයා බුක් කරගන්න මම ලබන අවුරුද්ද ජනවාරි 13 යනවා
0: කියලා
1: බුක් කරන්න පුළුවන්. හැබැයි අද බුක් කරන්න
0: ඕනේ. හරි ඔකේ.
1: ඉතින් එතකොට මේක හැම ඩොමෙස්ටික් ෆ්ලයිට් එකකටම සහ ඩිරෙක්ට් ඉන්ටර්නැෂනල් ෆ්ලයිට්ස් වලට පවා අපි කියවනේ මෙතනින් හොචිමින් ගියාට පස්සේ වියජෙට් එකේ නැගගෙන එතනින් තව ගමනාන්ත 66ක් හම්බ වෙනවා.
0: ඔව් 66ක්
1: ලංකාවත් එක්ක හොඳේ. එතන ගමන ගන 66 හැදෙන්නේ.
0: නෑ ඉඳන් ආයේ මෙහෙට එන්නනේ.
1: හරිද? ඊට පස්සේ තව ප්‍රොමෝෂන් එකක් තියෙනවා 140ක් ඩිස්කවුන්ට් කරන ඕන එකක්. 140ක්. ඒකත් ඔබට සයිට් විශ්වාස කරන 140ක්. දැන් මේක මේ බජට් වෙලා ඒකෙනුත් 140ක් ඩිස්කවුන්ට් කරන්න.
0: අද
1: තමයි අවසාන දවස. ඒකත් ඒක හම්බෙනවා නොවැම්බර් 15 මේ මාසේ නොවැම්බර් 15 වෙනකන් තමයි
0: ඒකේ
1: ෆ්ලයින් ටයිම් හම්බෙන්නේ.
0: ඒ කියන්නේ 140
1: ගණන් යන දවස තෝරගන්න ඕනේ මේ අවුරුද්දේ නොවැම්බර් 15ට කලින් දවසක්.
0: හා ඕකේ.
1: කලින් කේප් එක ඊළඟ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 30 වෙනකන් කාලය දීලා තියෙනවා. ඉතින් මේ ඩිස්කවුන්ට්ස් එක එන්ජොයි මාර ඩිස්කවුන්ට් සෙට් එකක් වෙන ලිස්ට් එකක් තියෙනවා.
0: හරි ඕකේ.
1: ඒක ටේල මේක් කරගන්න ඔබටයි පුළුවන්. ඔබනේ දන්නේ කොහෙද යන්නේ, කවදද යන්නේ, කොහොමද වෙන්නේ.
0: ඒගොල්ලෝ
1: කියන මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක ටිකට් එක මේවා රිසර්ව් කරද්දී දාන්න. එතකොට ඔබට ඩිස්කවුන්ට් එක ඇප්ලයි වෙනවා. හරි පොඩි එකක් ඒක ලොකු සීන් එකක් නෑ.
0: ෂොක් ෂොක් ෂොක් නියමයි.
1: එතකොට ඒගොල්ලන්ගේ සයිට් එකට අනිවාර්යෙන්ම සයිට් ගත වෙන්න ඕනේ දැන් නම් ඉතින්.
0: වියර්ඩ් ජෙට් කියලා ටයිප් කරා නම් අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ සයිට් එක එනවා. කියලා වැඩේ සෙට් කරගන්න. හරිද? අරවින්ද දැන් මම ඔය ඒ ලෙවල්ස් කරලා ඉන්න කාලේ අම්මලා අහනවානේ. ඔය නෑද එහෙම අම්මලගෙන් අහනවා. දුව මොකද කරන්නේ?
1: අපනෙන් මනෙන්. මේ ඒජන්ට් කතා කරන්නත් පුළුවන්.
0: හා ඕකේ.
1: මොබයිල් ඇප් එකනත් පුළුවන්. එහෙමත් පුළුවන්.
0: හ්ම්.
1: වෙබ්සයිට් එකනත් පුළුවන්.
0: හ්ම් හ්ම්. හා? හරි.
1: කතා කරන්න. ඒජන්ට් කතා කරන්න.
0: ඔය එම ලේසිනේ
1: ආතේ අනේ උතද යා ඔක්කොම කියනවනේ
0: යා ඒක
1: ඒක කියව මට මේ මේ යන්නව නේ මට කොච්චරක් ඉතුරු වෙනවද ආසයට මෙච්චරක් ඉතුරු වෙනවා අනේ ඇත්ත දේ නම් මම තව ටිකක් යන්නම් තවත් කොහෙරි යන්නම් තවත් ටිකක් බුක් කරන්න ඒකට කීයක් කරනවද සර් ඒකට මෙච්චරක් කරනවා අනේ එකක් බුක් කරන්න එකක් බුක් කරන්න
0: තව එකක් යන්නම් තව එකක් ඉන්න නේද ගලන්ට් ෂෝ
1: ඔහොම කියලා වෙනඩක් කරගන්න
0: තියෙනවා ලෝකේ වටේ යනපලා මේ මං කී කී හිටිය අරවින්ද දැන් මම ඒ ලෙවල්ස් කරාට පස්සේ නෑදෑ වහනවනේ අම්මලගෙන් දුව මොනාද කරන්න කියලා අම්මා ඉතින් කියන්නේ ඕ දැන් ඒ ලෙවල් කළා නිකන් ඉන්නවා

0: පටන් ගන්නවා වැඩ ඒගොල්ලන්ගේ උසස් අධ්‍යාපනය.
1: එයාර ඉංගලන්ඩ් වල ප්ලිමත් යුනිවර්සිටි එකත් ඒකේ මේ ඩිග්‍රි ප්‍රෝග්‍රෑම් එකනේ කරන්නේ.
0: ඕස්ට්‍රේලියාවල
1: ඒ ගියාද? ඒ ගියාද? ඒ ගියාද මේ අක්කේ? ආ නෑ, ඒ ඩිග්‍රි එක මෙහෙන් දම්ම කරන්න පුළුවන්. ආ එතකොට ඒ සහතිකේම ඔව් ඒ සහතිකේ මේගොල්ලෝ ඇවිල්ලා ගන්නනවත් එක්කනේ ඒ රටේ අය ඇවිල්ලා. අනේ අක්ක, ඉතින් එංගලන්ත විතරද මේ යුනිවර්සිටි එකක් මේ සම්බන්ධ?
0: සෞන්දර
1: උතා සොන්නාදර යුනිවර්සිටි එක සවුන්ද මේ වහන්න. අපි ඉතින් තාම පණ පිටි.
0: ඉතින් අම්මල තාත්තලටත් ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් නෑ. දෑ ඉස්සරහා ආඩම්බරෙන් දරුවන්ට ඉන්න පුළුවන්.
1: ලෝවා මහා පාය කණු වගේ හිටියගේ ඉතර ආඩම්බර. ඊට වඩා හොඳට ආඩම්බරෙන් ඉන්න පුළුවන්.
0: අපි මේ කතා කරන්නේ NSBM හරිත සරසවිය ගැන. අපි මුලින්ම ඒකට ඇතුල් වෙනකොටම තියෙන ඒ නිදහස, ඒක මාර ආසිතනනේ.
1: ඔව්, දැන් නිදහසේ අපි පස්සේ කතා කරමු. ඉක්මන්ට මේ ගිහිල්ලා ඒගොල්ලන්ව හම්බ වෙලා ළමයාගේ කෝස් එක ෆයිනලයිස් කරගන්න. වේකන්සි කියලා වේකන්සි පැටව දාන්නේ. ඒ මිස්සු පුටු මේ මොරටුවෙන් ලියවලියවගෙන හැල්ල පුටු තිය තිය තිය තිය දෙන්නේ නැහැ. පිටනේ දාලා නෙමෙයි නුගන්නන්නේ.
0: ගස්සට උගන්නනවා.
1: පිටනේ තියන ඕන් තරම්. ඉඩ තියන ඕන් තරම්. ඒනට පාර තියාගෙන පිටනේ වල තියාගෙන ළමයින්ට උගන්නන්නේ. ඒ තියෙන මේ ශාලා පහසුකම් වල උපරිමයේ දක්වා විතරයි. ඒකත් පුටුවක් පුටුවක් ගන්න පුරවන්නේ නැහැ
0: ඒක.
1: ඒ ශාලාව කොච්චර ඉදුණත් ගන්න ප්‍රමාණයක්
0: තියෙනවා. හරියට හරි.
1: ඒ ගානෙන් එතන ඒක ගානෙන්. රයිට්. ඉතින් උගන්නන්න ඕනේ. මොකද ලෙක්චරර්ස්ලා ළමයි අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ.
0: ඉතින්
1: හෑන්ඩල් කරන්න පුළුවන් ප්‍රමාණයටනේ ගන්න කෝස් එකට. ඉතින් ඔක්කොම මෙහෙරලා කියලා අනේ සල්ලි වේදම් කරනවා කොහොම පුළුවන්ද කියලා. එහෙම බැරි නම් මේම පුළුවන් නෑ.
0: එහෙම බෑ.
1: කාලේ පැන්නට පස්සේ ඔයගොල්ලන්ට මේ සල්ලි තිබුණා කියලා කරන්න බෑ. මේක කොහොමටත් දෙමව්පියන්ට අමාරුවෙන් සල්ලි හැම්ම කරත් තාත්තා අම්මට මම මේ කියන්නේ.
0: හරි.
1: දරුවට ලෝකේ තියෙන විශිෂ්ටතම විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන්. එකම දේ ඒ විශ්වවිද්‍යාලයට එහෙන ඔයා ඒ විශ්වවිද්‍යාලේ මෙහෙ ගෙනාවා කියලා හිතන්නකෝ.
0: හරි, ඕකේ.
1: ඇත්තටම මේ ගෙනා වගේ තමයි.
0: ගුරුවරුත් එක්කම ගෙනාවා කියලා හිතන්නකෝ නේද?
1: ඔව්, දැන් ওই සමහර විශ්වවිද්‍යාල වල බ්‍රාන්චස් තියෙන තව රටවල. එහෙම හිතන්නේ NSBM එක.
0: රයිට්, ඕකේ.
1: එහෙම බ්‍රාන්චින් තමයි තියෙන්නේ. තාමත් NSBM කියලා මේකට කියන එක තමයි පොඩි වෙනසකට තියෙන. මොකද විශ්වවිද්‍යාල පිට රටේව ගණනාවක් සම්බන්ධින්ද එකක නම දාන්න බෑනේ.
0: බෑනේ.
1: පැහැදිලි?
0: එහෙනම් අදම කෝල් එකක් දෙන්න අපි නම්බර් එක දෙන්නම්. මොකද මේ දවස්වල ලියාපදිංචිය සිද්ධ වෙන නිසා 0111 544 5000. 0111 544 5000.
1: දැන් ඉතින් අපි මේ අද දවසෙත් අගිස්සෙටම ඇවිල්ලා ඉන්නේ.
0: ඔව්.
1: අපි පහුගිය දවස් ටිකේම කතා කරා. අදත් අපි ගැන කතා කරනවා.
0: මොකද්ද?
1: මේක නම් ඉතින් ඔබ දන්න දෙයක්. ඉතින් ඒනොන මතක් කරනවා. බජාජ් පෙට්‍රල් ත්‍රිවිල් එක ගැන. නේද?
0: මං ආසයි ඒ ගැන විස්තර කියන්න අරවින්ද. මොකද අපි මෙහෙමයි, දැන් මිනිස්සුන්ගේ තියෙනවනේ හිතේ බ්‍රෑන්ඩ් එකක් තියෙන ඕනම දෙයක. ත්‍රිවිල් සම්බන්ධයෙන් බ්‍රෑන්ඩ් එකක් ගැන කතා කරොත් ඕන මිනිස්සෙක්ගේ කටින් කියවෙන වචනේ තමයි බජාජ් ත්‍රිවිල් කියන එක.
1: ඒ සමහර මිනිස්සුන්ගේ හිතේ බ්‍රෑන්ඩ් එක තියෙනවා, වෙන බ්‍රෑන්ඩ් එකක් ගන්නවා. ඉතින් එක එක හේතු උඩ.
0: ඕකේ.
1: නමුත් ත්‍රිවිල් එකක් කියවාම මිනිස්සුන්ගේ හිතේ තියෙන බ්‍රෑන්ඩ් එකයි මිනිස්සු කියලා අන්තිමට කොහොම හරි කරලා පර්චේස් කරන බ්‍රෑන්ඩ් එකයි දෙකම එකයි.
0: මරුනේ.
1: බජාජ්. දැන් බජාජ් දෙකේ දැන් 200cc ත්‍රිවිල් එකක් තියෙනවා, 236cc කියලා එකක්
0: තියෙනවා. හරි.
1: 236cc එකේ කොහොමත් ඉතින් පුලින් පවර් එක, ටෝක් එක එමෙව වැඩි බර දාන්න පුළුවන්, අදින්න පුළුවන්. ආ, කඳවල ආනතිය තව වැඩි කරලා යන්න උනන් ඕන කන්දක අපුතලේ කන්ද විතරක් නෙමෙයි. අම්බුලුවව කන්ද තමයි මම දැකුවේ. එපාම කරපු කන්ද. ඒකේ පවා ආයි බර ඇදලා දාලා යන්න පුළුවන්.
0: බඩ දඟලන්නේ නැහැ. කිසි දෙයකට බය වෙන්න හොඳට යනවා.
1: අඬන්නේ.
0: ඔව්.
1: එන වාහනේ අඬන්න බෑ. ආ ගානවා යන්නේ. එහෙම නෙමෙයි.
0: කෙන්දිරි ගාන.
1: කොට යන්න ඕනේ.
0: කෙන්දිරි ගාන.
1: කෙන්දිරි ගාන්න.
0: හරිද? උද්දක් හිතලා බලන්න. කෙන්දිරි
1: ගාන්න. කර කොන කොට යන්න. කෙන්දිරි ගාන්න.
0: Yes.
1: හරිද?
0: හරි, okay.
1: ඉතින් මේ තමයි 236cc වජා ත්‍රිවිල එක සහ 200cc වජා ත්‍රිවිල එක. මොන පෙට්‍රෝල් ත්‍රිවිල එකද ඔබ වැඩිම ප්‍රමාස? ඔකරද වාස. හැම එකක්ම දැන් ඉතින් වෙනම ලෙවල් එකකට හදනවා. බිල්ඩ් ක්වොලිටි ඉස් සුපර්. දැන් දියුණු වෙලා ඒගොල්ලෝ.
0: ඔව්.
1: එන්න එන්න එන්න එන්න දියුණු නාලුත් දැකලා තියෙනව නේද? දැන් අර රිවර්ස් ගියර් එක අර වගේ මාන්නයක් වගේ කැද්දලා ගල්ලින්නක් වගේ පාත් කළා ඒව නැහැ නේ. ස්විච් එකෙන් දාන්නේ. බල ස්විච් එකෙන් දාන්නේ ස්ස් කාලා දාන්නේ. ස්ස් කාලා රේඩියෝ එක ඔක්කොම රේඩියෝ සෙට් එක ඔක්කොම තියෙනවා නේද? ස්ස් කාලා දාන්නේ. මොකද සවුන්ඩ් සිස්ටම්.

0: වාස් කරා නේද?
1: පොඩ්ඩක් මගේ මේ කතාව පොඩ්ඩක් බාධා කරන්න තෝ ඉන්න බලන්න. දන්න මේ බම්බුකුත් නැහැ නිකන් මෙතන මැදින් පැනන. හයර්ස් එකක් නෙමෙයි මම මේකද? ඩෑෂ්බෝඩ් එක. ඩෑෂ්බෝඩ් එකෙන් හයර් යන්නේ නැහැ කවුරු?
0: ඔකේ ඩෑෂ්බෝඩ් එක මනරම්.
1: කිලෝමීටර්ස් මොනවාද? කොච්චර දුවන්න පුළුවන්ද? කොච්චර ෆුවෙල් තියනවද? සිග්නල් එක තාම ටික් ටික් ගන්නවද? සාමාන්‍ය සිග්නල් එක දාගෙන දවස් තුනක් විතර දුවනවනේ.
0: හරවන්නේ
1: ඔය දාගෙන ජීවිත කාලෙ මේ සිග්නල් එක දාගෙන ඒ ඔක්කොම පෙන්නනවා.
0: ඕකේ
1: මීටර් පද්ධතිය තාම ලස්සනයි. දැන් මේක මොඩර්නයිස් ස්ටයිල්ලා තියෙන්නේ. මේක ආසහිතන විදිහට හදලා තියෙන්නේ. ඊට පාඩු වැඩි කරලා කොම්ෆෝට් එක වැඩි කරලා ඉතින් රියදුරට උනත් නිකන්
0: ඒ
1: ගැම්මක් තියෙන විදිහට නිකන් සීට් එක පවා නිකන් පොඩ්ඩක් වෙනස් කරලා නිකන් විදියකට ඇවිල්ලා තියෙන මේ අලුත් ත්‍රිවිල්.
0: සැපේ යන්න තියෙන සැපේ යන්න.
1: ඔය තමයි බජාජ් අලුත්ම ත්‍රිවිල්ස් කියන්නේ. කොහෙද ඉතින් ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම දෙන ඔය කොච්චර නියෝජිතයෙක්ද? ප්‍රදර්ශනාගාරයකට ළඟ වෙන නියෝජිතයා හම්බෙන්න යන්න. ආෆ්ටර් සේල්ස් සර්විස් එක අපි නිකන් මෙතන බොරුවට කතා කරන්න යන්නේ. ඒක ඔබ අපිට කියලා දෙන මට්ටමටම දන්නවා. එච්චර ෆැමිලිය. සාමාන්‍යයෙන් බජාජ් කවුරු හරි ඉන්න ඒජන්තවරයා ගමට ඉන්න කෙනා ගමේ මිනිස්සු වෙනකන් දන්න මනුස්සයෙක් පොලේ පාය ගහලා ඉන්න ඕන හරි අයිය අරන් එන්න අපිට අක්කාල එක බල්ල මොනාරි කරමු නැත්නම් අපි කාවරි එවන්න. එහෙම සර්විස් එකක් ඔෆර් කරන්න පුළුවන් නෙට්වර්ක් එකක් ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමට තියෙන බව ඔබ දන්නවා. ඒකට අපි ආයි මතක්
0: කරනවා.
1: හරි අද කල්පනා බලන්න ඕනේ නැ නේද?
0: අද සිගුරාදා. අද මම එනවා ඔබව හමු වෙන්න කාගිල්ස් ෆුඩ් සිටි වෙත. ඉතින්
1: කොයි බ්‍රාන්ච් එකටද දැන් මිස්?
0: කොට්ටාව.
1: එන පැන්තියට.
0: ඉතින් අපි හමු වෙමු. අද පොඩි චැට් එකක් දාමු. අපි අපේ ෂොප් කරමු. ඉතින්
1: කොහෙටද යන්නේ?
0: මේ මේ ෂෝ එකෙන් පස්සේ ටග්ගල යනවා.
1: ආයෙ අපි අවසල යනවා.
0: මං ඉන්න වෙලාවට එන්න. එතකොට ඔයගලන් hina වෙවි විහිළු කතා හා shop කරන්න පුළුවන් එක වෙනම experience එකක් වෙයි guys. ඉතින් මම ඇයි ඇත්තටම මම ඇයි Cargill's food city මත
1: ඒගොල්ලන් පොඩ්ඩක් කියලා දෙන්න අර මේ මේ මේ මේ
0: මොකද
1: මේ whip cream දාලා එන අයට whip cream දාලා මේ pasta හදන විදිහ එහෙම කියලා දීලා ඉන්න
0: whip cream දාන්නේ
1: තේනවද? whip cream දාන්නේ මොනවද අපි දන්නව? පුළුවන් නම් මේ කියලා දීලා ඉන්න
0: අරින්ද don't disturb
1: පුදුම විනෝදයක් සපයලා ඉන්න කියලා
0: අරවින්ද ඔක්කියන්නේ
1: පොඩ්ඩක් ඕක අමතක වෙනකන් සතියකට දෙකකට ගෙදරින් එන්න බහින්න එපා.
0: ඒක ඉච්චරම නේද?
1: whip cream දාලා pasta දුප බාන්නේ අපිට ඉන්නේ.
0: හරි හරි හැම
1: බ්‍රාවෝ බ්‍රාවෝ
0: තිනා
1: ඉතාලියානෝ
0: මමගේ හදවතට තට්ටු කළ ඇහුව ඇයි ඇයි
1: බොල් සද්දයක් නැහැ
0: ඇයි this now Cargill's food city man ඇයි මගේ හදවත මට කිව්වා තව පොඩ්ඩක් කල්පනා කළා කියනවා ඔයා Cargill's food city යන්නේ එතන තමයි අඩුම price එක තියෙන තැන. එතන තමයි ඔබට හොඳම සර්විස් එක දෙන්න තැන. එතන තමයි නැවුම් නිෂ්පාදන තියෙන තැන. අනිත් එක ඔයාට තියෙන පිළිගැනීම ආයිබුවන් කියලා නිගන්නේ. ආයිබුවන් කියලා ගන්න. නේද අරවින්ද? Cargill's food city. ඉතින් අපි අද shop කරමු. Yeah. Hey, fans.
1: මේ මතකද වරගේ මම කියලා දෙන්න නේද? whip cream දාලා ඉතාලියන් food හදන විදිය පොඩ්ඩක්
0: pasta
1: whip cream මඩක්ගෙන අත්ලට දමා අතගා ඔළුවේ ගා හත් ප්ලේ ගා ගන්න.
0: අපි මේ
1: යයි යයි යයි යන්.
0: ඒක LLC ෆයිනෑන්ස් කරන්නේ.
1: ඒක යන ගමන් හම්බෙන්න මිතුන්ට කිව්වා.
0: ඔයා අරවින්ද ඔයා අපේ රටේ ව්‍යාපාරිකයන්ව මීට වඩා බල ගන්නවන්න ඕනේ අරවින්ද. ඔයාට බෑ LLC ෆයිනෑන්ස් ගැන අමතක කරගන්න. කිසිසේත් මයිතියක් නෑ.
1: ව්‍යාපාරිකයන්ව බල ගන්න තරම් හයියක් තියෙන මිනිස්සෙක් නෙමෙයි මම තාම.
0: නෑ අපි අපේ හඳින්
1: මම මීට කලින් ඕවා කරන්න ඕවා කියනකන් ඉන්නේ නෑ එහෙනම්. එහෙනම් මම නිකන් පැනලා සීන් එකේ ඉන්නේ. මට ඒව කරන්න බෑ. නමුත් ඒව කරන්න මොකද රස්සාවක් හොයාගෙනද ඔය කතා
0: කරන්නේ? නෑ නෑ වරුවට අරනවා.
1: ඔය රෙස්ටෝරන්ට් එකක් පටන් ගන්න දැන්නේ whip cream දාලා මේ මේ මේ වදන
0: නෑ පැස්ට අතුරු පසක් හදනවා අපි whip cream දාන්න පුළා
1: නේ
0: මොකද
1: ඇති ඇති ඇති ඇති ඇති ඇති අපි දැන් පොඩි ව්‍යාපාරයක් පටන් මොකද ඔයා පටන් ගන්න ඔයා කවදද පටන් ගන්න ව්‍යාපාරය කියන්නේ මොකද කියන්නේ මෝඩකම් පැකට් කරලා විකුණන ලොකු පෙට්ටියක් නේද
0: මාර වීලු
1: ඔව් සැෂේ පැකට් රෝලක්
0: පරණයි ඒක පරණ විහිළු
1: මෝඩකම පොඩි කොටු හැඩයට කපලා
0: මම
1: කාඩ්බෝඩ් පෙට්ටිය වල දාලා 12 12 පැක්සල් විකුණනවා
0: නෑ මම මේ සත්ව ආහාර සත්තුන්ට කෑම හදන ෆැක්ටරි එකක් ස්ටාර්ට් කරනවා අර චුටි චුටි තියෙන ඇට ඇට ಜಾති වගේ ඔය වගේවා
1: මොනවද සත්ව ආහාර හදන්නේ
0: සත්ව ආහාර හදන්නේ ඉතින් ආහාර අපි කාලේ ඉතුරු වෙච්ච ආහාර වලින්
1: සත්තුන්ගෙන් බෑ
0: අපි කාලේ ඉතුරු වෙච්ච කෑම ඒවා ප්‍රතිචක්‍රීකරණය කරලා
1: හරි මම මොන සතාරද ඔයා කන්න හදන්නේ කන්න මේවා කරා මොන සතාටද
0: පූසා බව්වා ඒගලන්ට
1: පූසා බව්වා
0: සුරතල් සතුන්ට කෑම හදන ෆැක්ටරි එක මගේ අම්මෝ මගේ මාර පර්සනල් අයිඩියා එකක් උස්සන්න නම් එපා.
1: පොරතල සතුන්ට කෑම හදන එකද?
0: ඔව්. ඒක ලංකාවේ පටන් ගන්න ඕනේ මට.
1: අපි හැමදාම ඔය ඔය හදන්නේ.
0: ඒක ගෙදර හදන එක නෙමෙයි. අර ඇට ජාති වගේ තියෙන්නේ අර.
1: ආ, ඩ්‍රයි පෙලට්ස් වගේ. හදන විදිය දන්නේ නැහැ.
0: නම දන්නේ නැහැ. ඔව්. ඉතින් එහෙම ගම් මට කවදා හරි දවසක මම පටන් ගන්නවා කියලා හිතාගෙන.
1: හොඳ වැඩක්.
0: මම කාලේ පෙන්නනවා මුලින්ම. එතකොට ඇතින් සත් විශ්වාසෙනේ.
1: සත්වේල බලන්නේ. අර ඇන්ටිත් කනවා නේද?
0: 30ක්වත් කනවා නේ.
1: අපිටත් කන්න පුළුවන් ඇති මම. දැන් ඔයා මොන ව්‍යාපාරේ පටන් ගත්තත් ඔයා මතක තියාගන්න හැම තිස්සෙම ඔබේ ඇහැ තියෙන්න ඕනේ. හැම තිස්සෙම ඔබේ කල්පනාව තියෙන්න ඕනේ. ප්‍රොඩක්ෂන් එක කරන්න හොඳ මිනිස්සු ආගන්න.
0: හරි.
1: ඔයා අයිතිකාරය විදිහට ඔයා බලන්න එක දෙයයි. ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක බලන්න.
0: Yes.
1: ඔයාගේ තියෙන ෆයිනෑන්ෂල් සිටුේෂන් එක ගැන ඇහැ ගහගෙන ඉන්න.
0: හරි.
1: සූදානම් වෙන්න.
0: හරි.
1: අපි දන්නේ නැහැ හෙට මොනවා වෙනවද කියලා. දැන් හොඳට සීළු දේ වෙනවා වගේ
0: පේනවා.
1: අපි දැන් නෑ ලබන මාසෙක ඔය වගේද කියලා.
0: ඔව් ඒක හරි.
1: සමහරවිට ලොකු ඕඩර් එකකට ඔබ සල්ලි හිර කරාට පස්සේ ඔබට තවත් ඕඩර් එකක් සෙට් වෙනවා අතේ සල්ලි නෑ. ඒ ඕඩරේ මගහැරෙත් ඒ ක්ලයන්ට් ඔබට සදාටම මිස් වෙන්න ඉඩ තියෙනවා.
0: හරි ඔකේ.
1: එයා වෙන කවරි හොයාගත්තොත්. අපිට ඉන්න පාරිභෝගිකෙක් මගහැරෙන එකේ තියෙන ලොකුම අවදානම තමයි ඔබ ඔබේ පාරිභෝගිකයාට හරියට සැලකුවේ නැත්නම් ඒ පාරිභෝගිකයා වෙන කෙනෙක් හොයාගෙන යන්නේ.
0: එයා අපහුව ආයේ.
1: ඒ මිනිහා හරිස්සියව තරමනුස්සයර හොඳ සැලකුවොත් ඒ මිනිහා ජීවිතේට එන්නේ අපේ කඩේට එන්න මිනිහාවත් ඒ කඩේට එක්කන් යනවා එන්නේ. ඔන්න කස්ටමර් ගැටි කස්ටමර් ගැන මම දරුණු මිනිහෙක්
0: ඕනේ අපිට අර කස්ටමර් තමයි අංක 1 කියලා හිතුවට කස්ටමර්ට එහෙම එකක් නැහැ
1: තේනවා නේද
0: එයාට තියෙන ඔප්ෂන්
1: කියලාද නේද
0: යස්
1: ඉතින් ව්‍යාපාරයේ තියෙන ඒ වගේ අභියෝග වලට සැරසෙන්න තාගන්න එල්ඔඑස්සී ෆයිනෑන්ස් එකෙන් රෙඩි කරලා සීන් එකේ තියාගෙන ඉන්න ඔබේ බෑක් බෝන් එක විදියට බෑකප් එක විදියට
0: ස්පීඩ් ඩ්‍රාෆ්ට් එක
1: හොඳ ලෝන් එකක් අරන් ඇක්ටිව් කරලා තියාගන්න ඇක්ටිව් කරාට ලෝන් එකක් ඇක්ටිව් කරලා සීන් එකේ තියාගෙන ඉරියට ඔබට සත පහක්වත් වියදම් වෙන්නේ
0: නැහැ.
1: ඒකෙන් හදිස්සියක් වෙලා කීයක් හරි ගත්තොත් විතරක් ඔබට වියදම් කරන්න වෙයි.
0: හරි ඔකේ.
1: සමහර වෙලාවට ඒ ගෙවන පොඩි පොලියට වඩා ඔබේ සල්ලි ටික රෙඩි කරලා තියාගත්ත එකෙන් අවශ්‍ය මොහොතේ සල්ලි ඇදලා ගේම ගහන්න පුළුවන් වෙච්ච එකෙන් ඔබ උපයන ලාභය ඒ ගෙවන අර පොඩි පොලිය වගේ 10,000 ගුණයක් වෙන්න පුළුවන් නේද? ඉතින් ඔබ මේ වගේ සත්තුන්ට කැම හදන ව්‍යාපාරයක් ඔබත් පටන් ගන්න ලෑස් වෙලා ඉන්න.
0: පටන් ගන්න නම් එපා. ඒක මගේ අයිය.
1: පටන් ගන්න එපා. ඒක මෙයා පටන් ගන්න ඉන්නේ. මෙයා පටන් අර වණ කරගන්න කක් ඉන්නේ ඊට සැරේ.
0: ඒකම ලස්සන කරගෙන යනවා. ඒක සත්තුණුයි මමයි ඒක
1: කරනවා. ඔව්. ඔය කවුද වැඩ කරන්නේ? සත්තු වැඩ කරන්නේ. උන්නේ දන්නේ ඉතින් හොඳටම.
0: මේක කරන්නම්කෝ. තියනවා මගේ මාස්ටර් ප්ලෑන් එකක් දාලා තියෙන්නේ. බලමු අරවින්ද අපි මොන හරි කරන්න බලමු.
1: එහෙනම් අපි ලබන සම්බුද. ආ
0: යා උනේ අනේ වීකෙන්ඩ් එක. පරිස්සමට ඉන්න නේද හොඳින්
1: ඉන්න ඔයක් එහෙමත් තියෙනවා පොයට පන්සල් යන්න කියනා නෙමෙයි ඉඳලා ඉట్లా ගිහලා පොඩ්ඩක් එතන ගහක් කැඩගෙන ඉඳලා පොඩ්ඩක් හිත නිවාගෙන එහෙමත් එන්න
0: ඕනේ
1: ඒවත් ඕනේ රේස් එක දුවනවා වැඩි නේද
0: යා එහෙම එකක් තියෙනවා
1: නේද අම්මෝ එන්ජින් එක පොඩ්ඩක් නිවා ගන්න ඔය එන්ජිම සීස් වෙයි නැත්නම් මම අරවි
0: මම ආශා ලෑ නං සුබ සතියන් තයක්

0: පිරෙන්නේ සියත.
1: රටේ පෙරලිකරන NLB මෙගා පවර්. දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රටයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැය. NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
0: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011544500.
2: සිංහගිරි තොගල්වසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇඳ හිය නොහැකි වට්ටම් Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
3: අයියා මට ඇපල් මලක් දෙන්න.
4: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
3: අයියා මට මල් ගොඩාක් දීලා.
4: ඔව්වා මොනවද නංගි, අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
3: H15 පිස්සුවක්ම තමයි.
5: මට බිත්ති රක්ෂණයක් ගන්න බැරිද?
6: බිත්ති? නිවාස රක්ෂණයක්ද සර්?
5: නිවාස කිව්වහම බිත්ති වහලවල් ඔක්කොමනේ. මට ඕනේ බිත්ති විතරයි. අපේ බිත්ති වලට හරියාපලයි, වතුර වලට ඔක්කොම සෞත් වෙනවා.
6: සර් ඔකට රක්ෂණයක් නම් තියෙනවා සර්. හැබැයි ඇවිත් තියෙන්නේ වැරදි තැනට. සර් යන්න ඕනේ ඩියුලක්ස් එකට. ගන්න ඕනේ ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ට්.
7: ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ට්.
8: වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගි, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance
9: එකක් නැහැ. මට අයිති හැමදේම මගෙන් ඈත් වෙන්නේ.
10: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
11: එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක්. අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වල
12: කවුරුත් ගන්න, කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 1.3 රෝද රටය බජාජ්.
13: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
7: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගි, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නැහැ.
14: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්.
15: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
16: මෙය මුදල් ගෙවා ප්‍රචාරය

0: උදේ 10 විනාඩි 26යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: क्या था टॉप स्टोरी
1: वैसे साहित्य काल गुणें दिधा सटसी हट पाक पीड़ावटा දිස්ත්‍රික්ක කිහිපයකට බලපෑ වැසි සහිත කාලගුණ තත්වයේ හේතුවෙන් පවුල් 768කට අයත් පුද්ගලින් 2865 දිනක පීඩාවට පත්ව ඇති බව අපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසනවා. පිහිටුව ඇති සුරක්ෂිතතා මධ්‍යස්ථාන සංඛ්‍යාව 3ක්. එම මධ්‍යස්ථානවල පවුල් 21කට අයත් පුද්ගලින් 77 දිනක රඳවා සිටින බවයි අපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ. වැසි සහිත කාලගුණයත් සමග ඇති වූ අනතුරු වලින් පුද්ගලින් 3 දෙනෙකු මිය ගියා. එක්කයිකු තවදුරටත් අතුරුදන්. නිවාස දෙකකට පූර්ණ හානි සිදු ඇති අතර අර්ථ හානි සිදු ඇති නිවාස සංඛ්‍යාව 351ක්. දැන් තවත් දේශීය පුවතක්. වසරේ ගත වූ කාලය තුළ සංචාරකින් 1,642,215 දිනක දිවෙනට පැමිණ තිබෙනවා. මෙම මාසයේ මුල් දින 23 පැමිණ ඇති සංචාරකින් සංඛ්‍යාව 107,093ක්. වැඩිම සංචාරකින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියාවෙන්ද වැඩි සංචාරකින් පිරිසක් දිවෙනට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.
0: අනුග්‍රහය
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: මොකදනේ මං ඊයේත් කිව්වා ගෙදරට ඕන බඩටික බලලා ගේන්න කියලා. කිසි දෙයක් හරියට කරන්නේ මට නම් දැන් එපා වෙලා තියෙන්නේ.
4: වයිෆ් ගේ සද්ද නම් ඉවසන්න වෙනවා. හැබැයි වාහනේ සද්ද දාන එක නම් බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි. ඒක වෝනින් එකක්.
5: ගෙවිච්ච බෙල්ට් එකක් නිසා එන්ජින් එකට ප්‍රශ්න, බැටරි චාර්ජින් ප්‍රශ්න වගේම AC පර්ෆෝමන්ස් වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. වසර 100කට වැඩි ජපනීස් මැනුෆැක්චරින් එක්ස්පර්ටිස් සමග
6: 40 වසරක DSL විශ්වාසය සමගින් Mitsubishi Belts 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.
0: සියත දිවයින පුරා

0: පිරෙන්න සියත.
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
2: අරිගේ හරිම තැනට ගිහින්න LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: මිනු කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
5: සම්වර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑ කිදිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
6: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
7: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: සිංහගිරි තොගවසන් කිරීමේ මහා සේල් 60%ක් දක්වා ඇඳ හියන හැකි වට්ටම්. Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
10: ඉතුරුම් ගිණුමකට 7%ක් දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසි එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
11: ඔබ A level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0112 NIBM The City University. The place to be.
12: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
13: සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
14: ඒක හරිම අපූරු ලෝකයක්.
15: හරියට Alice in the Wonderland වගේ.
16: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
17: Music.
18: කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් LMG ආ තේක බඩුවල ලස්සන
19: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන් තේරුණාද
18: යාගේ නම සීතා
17: සීතා
18: මට කෑගස්සුනානි එතකොටම මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
20: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
19: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
20: කොච්චර හොඳයිද අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා
19: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු
20: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි
19: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි
20: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714යි 151යි 151කට WhatsApp කරන්න
19: සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
21: සියත පොකට් මනි අනුග්‍රහය.
19: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
20: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන.
22: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකයි.
19: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. Ward Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු
23: පියවරයි. ව්‍යාපාරයේ වටිනාකමත් ඔබට අභිමානියත් එක්කල ඔබේම වූ රටේම වෑන් රථය Toyota Hiace KDH සහ GDH වෑන් රථ මිලියන 21.5 සිට ඉහළට අමතන්න 0112939
24: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න
25: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
24: අවන්ස්
0: ටිකෙන් ටික පේ.
1: වේගයෙන් නැගී සිටින රටක්, ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකින්.
4: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් වරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක ඡායාරූපයක්, නම, ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-6767-67 අංකයට වට්ස්ඇප් කරන්න, නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
25: ඔබ වෙළඳපොලෙන් පොල් තෙල් ලෙස මිලදී ගන්නේ නියම පොල් තෙල්මද? වෙළඳපොලේ පොල් තෙල් ලෙස විවිධ බාල තෙල් වර්ග තිබීමට ඉඩ ඇත. විෂ රසායනිකයන් අඩංගු පිළිකාකාරක අන්තර්ගතව ඇති එවැනි තෙල් භාවිත කිරීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි. එබැවින් ඔබත් වෙළඳපොලෙන් තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයක්, කල්ලිකුත් වන දිනයක් සඳහන් වෙති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල් මිලදී ගන්න පුරුදු වෙන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
26: තන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
27: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සහගමක් ශ්‍රී ලංකා තනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික.
28: Stars Milan Pastas. Stars Milan
29: ඕෂදායි ඩියුරම් පිටිවල ගුණේ පෙරි මිලාන් පාස්තා. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා සාර්ථකින් කරන්න.
28: මිලාන් පාස්තා.
30: අයියා, මට ඇපල් මලක් දෙන්න.
31: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
30: අයියා, මට මල් ගොඩාක් දීලා.
31: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
30: හච් 15 පිස්සුවක්ම තමයි.
9: සිංහගිරි තොගවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇඳහිය නොහැකි වට්ටම්. Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
32: Listen up Colombo, Vietnam is calling.
33: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
9: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
32: Let's Vietjet.
33: රට සවාරිය කිහිනේ හැබැයි කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකින් ගුවන් ticket පත් visa පහසුකම් portal වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0672227676 BOC Travels, ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
34: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
35: සියත
34: දිවයින පුරා

0: සිත පිරෙන්න සියත
1: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
2: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්. 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
4: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
6: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනූ හිතවත්කම.
7: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
8: ඈත් වුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැනිකේ.
9: අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වනදා සිට දිවයින පුරා සිනමාහල්වලදී.

0: கிழக்கு வர்தன டெக்ஸ்டைல்ஸ்
1: සූරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරියෝ මැවෙන
2: සියත Between Lady Miss World Sri Lanka 2026
1: ශ්‍රී ලංකේ රූ රජිනියා නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
2: සියත Between Lady Miss World Sri Lanka 2026 උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
3: ටයිටල් ස්පොන්සර් ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරුයි. Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න.
4: Enchanta The fragrance of French romance.
5: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
6: Anuwatai dashma deken, anuwatai dashma hataren.
7: Paane wage, kamukke,
8: break ne wage,
9: pati mure.
10: Friday machang,
11: adavitarai sikurada.
12: Siyata, divaina pura.

0: උදේ 11 දෙන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: किया था टॉप स्टोरी
1: දේවරයන්ට දරුම් දීමක් බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු පීඩන අවපාතය මේ වන විට පීඩන අවපාතයක් බවට පත්වෙමින් නැතයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ පීඩන අවපාතය මේ වන විට කංකසන්තොරයට කිලෝමීටර 1160ක් දුරින් ස්ථානගතව පවතින බවයි. එහි බලපෑම හේතුවෙන් ඒ ආශ්‍රිත මුහුදු කලාපයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර 70ක් දක්වා ඉහළ යා හැකියි. එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින් නැවත දැනුම් දෙනතෙක් එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික හා ධීවර ප්‍රජාවට දැනුම් දෙනු ලැබුවා. දැන් තවත් දේශීය පොතක්. රෝගී වී සිටින සියඹලන් ගමුවේ කාවන්තිස්ස ඇතාට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂ පශු වෛද්‍ය කණ්ඩායමක් යොදා තිබෙනවා. පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ එම වෛද්‍ය කණ්ඩායම මේ වන විට අඛණ්ඩව ප්‍රතිකාර කටයුතු සිදු කරමින් සිටින බවයි. මේ වන විට ඇතාට අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ සහ වේදනා නාශක ප්‍රතිකාර ලබා දී ඇති අතර අද දිනේදීද වනජීවී කණ්ඩායමක් විස්ථානයට ගොස් අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම ආරම්භ කර තිබෙනවා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යාහන 12ට.
0: සියත ටොප් ස්ටෝරී අනුග්‍රහය
2: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
3: හම්මෝ අනේ, මුළු ඇඟම රිදෙන ඔයාගේ වාහනේ ඇවිත්.
4: ඒමකෝ අනේ.
3: ඒමකෝ තමයි ගැස්සෙන ගැස්සිල්ල.
4: වයිෆ්ගේ ගැස්සිලි පෙද්දරි බලන්නේ නැතුව ස්මූත් එකේ ගමන යන්න. KYB shock absorbers වලට මාරු වෙන්න.
3: ගැස්සීම් අඩු කරලා stability, handling සහ ride comfort එක වෙනුවෙන් KYB shock absorbers.
4: KYB 40 වසරක DSL විශ්වාසය සමග පෙරටම යමු.
5: 98.1 98.4 සියත

0: රූපවාහින ශීත කරන විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60න් ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස්මයි සීතා. සීතා හදවත් දිනු හිතවත්කම.
1: ආසිනම් වෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
2: සම්වර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,055 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව. ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය. ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ.
4: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
5: අවන් සෙකන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
6: හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
7: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 732 1000. NIBM The City University, the place to be.

BOC Travels.

0: කරෝ.
1: සිංහගිරි තොගවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇදහිය නොහැකි වට්ටම්. Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
0: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
2: කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝල යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
0: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
3: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
0: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝල යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
3: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714151 152 WhatsApp කරන්න.
0: සතියේ දවස් පහේම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
5: දැන් හොඳ නම් ඉන්නේ හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍රාදී මුල්‍ය සහගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
4: සියත දෙවයින්.

උදේ 11යි විනාඩි 22යි දැන් වෙලාව. සතියේ අන්තිම දවස රැවිලා තියෙන කියන සිකුරාදා. සතිය පටන් ගන්නකොටම ඔබට මතක් කරපු පණිවිඩේම අද සතිය ඉවර වෙන දවසෙත් ඔබට කියන්න ඕන කියලා හිතුවා. ඒ තමයි හරිම තීරණේ හරිම වෙලාවේ ජීවිතේ ගන්න ඕන. මොකද සමහර තීරණ තියෙනවා ඒව රිවර්ස් කරන්න බෑ. එහෙම ගත්ත සමහර තීරණ හින්දා ඔබේ ජීවිතේ ලොකු ප්‍රශ්නයක් මේ වේදිත් වෙලා තියෙනවා නම් ඔන්න දැන් නවත්තන්න වෙලාව ලැබිලා. ඒ කියන්නේ දැන් නැවතීමේ තිත තියන්න වෙලා ලැබිලා. මම මේ කියන්න හදන්නේ මොන හරි නරක අත්බැහියක් ඔබේ ජීවිතේ එකතන නතර කරලා තියාගෙන ඉන්නවා නම් ඒකට තිත තියන්න වෙලා ලැබිලා. ඒ වෙනුවෙන් තමයි රට මේකට ජාතික මෙහෙයුමත් එක්ක අපි ඔබට මේ පණිවිඩය මතක් කරන්නේ. පුනරුත්ථාපනය සහ ප්‍රතිකාර කටයුතු සඳහා ඔබට තොරතුරු අවශ්‍ය නම් දැනගන්න පුළුවන් 19:27 කියන අංකයට කතා කරලා, ඒත් එක්කම විෂ මද්‍රව්‍ය නීති විරෝධී මද්‍රව්‍ය ක්‍රියාකාරකම් ගැන තොරතුරු ඔබට දැනුවත් කරන්න පුළුවන්කම තියෙනවා 18:18 කියන අංකයට කතා කරලා. මේක සමාජ වගකීමක්, ඒකයි අපි ඔබට දවස ගානේ රට මේකට ජාතික මෙහෙයුමත් එක්ක මේ පණිවිඩය මතක් කරන්නේ. ඒත් එක්කම වීකෙන්ඩ් එකේ තව හොඳ ආරංචි දෙකක්ම තියෙනවා. එකක් තමයි තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකේ ෆ්‍රී ඩිලිවරි වීකෙන්ඩ් එක ඔන්න අද ඉඳන් පටන් ගන්නවා. ඉරිද වෙනකම් වැඩේ තියෙනවා. ඒ කියන්නේ 25, 26, 27 කියන දවස්වල ඔබ ලංකාවේ ඕනම තැනකට එයාලගේ ඔන්ලයින් ස්ටෝර් එකෙන් ඇඳුමක් ගෙන්න ගන්න ඕන නම් ඔන්න ඔබව ඩිලිවරි ගාස්තු වලින් නිදහස් කරලා තියෙන්නේ. එකම එක කොන්දේසිය තියෙන්නේ ඒ තමයි ඔබේ බිල් එකේ ගාණ රුපියල් 4500 වඩා වැඩි වෙන්න ඕන. ලංකාවේ ඕනම තැනකට හෙලිය චාර්ජස් නැතුව ඇඳුම් ටික එවනවා කියන්නේ ඉතින් කැඳුම කෝඩ් එකක් දාන්නේ නැහැ නේද? ඔබට තේරෙනවද මම මොකද්ද කියන්නේ කියලා? www.tilakawardena.com වෙබ්සයිට් එකට යන්න ගිහිල්ලා ඔබ කැමති ඇඳුමක් කෝඩ් කරලා මේ වීකෙන්ඩ් එකේ ඔන්න ඩිලිවරි ගාස්තු වලින් නිදහස් වෙලා ඔබට පුළුවන්කම තියෙන ඔබේ ඕඩර් එක ගෙන්න ගන්න. වැඩි විස්තර දැනගන්න ඕන කතා කරන්න 0706560560 කියන නම්බරයකට, නැත්නම් ඔබට වැඩි විස්තර බලා ගන්න පුළුවන් තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් Facebook page එක පැත්ත ගියොත්. ඊළඟ ආරංචිය ඔබට කියන්න හදන්නේ ස්වර්ණමහා ජුවලස් එක ගැන. ඔන්න යාලගේ වත්තල ඒ වගේම මහනුවර තියෙන බ්‍රාන්චස් දෙකේ ලොකු වැඩක් පටන් ගන්නවා මේ ඉරිදා. ඒ කියන්නේ 27 වෙනිදා ඉඳන් 30 වෙනිදා වෙනකන් ඔබ දැන් කාලයක් තිස්සේ සමහර විට ඔබේ අම්මගෙන් හම්බෙච්ච නැත්නම් ඔබට gift එකක් විදිහට හම්බෙච්ච, හැබැයි දැන් ටිකක් මේ ඩිසයින් එක පරණ හින්දා හරි නැත්නම් පොඩි damage එකක් වෙලා හින්දා හරි ඔබ පළදින්නේ නැති jewelries මොන හරි gedera ඇතිනේ සමහරලාට අල්මාරියේ කොහරි කොනක තියලා තියෙන දේ පරිස්සමද. හැබැයි ඒකේ වටිනාකම තාම අඩු වෙලා නැහැ. ඉතින් මේ වටිනාකම අඩු වෙලා නැති jewelries වලට හරිම වටිනාකම දෙන්න ඔන්න ලොකු වැඩක් පටන් අරගෙන තියෙනවා. වැඩේ පටන් ගන්න 27 වෙනිදා වත්තලේ වගේම මහනුවර තියෙන ස්වර්ණමහා jewelers branches වල ඔබ ගාව ඒ දැනට තියෙන පැරණිය වගේම පොඩි damage එකක් වෙලා තියෙන jewelries ඔබට මුළුවන්කම තියෙනවා මාකට් එකේ තියෙන හොඳම price එකකට exchange කරගන්න. යන්න කලින් වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0117534406 කියන නම්බරයකට. ඉදෙනම් තමයි වැඩේ පටන් ගන්නේ සඳුදා ගහරුවාද බදාදා මේ කියන දවස් ටිකේ ඔබට මේ පැත්තට ගිහිල්ලා වැඩේ කරගන්න පුළුවන්කම තියෙනවා.

0: after levels psychology biomedical science and nursing study karanna althea samaga ekathu wanna pivisenna www.slit.lk slit and hemas adhyapanaya saha saukhya satkare samuhika shaktiya
1: ariye hari matanata giye inda lolc ekenne loan ek gatte
2: math hariyanna kiyala hari tanatama yanna
3: one lolc finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555
4: අමතරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
6: සිංහගිරි තොගවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇඳ හිය නොහැකි වට්ටම් Samsung Hisense Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති චලාවට ඔබ දෙන්න
7: හිනා වෙන්න මෙන්න වෙලාව
8: මට වාසනාව තිබුණ ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණ මගේ මිත්‍රයෙකුට පිංසි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ.
9: හරි.
8: අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
9: කඳුළු
3: විලයි ඔපෙරා හවුස් එකේ. ඔව්. මුලතම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. 7FM Breakfast Drive. අනුග්‍රහය.
10: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
11: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
12: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා. Cargill's Food City.
13: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
14: සුබ දවසක්
15: අලුත් වෙලා
14: පහසු වෙලා
15: තැගි වැඩි වෙලා
14: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
3: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams ගයක් ඉඩම ගන්න 15%ක් ප්‍රයිම අපෙන් දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22 ප්‍රයිම් ගරුප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි
16: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
0: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ් ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා තම් දිවයිනපුර ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනිය උජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් ෆ්ලෝ වැජබෙනා. සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් තමයි.
18: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
19: ඕනම කැම temperature කරගන්න තනියම බත්කල්වත් බට.
20: real mobility experience එකකට නැල්වත් බට.
21: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමඟ ගින්නෙන Bajaj Vigo electric 3 road රටය David Pieris e-mobility වෙතින් 0114700550
1: අරිගියේ හරිම තැනට ගියේ ඉඳ LOLC එකෙන් loan එකක් ගත්තේ
3: LOLC finance හරියන්න හරිම තැන
8: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
22: 40 වසරක David Pieris විශ්වාසය සමගින්නෙන Bajaj Chetak electric scooter දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ dealer ජාලය
18: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0111544500
0: දැන් Vietjet එක කොළඹ ඉඳන් වියට්නාම් වලට direct fly කරන්න one way ticket එකක් දැන් $90 ඉඳන්
6: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්
23: let's Vietjet
18: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
24: 2500 ක අඩුම මාසික වාරිකයකට audio system එක කරගන්න
25: Avance second ඕන දෙයක් අද ගෙවන්න ගන්න
24: Avance ticket ටික pay
26: Freelance ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ Combank Big Plus account එකෙන් PayPal withdrawals credit card facility loans multi
2: currency access සහ තවත් බොහෝ දේ.
4: අදම combank.lk වෙත පිවිසෙන්න.
7: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779676767 ට මිස් කෝල් එකක් දෙන්න.
9: ස්ටාර්ස් මිලාන් පරිශුද්ධයි යුරෝප පිටවල ගුණේ පෙරි මිලාන් පාස්ටා. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න. මිලාන්
10: පාස්ටා. කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම් පාටින්. ACL ෆයර්ගාඩ් වයර්. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
11: ඩියුලක්ස් ඇක්වාටික් ඩෑම් ප්‍රොටෙක්ට්. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නැහැ.
26: ගුවන් ටිකට්පත්, වීසා පහසුකම්, හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels.
27: සියත දිවයින පුරා

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: වැසි අඩුවේ ගින් නිල්වලා සහ කළු අවදානම තවදුරටත් සජිත් මැති සබේ විරෝධයක
2: නිර්වත්ව හිටපු රජතුමා වගේ තමයි මේක ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙලක් කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි.
1: පාසල් සිසුන්ගේ රුපියල් 6000ක සහනාධාරය යලිත් කාවන්තිස්සගේ ප්‍රතිකාරවලට වෛද්‍ය කණ්ඩායමක් ඉරානයෙන් ඉන්දියන් සාගරය ගැන අනතුරු ඇඟවීම
0: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: සිත පිරෙන්න සියත
1: බැඳීම් ඇති වෙන තරමට හිතරිදීම් වැඩි වෙනවා.
2: තමන්ට කැමති කවුරුත් නැත්තම් තමන් ප්‍රිය කරන කවුරුත් නැත්තම් පින්වත්නි එක දුකක්වත් නැහැ. ඒ නිසා අපි කෙනෙකුට ප්‍රිය වෙන්න ප්‍රිය වෙන්න තමයි තවත් කෙනෙකුට බැඳෙන්න බැඳෙන්න තමයි පින්වත්නි දුක කියන එක අපිට වැඩි වෙන්නේ.
1: කිසිවක් සදාකාලික නොවන ලෝකෙක සැබෑ සැනසීම නිවන පමණයි.
2: මේ හැම එකක්ම කෙලවර වෙලා තියෙන පින්නන්නේ මොකකින්ද? මරණයෙන් තමයි කෙලවර වෙලා තියෙන්නේ. මට අච්චර මෙල මුදලක් තිබුණා, මට අච්චර ධනයක් තිබුණා. මෙහෙම කියලා කෙනෙකුට පින්නන්නේ සදාකාලිකව ජීවත් වෙච්ච කෙනෙක් නැහෙනි. සෑම අවස්ථාවකටම එහෙනම් අපිට මූණ පාන්න සිද්ධ වෙනවා.
1: හෙටිය දින උතුම් බිනරපුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය තහන්න.
3: අසනීපයි එන්න විදියක් නැහැ. සිංගප්පූරුවේ සිට ශිරන්ති FCIDට දන්වයි. සිරිලිය සවිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ හමුවේ ඊයේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇතත් ඇයෙහි නොපැමිණි බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. කෙරෙහි සිංගප්පූරු යන අතරේ තමයි මං හිතන්නේ එයාපෝර්ට් එකේදී දීලා තිබුණේ මේ කැඳවීම. පවුලේ කට්ටියට හරි කරදරයක බාප්පා කෙනෙක් විතර පුටුවෙන් වැටෙනවා උසාවියෙන්ද තියෙනකොට. අම්මලට සනීප නැහැ පුතාලා හිරගෙවල් වල. මේ මන්ද මිනිස්සුන්ට වෙන වැඩක් කරන්න වෙලාවක් තියෙන්නේ නැතුව ඇති නේද?
4: සියද පාත්‍රේ විදහස උදේ 7:50ට
5: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න අමතන්න 0676252630.
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න LOLC එකේ ලෝන් එක ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන
9: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
10: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
11: මේ මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකේ
12: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
13: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
14: අම්ම සල්ලි දාන්නද?
13: ඔව් සල්ලි දාන්න.
14: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කණ්ණාඩි වෙන්න.
13: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
14: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
15: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13:19 අදම අමතන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
16: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
1: සියතා බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
16: ශ්‍රී ලංකේ රූරජනය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
1: Theatre Between Lady Miss World Sri Lanka 2026 Kerulak Udisa Tarangavadina Ruithyange Sundaratwaya Dasin Dakinna Sikurada Ratri 10ta Theatre TV Balanna
17: Title Sponsor
18: Obe Samata Digurana Deepthaya Dream Gala Ganna Between Lady Racer Ekata Adama Maru Between Lady Oba Sanin Didulanna
19: Enchanter The fragrance of French romance.
2: Freshen your clothes with Scentify. Scentify. 1001 uses, one solution.
3: Lucky, honey, kohi ho. Friday wanna listen, see it tomorrow.
5: Anuwa type. Dashma deken. Anuwa type. Dashma hataren.
0: Ahamma sikurada. Siyata sikurada.
5: Siyata. Divine.

0: දැන් වෙලාව තවල් 12යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: වැසි අඩුවේ ගින් නිල්වලා සහ කළු අවදානම තවදුරටත්. සජිත් මැතිසබේ විරෝධයක. පාසැල් සිසුන්ගේ රුපියල් 6000ක සහනාධාර යලිත්. කාවන්තිස්සට ප්‍රතිකාර. ඉරානයෙන් ඉන්දියන් සාගරය ගැන අනතුරු ඇඟවීම්.
2: මහනුවර නුවරඑළිය දිස්ත්‍රික්ක එවැගේම රත්නපුරය සහ කෑගල්. එවැගේ ප්‍රදේශවල.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය
3: සෑම මොහොතක්ම රසවත් කරයි.
4: කෑමු යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල්කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
5: මොකදනේ මම ඊයෙත් කිව්වා ගෙදරට ඕන බඩු ටික බලලා ගේන්න කියලා. කිසි දෙයක් හරියට කරන්නේ නැහැ. මට නම් එපා වෙලා තියෙන්නේ.
6: වයිෆ් ගේ සද්ද නම් ඉවසන්න වෙනවා. හැබැයි වාහනේ සද්ද දාන එක නම් බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි. ඒක වෝනින් එකක්.
4: ගෙවිච්ච බෙල්ට් එකක් නිසා එන්ජින් එකට ප්‍රශ්න, බැටරි චාර්ජින් ප්‍රශ්න වගේම AC performance වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. වසර 100කට වැඩි Japanese manufacturing expertise සමග
7: 40 වසරක DSL විශ්වාසය සමගින් Mitsubishi belts 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.
1: බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම තත්ත්වය මත දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය අද සිට අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. වැසි සහිත කාලගුණය අද සිට අඩුවද ලබන මාසයේ සිට ශ්‍රී ලංකාව ආශ්‍රිතව අඛණ්ඩව වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂිතයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් ප්‍රකාශ කළේ එල්නිනෝ තත්ත්වය සක්‍රිය වීම ඊට හේතුව බවයි.
2: මහනුවර නුවරඑළිය දිස්ත්‍රික්ක එවැගේම රත්නපුරය සහ කෑගල්ල වගේ ප්‍රදේශවල සහ ඒක අමතරව ගාල්ල මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන මිලිමීටර 100ට වැඩි තරමක තදවැසි අද දිනේදීත් අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. නමුත් මේ තත්ත්වයේ බලපෑම ක්‍රමයෙන් නැවුම් වීමක් තමයි අපේක්ෂා කරන්නේ. ඉන්පසුව අපිට සාමාන්‍ය අපේ කාලගුණ තත්ත්වය අපේක්ෂා කරන්න පුළුවන්. එළුණු තත්ත්වය මේ වන විට අපි දන්නවා ක්‍රමයෙන් වර්ධනය වෙමින් තමයි පවතින්නේ. ඒ අනුව මේ තත්ත්වයේ බලපෑම මත අපි බලාපොරොත්තු වෙනවා ඔක්තෝබර් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල වර්ෂාපතේ වැඩි වීමක් අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. පෞගිය තත්ත්ව සංසන්දනය කළ බැලුවාම අන්තර් මෝසම් වැසිවල වර්ධනය වීමක් අපි අපේක්ෂා කරනවා මේ එළුණු තත්ත්වයේ බලපෑමත් එක්ක.
1: මේ අතර නිල්වලා ගින් සහ කළු ගංගා ආශ්‍රිත සුළු ගංවතුර අවදානම ඉදිරිපැය 24 සඳහාද බලපැවැත්වෙන පරිදි දීර්ඝ කරනු ලැබුවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර සඳහන් කළේ එම ගංගා ආශ්‍රිත ජලමට්ටම මේ දක්වා අඩු වී නොමැති බවයි.
8: නිල්වලා ගඟ ආනදුගම සහ අකුරැස්ස ප්‍රදේශයේ ඉන් පහළ කද්දුව මාලිඹට ඇතුළු පහළ ප්‍රදේශවලත් එම ස්ථාන ජලයෙන් යට වෙලා තියෙන්නේ. ඒදී ප්‍රධාන වශයෙන්ම සුළු ගම් වතුර තත්ත්වයේ පවතිනවා. මේ වන විට ආනදුගම ප්‍රදේශයේ සහ අටුව ප්‍රදේශයේ ජල මට්ටම තවදුරටත් සෙමින් වැඩි වීම පවතිනවා. පද්දගම ජල මට්ටම තවමත් සුළු ගම් වතුර තත්ත්වයටත් ඉහළ මට්ටමක තියෙනවා. කෙසේ නමුත් එය තීව්‍ර වැඩිවීමක් පෙන්වුම් කරන්නේ මේ දක්වා පවතින තත්ත්වයේ තවදුරටත් කුඩා වැඩිවීමක් සිදු වීවි. කළු ගඟේ මිල්ලකන්ද සහ නාගරු ප්‍රදේශවල ජල මට්ටම තවම සුළු ගම් වතුර තත්ත්වයේ පවතිනවා. ඒ වගේම පොටපවුල ඇතුළු පහළ ප්‍රදේශ තවදුරටත් සුළු වැඩිවීමක් තගෙනට තියෙනවා.
1: දිස්ත්‍රික්ක කිහිපයකට බලපෑ වැසි සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් පවුල් 768කට අයත් පුද්ගලයන් 2865 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. පිහිටුවා ඇති සුරක්ෂිතතා මධ්‍යස්ථාන සංඛ්‍යාව 3ක්. එම මධ්‍යස්ථානවල පවුල් 21කට අයත් පුද්ගලයන් 77 දෙනෙකු රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. වැසි සහිත කාලගුණයත් සමග ඇති වූ අනතුරු වලින් පුද්ගලයන් 3 දෙනෙකු මිය ගියා. එක් අයකු තවදුරටත් අතුරුදන්. නිවාස දෙකකට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 351ක්. මේ අතර පසුගිය දිනවල පැවති වියලි කාලගුණයේ හේතුවෙන් ජලමට්ටම සීග්‍රේන් අඩු වූ කුඩා වැව්වල ජලමට්ටම මෙතෙක් ඉහළ ගොස් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා. එහි ජල කළමනාකරණ අධ්‍යක්ෂ HMPSD හේරත් සඳහන් කළේ එම දිශ්‍රික්කවලට තරමක වර්ෂාවක් ලැබුණද ජලාශ පිරියාමට තරම් වැසි ලැබී නොමැති බවයි. වාරිමාර්ගවල ජලාශවල ජලධාරිතාව තවදුරටත් 33 මට්ටමේ පවතින බවයි අධ්‍යක්ෂවරයා සඳහන් කළේ. සහල් ආනයනයේදී කිසිදු අක්‍රමිකතාවක් සිදුව නොමැති බව වෙළඳාමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
9: ඊයේ පෙරේද මාධ්‍ය හමුවකදී ඔබතුමාගේ ප්‍රකාශයක් මම දැක්කා, අර කීරි සම්බහාල් පමණක් ආනයනය කරනවා කියලා. ඒතකොට කීරි සම්බවලට මුවා වෙලා වෙන අහාලුත් ආනයනය කරලා තියෙන විස්තර මම ගාදිනවා. මම වැරදි නම් ඔබතුමා වැරදි කියන්නේ, ඉවරදි කරන්න. 2024 අවුරුද්දේ ඔබතුමා අවසාන වශයෙන් අහාල් ආනයනය කරනකොට මෙට්‍රික් ටෝන් 131,000 ආනයනය කරනවා. ඒ අවසාන අවුරුද්ද කියලා වසන් සම්බරසිංහ ගරු ඇමතුමා මේ රට හාල් ආනයනය කර. නමුත් ඔබතුමා එහෙම කියලා 2023 30,000 තිබිච්ච 24 131,000 ආනයනය වෙනවා. නමුත් 2025 අවුරුද්දේ 180,000 ඔබ නවත්වනකොට පස්සේ හාල් ආනයනය කරනවා. මේක ඇතුලේ තියෙන්නේ 64,000 තමයි කීරි සම්බා වෙනුවට ආදේශක හාල් ගෙනාලා තියෙන්නේ. උතුර කරු ඇමතුමා, ඒ 180,000 ඇතුලේ තියෙන අනිත් හාල් වර්ග අපේ රටේ නිෂ්පාදනය කළ හැකි හාල්. උතුර මම ඔබතුමාගෙන් දැනගන්න කැමති මේක නතර කරගන්න බැරි වෙලා තියෙනයි කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමති.
1: අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ 2025 වසරේ මුල් කාර්තුවේ සහල් ආනයනය කිරීමට සිදුවූයේ සහල් හිඟයක් මතුවීම හේතුවෙන් බවයි.
9: 2024-2025 දෙකේම අපි ආනයනය කරලා තියෙන්නේ සහල් හිඟයක් ඇති වෙච්ච නිසා. ඒ නිසා තමයි මේ හාල් ආනයනය පිළිබඳ විස්තරයේදී 2025 විශේෂයෙන් මෙට්‍රික් ටොන් 184,000 තියෙන්නේ. වෙනදා ගරු මන්ත්‍රීතුමා හාල් ගේන පර්මිට් දීලා තියෙනවා. හැබැයි අපි අපේ රජයේ ඇතුලේ හාල් ගේන පර්මිට් දුන්නේ නැහැ කාටවත්. අපි සහල් ආනයනය සඳහා තියෙන සීමාව නිදහස් කරලා නිශ්චිත කාලයක් තුළ ඕනෑම කෙනෙකුට සහල් ගේන්න පුළුවන් වෙන විදිහට බදු යටතේ රුපියල් 65 කිලෝයකට බද්ද යටතේ සහල් ආනයනය කරන්න ඉඩ දුන්නා. මේ යටතේ සහල් වර්ග 4-5ක්ම ඇවිල්ලා තියෙනවා. ඒක තමයි 2025 අවුරුද්දට අදාළව සහල් ආනයනයේදී තියෙන්නේ සහල් හිගයක් රට තුළ තිබුණා. ඒ හිගයට අවශ්‍ය සහල් ප්‍රමාණය ආනයනය කිරීම සඳහා තීරණයක් ගත්තා. ඒ තීරණය අනුව ගෙනාපු සහල් තමයි තියෙන්නේ.
1: සහල් මිල අඩු කිරීම සහ වී මිල වැඩි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි එහිදී ප්‍රශ්න කළා.
10: දැන් ඔබතුමාලා කවදද හාල් මිලක් සාධාරණ විදිහට පාරිභෝගිකයට දෙන්නේ? ඔබ කියපු කාරණේ මේ මහන් නැවත අමතක වෙලා හාල් මිල අඩු කරලා වී මිල වැඩි කරලා ඒ සානදායි ක්‍රමවේදයට ගොවියත් පාරිභෝගිකයත් රැකගන්න වැඩපිළිවෙල පිළිබඳ ඔබතුමාට කියන්න පුළුවන්.
1: අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ සහල් මිල පාලනය සහ වී සඳහා සහතික මිලක් ලබා දීමට රාජ්‍ය පියවර ගෙන ඇති බවයි.
9: 220ට විකුණන කැකුළු හාල් අපි 200ට අඩුවෙන් විකුණනවා. 230ට නිර නාඩු අපි 210ට විකුණනවා. ඒ නිසා කරු කතානායකතුමනි, වෙළඳපළ තුල සහල් අතිරික්තයක් කියන එක පාලනය කරන්න අපි එක පැත්තකින් සහල් මිල ස්ථාවර කරන්න ඕනේ. ඒක ස්ථාවර කරන්න නම් වී මිල ස්ථාවර කිරීම සඳහා රජයේ ප්‍රතිපත්ති මිල ස්ථිරණයක් අරගෙන ඉතිහාසයේ කවදාවත් නොකරපු එකක් මන්ත්‍රීතුමා කරලා තියෙනවා. රට පුරා මෝල් හිමියන් 600කට වැඩි ප්‍රමාණයකට ලක්ෂ 250 ගානේ මාස 8ක් පොලී නැතුව 120ට වී ගන්න මිලියන 4700ක් මේ වෙනකොට දීලා තියෙනවා. කොයි කාලෙද පොලී නැතුව කොයි කාලේ සල්ලි දුන්නේ? පොලී නැතුව කොයි කාලේ සල්ලි දුන්නේ? එක දවසක් කියන්නේ පොලී. ඒ නිසා ගරු කතානායකතුමනි, දුන්නා කියන ඒවා දීලා තියෙන්න එපායි. දීපුවා තවමත් එකතු කරගන්නවා.
1: පාසල් උපකරණ මත පනවා ඇති බදු ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විමසීමක් කළා.
9: පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අධ්‍යාපන උපකරණ වෙනුවෙන් මෙන්න මේ 100%ක විශාල වැඩ බද්ද

0: ඒක තමයි ඒකෙන් කරලා තියෙන්නේ. ඒක ඔබතුමාලා දන්නේ නැතුව ඇති.
1: මේ අතර 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය දෙවන දිනටත් මේ වන විට පාර්ලිමේන්තුවේදී ආරම්භ වී තිබෙනවා. 22 ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද සභා ගර්භයට පැමිණ සිටියේ කළු ඇඳුමින් සැරසී. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් විවාදය අද දිනට ආරම්භ කරනු ලැබුවා.
2: මම සඳහන් කරන්න කැමති මේ අවස්ථාවේ අපේ ගරු හරිණි අග්‍රාමාත්‍යතුමිය එතුමිය කතා කරනවා කළු අනි අතීතයක් ගැන. මම එතුමියට කියන්න කැමති 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අතීතයේ කෙසේ වෙතත් කළු වර්තමානයක් නිර්මාණය වෙලා තිබෙන්නේ මේ 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ. කළු වර්තමානයක් තුළ ඔබතුමිය විවේචනය කරා ඔය මරු පහරක් එල්ල වෙනවා කියන කාරණාවට. ඔබතුමියත් විපක්ෂයේ කියන එක සමූහයක් හැටියට ගණන් ගන්නවා. මම හිතන එක වැරදි. මොකද ඔබතුමියත් විපක්ෂයේ හිටපු කාලේ
1: සභානායක අමාත්‍ය බිමල් රත්නායක ආණ්ඩුව නියෝජනය කරමින් විවාදයට එක් වුණා.
3: ඔබතුමා කිව්වා සල්ලිත් නෑ ඡන්දත් නෑ කියලා ඡන්ද කල් දාපු මර්ධනකාරී දුර්දාන්ත පාලකෝ ගැන. හරිද? එතකොට අන්න ඒ විනාශය ඇතුලේ ගරු කතානායකතුමනි ඔබතුමා කවුරු හරි හිතනවා නම් අධිකරණ ඉතුරු වුණා කියලා. මේ මඩවලේ අධිකරණ විතරක් නෙළුම් මලක් වගේ ඉතුරු වුණා කියලා නෑ. ඒ නිසා තමයි ජනාධිපතිතුමා අර වෘත්තික සංවිධානයට කිව්වේ බෑඩ් ස්මෙල් එකක් දැනනකොට පස්සේ තුමා ඇහුවා අධිකරණේ හොඳ සුවඳවත්ද කියලා. ඒ අධිකරණයත් ඒ රාජපක්ෂලාගේ වික්‍රමසිංහලාගේ ඒ දුර්දාන්ත යුගය තුළ ඊට කලින් ඉඳලම ඉතාම පැහැදිලි විනාශයකට ලක් වුණා. ඒක නොදැක්ක වගේ අපි මොකද්ද මේකෙන් කළා තිබේ? අපි කළා තිබෙන්නේ මේ සමාජයේ අපි හැම පැත්තම අධ්‍යාපනයේද සෞඛ්‍යයේද නීතියේ පාඩනද හැම දෙයකම අපි ප්‍රතිසංස්කරණ කරනකොට අපි පෙන්ලා දීලා තිබෙනවා මේ අධිකරණයේ නීතිය පසඳීමේ ක්‍රියාවලියත් මීට වඩා සාධාරණ යුක්තිසහගත වෙන්න ඕන කියන
1: 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම අද පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි. වහලමත සවිකරණ සූර්ය බලශක්ති පද්ධති ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීමේදී ක්‍රියාත්මක කරන නෙට් ප්ලස් ක්‍රමයට වඩා වාසිදායක ක්‍රමවේදයක් ජනතාවට හඳුන්වා දෙන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා. සියත ප්‍රවෘත්ති කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ඉදිරි සති දෙකක කාලය තුළ එම ක්‍රමවේදය හඳුන්වා දීමට අපේක්ෂා කරන බවයි. මින් පෙර ක්‍රියාත්මක වූ නෙට් මීටරින් සහ නෙට් එකවුන්ටින් ක්‍රමවේද නව පාරිභෝගිකයන්ට නතර කර ඒ වෙනුවට නෙට් ප්ලස් ක්‍රමය පමණක් අනිවාර්ය කිරීමට බලශක්ති අමාත්‍යංශයේ අවධානය යොමු වුණා. නෙට් ප්ලස් ක්‍රමවේදයට අදාළ පුනර්චනනීය විදුලි පෝෂක අය ක්‍රමය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේ. මේ අතර බලශක්ති විශේෂඥ අර්ජුන පෙරේරා පැවසුවේ බලශක්ති අමාත්‍යංශය විවිධ සීමාවන් පනවමින් වහලමත සූර්ය පැනල භාවිතය සම්පූර්ණයෙන් අකර්මණ්‍ය කිරීමට උත්සාහ දරන බවයි.
4: වත්මන් විදුලි බල ශේෂ්ත්‍රයේ උත්පාදන වී ඇති දැවෙන ප්‍රශ්නය වහලමත සෝලා සම්පූර්ණ වශයෙන් අකර්මණ්‍ය කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඒකෙන් ශේෂයටද මහජනතාවටද රටේ ආර්ථිකයටද වෙන්න පුළුවන් බලපෑම. ප්‍රධාන වශයෙන් කිව යුතු කරුණක් තමයි මේ රජය අද්භූත පුදුම සහගත ලෙස අමුවේ රජයක ප්‍රතිපත්තියක් විය යුතු සාම්ප්‍රදායික සද්භාවික න්‍යායන් පරයා යමින් අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක වීම මං හිතන්නේ මේක පහුගිය 76 වසරක සාපේ තුලවත් දැක්කේ නැති දෙයක්.
1: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය ශ්‍රී ලංකාවට අහිමිවීමේ කිසිදු අවදානමක් නොමැති බව ආර්ථික විශ්ලේෂකයන් පවසනවා. ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු සඳහන් කළේ මූල්‍ය අරමුදල ඉදිරිපත් කර ඇති කරුණු අනුව මීළඟ වාරිකය ප්‍රමාද වීමක් පමණක් සිදුවිය හැකි බවයි.
5: වාරිකය ලැබෙන්නේ නැති අවදානමක් දැනට නැහැ. සාමාන්‍යයෙන් මේ වගේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයන් වලට සමහරක් උද්දේශ සඳහා එකඟ වෙන්න බැරිුණාට පස්සේ සාමාන්‍යයෙන් මේ සාකච්ඡා තවදුරටත් පිටිපස්සට යොමු කරනවා. සාකච්ඡා කළා යම් කිසි සමාන ප්‍රමාදයක් වෙන්න පුළුවන් වාරිකය ලැබීමේදී. නමුත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලත් එක තියෙන එකඟතාවයේ ඉවත් වීමක් හෝ එවැනි දෙයක් නෙවෙයි මෙතනදී සිදුවෙන්නේ.
1: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙවර සමාලෝචනය මගින් මෙරටට යෝජනා කිහිපයක් නිර්දේශ කර ඇති බවයි ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු සඳහන් කළේ.
5: අන්තර්ජාතික මූල්‍ය ආරම්භන මූලික වශයෙන්ම කියන්නේ තෙල්වල මිලට නිකන් සහනාධාරයක් දෙන්න බෑ, දුප්පත් මිනිසුන්ට ප්‍රමාණවත් වෙන තරම් සහනාධාරයක් දෙන්න කියලා. ඒක උන් යොමු කරලා තියෙන ප්‍රධාන ගැටලුවක්. දෙවනි උන් යොමු කරලා තියෙන ප්‍රධාන ගැටලුව තමයි දේශගුණික විපර්යාසත් එක්ක එන්න පුළුවන් අස්ථාවර ස්වභාවය, විශේෂයෙන් එලිනෝ තත්ත්වයත් එක්ක. ඒ වගේම තුන්වෙනි එක තමයි උන් මතු කරලා තියෙන්නේ බදු ප්‍රතිශත වෙනස් කරනවද, බදු අඩු කරන්නේ වගේ යනවද කියලා. මොකද ඒකටත් එතරම් අන්තර්ජාතික මූල්‍ය ආරම්භන ඒ පිළිබඳව ඔවුන්ගේ අෂ්ටාර්ථයක් තියෙනවා.

0: මොකද ඇතරම ගිය වතාවේ තාදෑම හොඳ ආකාරයට එකතු වුණේ වාහන ආනයනය කරපු නිසා. වාහන ආනයනය දැන් ක්‍රමක්‍රමයෙන් සාවර මට්ටමකට, ඒ කියන්නේ තවදුරටත් වැඩි වෙන්නේ. මේක සාවර මට්ටමට එනවත් එක්කම අපි ආදායම් වල වෙනසක් කරන්න ගත්තොත් එහෙම අපිට බලාපොරොත්තු වෙන තරම් ආදායමක් ලැබුණොත් අපිට අභියෝගය කරන ලක් වෙන්න පුළුවන් කියන මතය ඉඳලා තමයි ඕන්න එක අදහස. හතරවෙනි එක තමයි ඇත්තටම උද්දම ඉලක්කය අන්තර්ජාතික මූල්‍ය අරමුදල කියනවා 5% මට්ටමේ තිබීම තමයි ප්‍රමාණවත් ඕන හිතන්නේ නිවැරදි ඉලක්කය කියලා. විතරට උද්දමනේ සිය රටකට ගිහිලා තියෙන නිසා රජ හෝ මා බැංකුව අපේක්ෂා කරනවාද කියලා 5%කට වඩා වැඩි උද්දම ඉලක්කයක් ලබා දෙන්න. ඉතින් ඔය කාරණා තුන ගැන තමයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල අවධානය යොමු කරලා තියෙන බවක් පේන්නේ.
1: පසුගිය දිනවල මෙරට සංචාරයක නිරත වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් මෙරට ආර්ථික තත්ත්වය පිළිබඳ සමාලෝචනයක් සිදු කරනු ලැබුවා. ඒ එම අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබා දෙන මීළඟ ණය වාරිකය ශ්‍රී ලංකාවට ලබා දීම වෙනුවෙන්. මේ අතර වසරේ ගත වූ කාලය තුළ සංචාරකයන් 1,642,215 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. මෙම මාසේ මුල් දින 20 තුළ පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 107,093 දෙනෙක්. වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියාවෙන්ද වැඩි සංචාරකයන් පිරිසක් දිවයිනට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. රෝගී වී සිටින සියඹලන් ගමුවේ කාවන්තිස්ස ඇතාට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂ පශු වෛද්‍ය කණ්ඩායමක් යොදවා තිබෙනවා. පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ එම වෛද්‍ය කණ්ඩායම මේ වන විට අඛණ්ඩව ප්‍රතිකාර කටයුතු සිදු කරමින් සිටින බවයි. මේ වන විට ඇතාට අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ සහ වේදනානාශක ප්‍රතිකාර ලබා දී ඇති අතර අද දිනේදීද වනජීවී නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම ආරම්භ කර තිබෙනවා. ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම සඳහා කණ්ඩායම් දෙකක් යෙදවීමටද පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි උපදෙස් දෙනු ලැබුවා. හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පිළියන්දල තුම්බෝවිල ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා හා සැකකාරිය අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පොලිසිය සඳහන් කළේ ඔවුන් අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට කටයුතු කරන බවයි. හෙරොයින් කිලෝග්‍රෑම් 11ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6ක් සමග ඊයේ පස්වරුවේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ බස්නාහිර උතුර අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින්. සැකකරුවන් ඇඹිලිපිටිය, දෙහිවල සහ වැගොව් යන ප්‍රදේශවල පදිංචිකරුවන්. මේ අතර වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු බටපොල ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ මීටියාගොඩ පොලිස් තහනේ නිලධාරීන් විසින්. සැකකරුවන් දෙදෙනා යතුරු පෙදියකින් පැමිණ අම්බලංගොඩ කහව හන්දිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට උත්සාහ දරා තිබුණේ පසුගිය 21 වනදායි. සැකකරුවන් අවුරුදු 19 සහ 22 යන වයස්වල පසුවන අලුත්වල සහ මීටියාගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් සතුව තිබී පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් සහ ජීව පතරොම් 10ක්ද සොයා ගැනුණා. මේ අතර අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. එම සැකකරු අත්අඩංගුවටගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී. සැකකරු සතුව තිබේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 303ක්, හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50යි, මිලිග්‍රෑම් 960ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් රුපියල් 475,500ක මුදලක්ද සොයා ගනු ලැබුවා. බන්ධනාකාර ගතව සිටින ප්‍රබල ගණයේ අපරාධකරුවන් කිසිදු හේතුවක් මත එකිනෙකා සමග මුණගැසීමෙන් වැළැක්වීමේ ක්‍රමවේදයක් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. සියත ප්‍රවෘත්ති කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලිතැන්න පැවසුවේ පසුගියදා හරක්කටා සහ කෙහෙල්බද්දර පද්මී නැමැති සංවිධානාත්මක අපරාධකරුවන් අතර ඇති වූ ගැටුමින් පසු මෙම තීරණයට එළඹී බවයි. බන්ධනාගාරවල තදබදය අවම කිරීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන සැලසුම් සකස් කරමින් සිටින බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. ඔහු කියා සිටියේ බන්ධනාගාරගත වූවන්ගේ රස පරීක්ෂණ වාර්තා කඩිනමින් ලබාගෙන ඔවුන්ට අදාළ නඩු කැඳවා අවසන් කිරීමට පියවර ගන්නා බවයි. නිවාස අඩස්සියේ රැඳවීමේ ක්‍රමවේදය මෙන්ම නව බන්ධනාගාරවලට විතැන් කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන්ද අදාළ පියවර ගනිමින් සිටිනවා. මේ වන විට බන්ධනාගාරවල රැඳවියන් 37,000කට වැඩි පිරිසක් රඳවා සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. ඔහු සඳහන් කළේ බන්ධනාගාර තුළ ඉඩ පවතිනුයේ රැඳවියන් 11,000කට පමණක් බවයි. 14 වන ලියෝ පාප් වහන්සේ සිව්දින සංචාරයක් සඳහා ප්‍රංශයට පැමිණීමට නියමිතයි. මෙම සංචාරයේ ප්‍රධානතම අවස්ථාව ලෙස සැලකෙන්නේ හෙට පැරිස් නගර මැදේ පැවැත්වෙන දැවැන්ත දේව මෙහෙයයි. එම දේව මෙහෙට කතෝලික බැතිමතුන් 106කට අධික පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂිතයි. දේව මෙහෙය පැවැත්වීම සඳහා ප්ලේස් ඩීලා කොන්කෝඩ් චතුරශ්‍රයේ විශේෂ පූජාසනයක් ඉදිකර තිබෙනවා. චැම්ප්ස් එලිසේ ප්‍රදේශයවට විශාල ප්‍රදේශයකට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් විසින් අද ප්‍රංශයේ ඕලි ගුවන්තොටුපළේදී පාප් වහන්සේ පිළිගැනීමට නියමිතයි. ඉන් අනතුරුව ප්‍රංශ ජනාධිපතිවරයා එලිසේ මාලිගයේදී පාප් වහන්සේ සමග සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. ඊශ්‍රායලයේ ප්‍රතිපත්ති පලස්තීනුවන්ගේ පැවැත්ම සහ ඔවුන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් බව පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින්. පලස්තීන ඉතිහාසයේ වඩාත්ම භයානක කාල පරිච්ඡේදය මේ වන විට උදා වී ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ඊශ්‍රායල් අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහුද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට එක් වුණා. සමුළුව අමතමින් ඊශ්‍රායල අග්‍රමාත්‍යවරයා සඳහන් කළේ ඉරානය, ගාසා තීරය සහ මැද පෙරදිග වෙනත් ස්ථානවල සිය හමුදා මෙහෙයුම් දැඩි කර ඇති බවයි. ඊශ්‍රායලයට ජයග්‍රහණය හැර වෙනත් විකල්ප නොමැති බවයි ඔහු සඳහන් කළේ. ජයග්‍රහණය වෙනුවෙන් අඛණ්ඩව සටන් කිරීමට ඊශ්‍රායලය සූදානම් බවද අග්‍රමාත්‍යවරයා සඳහන් කළා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් ඔහු ප්‍රකාශ කළේ සිය ප්‍රතිපත්තිවලට විරෝධය දක්වන ඕනෑම පාර්ශවයකට සිය කතාව ශ්‍රවණය නොකර ශාලාවෙන් ඉවත් විය හැකි බවයි. ගාසා තීරයේ ජනසංහාරයක් සිදු කළ බවට තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බවද බෙන්ජමින් නෙතන්‍යාහු එහිදී ප්‍රකාශ කළා. මෙ අතර අමෙරිකාව හෝ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව යළි කිසියම් ප්‍රහාරයක් එල්ල කළහොත් මැද පෙරදිග යුද්ධය ඉන්දියානු සාගරය සහ ඉන් ඔබ්බට පුළුල් කිරීමට කටයුතු කරන බවට ඉරානය අනතුරු අඟවා තිබෙනවා. ඒ ඉරාන උත්තරීතර නායකයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වන මේජර් ජෙනරාල් රහීම් සෆාවි විසින්. මේ වන විට ඉරානය සමග යුද ගැටුම පර්සියානු බොක්ක සහ හෝමු සමුද්‍ර සන්ධියෙන් ඔබ්බට රතු මුහුද දක්වා ව්‍යාප්ත වී අවසන්.
2: ආර්ථික සියත. සියත බිස්නස් රිවියුස්.
1: සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහි කළ ජයග්‍රාහකයන් 64 දෙනෙකු සඳහා චෙක්පත් ප්‍රදානය කර තිබෙනවා. ඒ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී අනුර ජයරත්නගේ ප්‍රධානත්වයෙන්. ශනිදා ලොතරැයි පතේ 6,12,26,462 සුපිරි ජයමල්ලේ ජයග්‍රාහකයා වෙතද චෙක්පත පිරිනැමුණා. රුපියල් 25,20,00,000 සහ 10,00,000 ජයග්‍රාහකයන් සඳහාද චෙක්පත් පිරිනැමීම සිදු වූයේ උත්සවයේදී. එම ජයග්‍රාහී ලොතරැයිපත් අලෙවි කළ වෙළඳ නියෝජිතයන්ද ඇගීමට ලක් වුණා.
2: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමවල 5 වන ස්ථානය ගෙන තිබෙනවා. එංගලන්තයට එරෙහි දෙවන එක්දින තරගෙන් ජය ලබාගත් ශ්‍රී ලංකාව නවතම ශ්‍රේණිගත කිරීමවල පියවරක් ඉදිරියට පැමිණියේ ලබා සිටින ප්‍රසාද ලකුණු 96ක් රැස් කරමින්. එංගලන්තය සමග පැවති දෙවන එක්දින තරගය සංචාරක ශ්‍රී ලංකාව ලකුණු 1,000කින් ජයගත්තා. මෙම තරගය ජයග්‍රහණයත් සමග තරග 3කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය තරග 1-1 ලෙස දෙපිළම සමතත්වයේ පසුවනවා. යලි සිරස්තල. වැසි අඩුවේ ගින් නිල්වලා සහ කළු අවදානම තවදුරටත්. සජිත් මැතිසබේදී විරෝධයක. පාසල් සිසුන්ගේ රුපියල් 6,000ක සහනාධාරයේ යලිත්. කාවන්තිස්සට ප්‍රතිකාර. ඉරානයෙන් ඉන්දියන් සාගරය ගැන අනතුරු ඇඟවීම. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30. එතෙක් රැඳී සිටින්න අපගේ පෑන් පෑපුවත් සමග.
2: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: talk of the town.
1: පහුගිය ටිකේම එක දිගට අලුත් වැඩ කරපු ජිප්සිස් බෑන්ඩ් එක තවත් වෙනස් විදිහේ වැඩක් ෆෑන්ස්ට දීලා තිබුණා.
2: එකක් බලලා පරණ සින්දු හොයලා ගෙන ඉන්නේ ඔබ පිනවන්නට කියලා.
3: ඒ ගැන අපිට පියල් පෙරේරා මෙහෙම කිව්වා.
4: ජිප්සිස්ලාගේ සින්දු ගොඩාක් දෙනෙක් අහලා නැති සින්දු තියෙන පළවෙනි ඒවා 72 73 ඒ කාලගමන සින්දු වලට ඒවා ආවේ. ඉතින් ඒ සින්දු ඔක්කොම අපි කවු කරලා මේක හදුවා මෙඩල් එකක් හදලා දැනටම ඉතාම සාර්ථක විදිහට ඒක කරනවා.
1: මේ මෙඩ්ලියකේ බෑන්ඩ් එකේ ගොඩක් දෙනෙක් සිං කරනවා නේද?
4: ශනාවිය ගංගායි මායි තමයි සිං කරන්නේ. මායි ශනාවිය තමයි මේන් හරි සිං කරන්නේ. අනිත් ඒවා පොඩි පොඩි කෑලි කියලා තියෙනවා මේකේ.
3: තාමත් ගොඩක් අය ඒ කාලේ බයිලා ස්ටයිල් එකට කැමති නේද?
4: ඒ පරණ ස්ටයිල් එකම තමයි තිබ්බේ. අපි ගොඩක් වැඩි මොඩර්න් කරන්න ගියේ නෑ මේක. ඉතින් මේකෙන් කියලා දෙනසු තාමත් අර පරණ ස්ටයිල් බයිලා වලට තාම කැමති කියලා.
1: මේ අවුරුද්ද බෑන්ඩ් එකට සෑහෙන බිසිනේ.
4: කරපු සින්දු තියා දව 3-4ක්ම තියෙනවා කරපු සින්දු. මේ අවුරුද්ද ඉරෙන් ඉස්සෙල්ලා අඩුම ගානේ 3ක්වත් මේ පුස්තකම් සෑම වගේ බලාපොරොත්තු සමහර වීඩියෝ shoot කරලා තියලා ඒක අපේ තියා

0: sound. අපි මෙච්චර කාලයක් දැනගෙන හිටපු animated movies වලට වඩා මේ පාරේ dream workers ලා අපිව අරගෙන යන්නේ ටිකක් බය හිතෙන ලෝකයකට.
1: Forgotten Island. ඒ තමයි අද release වුණු එයාලගේ අලුත්ම animated movie එක.
0: මේකේ ස්පෙෂල් මදේ තමයි ස්ටෝරි එක හදලා තියෙන්නේ පිලිපීන්ස් වල පැරණි ජනකතා වගේම මිත්‍යා කතා එකතු කරගෙන.
1: ජනකතා වල තියෙන දවල්ට සාමාන්‍ය මිනිස්සෙක් වගේ පෙනී ඉඳලා රැට වෙනස්ම භයානක සතෙක් විදියට චේන්ජ් වෙන මනනන්ගල් කියන අద్భుත සතාවත් අපිට මේ මූවි එකෙන් බලන්න පුළුවන්.
0: ඉතින් ලෑස්ති වෙන්න. ඩ්‍රීම් වර්කර්ස් ලත් එක්ක මේ පාර ටිකක් විතර බය වෙන්න. Talk of the town.
2: සියත දිවයින

0: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
1: ඔබ ඒ ලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011732000 NIBM The City University The Place to

0: கிழக்கு வர்தன டெக்ஸ்டைல்ஸ்.
1: කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පාලට වශී වෙන්න ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි.
2: අසිනා මෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
3: සම්බන්ධ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105,000 50,000 සහ 25,000 මුදල්

0: ෆ්‍රාන්ස්ටිකෙන් ටික පේ
1: හරිම තැනට ගියහින්ද එල්ඔල්සයකෙන් නෙලෝන් එක් ගත්ත
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
3: එල්ඔල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතා
4: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම් ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තංකයේ සමග 0779 6767 67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සයිතයි
5: මට ඇපල් මලක් දෙන්න.
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
5: අයියා මට මල් ගොඩක් දීලා.
3: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
5: හච් 15 පිස්සුවක්ම තමයි.
6: රට සවාරියක හිනේ හැබැයි කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
7: එන්න හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
8: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ආදී මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකමේ සාමාජික
9: සිංගිරි තොග අවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇඳ හිය නොහැකි වට්ටම්. Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
10: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Fire. දැන් දම් පාටින්. ACL Fireguard Fire. Flame Retardant Pramithiye Purogami.
11: Theater. Tele Depaya. Alut Kalawakata Tele Natya Pelak Balanna.
12: මාව දැකලා හැංගුණා නේ?
13: හැංගුණා. මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
11: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
5: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්න නෑ නේ.
11: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
6: සියත ටීවී තුලින්.
14: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
15: සියත
14: දිවයින පුරා

0: හිත පිරෙන්න සියත.
1: බැඳීම් ඇති වෙන තරමට හිතරිදීම් වැඩි වෙනවා.
2: තමන්ට කැමති කවුරුත් නැත්තම් තමන් ප්‍රිය කරන කවුරුත් නැත්තම් පින්වත්නි එක දුකක්වත් නැහැ. එනිසා අපි කෙනෙකුට ප්‍රිය වෙන්න ප්‍රිය වෙන්න තමයි, තවත් කෙනෙකුට බැඳෙන්න බැඳෙන්න තමයි පින්වත්නි දුක කියන එක අපිට වැඩි වෙන්නේ.
1: කිසිවක් සදාකාලික නොවන ලෝකෙක සැබෑ සැනසීම නිවන පමණයි.
2: මේ හැම එකක්ම කෙලවර වෙලා තියෙන්නේ පින්නන්නේ මොකකින්ද? මරණයෙන් තමයි කෙලවර වෙලා තියෙන්නේ. මට අච්චර මිල මුදලක් තිබුණා, මට අච්චර ධනයක් තිබුණා. මෙහෙම කියලා කෙනෙකුට පින්නන්නේ සදාකාලිකව ජීවත් වෙච්ච කෙනෙක් නෑනේ. සෑම අවස්ථාවකටම එහෙනම් අපිට මූණ පාන්න සිද්ධ වෙනවා.
1: හෙටටිය දින උතුම් බිනරපුන් පොහෝදා උදැස්සන 7ට පූජ්‍ය කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය තහන්න.
3: අසනීපයි එන්න විදියක් නැහැ. සිංගප්පූරුවේ සිට ශිරන්ති FCIDට දන්වයි. සිරිලිය සවිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ හමුවේ ඊයේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇතත් ඇය එහි නොපැමිණි බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. කෙරෙහි සිංගප්පූරු යන අතරේ තමයි මං හිතන්නේ එයාපෝට් එකේදී දීලා තිබුණේ මේ කැඳවීම. පවුල කට්ටියට හරි කරදරයක බාප්පා කෙනෙක් විතර පුටුවෙන් වැටෙනවා උසාවියෙන්ද තියෙනකොට. අම්මලට සනීප නැහැ පුතාල හිරගෙවල් වල. මේ මන්ද මේ මිනිස්සුන්ට වෙන වැඩක් කරන්න වෙලාවක් තියෙන්නේ නැතුව ඇති නේද?
4: සියත පාත්‍රේ විදසා උදේ 7:50ට.
5: ඇයි මට ඉතින් හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
6: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින් ඉන්න අය වට පේන්නේ නැණිකෙන්.
5: එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක්. අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වල
7: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්.
8: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
9: මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකේ
10: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නෑ.
11: ඔස්තරල ලියලා දෙනවනේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක්. සාමාන්‍ය ප්‍රෙස්ක්‍රිප්ෂන් ලියන්න කාටවත්
12: තේරෙන්නේ නැති වෙන්නේ.
11: රහස් භාෂාවක් නේද?
12: හැබැයි ඉතින් මගල මං හිතන්නේ ඔය ප්‍රෙස්ක්‍රිප්ෂන් ලියන එක ලංකාවේ විතරයි උමු දෙන්නේ නේ. වෙන රටවල් වලත් උමු ලියනවද දන්නේ නැහැ නේ ඩොක්ටර්ස්ලා.
11: දන්නේ නැහැ. අසදීපයක් උනම අපි රට ගිහින් බෙහෙත් ගන්න නැහැ.
12: ඔයා Singapore ගිහින් බෙහෙත් ගන්න නැහැ නේ.
11: Mount Elizabeth යත් බැරි අපි. Pharmacy අයියා තමයි යන්නේ.
13: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
14: අනුග්‍රහය
15: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස
16: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට.
17: ලෝක පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons.
18: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
19: සියත Between Lady Miss World Sri Lanka 2026
0: ශ්‍රී ලංකේ රූ රජනිය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
19: සියත Between Lady Miss World Sri Lanka 2026
5: උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
9: ටයිටල් ස්පොන්සර්
13: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වීන් ගාලා ගන්න. බිග් ට්වීන් ලේඩි රේසර් එකට අදම මාරු. බිග් ට්වීන් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
11: එන්චාන්ටර් The fragrance of French romance.
2: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
1: Anu Atai Dasha Mahatarin Gampa.

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සිකුරාදා
1: සියත දිවයින පුරා

වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3

0: था टॉप स्टोरी
1: तीन अंक अनिवार्य वन कार्यान प्रकाश्य නොවැම්බර් මාස පළමුවන දාසෙට නිශ්චිත කාර්යයන් කිහිපයක් සිදු කිරීමේදී බලංගු බදු ගෙවන්න හඳුනා ගැනීම අංකයේ හෙවත් තින් අංකයේ ඉදිරිපත් කිරීම අනිවාර්ය බවට දේශආදම් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. බැංකු හෝ මූල්‍ය ආයතන ගිණුමක් විවෘත කිරීම, ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබා ගැනීම, මෝටර් රථයක් ලියාපදිංචි කිරීම සහ මෝටර් රථ බලපත්‍රයක් අලුත් කිරීම එම කාර්යයන් අතරට අයත්. ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම, ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම සහ ණයකාඩ්පත් ලබා ගැනීමේදීද වලංගු තිං අංකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වනු ඇත. දේශආදම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ කාර්යයන් සිදු කිරීමට පෙර තිං අංකය වලංගු බවට අදාළ වගකිවයුතු නිලධාරීන් විසින් තහවුරු කරගත යුතු බවයි. තිං අංකයක් මෙතෙක් ලබාගෙන නොමැති පුද්ගලයින්ට දෙපාර්තමේන්තුවේ ඊ සේවාව හරහා ඒ සඳහා ලියාපදිංචි විය හැකි බවද දෙපාර්තමේන්තුව සඳහන් කළා.
0: සියතා ටොප් ස්ටෝරි අනුග්‍රහය
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙතෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
4: මොකද්ද වාහනේ අවුල?
5: මේ කාර් එකේ ඇක්සලරේටරේ දුන්නට ස්පීඩ් වෙන්නේ නැහනේ. RPM එක නම් වැඩි වෙනවා.
4: ගිය මාරු කරද්දි පොඩි ගැස්සිල්ලක් එනවද?
5: සරේ පොඩි කඳක් එමෙනවද? ඔහුනි මල්ලි. දැන් ටික දවසක ඉඳා.
4: එහෙනම් සර්ට ක්ලච් එක පොඩ්ඩක් බලා ගන්න වෙනවා.
6: RPM ඉහළ ගියත් ඇක්සලරේෂන් නඩු වීම, ගිය ෂිෆ්ටින් අපහසු වීම, ভাইබ්‍රේෂන් හෝ පිච්චෙන ගඳ වැනිද ක්ලච් ප්‍රොබ්ලම් එකක සයින්ස් වෙන්න පුළුවන්. පහසු ගිය මාරු කිරීමකට සහ රිලයබල් පවර් ට්‍රාන්ස්ෆර් වෙනුවෙන් XCD DSL හොලෝග්‍රෑම් ස්ටිකර් එකත් බලලම ගන්න.
7: XCD ක්ලච් අතරමන් නුවණ ගමනාන්තයක්. 40 වසරක DSL විශ්වාසී සමග පෙරටම යමු.

0: හිත පිරෙන්න සියත.
1: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, Number 221, Dharmapala Mawata, Colombo 7.
2: Asina mena kohinda sir? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
3: සම්බන්ධ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
4: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසි එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
6: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොළ.
7: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0112 732 1000. NIBM The City University, The Place to Be.
8: හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ?
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
11: සිංහගිරි තොගවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇඳහිය නොහැකි වට්ටම්. Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
12: රට සවාරියක හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
13: සයන්ස් වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at SLIT. අදම ඉදම් කරන්න පිවිසෙන්න www.slit.lk. SLIT and HEMAS අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
14: පුතේ කන්නාඩි අමතක වෙලා නේ.
15: අම්ම සල්ලි දාන්නද?
14: සල්ලි දාන්න.
15: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
14: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
15: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
16: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
17: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා දී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයි.
11: සිංහගිරි තොගවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇඳහිය නොහැකි වට්ටම්. Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
18: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
19: හතර දෙනා

0: ගැන පොඩි කුස්සක් තියෙනවා.
1: මන්නම් හිතන්නේ නැත.
2: දකින හීන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
3: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
4: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
2: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
5: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
6: සියත දිවයින පුරා

0: අරිගේ හරිම තැනට ගියහින්ද. එල්ලෝල්සියකෙන් ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස්, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-5715-555 අමතන්න.
3: හිනා වෙන්න මෙන්න වෙලාව.
4: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එක පාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංචි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකෝ මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං? මෙහෙ කිව්වා. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
5: කඳුළු
2: විලයි ඔපෙරා හවුස් එකේ. ඔව්. මුලතම දන්න සුපිරි රේඩියෝ ඩබල් අතේක. CFM Breakfast Drive. අනුග්‍රහය.
6: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
2: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams. ගයක් ඉදම ගන්න 15% Prime අපෙන්. දකින හින ඔබේම කරගන්න. දැන්ම අමතන්න 13:22. Prime Group. මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි. කොන්දේසි සහිතයි.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
13: Lanka Tiles Media Home Upgrade. Lanka Tiles වෙතින් 45% දක්වා තම් දිවයිනපුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් ෆ්ලෝ වැජබෙනා සිත් වැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් ෆ් තමයි.
15: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011-4700-778.
16: ඕනම කැමක් temperature කරගන්නේ තනියම බටල්වත්තපට
17: real mapat experience එකකට නැල්වත්තපට
18: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 road රටය David Pieris e-mobility වෙතින් 011-4700-550.
0: අරිගේ හරිම තැනට ගියහින්ද. LOLC එකෙන් loan එකක් ගත්තේ.
2: LOLC finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-5715-555 අමතන්න.
19: 45 ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
15: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011-5445000.
3: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
1: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
7: Let's Vietjet.
15: David Pieris Automobiles within GWM Hybrid Hub. Plug-in Hybrid SUV Mahabili Rasak. Haval H6, Haval GT. Tank 300 Ha, Tank 500 Ratha. Then Union Place GWM Experience Center within.
12: Nidhas Pansika, Aduma Masika Parikyegata. Audio System Mega Karaganna.
9: Avance Second Phone Deyak Adage Vanna Ganna.
4: Avance Stick and Tick Up Pay.
5: Freelance Obavinwenma Nirmanayakala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
10: අදම combank.lk වෙත පිවිසෙන්න.
0: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්.
6: වැඩි විස්තර සඳහා 0779-6767-67 මිස් කෝල් එකක් දෙන්න.
8: ස්ටාර්ස් මිලාන් පරිශුද්ධයි යුරෝප පිටවල ගුණේ පෙරි මිලාන් පාස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න.
11: ස්ටාර්ස් මිලාන් පාස්ටා
19: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය SCL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින්. ACL Fire Guard Wire. Flame Retardant Pramithiye Purogamiya.
18: Dulux Aquatic Dam Protect. Waturata lang wenwat ba. Algae, fungus, dirt walata
20: කිසිම චාන්ස් එකක් නැහැ.
21: ගුවන් ටිකට්පත් වීසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels.
22: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
23: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
24: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නවා ඒක මට ණය ගෙවන්න බෑ කියලා.
23: රැයක් පුරා විඳින පැයක්
25: රැදායයි
23: ගීතායයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
26: රස කල්පනා බාවෙලා පායලා රෑ පුරා
27: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට
28: ඔයාට මෙහෙම හිතෙනවා,
29: අපි ආයේ හමුණු වෙන
27: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැනේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ.
30: සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
31: සින්දු සියත අනුග්‍රහය.
32: දැනෙන්න අඳින්න රිසිසේ
31: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
33: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ ගොඩ යන්න ඉවත් වෙන්න.
34: සැප්තැම්බර් 27 සිට 30 දක්වා මහනුවර හා වත්තල ස්වර්ණ මහල් ශාඛාවලදී ඔබේ පැරණි හා පළතුරු රණාභරණ විලිතපලේ ඉහළම මිලට හුවමාරු කරගන්න ඔබත් දෙන්න ස්වර්ණ මහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
35: 98.2 98.4
36: පන්නේවගේ කමුකොකේ ඕපෙක් නෑවගේ
37: පතිමුරේ ස්පයිඩර් මචං
38: අද විතරයි සිකුරාදා.
39: සියත දෙවයින පුරා

0: හිත පිරෙන්න සියත.
1: මැදීම් ඇති වෙන තරමට හිතරිදීම් වැඩි වෙනවා.
2: තමන්ට කැමති කවුරුත් නැත්තන් තමන් ප්‍රිය කරන කවුරුත් නැත්තම් පින්වත්නි එක දුකක්වත් නෑ. එනිසා අපි කෙනෙකුට ප්‍රියවෙන්න ප්‍රියවෙන්න තමයි, තවත් කෙනෙකුට බැඳෙන්න බැඳෙන්න තමයි පින්වත්නි දුක කියන එක අපිට වැඩි වෙන්නේ.
1: කිසිවක් සදාකාලික නොවන ලෝකෙක සැබෑ සැනසීම නිවන පමණයි.
2: මේ හැම එකක්ම කෙලවර වෙලා තියෙන පින්වන්නේ මොකකින්ද? මරණයෙන් තමයි කෙලවර වෙලා තියෙන්නේ. මට අච්චර මිල මුදලක් තිබුණා, මට අච්චර ධනයක් තිබුණා, මෙහෙම කියලා කෙනෙකුට පින්වන්නේ සදාකාලිකව ජීවත් වෙච්ච කෙනෙක් නැහෙනි. සෑම අවස්ථාවකටම එහෙනම් අපිට මූණ පාන්න සිද්ධ වෙනවා.
1: හෙටට යෙදෙන උතුම් බිනරපුන් පොහොදා උදැස්සන 7ට පූජ්‍ය කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය තහන්න.
3: 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්.
4: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්
6: විමගේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
8: හැම දේම මගින් ඈත් වෙන්නේ.
9: ඈත් වුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
10: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමාහල් වලදී.
11: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
12: Theatre Between Lady Miss World Sri Lanka 2026
13: Sri Lanka Rurajiniya Nabises Kanmana Jatyantara Varalat Ekama Sannamaya
12: Theatre Between Lady Miss World Sri Lanka 2026
14: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
15: Title sponsor. ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
16: Enchanta. The fragrance of French romance.
17: Freshen your clothes with Scentify. Scentify. 1001 uses, one solution.
18: Dulux Aquatic Damp Protect. වතුරට ලං වෙන්නවත් බෑ. Algae, fungus, dirt වලට කිසිම chance එකක්
19: නැහැ. ඔතේ කණ්ණාඩි අමතක වෙලා නේ.
5: අම්ම සල්ලි දාන්නද?
19: ඔව් සල්ලි දාන්න.
5: ඔය form එක දෙන්නකෝ. මං අම්මයි කණ්ණාඩි වෙන්න.
19: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
8: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13.19 අදම අමතන්න.
12: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.
4: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
0: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100 FM අහන්න.
4: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
3: සියත පොකට් මනී. ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.

0: දවස දෙකයි වෙන අඩියයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති පිළටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: किया था टॉप स्टोरी।
1: හිටපු ග්‍රාම නිලධාරීවරයෙකුගේ සිර දඬුවම ස්ථිර කරයි. රුපියල් 25,000ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු හිටපු ග්‍රාම නිලධාරීවරයෙකුට පණවන ලැබූ බරපතල වැඩ සහිත වසර 5ක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණ ස්ථිර කර තිබෙනවා. එයාග වෙනසුරු ප්‍රීතිපත්ම සූරසේන සහ අචල වෙංකප්පුල යන වෙනසුරු මඩුල්ල විසින් සිර දඬුවමින් තමන්ව නිදොස්කොට නිදහස් කරන ලෙසිල්ලා විත්තිකාර හිටපු ග්‍රාම නිලධාරීවරයා ඉදිරිපත් කළ විශේෂ අභියාචනා අයතුම්පත් විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කළා. 2013 වසරේ ආබාධිත පුද්ගලයෙකුට නිවාස ආධාර ලබා දීමේ කටයුතු කඩිනමින් ඉටු කර දීම සඳහා විත්තිකරු ඉල්ලා තිබූ රුපියල් මුදල රුපියල් ලක්ෂයක අල්ලසක්. ඒ රුපියල් 25,000ක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔහුට ලෝ චෝදනාවට වරදකරු කරමින් ඔහුට බරපතල වැඩ සහිත වසර 5ක සිර දඬුවම් නියම කර තිබුණා. චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවති සාකච්ඡා තීරණාත්මක බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. අදාළ සාකච්ඡාවේදී බෙලදාබ තාක්ෂණය සහ තායිවානය සම්බන්ධයෙන්ද අදහස් මරුවීමක්ද සිදුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. චීන ජනාධිපතිවරයා පැවසුවේ මෙම සංචාරයේදී තමන්ට ලැබුණ සාකච්ඡාවල ප්‍රතිඵලයක් නොමැති බවයි.
0: Top story. Anugrahaya.
2: Senehasin aadarin hadavat sanasala.
3: Medoli. Sam mohatak man rasavat karai.
4: ඔන්න දේ වුණත් මං හරි කෙලින් මිනිහෙක්.
5: ඔව් ඔව් පේනවා පේනවා.
4: ඇයි?
5: ඔයා කෙලින් වුණාට වාහනේ යන්නේ ඇදේටනේ.
4: මොකක්?
5: ස්ටියරින් එක එක පැත්තක වාහනේ තව පැත්තක.
6: ස්ටියරින් වීල් එක වයිබ්‍රේට් වෙනවද? බම්ප්ස් වලදී නොකින් සවුන්ඩ්ස් ඇහෙනවද? ටයර් සමානව ගෙවෙන්නේ නැද්ද? එහෙනම් ඔබේ වෙහිකල් එකේ සස්පෙන්ෂන් සහ ස්ටියරින් කොටස් චෙක් කරගන්න වෙයි.
7: 40 වසරක DSL විශ්වාසය සමග 555 suspension and steering parts. එමාවක් නැති ගමනකට විශ්වසනීය තේරීම. 40 වසරක DSL විශ්වාසය සමග.
8: අනුවතයි දශම දෙකෙන් අනුවතයි දශම හතරෙන් සියත දිවයින පුරා
9: It's about being true to who you are. It's about doing what you do. Life's too short to be locked down, you know what I mean? You can't let no one break your stride.

ලං වෙලා ඉන්නකෝ, මට වෙනවෙන හිතක් නෑ. කොහමද ඉතින් ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත ගමන් නේද ඉවර කරන්න බෑනේ? එනිසා හවස 5 වෙනකන් අපි සුපිරි සින්දු සෙට් එකක් අහමුවා. මොනාරි දිනොත් කැමති ඒවා හිතේ හිතේ තියාගෙන ඉන්න එපා. ඒවා ඒවා ඔක්කොම මට කියන්න. අද තමයි අවසාන දවස. මගෙන් සින්දුවක් ඉල්ල ගන්නවා නම් මේ සතියට WhatsApp message එකක් දාන්න නම්බික මතකයිනේ. සේව් කරලානේ තියෙන්නේ. 0711 98294. අද ෆ්‍රයිඩේ නිසා ටිකක් වැඩිපුර සින්දුව හමු හොඳේ.

0: පිරෙන්න සියත
1: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
2: ඉතින් කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝල යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
1: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
3: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
1: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝල යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
3: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714151 WhatsApp කරන්න.
1: සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
4: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB minus stable outlook බලපතරාදී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකක
6: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදවු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලි.
7: දැන් හිතන පරක්කුවට LB finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB finance එකට එන්න.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නේම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
8: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place e GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 01117888666.
4: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB minus stable outlook බලපතරාදී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකක.
6: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM the City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 01117222000 NIBM the City University. The place to be.
9: Data fancy ka aduma masika varikeyakata audio system ekak karaganna.
10: Avance ken ona deyak ada gewanna ganna.
9: Avance ticket tika pay.
11: Ati vishwasaniya gamanakata Jetac electric scooter. Kilowatt pay 3.5 ka lithium ion battery. Kilowatt 3.1 ka motor aya. Liter 35 ka storage pahasukama. David Peris e-mobility wethi. Wedi vistara sanda 0.114 700550
12: amata. Ari giye harima tanata giye inda. LOLC ekenne loan ekak gatte.
13: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
14: LOLC Finance හරියන්න හරිම තැන.
15: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
17: සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
18: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
19: සිංහගිරි තොග අවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇඳ හිය නොහැකි වට්ටම් Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
4: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB minus stable outlook බලපතරාදී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකක.
20: කවුරුද දන්න? කවුරුත් ගන්න විශ්වාසනීය. ලංකාවේ අංකයි කේත්‍රි රෝද රථය. බජාජ්. දැන් ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන 200cc සහ 236cc මාදිරි වලින් දිවයින පුරා විදුරු ජෙනුයින් නම්තර කොටස් සහ සේවා ජාලය සමගින් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙන්නේ.
21: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
22: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
23: මොකද මේ වගේ කියන්නේ?
21: සැමතැන ඇති සැමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
2: සහස් ලංකාවට වෙල්ලා කුමතන මාව හොයාගත්තේ.
3: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
22: 98.2 98.4
23: පන්නේවගේ කමුකොකේ
24: ඕෆ්‍රේක්
23: නෑවගේ
24: පතිමුරේ
25: ස්පයිඩර් මචං
23: අද විතරයි සිකුරාදා
22: සියත දෙවයින පුරා.

ලංකාව වටේම රවුමක් ගියා වගේ නේද? ඒ සින්දුවත් එක්ක ඔක්කොම පැති ටික කවර් කරලා තියෙන්නේ. මට නිකන් මැවිලා මැවිලා පෙනුණා. ට්‍රින්කෝ පැත්ත, කැන්ඩි පැත්ත. හා මේකෙන්ද කෙනවා? මොකද නැත්ත විශේෂත්වය. ඔහේ අනවද හෙටයි අනිද දවස් දෙක. ආහෙට පොයනි වාඩුවත් සෙට් වෙලා තියෙන්නේ නේ. අපරාධයක අදට වැටුණා නම් කියලා හිතනවද ඔබට? මටත් හිතුණා. මොනා කරන්නද නේද? දෛවයේ සරදම්. හරි, ට්‍රිප් එකක් යන්න ආසයි නම් යාළුව සෙට් එකත් එක්ක. ඔබ ලංකාවෙන් වැඩියෙන්ම යන්න කැමති කොහෙද කියලවන්න බලන්න. අපි බලමු එක එක්කෙනාය කැමැත්ත කොහොමද කියලා. සින්දු අහනවට අමතරව ඒවත් වෙන්න ඕනේ. ඔබ මං ගැන දැනගන්න ඕනේ, මං ඔබ ගැන දැනගන්න ඕනේ, අපි නොදන්න දේවල් දැනගන්න ඕනේ, ලස්සන පැති ගැන දැනගන්න ඕනේ, සින්දු ගැන දැනගන්න ඕනේ. ගොඩක් දේවල් තියෙනවා, අපි පොඩ පොඩ කතා කරමු. ඔක්කොටම කලින් මම යනවා හෝමගමට. තුෂාරි මට මෙසේජ් එකක් දාලා තියෙනවා. දවසම අහන්නේ සියතලු, වෙන මොන අහන්නද ඉතින් නේද? සුජි අක්කා ශාමා එකතු කර ගන්නවා කියලා තියෙනවා. තව අලුත් යාළුවෙක් මෙසේජ් එකක් දාලා තිබ්බා. මට යව හොයාගන්න බෑ කියන්නකෝ දැන් හදිස්සියට. පස්සේ කියන්නම් යාගෙන.

සිදු සෙට්ටක කියල මෙසේෂක දල්තිනෝ මලින්ද ඉතාලීනං තැංකව මලින්ද. තව මේ වගේ ගොඩක් කියව තියෙනවා, දිගට මහගෙන ඉන්න ඕනේ. හරිද, තැංචුවඩි බ්‍රේක්කයක් ගන්නවා. වෙලාව හවස්ස දෙකයි වෙනඩි 35යි.

0: திலகவர்தன டெக்ஸ்டைல்ஸ்
1: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
2: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන.
6: ආවා ආවා. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක ඡායාරූපයක්, නම, ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
7: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
8: මිලියන ගණන් වාසි ලැබෙන ප්‍රයිම් මිලියන් ඩ්‍රීම්ස්. ගයක් ඉඩම ගන්න 15% ප්‍රයිම් අපෙන්. දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22. ප්‍රයිම් ගෲප්. මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි. කොන්දේසි සහිතයි.
9: ඒක හරිම අපූරු ලෝකයක්.
10: හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
11: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
12: මියුසික්.
13: කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට ඒ තිබ්බේ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
14: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
13: එයාගේ නම සීතා.
12: සීතා!
13: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
15: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
14: රට සවාරියකේ හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
16: බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝදරයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. ඩේවිඩ් පීරිස් e-mobility.
17: 98.2 98.4 සියත.

안 하던 일소리에 막 일소리에 봐봐

0: කඩවි උඹ වගේම මාත් බලනවා මංගල කිංගිලි පාත්තර. අන්තරායකට යගවීට සඳවාලි.
1: දිලීප, අද ෆ්‍රයිඩේ. කොහොමද ඉතාලියේ ෆ්‍රයිඩේ වයිබ් එක? සුපිරිද? මට නිකන් ඔයාගේ මූණ බැලුවම කියන්න පුළුවන් දිලීප, ඔයත් අද ගෙදර යන්නේ රුහිතට. හරි නේද? මූණ බලලා කිව්වේ, මූණ බලලා. පරිස්සමින් හැබැයි හොඳේ.

ඉන්ද්‍රිය කවුද කියලා කිව්වේ නෑනේ මං. අනු තමයි මේ සින්දු අහන්න ඕනි කියලා මට කියලා තිබ්බේ, යෝජනා කරලා තිබ්බේ. සද්ද වැඩි කරගෙන අහුවද? ඊළඟට ක්‍රිෂ් මෙසේජ් එකක් දාලා තිබ්බා. කිරිබත් කොඩේ ඉඳන් තමයි මම හිතන මෙසේජ් එක දාලා තියෙන්නේ. මං හරිනේ ගයන් ඉන්නවා. ඊළඟට දිල්රුක්ෂ, එයා ඉන්න වවුනියාවේද? ආදරේට කියන්නේ මොකද්ද? අප්ප ගයන් මොකද්ද නේ කියලා තියෙන්නේ. මට තව එකක් එනවා ඔළුවට. එහෙනම් ඒක කියන්න නිකන් පොඩ අවුල් වගේ. හරි හරි, කොහොම හරි කමන්නේ. කිරිබත් ගොඩ ගයන් දිල් රුක්ෂ එකතු කර ගන්නවා. කිස් එකකුත් ඕනෙලෝ.

0: ಹಿತ ಪಿರೆನ್ ಸಿಯತ ಸಿಯತ ಪಾತ್ರೆ ವಿಧಾಸ
1: අසනේ පයි එන්න විදියක් නැහැ. සිංගප්පූරුවේ සිට ශිරන්ති FCIDයට දන්වයි. සිරිලිය සවිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ හමුවේ ඊයේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇතත් ඇය එහි නොපැමිණි බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. කෙරෙහි සිංගප්පූරු යන අතරේ තමයි මං හිතන්නේ එයාපෝර්ට් එකේදී දීලා තිබුණේ මේ කැඳවීම. පවුල කට්ටියට හරි කරදරයක බාප්පා කෙනෙක් විතර පුටුවෙන් වැටෙනවා උසාවියෙන්ද තියෙනකොට. අම්මලට සනීප නෑ පුතාල හිරගෙවල් වල. මේ මන්ද මේ මිනිස්සුන්ට වෙන වැඩක් කරන්න වෙලාවක් තියෙන්න නැතුව ඇති නේද?
0: සියත පාත්‍රේ විධාස උදේ 7:50ට
2: ඕෆි ප්‍රීමියම් ඉන්වර්ටර් එයා කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න අමතන්න 0.76 251 3020.
3: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
5: බැඳීම් ඇති වෙන තරමට හිතරිදීම් වැඩි වෙනවා.
6: තමන්ට කැමති කවුරුත් නැත්තම් තමන් ප්‍රිය කරන කවුරුත් නැත්තම් පින්වත්නි එක දුකක්වත් නැහැ. ඒ නිසා අපි කෙනෙකුට ප්‍රිය වෙන්න තමයි තවත් කෙනෙකුට බැඳෙන්න තමයි පින්වත්නි දුක කියන එක අපිට වැඩි වෙන්නේ.
5: කිසිවක් සදාකාලික නොවන ලෝකෙක සැබෑ සැනසීම නිවන පමණයි.
6: මේ හැම එකක්ම කෙලවර වෙලා තියෙන්නේ පින්නන්නේ මොකකින්ද? මරණයෙන් තමයි කෙලවර වෙලා තියෙන්නේ. මට අච්චර මෙල මුදලක් තිබුණා, මට අච්චර ධනයක් තිබුණා. මෙහෙම කියලා කෙනෙකුට පින්නන්නේ සදාකාලිකව ජීවත් වෙච්ච කෙනෙක් නෑනේ. සෑම අවස්ථාවකටම එහෙනම් අපිට මූණ පාන්න සිද්ධ වෙනවා.
5: හෙටියේ දින උතුම් බිනරපුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය තහන්න.
7: 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්.
8: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
9: මේ මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
10: ඇයි මට අයිති හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
11: ඈත් වුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
12: එන්න ආදරය අරන් යන්න. ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වල
13: එන්න

0: මිලාන් පැස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවන් ස්ටාර් කෙනෙක් කරන්න.
1: තන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාභි මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජ
3: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 1 3 රෝද රටය බජාජ්.
4: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
5: සියත බික්ටවීන් ලෑටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
4: ශ්‍රී ලංකේ රුරජනය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
5: සියත බික්ටවීන් ලෑටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
6: උදෙසා තරඟවදින රුයිත්‍යන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න. ටයිටල් ස්පොන්සර්
7: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වීන් ගාලා ගන්න. බිග් ට්වීන් ලේඩි රේසර් එකට අදම මාරු බිග් ට්වීන් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
8: එන්චාන්ටර් The fragrance of French romance.
9: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
10: Siyata, divine

0: FM.
1: වැලිමඩ නිශාන්ත වීරක්කොඩි. මට ආගේ මෙසේජ් එක දැකලා හිනා ගියානේ. කොල්ලා මට කියලා තියෙනවා මේ නිශාන්ත වීරක්කොඩි ලබන මාසෙවත් එකතු කරගන්නකෝ. හොඳේ මලන් ඉඳලා බැරිම තැන මෙවල තියෙන්නේ. ඉතින් තාම පෑයිනේ ගියේ. සමහර මෙසේජස් තියෙනවා මම කියවනකොට, කියන දෙකයි ගන්නට ආපු ඒවා හතරයි ගන්නවත් වෙනවා. ඔයාට ඉතින් ඉවසීම නෑනේ සුදු. වැලිමඩ අක්කර 28ට මැහෙන්න සද්දෙටම සිය තහනවා කියලා තිනවා. අනේ අන්න අනේ බොරු කියන්නේ නැතුව අක්කර 28ට මැහෙන්න ලවුඩ් ස්පීකර් ගස් බඳලා තියෙන්නේ. කොහෙවන්න බලන්න ෆොටෝ එකක් නැත්තම් විශ්වාස නැහැ.

0: නොවස තුනයි වෙනඩි දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: यह था टॉप स्टोरी।
1: सुरेश साले के नडुआक निष्प्रभ केरे සුරේස් සලේ රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබෙනවා. ඒ අදාළ පෙත්සම ඉල්ලාස් කර ගැනීමෙන් පසුවයි. අගවිනිසුරු ප්‍රීතිපත්ම සූරසේන සහ අචල වෙංගප්පුලිගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා. පෙත්සම ගොනු කරනු ලැබුවේ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක විසින්. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙන්ඩා සුදර්ශන්ද සිල්ලා ප්‍රකාශ කළේ මෙම පෙත්සම නීති ඉදිරියේ පවත්වාගෙන යාමට නොහැකි බවයි. පෙත්සම්කරු ප්‍රකාශ කර සිටියේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ සුරේස් සලේ අත්අඩංගුවටගෙන රඳවා ගැනීම තුළින් තමන්ගේද මූලික අයිතිවාසිකම් කඩවන බවයි. නීති ඉදිරියේ මෙම පෙත්සම් පවත්වාගෙන යාමට නොහැකි බවට විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කරුට දිගින් දිගටම කරුණු පෙන්වා දුන්නා. එම කරුණු පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රකාශ කළේ අදාළ පෙත්සම ඉල්ලාස් කර ගැනීමට අවසර දෙන ලෙසයි. තවත් දේශීය පුවතක්. සරණ ගුණවර්ධන හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අධිකරණ කාර්යාල කාර්ය සහායකයෙකුට අල්ලස් ලබා දීමේ චෝදනා මතයි.
0: අනුග්‍රහය
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
4: අප්පා වැදුන නේද? මොකද්ද මල්ලි පිනිපිනි ඇවිල්ලා වැද්දුවනේ? නෑයි මේ බ්‍රේක් පොඩ්ඩක් එහෙම වුණා. බ්‍රේක් එක එහෙම වෙන්න බෑනේ මල්ලි. බ්‍රේක් කරනකොට කන්ෆිඩන්ට් එකෙන් නවත්තන්න පුළුවන් වෙන්න ඕන.
5: බ්‍රේකින් පර්ෆෝමන්ස් එකේ පොඩි වෙනසක්වත් ඉග්නෝ කරන්න එපා. පාරේ හැම මොහොතකම කොන්ෆිඩන්ට් බ්‍රේකින් වෙනුවෙන් BITVS බ්‍රේකින් කොම්පනන්ට්ස්
6: 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DSL වෙතින් විශ්වසනීය දාවණයකට.
7: ලොකේ කොනේ කොහේ හෝ Friday වනම් listen සියතම
8: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
9: සියත
8: සිකුරාද සියත දිවයින පුරා.

පොල්හෑන් ගොඩට. පොල්හෑන් ගොඩ චක්‍රුවකේ නිලන්ති අහගෙන ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. නිලන්ති ෆස්ට් ටයිම් නේ මට මෙසේජ් එකක් දාන්න. ආදරෙන් පිළිගන්නා. ඔය ගොඩක් පාත් කරන්න. අනේ නෑ, මට එහෙම ඔලුව පාත් කරන්න ඕනේ නෑ. ආට නිකම් මල් මාලයක් දාලා පිළිගන්න කියලා බැලුවේ කෙල්ලේ. ආදරේ, පුරුපුනා වෙලාට මෙසේජස් දාන්න ඉතින්. මාව අහගෙන හිනාවෙවි වැඩ කරනවලු. මම නිකන් ජෝක් ප්‍රෝග්‍රෑම් එකක් වගේද? මොනින් ෂෝ එකට නේ, ඒ තරමටම නෑනේ. ඒකට තරම් එහෙම හිනා යන්න නෑනේ නේ. කොමාරි කමන්නේ හිනා වෙලා ඉන්නවනම් එච්චරයි වෙන්න ඕන. කවුද මේ? මේන් කිචන් එකේ කට්ටියනේ. ෂෙෆිනෝ නිපුණ, පොඩි නිපුණ. නිලෝකා, නිලන්ති, දමයන්ති, පහන්දි, අලුතෙන් ආවලු අනුජ, ඔක්කොම කට්ටිය එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. අනිවා

මාලයි නේද? ප්‍රෝග්‍රෑම් එක හංගිනකොට න්යායම දැනනවද? එහෙනම් හරි හොඳට අවබෝධ කරගෙන තියෙනවා මං ගැන. දැන් චොටි බ්‍රේක් එක ගමිට පස්සේ සින්දුව හමු වෙලාව හවස 3:00 වෙනාඩි 14:00.

0: හිත පිරෙන්න සියත ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති
1: දවසකට 8 දිනක් 9 දිනක් විතර රියාන සුරු නිසා මිය යනවා. වැඩිම වශයෙන් මරණවලට සහ බරපතල තුවාලවලට උදුරන්නේ පාරේ ඇවිදගෙන යන අය. ඊළඟට පාපැදි වලින් සහ යතුරු පැදි වලින් යන අය.
2: ආසන පටි නීතිය හරහා මෝටර් වාහනයක ගමන් කළ හැකි මගින් සංඛ්‍යාව කිසිදු අයුරකින් සීමාවක් නොවන අතර විශේෂයෙන් අපි අවධානය යොමු කරන්නේ හැම අයෙකුම ආසන පටි පැළඳ සිටීම තහවුරු කරගන්න.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
3: අදිනාමින කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
4: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය තුළු තවත් තෑගි දිනා ගන්න DLB වාසි කොයි කාටත් වාසි
5: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්
6: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා
7: හලෝ හයි මම ජේසන් හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ.
8: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
9: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
10: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
11: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
12: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
11: අවන්ස් ටිකෙන් ටික
13: පේ. ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක

ගොඩනගා ගන්න යුකේ ඔස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011732000 NIBM the city university the place to be.

0: එක්ස්පිරියන්ස් එකකට නැල්වත්ත පට.
1: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
2: අම්ම සල්ලි දාන්නද?
1: ඔව් සල්ලි දාන්න.
2: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
3: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකී. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
4: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමික්ස්.
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමික්ස් නම් ඉස්තර.
6: රට සවාරියකෙ හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරු.
7: සිංහගිරි තොගවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇඳ හිය නොහැකි වට්ටම්. Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
8: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක කේත්‍රි රෝද රටය බජාජ්
9: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
10: මාව දැකලා හැංගුණානේ.
11: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
9: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
12: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ.
9: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
6: සීත ටීවී තුලින්.
13: සියත දෙවියන්

අද දෙනවා සුපිරි සින්දු සැට් එකක්. මට මේ කනිෂ්ක මෙසේජ් කතාවල කියලා තිනු. හපෝ යෝ මනමාලයේකේ හොඳ මේක ඔයා. ඇත්තද? යාළ ළමේ කුණා පොඩ්ඩක් තියෙන්නත් ඕනේ නේද අනේ. මනමාලකම මං කියන්නේ. ඇත්ත වැඩක් නැහැ. මාව පේන්නේ නැද්ද? කාරුණිය අහලා තියෙන. දැන් තමයි පෙනුනේ සුදු. ඇයිසලික පාරක් මං වාගෙන කියන්නේ කියලා හිතාගෙන මයික් එක ඔන් කළා. හැබැයි මට මිස් වුණා. සඳ ලංකාවේ තාරුණි ආදරෙන් එකතු කර ගන්නවා.

මගේ පළමු පෙම්වතා අහගෙනද දන්නේ? එයා තලාවකට අහනවා ප්‍රෝග්‍රෑම් එක. අහගෙන ඉන්නවනේ.

0: After A-levels, minds explore කරන්න ready enroll BSc honors psychology degrees at SLIT. අදම ඉදම් කරන්න www.slit.lk. SLIT and HEMAS අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
1: වාර්තාපිට වාර්තා තිබෙන කෝටි 8 NLV තනදි තහනිය දුතරයි රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනදි තහනිය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන.
2: අරගියේ හරිම තැනට ගිහින්ද? LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157515555 අමතන්න.
4: hina wenna menna welawa.
5: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා මගේ මිත්‍රයෙකුට පිංසි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං මෙහෙ කිව්වා. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒත් ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
6: කඳුළු විලයි
3: ඔපෙරා හවුස් එකේ. ඔව්. මුලට බතන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
7: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් උපවා අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගන්නේ හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
3: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams. ගයක් ඉදම ගන්න 15% ප්‍රයිම අපෙන් දකින හින ඔබේම කරගන්න දැන්ම අමතන්න 13.22 ප්‍රයිම් ගෲප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
15: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ් ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා තම් දිවයිනපුර ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් ෆ්ලෝ වැජබෙනා
17: සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් තමයි.
18: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
19: ඕනම කැමක් temperature කරගන්නට නියම බටල්වත්ත බට
20: real mobility experience එකකට නැල්වත්ත බට
21: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 රෝද රටය David Pieris e-mobility වෙතින් 011 4700 750.
2: හරි ගියේ හරිම තැනට ගියින්ද? LOLC එකෙන් loan එකක් ගත්තේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 4500 555 අමතන්න.
22: 45 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
18: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 5444 5000.
23: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
24: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
25: Let's be a jet.
18: David Pieris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
26: Nidhas Panseka, Aduma Masika Parikyegata, Audio System Mega Karaganna.
27: Avance Second Phone Deyak, Adage Vanna Ganna.
28: Avance Stick and Tick Up Pay.
29: Freelance Obavinwenma Nirmanayakala Combank Big Plus Account Eking PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi-Card.
0: currency access සහ තවත් බොහෝ දේ.
1: අදම combank.lk වෙත පිවිසෙන්න.
4: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 6767 6767 මිස් කෝල් එකක් දෙන්න.
5: Milan Pasta Europe pitwala gune piri Milan Pasta obe pavule aahara velata ekkaragena obe daluwa star kene kras Milan
6: Pasta කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire then dump party ACL Fireguard Wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා
7: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ algae fungus dirt වලට කිසිම chance එකක් නැහැ
8: ගුවන් ටිකට්පත් visa පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින් 0772227766 BOC Travels
9: කල්පනා බාවෙලා පායලා රැපුලා
25: මෙහෙම chill එකේ අහගෙන ඉන්නකොට
29: ඔයාට මෙහෙම හිතෙනවා
30: අපි ආයේ හමුනො වෙන
25: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කම නැහැ නේ හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ මම කිව්වේ සින්දු ගැන එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
31: සින්දු සියත අනුග්‍රහය
32: දැනෙන්න අඳින්න රිසිසේ
33: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
34: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න
35: සැප්තැම්බර් 27 සිට 30 දක්වා මහනුවර හා වත්තල ස්වර්ණ මහල් ශාඛාවලදී ඔබේ පැරණි හා පළතුරු රණාභරණ විලිතපලේ ඉහළම මිලට හුවමාරු කරගන්න ඔබත් එන්න ස්වර්ණ මහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
36: 98.2 98.4
37: පන්නේ වගේ
38: පටිමුරේ
37: ස්පයිඩර් මචං

හන්ඩිවල නිසල්ලේ මට දරාගන්න බැරි මැසේජ් එකක් දාලා. කෙල්ල මට කියලා තියෙනවා නිකමට හරිය එයාගේ මතකේ නැති වුණොත් හැමෝම අමතක වෙනවා නේ සාමාන්‍යයෙන් එහෙම වුණාම. ඒත් එයාට මාව මතක තියෙයිලු. අනේ ඒ ඔයා මට එච්චර ආදරේ දානේ. එච්චර මාව මතක තියෙන්නේ. අනේ චූටි කෙල්ලේ. ආදරේ. ඒ වුණාට ඔයාට එහෙම දේවල් වෙන්නේ නැහැ හොඳේ. වා හොඳට. ඉස්කෝලේ පාඩම් එහෙම මතක තියාගන්න ඕනේ හොඳට වැරටික් කරලා ඕ ලෙවල් ගොඩ දාගෙන ඊට පස්සේ මාව බලන්න කොළඹ එන්න ඕනේ. හරිද? ඊට කලින් මම නුවර ආවොත් මං එනවා ඔයාව බලන්න. හරිනේ? වැස්ස නටන්න සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. අපෝ බෑ.

0: D'accord.
1: වැස්සේ නටන්න සින්දු දෙන්න කිව්වා ඉතනමද? මේ හින්දි ෆිල්ම් වල වගේ නෙවෙයි හරිද? අපි වැස්සේ නැටුවොත් එහෙම හිට වෙද්දී උණ සන්නිපාතේ. හරි. ඒකවල ළඩ වෙන්න ඕනේ නෑනේ නිකන් බොරුවට. බාත්รูම් එකට ගිහලා නා ගන්න. මන් දෙන්නම් හොඳ සින්දුවක්. මේකට පුළුවන් ඕන්න. මේක කොහොමද තියෙන්නේ අර? නාලිවර වෙලා ටවල් එකෙන් ඔලුව පීදාන්නේ. අන්නේ ඩාන්ස් එකනේ. ආ මේකට නාන්න. වැස්සේ නටන්න නැතුව නා ගන්න ඕන්න. අයියෙන් මේක දාලා බාත්รูම් එකට ගිහලා නා ගන්න. හාද නමේ වලත් නෑනේ ඔයා. හරි නරකයි.
2: राम जी का प्यार देखो सीना बिटटार देखो
1: फोन नंबर के अंतिम में तीन
2: राम जी का प्यार देखो सीना बिटट
1: 59.97

සින්දුව කියන කොල්ලන කියලා හිතාගන්නත් බෑප්ප. විදුලිය එසේ යාලි ඇවිද. ඕ ආදිත්‍ය නාරායන. මරු හැබැයිනේ මාර වොයිස්. ඒ වගේ සින්දුත් පුළුවන්, මේ වගේ සින්දුත් පුළුවන්. ඕන එකක්. මං වගේ තමයි දක්ෂයා.

0: பிறன்னு சேத சேத பாத்தரே வித் ஹசா.
1: அசனி பை என்ன விதியாக்குன சிங்கப்பூர் சித்த சிராந்தி FCID எட்ட தான் வை சிறிய சபைய சம்பந்தேன் கிரண விமர்சன கட்ட அதாலவ பிரகாஷ கிளபா கனிமட்டு ஹிட்டபு ஜனாதிபதி மஹிந்த ராஜபக்சகை பிரியவன சிராந்தி ராஜபக்ச மகாத்மியிட்ட மூல்ய அபராத விமர்சன கொட்டாசே அமுய் ஈயே பெனி சிட்டு லெஸ் தனும் திய தத் ஹயஹி நொபெமினி பவ உசாஸ் போலீஸ் நிலதாரிக் பேவசிய கிரதே சிங்கப்பூர் யான அத்தரை தமாய் வாங்கி தன்னை ஏர்போர்ட்டுக்கே தீலத்திபுடே மே கந்தவீம் பவுலி காட்டிட்டு அரி காலந்தரைக்க பாப்பகனுக்கு இத்தர புட்டுவேக் வெட்டனவா உசாவி என்று தீன கொட்ட அம்மலாட் சமீபனே புத்தால ஹிரகேவால் வல நீ வந்து எமினிசுட்டு வேண வேட கரண்ட் வேலாவாக தீர்ந்து நேத்து எதிரே
0: சீத பாத்தரே விதாசா உதே ஹதை பனஹட
2: ஐ மடாய் தி ஹம தேம மகிங் ஏத் வென்னே
3: ஏ துன தேவல் கென ஹிதத்தி லங்கிங் மே இன்னாய வட பேன்னே நிகே
2: ஆதரய அரங் என ஆதரணீய தருவாக் அகோஸ்து 6 வனிதா சிட திவைன புரா சினிமா ஹால் வலதி
4: 2025 தி ஜிடிபி எகென் 16.7% தக்வா ரஜே ஆதாயம இஹல கியா மேக ரட்டி சல்லி தென் ரட்டு வினுவின்
5: அப்பி ஆண்டுவ வசர தெகை ரட்டட்ட சுபாய்
6: மே முதல் கிவ பிரச்சாரே கருளது தென் விமகே
7: ඔස්තරල ලියලා දෙනවනේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක්. සාමාන්‍ය ප්‍රෙස්ක්‍රිප්ෂන් ලියන්න කාටවත්
8: තේරෙන්නේ නැති වෙන්නේ.
7: රහස් භාෂාවක් නේද?
8: හැබැයි ඉතින් මගල මං හිතන්නේ ඔය ප්‍රෙස්ක්‍රිප්ෂන් ලියන එක ලංකාවේ විතරයි උමු දෙන්නේ නේ. වෙන රටවල් වලත් උමු ලියනවද දන්නේ නැහැ නේ ඩොක්ටර්ස්ලා.
7: දන්නේ නැහැ. අසදීපයක් උනම අපි රට ගිහින් බෙහෙත් ගන්න නැහැ.
8: ඔය සිංගප්පූරු ගිහින් බෙහෙත් ගන්න නැහැ නේ.
7: මවුන්ට් එලිසබෙත් යා බැරි අපි ෆාමසි අයියා තමයි යන්නේ.
9: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
11: DFCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට
12: ලෝක පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons
13: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටැග්
14: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
10: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
14: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
15: සියත pocket money.
16: ස්ථාවරත්වය විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13.19 අදමම තන්න ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි
10: බැඳීම් ඇති වෙන තරමට හිතරිදීම් වැඩි වෙනවා
17: තමන්ට කැමති කවුරුත් නැත්නම් තමන් ප්‍රිය කරන කවුරුත් නැත්නම් පින්වත්නි එක දුකක්වත් නැහැ. ඒ නිසා අපි කෙනෙකුට ප්‍රිය වෙන්න තමයි තවත් කෙනෙකුට බැඳෙන්න තමයි පින්වත්නි දුක කියන එක අපිට වැඩි වෙන්නේ.
10: කිසිවක් සදාකාලික නොවන ලෝකෙක සැබෑ සැනසීම නිවන පමණයි.
17: මේ හැම එකක්ම කෙලවර වෙලා තියෙන්නේ පින්නන්නේ මොකකින්ද? මරණයෙන් තමයි කෙලවර වෙලා තියෙන්නේ. මට අච්චර මෙල මුදලක් තිබුණා, මට අච්චර ධනයක් තිබුණා. මෙහෙම කියලා කෙනෙකුට පින්නන්නේ සදාකාලිකව ජීවත් වෙච්ච කෙනෙක් නැහනේ. සෑම අවස්ථාවකටම එහෙනම් අපිට මූණ පාන්න සිද්ධ වෙනවා.
10: හෙටිය දින උතුම් බිනරපුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය තහන්න.
18: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
19: Siyata between Lady Miss World Sri Lanka 2026
20: Sri Lankaya Rurajaniya Nabises Kanwana Jatyantara Varalat Ekama Sannamaya
19: Siyata between Lady Miss World Sri Lanka 2026
21: උදෙසා තරඟවදින රුවිත්තියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
22: ටයිටල් ස්පොන්සර්
23: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න. බිග් ට්වීන් ලේඩි රේසර් එකට අදම මාරුවෙන්. බිග් ට්වීන් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
24: Enchanta. The fragrance of French romance.
25: Freshen your clothes with Scentify. Scentify. 1001 uses, one solution.
26: Anuwatai dashma deken. Anuwatai dashma hataren. Siyata.

මතකද හමුවා කියන එක එක එක විදියටනේ මතකද හමුවා එක එක නේ වේරියේෂන්ස් එක්ක ලස්සන්ට ඉෂාක් බෙක් මහත්මයා එක කියලා තියෙනවා සින්දුවේ රස වැඩි වෙලා තියෙනවා මේයා සුමිත් ඔයා ෂේප් එක අහන් ඉන්නව නේද කොහෙද ඉන්නේ කියලා නෑනේ සුදු අන්න ඒකනේ වැඩේ ඊළඟ දවසේ නමත් එක්ක ගමත් එවන්න හරිද ලහිරු ඔයා ඔන්න ඇති කතාවක් කියලා තියෙනවා කමන්නේ මං ඕවට

0: හවස 4 වෙනාඩියයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: Cristo!
1: දැන් ඉතාලියේ මාව අහගෙන ඉන්නවා ගොඩාක් අය. ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ ආන්ටිල අංකල්ලා ගොඩක් අය අහන් ඉන්නවා. මට සතුටුයි. මොකද ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ වටේම කට්ටිය මාව අහනවා. විශේෂයෙන් ඉතාලිය වගේ ලොකු රටකින් ගොඩාක් කට්ටිය අහනවා කියන්නේ. හා මට සතුටුයි. මේ ඍතුවේ මිලානෝ සීතලයිද නෑනේ? රස්නේ නේද? කියලවන්න බලන්න. මිලානෝ වල ඉන්නවා එන්ටන් අයියා. ඊට පස්සේ ඉතාලිය තව ඉන්නවා සම්පා. එයානම් මං හිතන්නේ වෙරෝනාද කොහෙද. ඊට පස්සේ මොදිනාවල තමයි ලහිරු. ඊට පස්සේ අනිත් යාළුවා දිලීප. දිලීප ඔයා කොහෙද ඉන්නේ මට මතක නෑ. ඉතාලිය තමයි, ඉතාලිය කොහෙද කියලා කිව්ව දවසක් මට මතක නෑනේ. අද කියලවන්න.

0: හිත පිරෙන්න සියත.
1: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: පොරොතුරු නෑ, දත්ත නෑ. උපාධිධාරීන්ගේ රැකියා විරහිත භාවය පිළිබඳව
3: සිතුවන්ත වෙනවා. අපිට ඒ තරම් හොඳින් බෝලේ පුස්සල දුන්න එක ගැන අපිට ඩෑෂයක් ගන්න තියෙනවා.
2: අවුරුදු දෙකයි රටට සුබයි කියනවා.
3: පොයින්ට් බෝඩ් එකනේ.
1: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: සෑම දිනකම
1: උදෑසන 6යි 30, 10වල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
0: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 01117866.
5: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
6: ආසිනා මෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
7: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
8: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසි එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch ratings A-LKA Outlook stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
9: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකා අංකයි කේත්‍රි රෝද්‍රත්‍ය බජාජ් දැන් ඔබේ අවශ්‍යතාවයට ගල්පෙන 200cc සහ 230cc මාදිරි වලින්.

0: ස්ථාවර පුරාවිදුරු ජනවින් අමතර කොට සාසේව ජාලය සමගින් ඩේවිඩ් පිරිස් පොට කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් මෙතේ
1: ඒ ලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න අදම අමතන්න 011732000 NIBM ද සිටි යුනිවර්සිටි ද ප්ලේස් ටු
2: බී ෆන්සික අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කර ගන්න
3: අවන් සෙකන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
4: අවන් ටිකෙන් ටික පෙයි
5: හරිම තැනට ගියේ ඉන්නා LOL එකෙන් නෙලෝන් එක ගත්තේ
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
7: LOL Finance හරියන්න හරිම තැන
8: වැඩි විස්තර සඳහා 011515 අමතන්න
9: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
10: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න
11: සර සංචාරක ව්‍යාපාරයක් 2025 සංචාරක පැමිණීම 23,65,21 එය 2024ට වඩා 15.1% වැඩිවීමක් සංචාරක ආදායම ඩොලර් මිලියන 3,219ක් සංචාරක ගමනාන්ත සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 3,500ක්ද බීරිවෙව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 2,500ක්ද වෙන් කෙරුණා මේ ආයෝජනය තිරසර සංචාරක කර්මාන්තයක් වෙනුවෙන්
12: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
13: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි
14: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම
5: සම්පරිගියේ හරිම තැනට ගියේ ඉන්නා LOL එකෙන් නෙලෝන් එක ගත්තේ
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
7: LOL Finance හරියන්න හරිම තැන
8: වැඩි විස්තර සඳහා 011515 අමතන්න
15: අති විශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 011147750 අමතන්න
16: සිංහගිරි තොග අවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇඳ හිය නොහැකි වට්ටම් Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න සැප්තැම්බර් 24-26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
17: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
18: ඉතින් කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝල යනකොට සියත පොකට් මනිය අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
17: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
19: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
17: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝල යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
19: දැන්ම පොඩ්ඩකේ 9යි ගමයි වසරයි 0714151 WhatsApp කරන්න.
17: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
4: දැන් හොඳ නම් ඉන්නේ හොඳ අය.
10: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන.
17: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook වලට තරබි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකකී.
1: ලොකේ අනේ කොහේ හෝ Friday වන listen සියත
18: අනුවතයි දශම දෙකෙන් අනුවතයි දශම හතරෙන්
7: සියත සිකුරාදා
18: සියත දිවයින පුරා

මතු බවේවත් වේවා මාගේ. මට නම් හැබැයි මේ ආත්මේ නැති ඒවා ලබන ආත්මේ ඕනෙත් නෑ. මොකද ඔබ හිතන්නේ ඔබට මේ ආත්මේ නැති ඒවා ලබන ආත්මේ ඕනද? අනේ මට නම් වැඩ නෑ අනේ. මොකටද නේද ලැබෙන්න ඕන වෙලාවට ලැබෙන්නේ නැතුව පස්ස ලැබිලා වැඩක් නෑ කිසි දෙයක්. අපෝ ඕ ඕ ඕ ඕ ඕ එපා එපා මටත් එපා කියලා මේ දනිෂ්ක කියලා තියෙනවා. හොඳ බූට් එකක් කාලා වගේ හොඳ වැටේ. ඊට පස්සේ නුකේකට නිලු එයා ආස සින්දු දෙක තුනක් මේක ළඟ ප්ලේ වෙලා කෙල්ල හරි සතුටින් ඉන්නේ. කොහොමද සමාලි? සමාලිවත් එකතු කරගන්නවා.

චරිත් අජන්ත ඔයා අහගෙනද? ඔයා මතක් වුණා සවුත් කොරියාවල චරිත් අජන්තයි. එයාගේ වයිෆ් ඔය ආදරේ මතක් කරනවා. චුඩි බ්‍රේක් එකක් අරගෙන ආය අපි සින්දුව හමු. වෙලාව හවස 4:00 වෙනාඩි 32යි.

ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් බරම් ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම ඉන්සි සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත් අංකය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි

0: මට හැමදාම ඕනේ උනේ කැමති තැනක ඉඳන් වැඩ කරන ගමන් ජීවිතේ ෆ්‍රී එකේ ගෙවන්න. මගේ ෆොරින් පේමන්ට්ස් PayPal හරහා ඉක්මනින් ලබා ගන්න.
1: කමර්ෂල් බැංකුව හඳුන්වා දෙන අලුත්ම Gig Plus account එකත් එක්ක ඔබ හැමදාම හීන දැකපු life එක ගත කරන්න දැන් ඔබට පුළුවන්. ෆ්‍රීලාන්සර්ස්ලා වෙනුවෙන් මහදපු මේ account එකෙන් PayPal withdrawals, credit card දීමනා, ණය පහසුකම්, multi-currency access ඇතුළු තවත් පහසුකම් රැසක්. අදම combank.lk වෙත පිවිසෙන්න.
2: මොකද අනේ මම ඊයේත් කිව්වා ගෙදරට ඕන බඩු ටික බලලා ගේන්න කියලා. කිසි දෙයක් හරියට කරන්නේ නැහැ. මට නම් එපා වෙලා තියෙන්නේ.
3: වයිෆ් ගේ සද්ද නම් ඉවසන්න වෙනවා. හැබැයි වාහනේ සද්ද දාන එක නම් බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි. ඒක වෝනින් එකක්.
4: ගෙවිච්ච බෙල්ට් එකක් නිසා එන්ජින් එකට ප්‍රශ්න, බැටරි චාර්ජින් ප්‍රශ්න වගේම AC performance වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. වසර 100කට වැඩි Japanese manufacturing expertise සමග
5: 40 වසරක DSL විශ්වාසය සමගින් Mitsubishi belts 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.
6: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
7: අවන් සෙකන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
8: අවන් ස්ටිකෙන් ටික පේ.
2: මිනිමයා කසාද බඳලා තියෙන මාව නෙමෙයි බිත්ති.
9: බිත්ති
2: බදාගෙන ඉන්නවට වඩා මෙයාට වෙන වැඩක් නෑ.
10: ස්වාමීනි වහින වෙලාවට බිත්ති පරිස්සම් කරගන්නයි මං එහෙම කරන්නේ. නැතුව මෙයාව එපා වෙලා නෙමෙයි.
11: මම යුෂ්මතාට අණ කරනවා ඒ වැඩේ Dulux Aquatic Damp Protect වෙත පවරන ලෙස. අනික බදාගන්න දේවල් තව නැතුව යුෂ්මතාට නේද?
12: Dulux Aquatic Damp Protect වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක්.
13: අයියා මට ඇපල් මලක් දෙන්න.
11: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
13: අයියා මට මල් ගොඩක් දීලා.
11: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිමුට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
14: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams. ගයක් ඉඩම ගන්න 15% Prime අපෙන්. දකින හින ඔබේම කරගන්න. දැන්ම අමතන්න 13:22. Prime Group. මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි. කොන්දේසි සහිතයි.
15: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය. ලංකාවේ අංකයි කේත්‍රි රෝද රටය. බජාජ්. 200cc සහ 230cc මාදිරි වලින්. ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙසේ.
16: සිංගගිරි තොග අවසන් කිරීමේ මහා සේල්. 60% දක්වා ඇඳ හිනු හැකි වට්ටම්. Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24, 25, 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.

0: තියතා දෙවයිනපුර
1: මට හිතුණා බීට් එක පොඩක් චේන්ජ් කරන්න. දැන් පොඩක් නටමු. කරටි කැඩෙන්න නටමු.

කටි ඇවිස්සලා ඉන්නේ. චැට්ලිස්ට් එකේ එක පාරට මෙසේජස් තොගයක් එන්න ගත්තා. හැපනින් නේ.

ඔයත් කවදාවත් නැතුවා ජොලිය ඉන්න වගේ සතුටුයි සතුටුයි. මේ වගේ සින්දු ඇහෙද්දි නේද ප්‍රශ්න සේරම අමතක වෙනවා නේ.

0: අහගෙන ඉන්නවා. තඹ පන්නේ අපි කියලා දාලා දෙන්නනේ. ඕකේ. ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ සමීර ප්‍රියංක රත් ඉන්නවා අහගෙන.
1: මඩේ ලකින තාරා වන්න වන්නද මං.
0: අහා.
1: මුරුදලෙන් මොන ගජ මුතු අරගන්නද මං. චපල හිමිගේ සිරිහනේ රවටින්නද මං. එහෙම කළොත් ඔබ කියා

0: ये मकलों बगिया
1: सीधे इन्ना मोड़ गए नहीं माँ मोड़ गए नहीं माँ

ලස්සනක් නේද ඒ මෙඩ්ලියකේ? ඇත්තම කිව්වොත් ඒ මෙඩ්ලියකෙන් පස්සේ මට මොකද දෙන්නේ සින්දුව කියලා හිතාගන්න බැරි වුණා. මොකද ඒකට නටලා නටලා නටලා ඉවර වුණායින් පස්සේ ආයෙත් පොඩි චේන්ජ් එකක් තියෙන්න ඕනේ. එනිසාම මේක තෝරගත්තා. ෂේප් නේද? විසේකාරිට ආසයිනේ. විසේකාරි වනේ අහගෙන ඉන්නේ නේද? සංජීව අලුබෝමල්ලේ ඔයා එකතු කරගන්නවා රන්වින් එකේ සෙට් එකත් එක්ක.

0: ತಪ್ಪಿರೆನ್ನು ಸಿಯತ ಸಿಯತ ಪಾತ್ರೆ ವಿಧಾಸ
1: அசனி பை என்ன விதியாக சிங்கப்பூர் சித்த சிராந்தி எஸ்சிஐடி தன்வை சிறிலிய சவிய சம்பந்தின் கிரண விமர்சனையகட்ட அதாலவ பிரகாஷ கலபா கனிமட்ட ஹிட்டபு ஜனாதிபதி மஹிந்த ராஜபக்சகே பிரியவன சிராந்தி ராஜபக்ச மாத்மியட மூல்ய அபராத விமர்சன கொட்டாசே அமுயி ஈயே பெனி சிட்டு லெச தனும் திய தத் ஏஹி நொபெமினி பவ உசாஸ் போலீஸ் நிலதாரி பேவசிய கிரதே சிங்கப்பூர் யான அத்தரே தமாய் மங்கி தன்னை ஏர்போர்ட் கேதி தீலதி புடே மே கந்தவீம் பவுலி காட்டி டாரி காரதரேக பாப்பா கனிக் தித்ர புட்டுவேக வெட்டனவா உசாவி எண்ட தீன கொட்ட අම්මලට සනීප නෑ පුතාල හිරගෙවල් වල මේ මන්ද මේ මිනිස්සුන්ට වෙන වැඩක් කරන්න වෙලාවක් තියෙන්නේ නැතුව ඇති නේද
0: සියත පාත්‍රේ විදහස උදේ 7:50ට
2: ඇලුමිනියම්නේ
3: මහත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්
4: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස් ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
5: සිල්ලට තිත තියන්න සීමා අභිභවන ශක්තිවන්තයා පැමිණියා නවතම Toyota Hilux 2026 දාවණිය කර බලන්න දැන් රුපියල් මිලියන 23.5 සිට ඉහළට වැඩි විස්තර 0112 939.3
6: Fit premium inverter air conditioner rupiyal 179999 sita smart wifi fast cooling samaga 12000 18000 24000 btu walin puwa wagakimak samaga lankawwe aduma milata aduma mila dikanna amathanna 0176 252 3020
7: patthana lotrai hadun badina wasi ticket patin dinapata rupiyal 110 5 50000 saha 25000 mudal kyaga samaga electric yathu pediy athulu tatatta gidina ganna tlb wasi koi kata wasi
8: ope sehina nivahana dfcc nivasanay samagin yatharthayak karaganna dina හයක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු ගෙවීමේ කාල සීමාවක් ඔබත් අදම DFCC නිවාසනය පහසුකම ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න වැඩි විස්තර සඳහා 0112352 අංකයෙන් හෝ ලකම DFCC බැංක ශාඛාවෙන් ලබා ගන්න කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට
9: සිංහගිරි තොග අවසන් කිරීමේ මහා සේල් 60%ක් දක්වා ඇඳ හිය නොහැකි වට්ටම් Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
10: 2025 දී GDP එකෙන් 16.7%ක් දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
11: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
12: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
13: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
14: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින් ඉන්න අය වට පේන්නේ නැණිකෙන්.
15: එන්න ආදරය අරන් යන්න. ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වල
16: එන්න රුපියල් 40ක දිනුම් අවස්ථාවක්.

0: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නෑ.
1: සිංගිරි තොග අවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇදහිය නොහැකි වට්ටම්. Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24, 25, 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
2: කවුරුත් දන්න, කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංකයි කේත්‍රි රෝද රථය.
3: බජා. පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
4: DHCC නිවාස නැ සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුව ඔබේ වර්ධනයට.
5: ලෝක පුරා බිලියන ගණනක රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත top brands වලින් tires, battery, brakes, shock absorbers, spark plugs, clutches මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons.
6: 98.2 98.4
7: පන්නේවගේ කමුකොකේ
8: break
7: නෑවගේ
8: පතිමුරේ
9: Friday මචං
10: අද විතරයි සිකුරාදා
6: සියත දෙවයි.

මම නම් දෙසවන් පුරවල ඉවරයි. යන්න හදන්නේ. හොඳ සින්දු ටිකක් හම්බුණා නේද? මොනිකා! Oh my darling. ඒක නෙවෙයි මේ වෙන එක. මේ යොහානිගේ අලුත් සින්දුව පුංචි රුචිරාණනි. සින්දුව ඇහෙන්න කලින් කවියක් තියෙනවා කියන්න. වෙනසක් නෑ හැමදාමත් හිනාව නම් එක වාගේ, සත්තකින්ම මේ කෙල්ලව වටිනව මසුරන් වාගේ. මිල කරන්න බෑ කිසිදා සුදු කොච්චිගේ. තියෙන අගේ මේ ලස්සන කෙල්ල සොයා යමු අපි සුළඟක් දිගේ. දැන් නම් එන්න එපා සුළඟක් දිගේ. මොකද මමද

0: සුබ සන්ධ්‍යාවක්. හවස පහය දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3.

0: ัง
1: Howdy, Makalo.
2: Howdy, howdy, Sandy.
1: Howdy, Charlie.
2: Hiti mana tu yang hiti dek?
1: Mama dek ka Ireland te. Pasi mama dek ka Canada we Canadian family ka dek ka mama ikutak try kaya makan awak dek.
2: Mana tu kaya badi ni kau?
1: Nenek.
2: Kurang kantal pay, anamai.
1: Chicken habila tibba. Tau mana hari tibba?
2: Hetti pola kaya badi ka tawa hari. Kala tibba Canada we ni. கண்ணே எட்டி போல வட்டு ஒரு அக்காண்டு
1: போல் ரோட்டி தீப்பா
2: ஓகே
1: தலப்பு தீப்பா தேவ தம ஹீனன் தக்கே
2: ஐயே ரேப் லோகே வட்டே மகி
1: வட்டே கியா நிதாசே நிகி லுக்கு வேலாவக் தீப்பா
2: அந்த எல்லி வேற கக் கியா லோகே அதே வா யான்ன திகட ஹீனன் ஹீனன் யான்ட திகட அர சிந்துவ கத் தியன்னார
1: கத்
2: மக பலா ஹிட்டிய தேவல் மத்து வேலா லங்கட என்னட ஹீன வலட පණක් තියනවා
1: නේද?
2: දිගටම හීනෙන් යන්න කවද හරි
1: හැබෑවක් වෙයි.
2: වෙයි වෙයි වෙයි. ඔය බොරු ළමයෝ හීනෙන්ට පණක් දී එහෙම එහෙම කවද හරි අපි දැන් හීනෙන් දැක දැක ඉන්නව මොකක් හරි
1: ඈ. නෑ එහෙම නෙවෙයි.
2: ඊට පස්සේ කවද හරි දවසක ඒ හීනේ පණ ගහලා ඇවිල්ලා අපේ ඇස් ඉස්සරහට එනවා. එහෙම එනවනම් මම දැන් ශිල්පා ශෙට්ටිගේ හස්බන්ඩ්. එහෙම එන්නේ
1: එහෙම හීනේ
2: නැහැ. එහෙම එහෙම හීන වලට පණ දිනවා කිව්වට එහෙම නැහැ. ඒ කියන්නේ එහෙම ඇත්තටම එහෙම පණ තිබ්බනම් දැන් මේ වෙනකොට මම ශිල්පා ශෙට්ටිගේ හස්බන්ඩ්. ශිල්පා ශෙට්ටි රවිනා තණ්ඩරේ රණ්ඩු.
1: රණ්ඩු.
2: ඔබව බෙදන්න. මම ඒක කියන්නේ හීන වලට එහෙම ඔය කියන තරම් පණක් නැහැ. හීන වලට අපි පණ දෙන්න
1: දෙන්න ඕනේ. ඒ කියන්නේ හීන දැක දැක ඇඳලම වැඩක් නැහැ.
2: වැඩක් නැහැ. එහෙම හීනම හීනටම පඩ ඇවිල්ලා අපි ළඟට එනකන් ඉඳලා හරියන්නේ නැහැ.
1: දැන් හිතන්න මම රෙස්ටෝරන්ට් එකක් දානවා කියලා හීන දැක දැක ඉන්නවා. හැබැයි ඒකේ පළවෙනි අඩියවත් තියන්නේ නැතු හීන දැක දැක ඇඳලා හරියන්නේ
2: නැහැ. ඕන්න මට පුළුවන් හීනෙන් ඔයාගේ රෙස්ටෝරන්ට් එකට ඇවිල්ලා. ඒ වගේ chance එකක් ගන්න පුළුවන්.
1: ඔයා මං රෙස්ටෝරන්ට් එක ඇරලා තියෙන වෙලාවේ ඉඳන්නේ ඒකයි.
2: අන්න ඒකයි වැඩේ. සමහරවිට මං හීනෙන් එන වෙලාවට ඔයා හීනෙන් රෙස්ටෝරන්ට් එක වහලා. එහෙම වෙන්න පුළුවන්. මේ ඔයාට හීනෙන් හුස්ම ගන්න බැරුව ගිහිල්ලා නැද්ද?
1: නෑ, හීනෙම වැටිලා තියෙනවා කඳු උඩින්. එහෙමනම් වැටිලා තියෙනවා.
2: හීනෙන් කඳු උඩින් වැටලා තියෙනවා. හැබැයි ඉන්න වෙන්න විදියක් නැහැ. හැබැයි පුඩි පවාගේ පුටු උඩ ඉන්නවා මිස. කඳු උඩේ බැවිදින්න.
1: නෑ නෑ. ඊට පස්සේ එකපාරට බැරිනම් මම ගල ගැස්සලා
2: ඇහැරෙනවා. ඔව්. ඒතර වලට ඇඳේ මොකුත් නැහැ. ඊට පස්සේ හීනෙන් නිකන් ඇවිද ගන්න බැරි වෙලා ඒක කවුරු හරි එළවන් එනවා. ඔයාව මරන් දෙනවා. හෙල්ලෙන්නවත් බෑ. එතන එහෙම වෙනවා නේද? ඒකට කියනවා ස්ලීප් පැරලිසිස්.
1: ආ.
2: හීනෙන් එහෙම එහෙම එක එක තත්ත්වයන් තියෙන හීන කියන්නේ හරිම මේ අමුතු විනෝදාත්මක දෙයක්. ඔයා දන්නවද ඇයි මිනිසුන්ට හීන පේන්නේ කියලා?
1: කේ කතන්දර කියනවා ඉතින්නේ යටි හිතේ තියෙන දේවල් පේනවා කියනවා. ආ. එතකොට නිින්ද අඩු වුණාම එක එක විකාර පේනවා කියනවා ඉතින්. තව මොනවද තියෙන්නේ?
2: කවුද කියන්නේ ඒවා කවුද කියන්නේ?
1: ඔය කේකයි කියන කතා ඉතින් මම ඔයගේ ඇත්ත නැත්ත බැලුවේ නැහැ.
2: ඔය ඔක්කොම ඇත්තටම එක එක අය කියන කතා.
1: ආ.
2: ලෝකේ තාම කිසිම කියන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයකට හොයාගෙන ඔප්පු කරලා නැහැ. මේ හීන කියන ඒවා අපිට මොන බලදානකට පේනවද කියලා. හරි. හීන පේන්නේ මොකටද කියලා අපි හරියටම දන්නේ නැහැ සා හීන මේ. හීන කියන එක පේන්න පටන් ගන්නෙ කොහොමද? ඇයි හීන පේන්නේ? මොකද්ද මේ මෙකනිසම් එක කියලා අපි දන්නේ නැහැ. හැබැයි සමහරු හිතනවා හීනෙන් සමහරු කියලා තියෙනවා හැම. මට හීනෙන් පේනලා තියෙනවා වෙන්න තියෙන දේ. එහෙම නැත්තම් සමහර වෙලාවට සමහරුන්ට මොකක් හරි තමන්ගේ හිතේ තියෙන ලොකු ප්‍රශ්නකට උත්තරේ හම්බෙලා තියෙනවා
1: හීනේ.
2: හීනයක් ඇතුලේ. සමහර කෙනෙකුට
1: ඔය දැන් රැට්ට ගොඩාක් යා හදලා තියෙන වීඩියෝස් යා හීනෙන් දකපුවලු.
2: කවුද කියන්නේ?
1: රැට්ට.
2: රැට්ට.
1: රතිදු.
2: හා රතිදු. හම්බෙලා කතා කරුවා.
1: ඔය එහෙම
2: පොඩ්ඩක් සමහර හීන ඔබ හීනේ බල්ල නිකන් ඉඳලා
1: කරන්නේ.
2: ඔය කරලා අපිට අපෙන්න. හීන බලලා හිටුකෝ. අපේ තොලුව කඩේ දෙක පෙන්න.
1: ඉතින් හොම තියනවා නේ මං
2: කියන්නේ. හොම තියනවා. ඊට පස්සේ ලුසිඩ් ඩ්‍රීමින් කියලා වෙනම එකක් තියෙනවා. ඒ කියන්නේ හීන බල බල ඉන්න. ඒ කියන්නේ ඔයා ඉන්නේ හීන ඇතුලේ තවත්
1: හීනක.
2: එහෙම නැත්නම් සමහරලාට ඔයා ඉන්නවා හීන ඇතුලේ. හැබැයි ඔයාට තේරෙනවා ඔයා මේ ඉන්නේ
1: හීනක කියලා.
2: හීනක කියලා.
1: ඊට පස්සේ ඔයාට කතාව හදාගන්න පුළුවන් නේ.
2: ඔව් ඊට පස්සේ ඔයාට යම් බලපෑමක්. ඒකත් හරියටම කියන්නේ නැහැ ඊළඟ හීනේ ඊළඟ පියවර අපිට සම්පූර්ණයෙන් ක්‍රියේට් කරන්න පුළුවන්ද බැරිද? හීනේ ඊළඟ මොහොතට ඔයාට යම් බලපෑමක් කරන්න පුළුවන්. ඔයා ඉන්න හීන එක කියලා ඔයා දැනගෙන හිටියාම. සමහරුන්ට එහෙම ඒවත් සමහරු අලුත් නිර්මාණ කරලා තියෙනවා පස්සේ ගොල්ලු කියලා තියෙනවා එක මං
1: හීනෙන්
2: ඒකට හීනෙන්.

0: මාත් දවසක කෙන ඔය සිදුවීම මම දැක්ක හීනේ.
1: ඔයා හීනේ බය වෙලාද? ඔයාව දැකලා
0: පොකුරි පොකුරු කොන්න දැකලා බය වුණා එක. මම මෙහෙම මූණ තියාගෙන ඉන්න ගල බය වුණා බැලින්න මකල.
1: ඒක හරි විහිළුයි නේද? ඒකට හරිම විහිළුයි.
0: හරි හරි මේ අපි වැඩි පටන් ගමු. අද හීන පලාපල.
1: අද හීන පලාපල.
0: ඒත් එක්කලම අපි සිහින දකින අයට තව විශේෂ පරිවිඩ ගොඩක් තියෙනවා. වාහනයක් ගන්න සීන දකිනවන මලවි පුංචිකා නිවසටයන්, ගයක් හදන්න සීන දකිනවන DFCC එකේ හෝම් ලෝන් එකක් මේ දවස්වල දෙනවා. ඒක ට්‍රයි කරලා බලන්න.
1: ඊළඟට වාහනේ ඉහළම තත්ත්වයෙන් මේන්ටේන් කරන්න හීනයක් දකිනවන ඩග්ලස් & සන්ස් ලිමිටඩ් දිහා බලන්න. අපි ඒකට ටිකක් කතා කරමු. ඉන්න හවස 6:00 වෙනකන් හොඳ හොඳ ලාඩම්
0: හැන්ද ජාමේ.

0: හිත පිරෙන්න සියත.
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
2: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 01117866.
4: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
5: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
4: අවන්ස් ටිකෙන් ටික
6: පෙයි. හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන.
9: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
10: ඇලුමිනියම්නේ.
11: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
13: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0111732000. NIBM The City University. The place
14: කවුරුද ගන්න? කවුරුත් ගන්න විශ්වාසනීය. ලංකාවේ අංකයි කේත්‍රි රෝද රටේ.
6: බජාජ් හරිම තැනට ගිහින්ද? LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන.
9: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
16: සිත් බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
17: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
18: සිංහගිරි තොග අවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇඳහිය නොහැකි වට්ටම්. Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස්වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
19: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම් පාටින් ACL Fireguard Wire. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමී.
20: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLV දනට තහනිය දුතරයියේ රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තහන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු
21: වන අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
22: පුතේ කණ්ණාඩි අමතක වෙලා නේ.
23: අම්ම සල්ලි දාන්නද?
22: ඔව් සල්ලි දාන්න.
23: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කණ්ණාඩි වෙන්න.
22: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
23: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
19: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13.19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා දී මුල්‍ය සමාගම ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
18: සිංහගිරි තොග අවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇඳහිය නොහැකි වට්ටම්. Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස්වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
3: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත Voice of Family. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව.
0: එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.
1: සියත දිවයින පුරා

0: Ladang.
1: හීන. හීන කියන්නේ හරි මහා පුදුම જાතියක් නේද?
2: ඔව් නේ මං කළා.
1: ඒකෙන් දැන් සමහරලාට ඇත්ත ජීවිතේ තාර්කික සම්බන්ධයට කොහෙත්ම ගලප ගන්න බැරි අමුතු දේවල් අපිට හීන ලෝකෙදි දකින්න එක්ස්පීරියන්ස් කරන්න හම්බ වෙනවා. දැන් උදාහරණයකට සමහර විට දැන් හීනෙන් පේන්න පුළුවන් ඔයා මගේ අත්තම්මා ඒ හීන ඇතුලේ. ඔය විදිහටම ඉද්දී අපිට හීනෙන් පේනකොට මොකක් හරි අපි හීනයස්සේ හිතන්නේ අනේ මේක ලොජිකලි සෙන්ස් වෙන්නේ නැහැ කියලා අපිට හිතන්න වෙලාවක් නැහැ. සමහරට ඔයා ඔය විදිහටම පුඩිම වාගේ ඉන්නවා හීන ඇතුලේ. ඔයා හීන ඇතුලේ මගේ
2: අත්තම්මා.
1: එහෙම දැන් සමහර විට හීනයක් මට පේන්න පුළුවන් චාලි ඔයයි හස්බන්ඩ් නැන් වගේ. හැබැයි ඒ හීනයතුලේ මට ඒක සම්පූර්ණයෙන්ම ස්වභාවික විදියට තමයි දැනෙන්නේ.
2: තව හීනයක් දකින්න පුළුවන් චාලි ඔයාගේ පිටේ යනවා.
1: එහෙම චාලිව මං වඩාගෙන යනවා. චාලිව මං වඩාගෙන යනවා ඔයා අපි දෙන්නව කරේ තියාගෙන දුවනවා. එහෙම වෙන්න පුළුවන්. හැබැයි සියල්ල අපි මේක හරි අතාර්කිකයිනේ. මේක සෙට් වෙන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් නැතුව අපි හීනේ
2: බලාගෙන ඉන්නවා.
1: බලාගෙන ඉන්න බාර ගන්න. සමහරවිට හීනේ ඇතුලේ අපිත් එක චරිතයක්. අපි එහෙම
2: සමහරවිට
1: තරහම ආදයක් ජීවිතයේ තරහම කාර්යයක පංචි දානවා. කිසි ප්‍රශ්නයක්.
2: මං හීනේ ගන්නලා දිනවා මං කළා.
1: හා ඒ මොකටද? ඒ මොකටද මං කැමති දැනගන්න?
2: නෑ නෑ ඒක කියන්න ඕන නෑ. ඒ කියන්නේ එහෙම ගලවන්නව මං ඊට පස්සේ හැරිලා බලනවා
1: මම. අද බංගේ ඇඬිලා. සමහර වෙලාවට ඔයා හීනෙන් අඬලා ඇහැරෙනවා. ඇහැරිලා ඔයා ගිහිල්ලා කණ්ණාඩිය මූණ බලලා අඬලා නෑ මං කියලා යනවා වොෂ්රූම් එක. ගිහිල්ලා වොෂ් එකක් දාලා ඇවිල්ලා වැඩට යන්න ලෑස්ති වෙලා වාහනේ යතුරු හොයන අතරේ ඔයාව ඇත්තට හැරෙනවා. දවසේ වැඩ ටික ඉවර කරලා ගෙදර යන්න ලෑස්ති වෙනකොට ඔයාව නැවත වටයක් හැරෙනවා. හීන කියන්නේ හරිම අපිට ලෙහා ගන්න අමාරු එකක්. එක වතාවක් පෝල් මැකාට්නි බීටල් සංගීත කණ්ඩායමේ පෝල් මැකාට්නි කියලා තියෙනවා ඩ්‍රීම් එකක් තමයි එයා දැකපු යෙස්ටර්ඩේ සින්දුවේ මෙලඩිය එක.
2: අනේ
1: යෙස්ටර්ඩේ සින්දුවේ මෙලඩිය එක එයාට හීනෙන් ඇහුණලු. ඇහිලා එයා නිින්දෙන් ඇහැරලා එයාගේ ඇඳලා තිබිච්ච පියානෝ එකෙන් ඒ මෙලඩිය ප්ලේ කළාලු. ප්ලේ කරලා එයා හිතුවලු මේක පරණ සින්දුවක් මොකක් හරි. මට ඔළුවේ රින් වෙවි තිබිලා මට මේ ඇහිලා තියෙන්නේ කියලා. දවස් ගාණක් යනකම් එයා එක එක යාළුවන්ට මේ මෙලඩිය ප්ලේ කර කර පෙන්නනවලු. උඹලට මේ සින්දුව මතකද? මට මේ පරණ සින්දුවක් මතක් වෙනවා. මේ උඹලට මතකද මේ කියලා ගහලා පෙන්නවම
2: නෑ මතක නෑ කියනවලු.
1: ජෝන් ලෙනන්ට අර මේ කට්ටියකට පෙන්නවම කවුරු කියලා ඕක පරණ සින්දුවක් නෙවෙයි ඔබේ ඔළුවට ආව මෙලඩියක්. ඕකෙන් සින්දුවක් හදමු කියලා තමයි
2: yesterday
1: ගීතය නිර්මාණය වෙලා තියෙන්නේ. මේක හීනෙන් ඇහිලා හැදිච්ච නිර්මාණයක් කියලා. තව මම මේක උදාහරණ කතාවක් හැටියට පෝල් මැකාට්නිගේ කතාව ගත්තේ.
2: තව ඉතින් ගොඩක්
1: තව ඒ වගේ ගොඩාක් ඒවා තියෙනවා. හීන කියන්නේ අපි හරියට සංයුතිය අඳුරන්නේ නැති, අපි හරියට ලෙහා ගන්න දන්නේ නැති, හැබැයි කවදාවත් අපේ ජීවිත කතාවෙන් අයින් කරන්න බැරි මාර දෙයක්.

0: සස්තත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ශීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ.
1: Listen up, Colombo. Vietnam is calling.
2: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
3: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
1: Let's Vietjet.
4: අපසෝ සස්පෙලින් පසෝ සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි ජීවීමට දැන්ම අමතන්න 011544500.
5: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනු හිතවත්කම.

0: එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත බට
1: සිනාව මෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
2: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,055 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
3: Learn with Slate, grow with Hemas. Study nursing at Althea. Scholarship සහ අනිවාර්ය රැකියා අවස්ථා. අදම ඉදම් කරන්න Slate and Hemas. අධ්‍යාපනය සහ සෞඛ්‍යයේ සාමූහික ශක්තිය.

0: පවුලේ ආහාර වේලට එක් කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න.
1: තන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තනපතු රක්ෂණ යෝජනාවකම සමාජ
3: රට සවාරියකෙහි හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකින් ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින් 0772227766 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
4: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකේ
7: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
8: ෆ්‍රීලන්ස් ඔබ වෙනුවෙන් නිර්මාණය කළ Combank Digplus account එකෙන් PayPal withdrawals, credit card facility, loans, multi currency access සහ තවත් බොහෝ දේ.
9: අදම combank.lk වෙත පිවිසෙන්න.
10: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
11: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
10: Music. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
12: සර්, ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගාණක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
10: යාගේ නම සීතා. සීතා! මට කෑගස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මම ආගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
13: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
14: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
15: සැන්ඩි දවසක් හීදෙන් මම යනවා ලොකු කමර්ෂල් ට්‍රක් එකක් පැදගෙන වැස්ස වැටෙනවා පාර වහගෙන වයිපස් වැඩ කරනවා සිගිරිදිඩිං ගාලා මේ වර්ෂාව අස්සේ මම්මගේ වාහනේ අරගෙන ලොකු ලෝඩ් එකක් පිටිපස්සේ
16: බර
15: දන්නේ හීඩෙඩ් ලොකු ලෝඩ් එකක් තියනවා කියලා විතරයි දන්නේ
16: ඇපල්
15: මොනවාරි අපි දන්නේ ලොකු ලෝඩ් එකක් දාගෙන මම පැදගෙන මට තේරෙනවා වාහනේ පිටිපස්ස නිකන් එහෙට පැද්දෙනවා මෙහෙට ස්විං වෙනවා වගේ. එහෙට පැද්දෙනවා මෙහෙට පැද්දෙනවා හරියට කන්ට්‍රෝල් නෑ වගේ. මම කල්පනා කරනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා කල්පනා කර කර යනවා. ඊළඟට කට්ටෙන් මම බඩ නිඳ කියලා වාහනේ නවත්තලා නිදි. ඒ නිදාගෙන ඉන්න හීනේ ඇතුලේ නිදාගෙන ඉන්න මට හීනෙන් පේනවා මං පැදන් යන වාහනේ රියර් ඇක්සල් සිස්ටම් එක හරියට වැඩ කරන්නේ නැහැ කියලා.
16: අන්නේ හීනෙන් දැක්කා.
15: හීනෙන් දැක්කා හීනෙන් දැක්කා.
16: සුපර් හීන.
15: ඔව් හීනෙන් දැකිටවා හීනෙන් දැක්කා.
16: හරි හරි.
15: දැකලා නැකිටලා ටක් ගාලා මං හීනෙන්ම දූවල ගිහිල්ලා
16: දැන්
15: වාහනේ ඉදර දාලා මං හීනෙන් දුවනවා. හීනේ කොට එකක් වෙන්න පුළුවන්.
16: ඔව්.
15: වාහනේ ඉදර දාලා මං හීනෙන් දූවගෙන ආවා පංචකාවත්. හරි. ඇවිල්ලා මං කෙලින්ම ගියේ ඩග්ලස් සන්සන්ස් එක.
16: ආ DSL එකට.
15: DSL එකට. ගියාම ඒගොල්ලෝ කිව්වා ඔයාගේ වාහනේ ප්‍රශ්නේ තියෙන්නේ රියර් ඇක්සල් සිස්ටම් එකේ. ආ ඔයා දාගන්න මෙරිටෝ බ්‍රෑන්ඩ් එකෙන් රියර් ඇක්සල් සිස්ටම් එක අපි ගාව තියෙනවා මෙරිටෝ කමර්ෂල් වෙහිකල් පාර්ට්ස් ඕඩර් එක. කියලා කිව්වා. ඒක ඒක දැයේ වරද. හරි පණිවිඩේ ආපු ගමන්ම බාව හැරුණා.
16: ආ.
15: හරි.
16: හරි.
15: දැන් හැරලා වටහිර සන්තෝසයි රයිඩ් නියමයි. දැන් මගේ කමර්ෂල් ට්‍රක් එකේ රිය ඇක්සල්ස් මට හදාගන්න පුළුවන් කියලා මම මිදුල්ට ඇවිල්ලා බලනකොට මට කමර්ෂල් වෙහිකල් නැහැ. මට ට්‍රක් ගන්න නැහැ. මට
16: නැහැ.
15: වැදගත් ඩග්ලස්න් සන්ස් ලිමිටඩ් දැන් අවුරුදු 15ක් විතර තිස්සේ මෙරිටෝ එක වැඩ කරන්න අවුරුදු 15ක් විතර තිස්සේ ඒගොල්ලෝ මෙරිටෝ එකේ මේ කමර්ෂල් වෙහිකල්ස් වලට ඕන කරන ජෙනුයින් පාර්ට්ස් ගෙනල්ලා ඒ වාහන තියෙන අයගේ සියලු වාහන ප්‍රශ්න විසඳන්න උදව් කරනවා. අවුරුදු 40ක් විතර තිස්සේ නම් රටේ මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගෙන ඉන්න කණ්ඩායමක් DSL කියලා කියන්නේ. ඉතින් ඔබේ ඕනෑම කමර්ෂල් වෙහිකල් පාර්ට් එකක් අරගන්න DSL ගැන විශ්වාසය තියන්න.
16: ඔන්න මගේ හීන කියනවා දැන් ඈ. ඔන්න මම යනවා. ඔන්න දැන් මම වාහනයක යනවා. හියා හැමදාම යනකොට මං කෙලිම යන්නේ ගරාජ් එකට. කී වාහනේ හදනවා. ඊට පස්සේ ආයි මොන හරි පාරක් දකිනවා. ආයි කෙලිම ගරාජ් එකට කී වාහනේ හදනවා. ආයි බැලින ආයි වාහනේ හදනවා. දැන් මං හීනෙන් හිතනවා මොකද්ද මේවට වෙලා තියෙන්නේ කියලා.
15: හීන සතක් දුටු එමි මම
16: තුනයි
15: සත් දවසක් ගරාජ් එකේ එක හීනක ඔබ හිටියා
16: පුංචි කාර් නිවසේ.
15: ගරජ් එකේ තියෙන වාහනේ කරදරේ හින්දා හොඳ එකක් ගන්න පුංචි කාර්
16: හරි
15: ලස්සන දියවැටම ගැලපුවා. ආය මොකුත් නෑ ඒ හීද බලන්න මෙහෙම ගෙනල්ලා මෙහෙම අමට්ටලා ගත්තා ගැටිල්ල හරිම පුදුම දක්ෂතාවයක්
16: ඊට පස්සේ වාහනයක් ගත්තා. ඊට පස්සේ ඉතින් මම බබාගේ වාහනේ පදිනවා. ඕක තමයි මගේ හීනේ. හැබැයි ඇහැරිලා බැලුවේ නැති මටත් වාහනයක්
15: නෑ.
16: එකතු කරගන්න හිතාගෙන ඉන්නවා නම් කොහොම හරි වාහනයක් ගන්න ඕනේ කියලා හිතනවා නම් මාළුපි පුංචි කාල් නිවසේ යන්න. මොකද මේ දවස්වල මකුළු EV තියෙනවා. 145 නම් මාළුපි පුංචි කාල් නිවසේ EV ගන්න පුළුවන්. දැන් ඔයාට රෙජිස්ටර් කරපු වාහනයක් නම් ඒත් මාළුපි පුංචි කාල් නිවසේ යන්න එතන තියෙනවා. රෙජිස්ටර් නොකරපු එකක් නම් ඒත් මාළුපි පුංචි කාර් නිවසේ තියෙනවනේ. ඒක තමයි ඔය රෙජිස්ටර් කරපු වාහන ගන්න යනකොට ඔයාලට පූර්ණ තත්ත්ව පරීක්ෂාවක් ඔයාගේ ඇස් ඉස්සරහම කරලා තමයි ඒගොල්ලෝ වාහනේ කස්ටමර් කෙනෙක්ට විකුණන්නේ. ඒගොල්ලන්ගේ තියෙනවනේ ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණයකක හොයිස්ටර්ස් වලින් වාහනේ උස්සලා හොද්දට චෙක් කරනවා. වාහනේ ඇක්සිඩන්ට් වෙලාද, චැසියේ ප්‍රශ්නද, ගියර් බොක්ස් එකේ අවුලක් තියෙනවද, අනම්මනම් එකී මෙකී නොකී ප්‍රශ්න සියල්ලම චෙක් කරලා තමයි ප්‍රශ්න නැත්තම් විතරයි මාළුපි පුංචි කාර් නිවසේ කට්ටියට වාහනේ විකුණන්නේ. රයිට්. ඒ වගේම තමයි මේ දවස්වල සිංග ෆිනෑන්ස් ලීසින් සමාගමෙන් දහරින් ඉන්න ඔයගොල්ලෝත් එක්ක කතා බහ කළා. වාගේ ලීසින් එකක් හොයාගන්න වාහනේ දාගන්න පුළුවන්කම තියෙනවා. මාළුපි පුංචි කාර් නිවසෙන් ඔයා වාහනයක් ගන්නවා නම්. ඉතින් මෙන්න ඇඩ්‍රස් එක අපි මතක් කරනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර, මාළුපි.
17: ලන්ඩන්.

0: Tang.
1: හීන
2: සිහින
1: ඉටක ඇට සිහිට නෑ හීන සහ සිහින සමහරු ඇත්තටම මේ හීනෙන් ප්‍රක්ටිස් කරනවා තමන් කරන වැඩේ. එකන මන් දන්න සමහරු මං අහල තියෙන සමහර විවාදකයෝ කතිකයෝ හැම හෙට කරන්න තියෙන කතාව අද කරන රෑට
2: හීනේ
1: කතාව පවත්වනවා. මේ කතාව පවත්වල ඒකට එන්න පුළුවන් කවුන්ට් ආගියුමන්ට් එකක් කවුරු හරි හීනෙන්ම එයාට ගේනවා. ඒකට නැවත උත්තර දෙන විදිහත් එයා හීනෙන්ම හිතනවා. ඊට පස්සේ උදේට නැගිට මෙලෝදියක් බලනවා.
2: ඇයි විභාගෙත් ලියන්නේ නිසා මම ඒ ලෙවල් නම් දෙපාරක් තුන් පාරක් ලිව්වා හීනේ.
1: ඇත්තටම ලිව්වට කීප සැරයක් එක සැරයක්වත් පාස් වුණ නැති උනාද? කියන්න පාරේ හීනෙන් ලියලා ෆේල් වුණා. ඉතින් තව කොහෙද අඩු ගාන හීනෙන් ලියලා
2: මම ෆේල් කිව්වේ නෑනේ.
1: ගත්තරක් එක දෙයක් ඒකත් නෑ.
2: අයියෝ
1: එහෙම තමයි සමහර මිනිස්සුන්ට හීනෙන්වත් ජීවිතේ ගොඩ යාමක් නෑ. ඒ මිනිස්සු දැන් මේ ජැක් නිකලාස් කියලා හිටියා ගොල්ෆ් ක්‍රීඩකේ.
2: ගොල්ෆ් හා හා.
1: එයා කියලා තියෙනවා එයා හීනෙන් ගොල්ෆ් ප්‍රැක්ටිස් කරනවා
2: කියලා.
1: හීනෙන් එයා ගොල්ෆ් පිටරියට ගිහිල්ලා හීනේ කර අත් දෙක මේ විස්සරහට දාගෙන යන්නේ.
2: අර හීනෙන් ඇවිදිනවා
1: ගිහිල්ලා එහෙම නෙවෙයි එයා හීනෙන් ටෙක්නිකල් කාරණා ප්‍රැක්ටිස් කරලා තියෙනවලු. පස්සේ එයාට ඇත්තට සෙල්ලම් කරද්දී ඒ දේවල් ප්‍රයෝජනවත් වුණා කියලා එයා කියලා
2: තියෙනවා.
1: මේ ඔක්කොට වැඩිය මේ පියාගන්න ඕනුනේ ඇත්තටම ඒබ්‍රහම් ලින්කන්ගේ තියෙනවා නියම කතාවක් හීන ගැන.
2: හරි.
1: ඒබ්‍රහම් ලින්කන් එක කාලෙක යාළුවන්ට කිව්වලු, යාළුවන්ට සහ යාගේ ළඟ සර්කල් එකේ අයට කිව්වලු, එයා කීප දවසක් දැක්ක කියලා හීනයක්. එයා මේ දවල මන්දිරයේ කියන්නේ වයිට් හවුස් එකේ නැගෙනහිර ශාලාවට යනකොට දවල මන්දිරයේ නැගෙනහිර ශාලාවේ මිනියක් තිබුණා. ඒ මිනිය වට කරගෙන මිනිස්සු අර ශෝකය ප්‍රකාශ කරමින් ඉන්නවා දැක්ක කියලා. එතකොට එයා ගිහිල්ලා එතන වට වෙලා ඉන්න මිනිස්සුන්ගෙන් අහනවා කවුද මැරලා තියෙන්නේ. එතකොට ඒ වට වෙලා ඉන්න මිනිස්සු කියනවා ජනාධිපතිතුමා මැරලා රේ.
2: අනේ.
1: එතකොට ඒබ්‍රහම් ලින්කන් ඇමරිකාවේ ප්‍රෙසිඩන්ට්.
2: ආ.
1: තමයි ජනාධිපති. එයා මැරිච්ච මළගෙදර තමයි එයා මේ හීනෙන් දැකලා
2: තියෙන්නේ.
1: ඊට දින කීපයකට පස්සේ ඒබ්‍රහම් ලින්කන්ට ඇත්තටම
2: ජීවිතේ නැති වෙනවා.
1: වැඩි තියෙනවා.
2: වැඩි තියලා මැරෙනවා.
1: ඒබ්‍රහම් ලින්කන්ව මරනවා. දැන් මේකත් සමහර විට වෙන්න පුළුවන් එකක්ද? මේක ගැන මේ ඔය තොරතුර හරියටම අපි කියන්නේ තහවුරු නොකරන ලද තොරතුරක්.
2: මේක
1: සමහරු කියනවා ඔව් ඒබ්‍රහම් ලින්කන් මෙහෙම එකක් කිව්වා තමයි කියලා. හැබැයි සමහර ඉතිහාසඥයෝ හිතනවා මේ වර්ෂන් එක පස්සේ කාලෙක ඒබ්‍රහම් ලින්කන්ගේ කතාවට තව නිකන් අඩුවැඩිය එකතු කරන අවස්ථාවක එකතු වෙච්ච යමක් කියලා. ඉතින් ඇත්තටම මිනිස්සුන්ට එහෙම වෙන්න තියෙන දෙයක් හීනෙන්
2: පේනවා කියන්නේ ඒකනේ.
1: එහෙම පේන
2: වාට වෙලා තියෙනවද මකලෝ? නිකන් දැකලා තියෙනවද මම ඔයා ලස්සන ගෑන් ළමෙක් එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරනවා වගේ? දැන් මේ දේ දැන් මේ වැඩසටහනට එන්න කලින් ඔයා හැම දැකලා තියෙනවද?
1: ඇත්තටම මම හීනෙන් දැකලා තියෙනවා. මම හරිම ලස්සන ගෑනු ළමෙක් එක්ක ප්‍රෝග්‍රෑම් එක කරනවා. ඉතින් ඒ හීනේ
2: ඉතින් සැබෑ වුණා.
1: ඒබ්‍රහම් ලින්කන් දැක්ක හීනේ හැබෑ වුණාට එහෙම අපි හැමෝම දකින හීනේ එහෙම හැබෑ වෙන්නේ. එහෙම වාසනාවක් තියෙනවා. අපිට ඉතින් මේ මෙව්වා තමයි.
2: මේ අහන්නකෝ. මං ආසයි ලස්සන ගයක් හදා. මං ඇත්තටම තාම මේ හීනේ දකින ගමන් ඉන්නේ.
1: අර පටක් ගාලා කියලා නිදාගන්න. නිදාගෙන ඉතුරු ටික බලලා ඔයා ඔය වැඩේ ඉවර කරගන්න. අනේ ඔයාගේ හීන.
2: හේයි මගේ හීන බලවත්.
1: ඔව් ඔව් බලවත්.
2: බලවත්. මගේ හීන හින බලවත්. උඹ බලන දවසක මම සුපිරි ගයක් හදනවා ආයේ. ඇඬෙන්න මකලෝට ඇඬෙන්න හදන්නේ. හරිද? ඒ සීන මං තාම දකිමින් ඉන්නවා. හැබැයි
1: නෝන සීන කියන නාට්‍යයෙන් දෙබසක් තමයි කිව්වේ. හැබැයි කවුරුහරි ඇත්තට මේ හීනේ දකින්නවනම් ලස්සන ගයක් හදාගන්න හීනේ දකින්නවනම්
2: හීන දෙක දෙකම ඉන්නේපා.
1: ඒක බල බල ඉඳලා හරියන්නේ නැහැ. පොඩ DFCC බැංකුවකට යන්න බුදියන් ගිදලම ගෙවල් හදන්න බෑ. නැගිටින්න බෑ. නැගිටලා යන්න ළඟම තියෙන DFCC බැංකු
2: ශාඛාව.
1: ගියාම ඒගොල්ලෝ යාට ඔයාගේ ડોකියුමන්ට්ස් ටික බලලා දවස් 10ක් ඇතුළත ડોකියුමන්ට්ස් ටික ඕකේ කරලා සල්ලි ටිකත් අතට දෙනවා. අවුරුදු 30ක් යනකම් ගෙවාගෙන යන්න අවස්ථාව දෙනවා. අවුරුදු 20ක් යනකම් අචල පොලියකට ඔයාට මේක ගෙවන්න පුළුවන් වෙනස් නොවන පොලියක් අවුරුදු 20කට. ඉතින් කෝල් එකක් ගන්න 0112352 ඔබේ නිවාස සිහිනය කදිමයි. හැබැයි ඔබ අවදිවන්න. ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න DFCC බැංකුවකට යන්න. DFCC ඉන්නේ ඔබේ වර්ධනයට.

0: පිරෙන්න සියත
1: ඔබේ සිහින නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු කෙවීමේ කාල සීමාවක් ඔබත් අදම DFCC නිවාසනය පහසුකම ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න වැඩි විස්තර සඳහා 01112352 අංකයෙන් හෝ ළඟම DFCC බැංකු ශාඛාවෙන් ලබා ගන්න කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස්මයි සීතා හදවත් දිනූ හිතවත්කම
2: මට බිත්ති රක්ෂණයක් ගන්න බැරිද
3: බිත්ති නිවාස රක්ෂණයක්ද සර්
2: නිවාස කිව්වහම බිත්ති වහලවල ඔක්කොමනේ මට ඕනේ බිත්ති විතරයි අපේ බිත්ති වලට හරියාපලයි වතුර වලට ඔක්කොම සෞත් වෙනවා
3: සහෝකට රක්ෂණයක් නම් තියෙනවා සර් හැබැයි ඇවිත් තියෙන්නේ වැරදි තැනට සර් යන්න ඕනේ ඩියුලක්ස් එකට ගන්න ඕනේ ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ට්
4: ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ට් වතුරට ලං වෙන්නවත් බෑ ඇල්ගි ෆංගස් ඩර්ට් වලට කිසිම chance එකක්
1: පොල් වතු හිමියනි පොල් වගාවෙන් උපරිම පළදාවක් සහ ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබගේ ගෙවත්තේ හෝ පොල් වගාවේ ඇති අඩු පළදා සහිත පොල් ගස් වලට නිසි පරිදි පොහොර වතුර යොදන්න පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළ ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
6: පුතේ කන්නාඩි අමතක වෙලානේ
7: අම්ම සල්ලි දාන්නද
6: සල්ලි දාන්න
7: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මගේ කන්නාඩි වෙන්න
6: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
7: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
8: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13/19 අදම අමතන්න
9: ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
10: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams. ගයක් ඉඩම ගන්න 15% Prime Open. දකින හින ඔබේම කරගන්න දැන්ම අමතන්න 13/22. Prime Group. මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි. කොන්දේසි සහිතයි.
11: ලොතරැයියේ පෙරලි කරන NLB Mega Power. දැවැන්ත Mega Super Tag-කට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tag-කට Super Remote රථයක්. දිනන ලොකුම Super Tag දෙන එකම ලොතරැයිය NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
12: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4%ක අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
13: අපේ ආණ්ඩුව වසර 2යි රටට සුබයි.
14: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
15: සීගිරි තොග අවසන් කිරීමේ මහා සේල් 60%ක් දක්වා ඇඳහිය නොහැකි වට්ටම්. Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24, 25, 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
16: Milan Pasta ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න. Milan
17: Pasta Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නෑ.
18: චිත්‍රාන්දින දක්ෂ වයස අවුරුදු 4-16 අතර අපේ රටේ වගේම දැනට පිටරට ඉන්න පොඩි වීරයන්ට විශේෂ පණිවිඩයක් රුපියල් 148 වැඩි තෑගි දෙන කමර්ෂල් බැංකුවේ අරුණලු සිත්තම් චිත්‍ර තරගය වැඩි විස්තර කමර්ෂල් බැංකුවේ වෙබ් අඩවියෙන් ඔබේ චිත්‍රය ස්කෑන් කරලා www.arunalusittam.lk වෙබ් අඩවියට අදම අප්ලෝඩ් කරන්න
19: ඔබේ සමට දිගුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න Big Twin Lady Laser එකට අදම මාරුවෙන් Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න
20: Enchanter The fragrance of French romance.
21: Freshen your clothes with Scentify. Scentify. 1001 uses, one solution.
22: Anuwatai dashma deken. Anuwatai dashma hataren.
23: Pangne wage. Kamukoke.
24: Break ne wage.
25: Palti mure.
26: Friday machang.
27: Ada ditarai sikurana.
28: Siyata. Divaina pura.
29: Hawa sahayai. Vinadi dekai.
30: Velava oba vita genave.
18: තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාව විසින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාව වෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: සරණගේ බිරිඳ රිමාන්ඩ් 22 ගැන ඡන්දේ පස්සරුවේ IMF ප්‍රමාදයට හේතුව හර්ෂ හෙලි කරයි බිලියන 55ක මත්ද්‍රව්‍ය මුහුදේ පින්නංකේ ගැන තවත් දැනුම් දීමක්
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: ล้านดัง
1: ඉතහාස නවසිය දොළහි
2: ජේ කොනන් මිඩල්ට
3: හරි
2: එයා කියනවා එයා ටයිටැනික් නැව ගිලෙනවා දෙපාරක් හීනෙන් දැක්ක කියලා ඇත්තට ටයිටැනික් නැව ගිලෙන්න කලින් හැබැයි එයා මේ හීනේ දැක්ක බව ලෝකෙට කියන්නේ ටයිටැනික් නැව ගිලුණට පස්සේ ගිලුණට පස්සේ එයා කියනවා එයා දෙපාරක් ටයිටැනික් ගිලෙනවා හීනෙන් දැක්ක එයා ඇත්තටම ඊට කලින් ওই ටයිටැනික් නැවේ පළවෙනිම චාරිකාවේදීනේ ටයිටැනික් ගිලෙන්නේ 1912 ඒ පළවෙනි චාරිකාව යන්න ටයිටැනික් නැවේ එයා පැසෙන්ජර් කෙනෙක් හැටියට බුකින් එකක් දාලා තිබුණේ දෙපාරක් මේක ගිලෙනවා දැක්ක හින්දා එයා බුකින් එක කැන්සල් කළා කියලා. ඇත්තටම එයා බුකින් එකක් දාලා තිබිලා තියෙනවා ඒක කැන්සල් කරලත් තියෙනවා. හැබැයි එයා මේ ටයිටැනික් ගිලෙනවා දැක්ක කියන කතාව ලෝකෙට කියන්නේ ඇත්තටම ටයිටැනික් ගිලුණට
3: පස්සේ.
2: එතකොට අපිට හරියටම දැන් කියන්න බෑ මෙයා ඇත්තටම ටයිටැනික් ගිලෙන්න කලින් ඒක හීනෙන් දැක්කද නැත්තම් ටයිටැනික් ගිලුණට පස්සේ
3: මෙයා කතන්දර
2: එයාට නිකන් එක කතන්දරයක් හදුවා වෙන්න පුළුවන් අනික අතට ටයිටැනික් ගිලුණට පස්සේ මම මේක හීනෙන් දැක්ක නේද කියලා එයාට හිතුණාද
3: එහෙමත් වෙනවා නේ
2: සමහරවිට අපි සත්‍යයට මුහුණ දෙන අතරේ අපිට හිතෙනවා මේක මං හීනෙන් මීට කලින්
3: දැක්කලා
2: තියෙනවා වගේ ලෝකෙට දේජා වූ කියලත් කියනවා අපි නොලබපු එක්ස්පීරියන්ස් එකක් ඒ එක්ස්පීරියන්ස් එක ලබන මොහොතේදී අපිට හිතෙන්න පුළුවන්
3: මේක කලින් වෙලා තියෙනවා
2: කලින් වෙලා තියෙනවා කියලා ඒකෙම අනික් තව වර්ෂන් එකක් තමයි මේක මං කලින් හීනෙන් දැකලා තියෙනවා කියලා කෙනෙකුට හිතෙන්න ඉඩ තියෙනවා ඒක හරි ප්‍රශ්නයක් ඇත්තටම අපිට හීනෙන් අනාගතය පේනවද
3: නැත්තම් අපි දැකපු දෙයක්
2: නැත්තම් අපි දැකපු දෙයක් ඒ වරතක් උනාට පස්සේ අපි මේක දැකපු දෙයක් හිටිට අපි කියන්නේ අපි අපේ මතකය පෙළගස්ව ගන්න වර්තමාන මොහොතට සාපේක්ෂව නෙමේ මේ මොහොතේ එක්ස්පීරියන්ස් අනුව තමයි මට මෙහෙම එකක් කලිනුත් මතකයි කියලා සමහරට අපි අලුත් වැරදි මතකයක් නිර්මාණය කරනවා වෙන්නත් පුළුවන්.
3: ඇයි සමහර වෙලාවට කියනනේ පොඩි කාලේ වෙච්ච දේවල් අපිට ඇත්තටම A to Z මතක නැහැනේ. අපි මේ කාලේ කතන්දර ගොතනවලු මෙහෙම වෙන්න ඇති මෙහෙම වෙන්න ඇති කියලා. එහෙම කතන්දරේ ගොතා ගන්නවා.
2: පොඩි කාලේ ගැන තියෙන මතකයන් ගොඩාක් අපිට දැන් තියෙන අත්දැකීම් වලට සාපේක්ෂව එඩිට් වෙලා අපි හදාගත්ත කැලේ ටිකක් තමයි එතන තියෙන්නේ. අපි ඒක පැත්තක තියලා අපි ආයි හීනවලට ආවොත් ආවර්තිතා වගුව හදපු මෙන්ඩලීෆ් ටුත් එයත් කියලා තියෙනවා. එයා ආවර්තිතා වගුවේ සමහර ස්ට්‍රක්චර්ස්.
3: හා හා
2: ඒව සමහර එයාට හීනෙන් පෙනුණා කියලා.
3: හන්නේ.
2: හරි ඒක මොකද හරි අමාරු වැඩක් එයා ඒ කලේ ඒක ගොඩක් ස්ටැටිස්ටික් මෝල් වෙන එන ලොකු වැඩක්. ඒ වැඩේ කරගෙන කරගෙන යද්දී සමහර තැන්වලදී එයා හීනෙන් මේ ස්ට්‍රක්චර් එක දැක්කය ඒ දැකපු දේවල් එයාට සහයෝගයක් වුණාය කියලා එයා කියලා තියෙනවා. ඒකෙත් ආපහු හිතන්න පුළුවන් එයා දිගින් දිගටම මේ වැඩේ නිරත වෙලාම හිටිය හින්දා සමහර විට එයා ඇහැරලා කල්පනා කරමින් හිටපු දෙයක් පස්සේ කාලෙක එයාට හීනෙන් දැකපු දෙයක් හැටියට මතක හිටලා තියෙනවා වෙන්න පුළුවන් කියලා සමහරු කියනවා. ඉතින් හීන දකින් මං කියන්නේ මිනිස්සු හීන දකින්න ඕනේ.
3: දැකලා විතරක් මදි හැබැයි.
2: සමහර හීන මිනිස්සු හඹා යනවා. ඕ. සමහර හීන තියනවා නේද? හොඳ වෙලාවට හීනෙන් දැක්කම දැක්කට වෙලා නිකන් ඒක මං කියන්නේ දැන් කාට හරි හීනෙන් ජනාධිපති වෙනවා වගේ පෙනුනොත්.
3: ඔව්.
2: මට කවුරු හරි ඇවිල්ලා කිව්වොත් මචං මං දැක්කා හීනෙන් ජනාධිපති වෙනවා කියලා.
3: අම්මෝ.
2: ගැඩි දිගටම බුදියා. නැගිටලා හැවෙන්න එපා ජනාධිපති වෙන්න. ප්ලීස් දිගටම නිදියහන් කියලා මේ දවස්වල ඇත්තටම ජනාධිපති හීන දකින්න ඔක්කොම දිගටම නිදියනවා නම් මං කැපතියි.

0: 2012. කෝල් කරාට පස්සේ කවුද කතා කරන්නේ?
1: DFCC බැංකුවෙන් තමයි කතා කරන්නේ. ඔයාලට ඔන්න ළඟම DFCC බැංකු ශාඛාවට යන්නත් පුළුවන්. ගිහිල්ලා විස්තර දැනගන්න. දින 10ක් ඇතුළත ඩොකියුමන්ට්ස් ටික චෙක් කරලා ණය මුදල අනුමත කරලා සල්ලි ටික අතට ලැබෙන්න සලස්සනවා. අවුරුදු 30ක් යනකම් ගෙවාගෙන යන්න පුළුවන්. අවුරුදු 20ක් දක්වා අචල පොලියකට තමයි මේ ණය පහසුකම හම්බෙන්නේ. ඉතින් ඔයාගේ නිවාස සිහිනය සැබෑ කරගන්න අදම DFCC බැංකුවට යන්න. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
0: ගත්ත වාහනේ ඔන්න පරපර ගානවා, චරචර ගානවා, ජුරුජුරු ගානවා.
1: ගත්ත වාහනේ හීනෙන් පැදගෙන යනවා දැකලා බය වෙලා ඇහැරෙන තත්ත්වකටත් තියෙන්නේ. ඔය කියන්නේ ඔයා වාහනේ හොඳට මේන්ටේන් කරගෙන නැහැ. එහෙනම් පාරේ පැදන් ගන්න බය හිතන ගානට වාහනේ ප්‍රශ්න තියෙනවා නම් ඔයා ටක් ගාලා අවධානය දෙන්න ඕනේ ඩග්ලස් & සන්ස් ලිමිටඩ් වෙත. මොකද ඒගොල්ලෝ තමයි ලංකාවට ගෙන්නන වාහන ගණනාවක OEM මට්ටමේ, ඒ කියන්නේ ඔරිජිනල් ඉක්විප්මන්ට් මැනුෆැක්චරර් මට්ටමේ ඉන්න ජෙනුයින් ස්පෙයා පාර්ට් බ්‍රෑන්ඩ්ස් වලින් ලංකාවට ස්පෙයා පාර්ට්ස් ගෙන්නන්නේ. අවුරුදු 40ක් විතර තිස්සේ ඉඳන් මේ මාකට් එකේ ඒගොල්ලෝ ඉන්නවා. මේ මාකට් එකේ ඒ කියන්නේ ඔටෝමොබයිල් ආෆ්ටර් මාකට් එකේ ඒගොල්ලෝ පතාක යෝධෙක්. ඒගොල්ලෝ ගාව වැඩ කරනවා 2500ක විතර සෙනඟක්. දිවයින පුරා 3000කට අධික බලේල තලවි නියෝජිතයෝ ඉන්නවා. ඉතින් ඔයා කොයි කොනක හිටියත් රටේ අවිශ්වාසවන්ත ෂුවර් නැති තැන්වලින් ස්පෙයා පාර්ට්ස් තරම් අමාරුවේ වැටෙන්න ඕනේ නැහැ. ඩග්ලස් & සන්ස් ලිමිටඩ් බලේලත් අලෙවි නියෝජිතයෙක් හොයාගෙන යන්න. ජෙනුයින් බෙස්ට් ක්වලිටි ස්පෙයා පාර්ට්ස් අරගෙන ඔයාගේ වාහනේ හොඳම කන්ඩිෂන් එකෙන් කාලාන්තරයක් තිස්සේ පාවිච්චි කරන්න.

0: පිරෙන්න්න සියත
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිමි රැකවරණේ ජාතික සුරක්ෂිත කරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
2: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නව නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
5: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132277
6: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ Lexus My Sita. Sita හදවත් දිනූ හිතවත්කම.
7: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් දරා.
9: හිතන පරක්කුවට LB ෆයිනෑන්ස් එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට එන්න.
10: ඔබ A level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා UK, Australia, Malaysia, Russia, විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111732000. NIBM The City University, The Place to Be.
11: ස්වාමීනි මෙයා කසාද බැඳලා තියෙන මාව නෙමෙයි බිත්ති.
12: බිත්ති?
11: බිත්ති බදාගෙන ඉන්නවට වඩා මෙයාට වෙන වැඩක් නැහැ.
13: ස්වාමීනි වහින වෙලාවට බිත්ති පරිස්සම් කරගන්නයි මං එහෙම කරන්නේ. නැතුව මෙයාවේ පහවිලා නෙමෙයි.
14: මම යුෂ්මතාට අණ කරනවා ඒ වැඩේ ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ට් වෙත පවරන ලෙස. හනික බදා ගන්න දේවල් තව නැතුව යුෂ්මතාට නේද?
15: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක්
16: නෑ. හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් නෙලෝන් එක ගත්තේ.
17: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
18: LOLC Finance. හරියන්න හරිම තැන.
19: වැඩි විස්තර සඳහා 0111 715 555 අමතන්න.
20: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙන ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිත කරණය කැලනි ෆයින් ශීල්ඩ් පර්පල් වයර් දැන්
21: 2500 අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එක

0: ෆ්‍රාන්ස් ටිකෙන් ටික
1: පෙයියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතා.
4: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
5: රට සවාරියකේ හිනේ හැබෑ කරගන්න හොඳම තැන. BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676. BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
6: සිංහගිරි තොගවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇඳහියන හැකි වට්ටම්. Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
7: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නෑ.
8: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
9: ෆ්‍රීලැන්ස් ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ කොම්බැන්ක් ගිග් ප්ලස් account එකෙන් PayPal withdrawal, credit card facility, loans, multi-currency access සහ තවත් බොහෝ දේ.
10: අදම කොම්බැන්ක්.lk වෙත පිවිසෙන්න.
6: සිංහගිරි තොගවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇඳහියන හැකි වට්ටම්. Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
4: කවදත් කාගේ නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.

0: මත පිරෙන්න සියත.
1: හවස 6යි විනාඩි 21යි වෙලාව. අදලා මොකද කරන්නේ? අද ඉතින් ෆ්‍රයිඩේනේ. ෆ්‍රයිඩේ එන්ජොයි කරන දවසක් නේද? යාළුවොත් එක්ක සෙට් වෙලා කොහරි ගිහිල්ලා නේද? සින්දුවක් කියලා නේද? විනෝද වෙලා එන දවසක්. ඉතින් අද දවසේ වාට පුළුවන් ඔට ඇක්වටික් ක්ලබ් එකට ගිහිල්ලා කවදාවත් නොවිඳපු අත්දැකීමක් ලබා ගන්න. මොකද අද චක්‍ර ලයිව් ඉන් ඔටර්ස් ෂෝ එක තියෙනවා. ඉතින් ඔතෙන්ට ගියොත් ඔයාට සුප්‍රියා, ගායන් ගුණවර්ධන, කංචනා, පීරිස් සිං කරනවා අහන්න පුළුවන්. අද රෑ 7ට තමයි මේ වැඩේ පටන් ගන්න. ඉතින් දැනටමත් ඔයාට ටිකට් පැකේජස් ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ ටෙලිෆෝන් නම්බර් එකට කෝල් එකක් දෙන්න. හරියටම පුළුවන් නම් ටයිප් කරගන්න. හොඳයි, හද දවසේ කොහරි යන්න ප්ලෑන් එකක් තිබ්බේ නැත්නම් මෙන්න යන්න හොඳම තැන. 0777 577 5718 චක්‍ර, ගයන් ගුණවර්ධන, කාංචනා, පීරිස්, ඊට පස්සේ ඉන්ද්‍රජිත් දොළමුල්ලයත් එනවා, ඊට පස්සේ සුප්‍රියත් එනවා. ඉතින් වෙනස් අත්දැකීමක්, වෙනස් සිංගර්ස්ලා ටිකක් එන්නේ චක්‍රත් එක සිං කරන්නේ. ඉතින් යන්න අනිවාර්යයෙන්ම ඔට ඇක්වටික් ක්ලබ් එකට. රෑ 12 වෙනකම් වැඩේ යනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ වැඩේ සංවිධානය කරන්නේ කවුද? එකත් අපි කියන්න ඕනේ, ස්වර්ණ භූමියේ ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් තමයි මේ වැඩේ සංවිධානය කරලා තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම යන්න නේද? අද රාත්‍රිය ලස්සනට ගත කරන්න. ෆ්‍රයිඩේ ළමයි.
0: සියත දෙවයින පුරා

0: සිහින ඇත්තටම සැබෑ වෙනවද?
1: ඒක ගැන තමයි ඉතින් මෙච්චර කතා කරේ.
0: එහෙමයි, සමහර සිහින තමන්ට සැබෑ කරගන්න ඕනේ නම් සැබෑ කරගන්න ට්‍රයි කරන්න පුළුවන්. එහෙම නෙවෙයි, සමහර අනාවැකිම හීන ඔය දැන් අපි කිව්වේ ඒබ්‍රහම් ලින්කන් දැක්කයි කියලා අපි එහෙම
1: මැරෙනවා.
0: ඔව්, එයාගේම මලගෙදර දැක්කා වගේවා. මේක හරි විද්‍යාඥයෝ පවා කතා බහට ලක් කරලා තියෙන තාමත් හොයන වෙහෙසෙන කලාපයක්. සමහරු කියනවා ඒක සම්පූර්ණයෙන්ම කෝයින්සිඩන්ස් එකක් වෙන්න පුළුවන්. මොකද අපි හීන දකිනවා අටෝ රාශියක්. ඒක නිින්දක් ඇතුළත කිදෙකට සම්බන්ධයක් නැති හීන ගොඩාක් දකිනවා. හරි, හරියට නිකන් චිත්‍රපට ෆිල්ම් හෝල් කම්ප්ලෙක්ෂන් එකකට ගිහිල්ලා තිරෙන් තිරයට පැන පැන බල බල බල බල කෑල්ල කෑල්ල බල බල යනවා කියලා හිතන්න. ඒ වගේ තමයි අපේ රැයක් ගත වෙන්නේ. අපි මේ හීනින් චුට්ටක් දකිනවා, තව එකක් දකිනවා, තව එකක් දකිනවා. එහෙම ගොඩාක් අපි හීන දකිනවා. මේ දකින ගොඩාක් දේවල් අතරින් එකක් දෙකක් සමහර විට ඇත්තට වෙන්නත්
1: අහඹ සිදුවීමක්.
0: ඒක අහම්බයක් වෙන්න ඉඩ තියෙන. අනික් අතට අපි ඉස්සෙල්ලා මේක ගැන කතා කළා, මේ හීනෙන් දැකපු දෙයක් ඇත්තට වුණා කියන එක මෙමරි රීකන්ස්ට්‍රක්ෂන් එකක් වෙන්න පුළුවන්. මතකය නැවත සකස් වීමක්. අපි ඇත්තට අපි හීනෙන් මොකක් හරි දකිනවා. ඒක ඇත්තට පැහැදිලි නෑ. නිකන් මොකක් හරි අපි හිතමු හීනෙන් ඔයා දකිනවා ඔයාට ලොතරැයියක් හැදෙනවා. එහෙම නැත්නම් කවුරු සෙලිබ්‍රිටි කෙනෙක්ව හම්බෙන. එයා කවුද කියලා තවට මතක
1: නෑ.
0: කවුරු හම්බෙලා ඔයා අත්සනක් ගත්ත කියලා. ඊට පස්සේ යම් කාලෙක ඔයාට ඇත්තටම කවුරු හරි සෙලිබ්‍රිටි කෙනෙක්
1: හම්බෙනවා.
0: දැන් ඔයාගේ මතකය ප්‍රතිස්ථාපනය වෙනවා. මේ මට ඇත්තට හම්බෙච්ච සෙලිබ්‍රිටිව තමයි නේද දෙයියනේ මං අර හීනෙන්
1: දැක්කේ කියලා.
0: සමහරට ඇත්තටම ඔයා දැකලා තියෙන්නේ ඒක නෙවෙයි වෙන්න පුළුවන්. ඉතින් ඔය හීන හැබෑ වෙනවා කියන එක ඒ අතට සිද්ධ වෙන්නත් පුළුවන්. අනික් අතට
1: ඔව්,
0: සමහර විට ඔයා දැකලා අහලා තියෙන ඒත් ඔයා එච්චර සැලකිල්ලට ගත්තේ නැති යම් යම් කාරණා ඔයාගේ යටි හිතේ තැන්පත් වෙලා තියෙන. ඇත්තට මේ කාරණා ටික දිහා බැලුවාම ඊළඟට වෙන්න යන දේ ඔයාට හිතා ගන්නත් ඕනම්
1: පුළුවන්.
0: හැබැයි ඔයා අවදියෙන් සිහියෙන් ඉන්නකොට ඒ කාරණා ටික දිහා බලලා නැහැ. ඒ ටික නොසලකා හැරලා තියෙන. සමහර විට ඒ නොසලකා හරින ලද කාරණාවක් දෙකක් ඔයාගේ යටි හිත විසින් උස්සල අරගෙන ඔයාට පෙන්වන අවස්ථාවක් වෙන්න පුළුවන්. සමහර හීනෙක තියෙනවා. ඒකට ඒක ඇත්තටම අපිට සිහියෙන් ඉඳලා කල්පනා කරගන්න තිබිච්ච එකක්. හැබැයි අපේ යටි හිත අවදි වුණාම අපි සිහින දකින මොහොතක එයා අපිට ඒක පෙන්නනවා වෙන්න පුළුවන් කියලා සමහර කණ්ඩායමක් කියන. මේ මම නෙවෙයි මේවා කියන්නේ.
1: සමහර කණ්ඩායම්.
0: මේ මේ විද්‍යාත්මකව මේක පර්යේෂණ නිරීක්ෂණ කරන කණ්ඩායම් කියලා දේවල්.
1: හරි.
0: ඒත් එක්කම ඇත්තටම තාමත් ඉන්නවා සමහරු හීනවලට අපේ අනාගතය ප්‍රෙඩික් කරන්න පුළුවන්. හීන බලලා හීන සිහියෙන් බැලුවොත් එහෙම අපිට අපේ අනාගතය ගැන අදහසක් ගන්න පුළුවන් කියලා හිතන
1: කට්ටිය
0: මේවා දිගින් දිගටම.
1: ඔව්, දැන් බිස්නස් එකකුත් තියෙනවානේ හීන පලාපල
0: කියනවා. ඉස්සරනම් හීන පලාපල මෙහෙම අහලා කියනවා. ඊට පස්සේ දැන් ඔයාට ඕනම් ඇප්ස් තියෙනවා. ඔයා දැක්ක හීන කිව්වම ඇප් එක ගේන ඔයාගේ
1: ඊළඟට වෙන්න යන දේවල් ටික.
0: ඊට පස්සේ සමහරලාට හීනේ පලාපල අහලා ඔයා ඒකම කරනවා වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ
1: එහෙම වෙන්න පුළුවන්.
0: පලාපල කියන්න විසින් ඔයාව යම් විදිහකට
1: වෙන දෙයකට තල්ලු කරනවා.
0: ඒකට තල්ලු කරනවා වෙන්නත් පුළුවන්. ඉතින් මේක කිසිම අපි කියන්නේ කන්ක්ලූඩඩ් නොලෙජ් එකක් තියෙන කලාපයක් නෙවෙයි. තාම සිහින ගැන මිනිස්සු ඉගෙන ගන්නවා. සිහින අපි හැමදාම දකිනවා.
1: ඔව්.
0: හීනෙන් සමහරලාට අපි සතුට වෙනවා. හීනෙන් අපි සමහරලාට අඬනවා. සමහර හීන අපි ඉස්සරහට යන්න පොළඹවනවා. සමහර හීන ඔයාව නතර කරගන්න හදයි.
1: නතර වෙන්න එපා.
0: නතර වෙන්න. ඇහැරලා අනිත් පැත්ත ඇහැරලා පලයක යන්න කියලා හීන. මොකද
1: අපි මේ අද හීනයක් දකින්නේ ඇත්තටම ප්‍රෝග්‍රෑම් එක කලේ නෑ.
0: ඇහැරෙනවා බලන්න.
1: කිනිත්තනවා.
2: මං සැන්නි.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: විසි දෙක ගැන ඡන්දය තවත් සුළු මොහොතකින්. සරණගේ බිරිඳ රිමාන්ඩ්. තින්නංගේ ගැන තවත් දැනුම් දීමක්. IMF ප්‍රමාදයට හේතුව හර්ෂ හෙළි කරයි. බිලියන 55ක භද්‍රාවේ මුහුදෙන්.
0: දේශීය සියත. Local news on Seattle. අනුග්‍රහය.
2: කෑමු යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල්කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: මේ ටිකක් හිමින් යන්නකෝ.
4: ඇයි බයද?
3: පේන්නේ නැද්ද නෙමේ වැස්සත් එක්ක පාරත් තුනටම දෙමිලා තියෙන්නේ. ඔය ලිස්සෝනේ මං කිව්වා ඔයාට.
5: වැස්සේ වගේම වීලි පාරෙත් හොඳ ග්‍රිප් එකක් සහ හොඳම බ්‍රේකින් පර්ෆෝමන්ස් එකක් ලබා දෙන Continental Tires ජර්මන් තාක්ෂණයේ සමගින් විශ්වසනීය ධාවනයකට 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DS Silvetin.
1: 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පක්ෂව සහයිට විපක්ෂව කටයුතු කරන ඇතැම් පිරිස් පිළිබඳවද ජනතාව අවබෝධයෙන් කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැසුවේ 22 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය අද දිනට ආරම්භ කරමින්. සමගී ජනබලවේගයේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තු විවාදයට එක්ුණේ කළු පැහැති ඇඳුමෙන් සැරසෙමින්. විවාදය ආරම්භ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස.
6: මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සැබෑ අර්ථය නිර්වත්ව හිටපු රජතුමා වගේ තමයි මතක තබා ගන්න ශ්‍රේෂ්ඨාධිකරණ ඒ අග්‍රමනිෂ්‍යකාරතුමිය ශිරාණි බණ්ඩාරනායක මැතිණියට කරපු දේ. එයා ප්‍රශ්න කරන්න ඕන එයාගේ හෘද සාක්ෂි දෙකඟව සදාචාරාත්මක අයිතියක් තියෙනවද? අග්‍රමනිෂ්‍යකාරතුමියව පන්නලා දැන් අද එනවා අධිකරණයේ ස්වාධීනත්වයේ ගැන කතා කරන්න. තවත් කොටසක් ඉන්නවා. අර පහුගිය කාලේ මතකද දුන්න මේ පළාත් පාලන මැතිවරණය පවත්වන්න ඕනේ කියලා අධිකරණ තීන්දුව භාණ්ඩාගාරයේ ලේකම්ට වෙන් කරපු මුදල් ටික නිකුත් කරන්නේ කියලා ඡන්දෙ තියන්න. එහෙම අධිකරණයේ තීන්දුවක් දෙනකොට ලැජ්ජ නැතුව වස්ත්‍රයක් ඇඳගෙන මේ සභාවට ඇවිල්ලා මේ තීන්දුව තීරණ දුන්න අධිකරණයේ ගරු විනිසුරුවන් තේරීම් කාලක සභාවට ගෙනියන්න ඕනේ කියලා ලැජ්ජ නැති ප්‍රකාශ කරා. මේ දෙකම පිළිබඳව රටේ ලක්ෂ 220 හිතන්න ඕන වෙලාව.
1: විවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ ජනතාව අවබෝධයෙන් සිටින බවයි අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ.
7: මේක තනිකරම විවස්ථා ප්‍රතිසංස්කරණයක් අධිකරණයේ ප්‍රතිසංස්කරණ සඳහා. ඒ නිසා තමයි ඔබතුමාලා විශාල ഘോഷාවක් නැතුවන්ට ඔබතුමාලගේ බොඩි ලැන්ග්වේජ් එකෙන්වත් මේක එච්චර සීරියස් දෙයක් විදිහට දැනෙන්නේ නැත්තේ. ඒ නිසා තමයි මේ රටේ මහජනතාව ඔබතුමාලගේ පාක්ෂිකයන් උද්ඝෝෂණය කරන්න ආවට මහජනතාව තුලින් එහෙම උනන්දුවක් නැත්තේ. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන ආණ්ඩුවමයි, මේ ආරෝග්‍ය මධ්‍යස්ථාන හදන ආණ්ඩුවමයි, මේ අස්වැසම වැඩි කරපු ආණ්ඩුවමයි අධිකරණයේ විනිශ්චයකරුවන්ගේ කාලය දීර්ඝ කරන කතා කරන්නේ. ඒ නිසා ජනතාව මේ ඔක්කොම එකට බලන්න ජනතාවට කිසිම සැකයක් නැහැ.
1: ආණ්ඩුව විවස්සා සංශෝධනය මගින් පටු පරමාර්ථ ඉටු කර ගැනීමට යාමෙන් වැළකිය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කියා සිටියේ.
8: මතක තියාගන්න බලය අයුතු විදියට පාවිච්චි කළොත් ඒකට නීතියේ රැහැනට අහු නොනත් දිට්ඨ ධම්ම වේදනීය කර්මය පරිසම් දෙනවා. එනිසා ඔබේ චේතනාව මේ 22 වන සංශෝධනයේ තුලින් බලාපොරොත්තු වෙන්නේ ඔබ හිතන වෙනත් දෙයක් නම් බලය අයුතු විදියට පාවිච්චි කරන්න එපා. ආණ්ඩුවට අවුරුදු 5යි මිනිස්සු දීලා තියෙන්නේ. ඒකෙන් පස්සේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය වගේ මේවා පිටිපස්සෙන් එනවයි කියන එක හොඳට මතක තියාගන්න.
1: නීතියට පටහැනි ලෙස දේශපාලනයේ නිරත වූවන් 22 වන ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරන බවයි අමාත්‍ය සුසිර රණසිංහ කියා සිටියේ.
9: කොටසක් අප පිට ඉන්නවා. ওই බොහෝ දෙනෙක්ගේ කිල්ලෝටවල හුණු දිනනවා. ඒ හින්දා නීතිය ශක්තිමත් වෙනවට කැමති වෙයිද? කැමති වෙන්නේ නැහැ. ඔය කළු ඇඳගෙන ඉන්න, කළු ඇඳින්න අමතක වෙච්ච, කළු ඇඳින එක ප්‍රතික්ෂේප කරපු, සමහර මේ නිල් ඇඳගෙන ඉන්න, සමහර සුදු ඇඳගෙන කළු චරිතය වහගෙන ඉන්න ඔය හැමෝම එකට දේශපාලනයේ නීතියට පටහැනි.
1: ජනතා කැමැත්ත අනුව තම කණ්ඩායම පාර්ලිමේන්තුවට තේරීපත් වූ බවයි සමගී ජනබලවේගයේ මහලේකම් රංජිත් මත්තුම බණ්ඩාර කියා සිටියේ.
10: අඳුරු දිනයක් නිසා තමයි අපි කළු ඇඳගෙන ආවේ. අපි නම් මහ ජනතාව ඉදිරියට ගිහිල්ලා අපි ඡන්දේ ඉල්ලලා මනාප ඉල්ලලා මෙතනට ඇවිල්ලා තියෙන්නේ. තමුන්නාන්සලා ඇවිල්ලා තියෙන්නේ පළවත්තෙන් තෝරගත්ත කට්ටිය ජනතාව දන්නෙත් නැහැ. සුන්දරාගේ පින්තූර දාලා පෝස්ටරේ ගැව්වම පළවත්ත කියන විදිහට උස්සන තමයි මේගොල්ලෝ ඇවිල්ලා.
1: ජනතා වෙනුවෙන් පමණක් 3/2 බලය භාවිත කරන බවයි අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත කියා සිටියේ.
11: 3/2ට වැඩි ජනවරම පාවිච්චි කරා. ඒ බලය අද අපි ජනතාව වෙනුවෙන්මයි පාවිච්චි කරන්නේ. යම් යම් අය මොනා කිව්වත් දැන් ඊයේ උද්ඝෝෂණය ඉවර වෙලා ඇවිල්ලා මම ආහාර ප්‍රතිපත්ති කමිටුව ඉවර වෙලා හවස 5:00 විතර එනකොට මට මන්ත්‍රී උපමණයක් හම්බුණා. මං කෝ අද සටන්කාමී ක්‍රියාමාර්ගයක් ගත්ත නේද කියලා. එතකොට එතුමලා කිව්වේ මොකක්ද දන්නවද? එතුමා ඉතින් අපි දේශපාලනය කරන්න ඕනනේ. මං කෝ ඔව් ඒක මට තේරෙනවා. කරගෙන යන්න.
1: සරණ ගුණවර්ධන හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ වන චිරාණි ලක්පන්ති හෙට්ටිආරච්චි ඔක්තෝබර් මාස 6 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගේස් බෝතරකම විසින් අල්ලස් කොමසමේ නිලධාරින් පැවසුවේ කොළඹ මහාධිකරණ වෙනිසුරු රශාන්ත ගොඩවෙලකල පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බවයි. සිරිතනුව නියම වී සිටින සරණ ගුණවර්ධනට අදාළ තවත් අල්ලස් නඩුවක් කොළඹ මහාධිකරණ අංක 11 ශාලාවේ විභාග වෙමින් පවතිනවා. එම නඩුවේදී විත්තිකාර සරණ ගුණවර්ධනට අත්ටු සිරදඬුවමක් ලබා දීමේ කටයුතු ඉටුකර දීම වෙනුවෙන් අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන තිබුණේ එම අධිකරණයේ සේවකයෙකුයි. සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී ඔව්හා මෙම සැකකාරිය අතර හුවමාරු පණිවිඩ මෙන්ම හඬපට විමර්ශ නිලධාරීන් විසින් සුවා ගනු ලැබුවා. මෙම ගනුදෙනුව සඳහා රුපියල් 104,000 මුදලක් සම්බන්ධයෙන් ප්‍රකාශ වුවද මෙතෙක් සිදු කළ ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකාරී අල්ලස් වශයෙන් රුපියල් 50,000 මුදලක් ලබා දී ඇති බවයි. දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සැකකාරියගේ නඩුකරයකට අදාළව සහතිකයක් ඉදිරිපත් කරනු ලැබුවා. සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස පැවසුවේ සැකකාරියට අවුරුදු 17ක දියණියක් සිටින බවයි. ඇයට අධ්‍යාපන කටයුත්තක් සඳහා විදේශගත වීමට සිදු වී ඇති බැවින් ඒ සඳහා දෙමව්පිය සහභාගීත්වය අවශ්‍ය බව දැක්වෙන ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන බවයි නීතිඥවරයා පැවසුවේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පැවසුවේ සැකකාරියට දියණියක් සිටීම සුවිශේෂී කරුණක් ලෙස සැලකිය නොහැකි බවයි. සැකකාරියගේ ඇපීලියම් ප්‍රතික්ෂේප කරන බවයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා ලබන 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගේස් බෝතරකම විසින් අල්ලස් කොමසමේ නිලධාරීන් සඳහන් කළේ විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව තෝරාගත් සමාගම් 3ක් සඳහා පමණක් පොස්පේට් අපනයනය කිරීමට අවශ්‍ය කටයුතු සලසා දීමට සැකකරු ක්‍රියා කර ඇති බවයි. අදාළ සමාගම් වෙත අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට සහාය දීම තුළින් රුපියල් 81ක මුදලක් අල්ලසක් ලෙස ලබාගෙන සැකකරු බැංකු ගිණුමේ තැන්පත් කර ඇති බවට විමර්ශනවලින් අනාවරණය වුණා. ලංකා මිනරල් සෑන් ලිමිටෙඩ් සමාගමේ හිටපු සභාපතිවරයෙකු වන උදේනි ජයරත්න දසනායක අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සැකකරුට චෝදනා එල්ල වී ඇත්තේ අනුමත සීමාව ඉක්මවා බඳවා ගැනීම පටිපාටියෙන් බැහැරව අනියම් කම්කරු තනතුර සඳහා බඳවාගත් බවටයි. ඔවුන්ට වැටුප් ලෙස මේ දක්වා ගෙවා ඇති මුදල රුපියල් 3,44,38,650. එම පුද්ගලයන්ට අයිතු සහගත වාසියක් සිදුකර දූෂණ නැමැති වරද සිදුකිරීමේ චෝදනා මත සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීමට ලබන වසර සඳහා වන අයවැය සඳහා එම අරමුදල එකඟතාවය අවශ්‍ය වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
4: IMF එක එකඟ වෙන්න ඕනේ මේගොල්ලන්ගේ බජට් එකට. ඒ බජට් එක ඉදිරිපත් කරන්නේ නොවැම්බර් මාසේ කියන එක. හරි. එච්චර කල් ඉන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් මේ බජට් එකේ තියෙන බේසික් එක ඒකට IMF එක එකඟ වෙන්න ඕනේ. IMF එක එකඟ නොවි මේ පාර මේ බජට් එක ඉදිරිපත් කරන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. එතකොට දැන් සමහරවල් ජනාධිපතිතුමා කියනවා බදු කපනවා ඒවා මේවා කරනවා කියලා. හැබැයි එවන් එහෙම කියන්නේ නැහැ. එයාගෙන් අහුවාම මාධ්‍යෙන් කිව්වේ මධ්‍යකාලීන රාජ්‍ය මූල ප්‍රතිපත්තියට අනුකූලව තමයි මේ සිළු දේ කරන්න ඕනේ කියලා. ඒක තමයි යථාර්ථය. මේගොල්ලෝ ඉදිරිපත් කරන බජට් එකට එකඟ වෙනවා නම් එහෙමත් නැත්නම් IMF එකේ කොන්දේසි වලට මේ කට්ටිය එකඟ වෙනවා නම් ඒ ස්ටාෆ් ලෙවල් එක ඇග්‍රීමන්ට් එක ඒවි.
1: යලි ආර්ථික අර්බුදයක් ඇතිවීම වැළැක්වීම සඳහා ගිවිසුම් වල අඩංගු කරුණු අනුව ක්‍රියා කළ යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පැවසුවේ.
12: යලි ආර්ථික අර්බුදයක් ඇති නොවීම සඳහා ශ්‍රී ලංකාව විසින් අනුගමනය කළ යුතු නොයෙකුත් ප්‍රතිපත්ති තීන්දුව තීරණ රාශියක් ගත යුතු වෙනවා. ඒව සමහරක් දේශපාලන වශයෙන් ජනප්‍රිය නොවන තීන්දුව වෙන්න පුළුවන්. ඒක නිසා ඒ පිළිබඳ ඒකගතාවයක් ඇති කර ගැනීමට අපහසු වෙනවා. වර්තමාන රජයේ බොහෝ දෙනෙක් පෙර කළ කී දේ අනුව කෙසේ හෝ ඉවිසුම් ප්‍රකාරව කටයුතු කරගෙන යන එක අතිශයින් රටට වැදගත් වෙනවා.
1: ජාත්‍යන්තර මුල් අරමුදලේ ණයවාරිකය ලැබීම ප්‍රමාද විය හැකි බවයි ආර්ථික විශ්ලේෂක දරණාත් ප්‍රනාන්දු කියා සිටියේ.
13: වාරිකය ලැබෙන්නේ නැති අවදානමක් දැනට නැහැ. සාමාන්‍යයෙන් මේ වගේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයන් වලට සමහරක් උද්දේශ සඳහා එකඟ වෙන්න බැරිුණාට පස්සේ සාමාන්‍යයෙන්ම සාකච්ඡා තවදුරටත් පිටිපස්සට යොමු කරනවා. සාකච්ඡා කළා යම්කිසි සමාන ප්‍රමාදයක් වෙන්න පුළුවන් වාරිකය ලැබීමේදී. නමුත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලත් එක්ක තියෙන එකඟතාවයේ ඉවත් වීමක් හෝ එවැනි දෙයක් නෙවෙයි මෙතනදී සිදුවෙන්නේ.
1: පසුගිය දිනවල මෙරට සංචාරක නිරතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් විසින් මෙරට ආර්ථික තත්ත්වය පිළිබඳ සමාලෝචනයක් සිදු කරනු ලැබුවා. ඒ අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබා දෙන මීළඟ ණය වාරිකය ශ්‍රී ලංකාවට ලබා දීම වෙනුවෙන් මේ අතර නොවැම්බර් මාස පළමුවනදා සිට නිශ්චිත කාර්යන් කිහිපයක් සිදු කිරීමේදී වලංගු බදු ගෙවන්න හඳුනා ගැනීමේ අංකෙහිවත් ටින් අංකෙ ඉදිරිපත් කිරීම අනිවාර්ය බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තු දැනුම් දී තිබෙනවා. බැංකු හෝ මූල්‍ය ආයතනයක ගිණුමක් විවෘත කිරීම, ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබා ගැනීම, මෝටර් රථයක් ලියාපදිංචි කිරීම සහ මෝටර් රථ බලපත්‍රයක් අලුත් කිරීම එම කාර්යයන් අතරට අයත්. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරළිය දිස්ත්‍රික්කවලත් අද වැසි ඇති විය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සැද වැසි සමග ඇතිවී හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුවේ අණවැකිකරණ අංශ අධ්‍යක්ෂ මෙරිල් මෙන්නිස් පැවසුවේ.
14: මහනුවර නුවරඑළිය දිස්ත්‍රික්ක සහ ඒ වගේම සබරගමු පළාතේ තම් ස්ථාන මිලිමීටර 75ක පමණ තරමක තදවැසි අපේක්ෂා කිරීමේ හැකියාව අද දිනේදී පවතිනවා. ඉන්පසුව මේ පද්ධතිය ක්‍රමයෙන් දුර්වල වීමත් සමග පද්ධතිය මගින් ශ්‍රී ලංකාවේ කාලගුණයට ඇතිවෙච්ච බලපෑම ක්‍රමයෙන් අවම වීමක් තමයි අපි අද ඉදිරි දින කීපය අපේක්ෂා කරන්නේ. ඒත් සමග විශේෂයෙන් මතක් කරනවා බෙන්ගාල බෝක ගැඹුරු මුහුදු ප්‍රදේශවල අපි දිවර සහ නාවික කටුලෙන් වළකින්න කියන නිවේදන තවදුරටත් වළංගුයි. ඒ නිසා විශේෂයෙන් බෙන්ගාල බෝක ගැඹුරු මුහුදු ප්‍රදේශවල තවදුරටත් දිවර සහ නාවික කටුලෙන් වළකින්න කියන එක අපි දිවර සහ නාවික ප්‍රජාවගෙන ඉල්ලා සිටිනවා. අද දිනේදී දිවෙන වටා මුහුදේ තත්ත්වය ගත්තොත් දිවෙන වටා මුහුදු ප්‍රදේශවලත් සුළං වේගය විශේෂයෙන් ගත්තොත් මන්නාරම සිට කංකසන්තුරේ හරහා ත්‍රිකුණාමලේ දක්වා වෙලරොබ්බෙන මුහුදු ප්‍රදේශවල සහ ඒ වගේම ගාල්ල සිට මාතර හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙලරොබ්බෙන මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ විටක පැටක් පිළිබඳ 50-55 පමණ දක්වා වැඩිවීමේ හැකියාව පවතින නිසා දිවර සහ නාවික ප්‍රජාව ඒ සම්බන්ධවත් අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරනවා.
1: වසරේ ගත වූ කාලය තුළ ගොඩබිමට මත්ද්‍රව්‍ය රැගෙන ආ පුද්ගලයන් 300ක් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදා පවසනවා. නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කමාණ්ඩර් චමින්ද බලාකුළුගේ පැවසුවේ රුපියල් බිලියන 55කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් මුහුදු මාර්ගයෙන් සුවගත් පවයි.
15: දැන්ට ලබා තියෙන ප්‍රගතිය සම්බන්ධයෙන් ඔබලාට කිටි දැනුමක් කරන්න. විශේෂයෙන්ම ඊයේ දිනේ වෙන විට ජනවාරි මේ අවුරුද්දේ ජන පළවෙනිදා සැප්තැම්බර් මාස 24 වෙනිදා වෙනකන් ගත්තොත් ශ්‍රී ලංකා නාවික හමුදාවට ගොඩබි මාෂල් සහ මුහුදු නිරීක්ෂණ ආවේක්ෂණ කටයුතු හරහා මත්ද්‍රව්‍ය ජාවාරම් වලට විරුද්ධව කරපු මෙහෙයුම් තුලින් අපිට හැකි වෙලා තියෙනවා පුද්ගලයන් 300කට ආසන්න ප්‍රමාණයක් නීති හමුවට පමුණුවන්න. ඊට අමතරව මේ සඳහා යොදාගත්ත යාත්‍රා 50කට අධික ප්‍රමාණයක් හරියට තත්ත්ව කිව්වොත් 53 යාත්‍රා 53 අත්අඩංගුවට ගන්න හැකි වෙලා තියෙන. ඒ අතර විදේශීය යාත්‍රාවකුත් තියෙනවා. ඊට අමතරව සඳහන් කරනවා නම් නාවික හමුදා මෙහෙයුම් මගින් දැනට අත්අඩංගුවට ගත්ත මේ මත්ද්‍රව්‍ය වල වීති අක්ෂේරුව රුපියල් බිලියන 55කට අධිකයි.
1: ටොංගෝහි ටැංගානියා වෙලෙහි යාත්‍රාවක් පෙරලීමෙන් පුද්ගලයන් 41 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුව අනතුරට ලක් වූ තවත් 49 දෙනෙකු මුදා ගැනීමට කටයුතු කළ බවයි. යාත්‍රාවේ සිට ඇති මගීන් ගණන 100ක්. කොංගෝහි ප්‍රවහන අමාත්‍ය නොරිස් මොංගෝයි පැවසුවේ සිදුවීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට නඩු පවරන බවයි. යලි සිරස්තල 22 ගණන ඡන්දය තවත් සුළු මොහොතකින්. සරණගේ බිරිඳ රිමාන්ඩ්. ටින්නංගේ ගැන තවත් දැනුම් දීම. IMF ප්‍රමාදයට හේතුව හර්ෂ හෙලිකරයි. බිලියන 55ක මත්ද්‍රව්‍ය මුහුදේ. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබ රාත්‍රිය.
0: ලොවපුරා සැරිසරා සත්‍ය 100%. සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: Town.
1: ගේම එක දිගට අලුත් වැඩ කරපු ජිප්සිස් බෑන්ඩ් එක තවත් වෙනස් විදිහ වැඩක් ෆෑන්ස්ට දීලා තිබුණා.
2: එකක් බලලා පරණ සින්දු හොයාලා ගෙන එන්නේ ඔබ පිනවන්නට කියලා.
3: ඒ ගැන අපිට පියල් පෙරේරා මෙහෙම කිව්වා.
4: ජිප්සිස්ලාගේ සින්දු ගොඩාක් දෙනෙක් අහලා නැති සින්දු තියෙන පළවෙනිවා 72 73 ඒ කාලේ තමයි සින්දු ගොඩක් ඒවා ආවේ. ඉතින් ඒ සින්දු ඔක්කොම අපි කවු කරලා මේක හැදුවා මෙඩල් එකක් හදලා දැනටම ඉතාම සාර්ථක විදිහට ඒක යනවා.
1: මේ වෙඩ්ලියකේ බෑන්ඩ් එකේ ගොඩක් දෙනෙක් සිං කරනවා නේද?
4: ශනාවී ජංගයි මායි තමයි සිං කරන්නේ. මායි ශනාවී තමයි මේන් හරිය සිං කරන්නේ. අනිත් ඒවා පොඩි පොඩි කෑලි කියලා තියෙනවා මේකේ.
3: තාමත් ගොඩක් අය ඒ කාලේ බයිලා ස්ටයිල් එකට කැමති නේද?
4: ඒ පරණ ස්ටයිල් එකම තමයි තිබ්බේ. අපි ගොඩක් වැඩි මොඩර්න් කරන්න ගියේ නෑ මේක. ඉතින් මේකෙන් තේරෙනවා මිනිස්සු තාමත් අර පරණ ස්ටයිල් බයිලා වලට තාම කැමති කියලා.
1: මේ අවුරුද්ද බෑන්ඩ් එකට සෑහෙන බිසිනේ.
4: කරපු සින්දු තියෙනවා දව 3ක් 4ක්ම තියෙනවා කරපු සින්දු. මේ අවුරුද්ද ඉරෙන් ඉස්සෙල්ලා අඩුම ගානේ 3ක්වත් මේක ඉස්සරහම තමයි මගේ බලාපොරොත්තු. සමහරවල් වීඩියෝ shoot කරලා තියවයි කරලා අපි තියාගෙන

0: the town.
1: අපි මෙච්චර කාලයක් දැනගෙන හිටපු animated movies වලට වඩා මේ පාරේ dream workers ලා අපිව අරගෙන යන්නේ ටිකක් බය හිතෙන ලෝකයකට.
2: Forgotten Island. ඒ තමයි අද release වුණු එයාලගේ අලුත්ම animated movie එක.
1: මේකේ ස්පෙෂල්ම දේ තමයි ස්ටෝරි එක හදලා තියෙන්නේ පිලිපීන්ස් වල පැරණි ජනකතා වගේම මිත්‍යා කතා එකතු කරගෙන.
2: ජනකතා වල තියෙන දවල්ට සාමාන්‍ය මිනිස්සෙක් වගේ පෙනී ඉඳලා රැට වෙනස්ම භයානක සතෙක් විදියට චේන්ජ් වෙන මනනන්ගල් කියන අద్భుත සතාවත් අපිට මේ මූවි එකෙන් බලන්න පුළුවන්.
1: ඉතින් ලෑස්ති වෙන්න. ඩ්‍රීම් වර්කර්ස්ලත් එක්ක මේ පාර ටිකක් විතර බය වෙන්න.
0: Talk of the town.

0: හිත පිරෙන්න සියත.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: දරුවන් නාවන්න දවසේ හොඳ වෙලාව තියෙනවද?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
2: බොහෝ වෙලාවට දෙමව්පියන් අපෙන් නිතරම අහන ප්‍රශ්නයක් තමයි ඔවුන්ගේ කුඩා දරුවා නාවන්න දවසේ හොඳ වෙලාව මොකද්ද කියන කාරණාව. ඒ සඳහා දවසේ විශේෂිත වූ වෙලාවක් නැහැ. ඒ වගේම ඔබට දරුවා ඕනම වෙලාවකදී නාවන්න පුළුවන්. නමුත් සීතල කාලගුණයක් ඇති අවස්ථාවකදී සීතල වතුර නැවීමත්, ඒ වගේම උණුසුම් කාලගුණයක් තියෙන අවස්ථාවකදී උණු වතුර භාවිතා කිරීමත් සුදුසු නැහැ. දරුවාට අසනීප තත්ත්වයක් නැතිනම් ඔබට දවසේ ඕනම වෙලාවක දරුවා නාවන්න පුළුවන්. ඒ සඳහා ඔබට ඇල් මැරුණු ජලය හෝ මදක් උණුසුම් ජලය යොදා ගන්න පුළුවන්. වසරේ වැඩි කාලයක් උණුසුම් දේශගුණයක් තියෙන අපේ රටේ දරුවන් පිරිසිදුවත් සෞඛ්‍ය සම්පන්නත් තබා ගැනීමට දිනපතා ස්නානය කිරීම ඉතාම වැදගත්. මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් ලබන සඳුදාත් අපි හමුවෙමු.
1: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: මට බිත්ති රක්ෂණයක් ගන්න බැරිද?
4: බිත්ති නිවාස රක්ෂණයක්ද සර්?
3: නිවාස කිව්වහම බිත්ති වහලවල් ඔක්කොමනේ. මට ඕනේ බිත්ති විතරයි. අපේ බිත්ති වලට හරියාපලයි, වතුර වලට ඔක්කොම සෞතු වෙනවා.
4: සර් ඔකට රක්ෂණයක් නම් තියෙනවා සර්. හැබැයි ඇවිත් තියෙන්නේ වැරදි තැනට. සර් යන්න ඕනේ ඩියුලක්ස් එකට. ගන්න ඕනේ ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ට්.
5: ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ට්. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගි, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නැහැ.
6: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0111544500.
7: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනූ හිතවත්කම.
8: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින්. ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
9: ඇයි මට අයිති හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
10: ඈත් උන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
11: අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී.
12: After levels psychology biomedical science and nursing study කරන්න LTR සමග එකතු වෙන්න. පිවිසෙන්න www.slit.lk. Slit and Hemas අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
5: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නැහැ.
13: හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
14: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
13: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
15: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
13: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
16: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
17: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
18: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
19: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. වැලන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
8: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින්. ACL ෆයර් ගාඩ් වයර්
20: ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමී
21: 98.2 98.4
22: පන්නේවගේ කමුකුකේ
23: ඕ ප්‍රේක් නෑවගේ
24: පතිමුරේ සුන්ස් ෆ්‍රයිනේ මචං

0: දැන් වෙලාව රාත්‍රී 7:01.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

good evening. දැන් අම්මේ වෙනකම්ම මං ඉන්නවා. ඉතින් ඔන්න හත පහ වෙලා විනාඩි 6කුත් ගිහිල්ලා. ඉතින් මේ අංජලි එනකන් කට්ටිය බලන් ඉඳක් ඇති සමහර විට. ඉතින් අපි දැන් අම්මේ වෙනකම් කතා කරමු. මට මැසේජ් එකක් දාන්න 0711 982294 අපේ WhatsApp නම්බර එකට.

0: පිරෙන්න සියල්ල.
1: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: පොරොතුරු නෑ, දත්ත නෑ. උපාධිධාරීන්ගේ රැකියා විරහිත භාවය පිළිබඳව
3: සිතුවන්ත වෙනවා. අපිට ඒ තරම් හොඳින් බෝලේ පුස්සල දුන්න එක ගැන අපිට ඩෑෂයක් ගන්න තියෙනවා.
2: අවුරුදු දෙකයි රටට සුබයි කියනවා.
4: මාරු
2: මන්ත්‍රීතුමා
1: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
5: සෑම
1: දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහබ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
6: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොළ
7: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
8: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
7: අවන්ස් ටිකෙන් ටික පේ.
9: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200, ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
10: Listen up, Colombo. Vietnam is calling.
11: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
12: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
10: Let's Vietjet.
6: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0112 732 1000. NIBM The City University, the place to be.
13: Finishing වහලක් ලෙස color of flower වැජබෙනා
14: සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න. finishing වහලක් නම් color of තමයි.
15: සිංහගිරි තොගවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇඳ හිය නොහැකි වට්ටම්. Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24, 25, 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
16: කවුදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම්පාටින් ACL Fireguard Wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
17: පුතා දැන් ඉස්සර වගේ නෑ, කොයි වෙලාවෙත් පොතේමයි.
18: කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
17: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
19: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000.
17: අවසරයි නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
19: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151.

0: කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
1: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
2: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිහිල කසාද බඳගන්නේ නෑනි.
1: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
3: සියත ටීවී තුලින්.
4: සියත දෙවයි.

0: 98.4
1: පන්නවාගේ කමුකොත්ගේ
2: ප්‍රේක්
1: නැවාගේ
2: පතිමුරේ
3: සුන්ස්පයින මචං
1: අදවිතරයි සිකුරාදා
0: සියතා දෙවයිනපුරා
4: We go murder your sound system. The hip-hop.

අපිට නිකම්බවලින් මැසජ් එකක් ඇවිල්ලා තියෙනවා චතුරගෙන්. හයි චතුර, ඔයා මතක් කරන්න කිව්වනේ. ඉතින් ඔන්න මම මතක් කළා. ඒ වගේම අපිට තව චතු මැසජ් එකක් දාලා තියෙනවා. හයි චතු, කොහොමද? අපේ ලෝයල් ලිස්නර් කෙනෙක් අපේ නේද?

0: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර්. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
1: සයන්ස් වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at SLIT. අදම ඉදම් කරන්න පිවිසෙන්න www.slit.lk. SLIT and HEMAS අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
2: ආවා ආවා! තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉන්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත් අංකයේ සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: හිනා වෙන්න මෙන්න වෙලාව.
4: මට වාසනාව තිබුණ ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ එඩියුකේෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණ. මගේ මිත්‍රයෙකුට පිංසි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
5: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
6: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් උපවා අසීමිත අවස්ථා පරි ලෝකට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: මිලියන ගණන් වාසි ලැබෙන ප්‍රයිම් මිලියන් ඩ්‍රීම්ස්. ගයක් ඉඩම ගන්න 15%ක් ප්‍රයිම අපෙන්. දකින හීන ඔබේම කරගන්න. දැන්ම අමතන්න 13:22. ප්‍රයිම් ගෲප්. මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි. කොන්දේසි සහිතයි.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45%ක් දක්වා තම් දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
14: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා
15: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
16: 1500cc turbo engine එකකින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
17: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට
18: real mapping experience එකකට නැල්වත්ත බට
19: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 road රථය David Pierce e-mobility වෙතින් 0114700550.
2: හරි ගියේ, හරිම තැනට ගියේ ඉන්නා. LOLC එකෙන් loan එක ගත්තේ.
9: LOLC finance හරියන්න හරිම තැන.
1: වැඩි විස්තර සඳහා 0115-715-555 අමතන්න.
0: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රටපුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයේ
3: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0115-544-5000.
7: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
4: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
6: Let's be a jet.
11: David Pierce Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahdili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
19: 2500 ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එක කරගන්න.
16: Avance second ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
13: Avance ticket ටික pay.
18: Freelance ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ Combank Big Plus account එකෙන් PayPal withdrawals, credit card facility, loans, multi
20: currency access සහ තවත් බොහෝ දේ.
21: අදම combank.lk වෙත පිවිසෙන්න.
2: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67 67 67 මිස් කෝල් එකක් දෙන්න.
22: ස්ටාර්ස් මිලාන් පැෂදායි යුරෝප් පිටවල ගුණේ පෙරි මිලාන් පාස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න.
23: මිලාන් පාස්ටා
24: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා
25: ඩියුලක්ස් ඇක්වාටික් ඩෑම් ප්‍රොටෙක්ට් වතුරට ලං වෙන්නවත් බෑ ඇල්ගි ෆංගස් ඩර්ට් වලට කිසිම chance එකක් නැහැ
26: ගුවන් ටිකට්පත් මිසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින් 0772227766 BOC Travels
27: කල්පනා බාවෙලා පායලා
28: මෙහෙම chill එකේ අහගෙන ඉන්නකොට
29: ඔයාට මෙහෙම හිතෙනවා
30: අපි ආයේ හමුනො වෙන
28: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ මම කිව්වේ සින්දු ගැන එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
31: සින්දු සියත අනුග්‍රහය
32: දැනෙන්න අඳින්න රිසිසේ
31: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න
26: සැප්තැම්බර් 27 සිට 30 දක්වා මහනුවර හා වත්තල ස්වර්ණ මහල් ශාඛාවලදී ඔබේ පැරණි හා පළතුරු රණාභරණ විලිතපලේ ඉහළම මිලට හුවමාරු කරගන්න ඔබත් දෙන්න ස්වර්ණ මහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
33: මෙන්න ප්‍රශ්නය යුද ගණාව දාගැබ ඉදි කරන ලද රජතුමා වන්නේ 1. මහා පරාක්‍රමබාහු රජතුමා 2. දුටු ගැමුණු රජතුමා
26: ස්කෝලේ 8 වසර ඉගෙන ගන්න පාදුක්කේ මනුති සෙනේකා ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් තින්නා ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න
31: යතෝ පොකට් මනි
26: සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න
34: Okay,
31: Connie, go here, go Friday, wanna listen? See ya
34: tomorrow.
31: Anuwa tayo, tasma dekhen. Anuwa tayo, tasma hatren. Sia ta, divay na pura.

0: பிறன்னு சீத சீத பாத்தரே விதாசா
1: அசனி பை என்ன விதியாக்ன சிங்கப்பூர் சிட்ட சிராந்தி මිනිසුන්ට වෙන වැඩක් කරන්න වෙලාවක් තියෙන්නේ නැතුව ඇති නේද?
0: සියද පාත්‍රේ විදහාසා උදේ 7:50ට
2: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
3: ඇලුමෙක්ස් නම් වරන්ටි විත් ගැරන්ටි.
0: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
1: ඔස්තරලා ලියලා දෙනවනේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක්. සාමාන්‍ය ප්‍රෙස්ක්‍රිප්ෂන් ලියන්න කාටවත්
4: තේරෙන්නේ නැති වෙන්නේ.
1: රහස් භාෂාවක් නේද?
4: හැබැයි ඉතින් මගලා මං හිතන්නේ ප්‍රෙස්ක්‍රිප්ෂන් ලියන එක ලංකාවේ විතරයි ඔහොම දෙන්නේ නේ. වෙන රටවල් වලත් ඔහොම ලියනවද දන්නේ නැහැ නේ ડોක්ටර්ස්ලා.
1: දන්නේ නැහැ. අසදීපයක් උඩම අපි රට ගිහින් බෙහෙත් ගන්න නේද?
4: ඔය සිංගප්පූරු ගිහින් බෙහෙත් ගන්න නේ.
1: මවුන්ට් එලිසබත් යා බෑඩේ අපි. ෆාමසි අයියා තමයි යන්නේ.
5: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
7: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි

0: සහිතයි. DFCC බැංකුවක් ඔබේ වර්ධනයට.
1: ලෝකෙ පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත top brands වලින් tires, battery, brakes, shock absorbers, spark plugs, clutches මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons.
2: Science වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at Slit. අදම ඉදම් කරන්න පිවිසෙන්න www.slit.lk. Slit & Hemas අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
3: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
4: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714 151 151 WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
6: සියත පොකට් මනී.
7: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
8: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
9: සියත බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
10: ශ්‍රී ලංකේ රුරජනයන් නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
9: සියත බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
11: උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
12: ටයිටල් ස්පොන්සර්
13: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. බිග් ට්වින් ලේඩි රේසර් එකට අදම මාරු. බිග් ට්වින් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
14: එන්චාන්ටර් The fragrance of French romance.
15: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
16: Oatmark's high strength liquid collagen obat adama bhavita karanna.
17: Mendim athi vena taramata hetridim wedi wenawa.
18: Tamanta kemathi kawurut naththam taman priya karana kawurut naththam pinnawadni eka dukakwat ne. E nisa api kenekuta priya wenna tamai tawak kenekuta bandenna tamai pinnawadni duka kiyen eka apita wedi wenna.
17: Kisivak sadakalika novana lokika saba senaseema nivana pamanai.
18: මේ හැම එකක්ම කෙලවර වෙලා තියෙන පින්නන්නේ මොකකින්ද? මරණයෙන් තමයි කෙලවර වෙලා තියෙන්නේ. මට අච්චර මෙල මුදලක් තිබුණා, මට අච්චර ධනයක් තිබුණා. මෙහෙම කියලා කෙනෙකුට පින්නන්නේ සදාකාලිකව ජීවත් වෙච්ච කෙනෙක් නෑනේ. සෑම අවස්ථාවකටම එහෙනම් අපිට මූණ පාන්න සිද්ධ වෙනවා.
17: හෙටිටියේ දින උතුම් බිනරපුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය තහන්න.
19: 98.4 කලුතරට සියත FM.
5: හතයි 56යි දැන් වෙලා. 7:53 චුට්ටක් කර දුනා. අනේ ඉතින් කට්ටියට වචනය චුට්ටක් එහා මෙහා වෙන්න බෑ. එහෙම නේද? කට්ටිය අහගෙන ඉන්නේ. ඉතින් ඔයත් මට මෙසේජ් එකක් දාන්න 0711982024 අපේ වට්ස්ඇප් නම්බර් එකට. අංජලි ඉන්නව 9 වෙනකන්. ඉතින් අපි ඊළඟ පැයත් මේ විදිහටම කතා කරමු.

0: දැන් වෙලාව රාත්‍රී 8යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: හිත පිරෙන්න සියත ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති
1: දවසකට 8 දිනක් 9 දිනක් විතර රියාන සුරු නිසා මිය යනවා. වැඩිම වශයෙන් මරණවලට සහ බරපතල තුවාලවලට උදුරන්නේ පාරේ ඇවිදගෙන යන අය. ඊළඟට පාපැදි වලින් සහ යතුරු පැදි වලින් යන අය.
2: ආසන පටි නීතිය හරහා මෝටර් වාහනයක ගමන් කළ හැකි මගින් සංඛ්‍යාව කිසිදු අයුරකින් සීමාවක් නොවන අතර විශේෂයෙන් අපි අවධානය යොමු කරන්නේ හැම අයෙකුම ආසන පටි පැළඳ සිටීම තහවුරු කර ගැනීම.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
3: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
4: හයි මම ෂේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ත. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ත ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7 1 8 2 0.7
6: අනුකූල වෙන පද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
7: දැන් හිතන පරක්කුවට LB ෆයිනෑන්ස් එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට එන්න.
8: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011732000 NIBM The City University The place to be.
9: සිංහගිරි තොගවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇඳහිය නොහැකි වට්ටම්. Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම brands වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. September 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
10: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
11: ඉතින් කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
10: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
12: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
10: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
12: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 151 එකට WhatsApp කරන්න.
10: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
13: සියත පොකට් මනි අනුග්‍රහය.
14: දැන් හොඳ නම් ඉන්නේ හොඳ අය.
15: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook by Fitch. මුල් සාකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාකමේ සමාජික.
16: සියත ටෙලි දෙපහ. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
17: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
18: මං නම් හිතන්නේ නැහැ සර්.
16: දකින හීන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
19: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
20: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
16: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
21: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
22: 98.2 98.4 සියත

ඔයාට මොන් දෙයක් කියන්නද? අද දවස කොච්චර අමාරු නැත්, හෙට ඔයා උදේ නැගිටිනකොට ඉරහනවද ඔයාගෙන් ඊයේ වෙච්ච අර ප්‍රශ්න ගැන, අමාරු වෙච්ච දේවල් ගැන? නෑ නේද? ඒ කියන්නේ අද දේවල් එක්ක හෙට දවසට යන්න එපා. හෙට දවසම හොඳින් පටන් ගන්න. මැසේජ් එකක් දාන්න 0711 982 2 984.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පාන් නෑවාගේ කමුකොකේ ප්‍රේක් නෑවාගේ පතිමුරේ සුන්ස්්‍රයින මචං අද විතරයි සිකුරාදා
0: සියතා දෙවයිනපුරා

0: අනුන්ට කරපු සාපේ තමන්ට කැරකෙනකොට මොනව කළත් අය හරවන්න බෑ.
1: තව කෙනෙක් අපාය යන්න කියලා කෙනෙක් හිතනවද, ඒකේ විපාකෙන් තමන්මයි කියන අපායට ඇදිලා යන්නේ. ඒ නිසා මතක තියාගන්න, තමන් වපුරන දේ තමන්ටමයි එන්නේ.
0: පරණ කුණු හිතේ තියාගෙන පලිගන්න මග රැකන් ඉන්නේ හිත නිවන්න අකමැති මිනිස්සු.
1: කිසිවක් නොවෙච්ච ගානට ඒ සියල්ල හිතෙන් අමතක කරනවා. පස්සේ පලිගන්නවා කියලා හිතේ අස්සේ තියාගෙන ඉන්නේ. ඒ කෙනා සසරේ හිත වඩපු කෙනෙක්, පෙර සසරේ භාවනා කරපු කෙනෙක්. අන්න ඒ කෙනා උපතින්ම දිය ඇඳ ඉරක් වගේ හොඳ නිවිච්ච හිතක් තියෙන කෙනෙක්.
0: සසර ගමනෙන් එතර වෙන්න, නිවන හොයාගන්න මේ ඉරිදා උදැස්සන හතට සිය තහන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකරුවේ ඥානදීප ස්වාමින් වහන්සේ.
3: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු, තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
2: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
4: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්න එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා.
2: රැයක් පුරා විඳින පැයක්,
5: රැදායයි
2: කීදායයි, සුදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැ 10ට සියත අහන්න.
6: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
7: අයියා මට මල් ගොඩක් දීලා.
6: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
7: හච් 15 පිස්සුවක්ම තමයි.
8: ඔස්තරලා ලියලා දෙනවානේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක්. සාමාන්‍ය ප්‍රෙස්ක්‍රිප්ෂන් ලියන්න කාටවත්
9: තේරෙන්නේ නැති වෙන්නේ.
8: රහස් භාෂාවක් නේද?
9: හැබැයි ඉතින් මගල මං හිතන්නේ ඔය ප්‍රෙස්ක්‍රිප්ෂන් ලියන එක ලංකාවේ විතරයි ඔහොම දෙන්නේ නේ. වෙන රටවල් වලත් ඔහොම ලියනවද දන්නේ නැහැ නේ ඩොක්ටර්ස්ලා.
8: දන්නේ නැහැ. අසදීපයක් උනම අපි රට ගිහින් බෙහෙත් ගන්න
9: නැහැ. සිංගප්පූරු ගිහින් බෙහෙත් ගන්න නැහැ නේ.
8: මවුන්ට් එලිසබත් යා බැරි අපි ෆාමසි අයියා තමයි යන්නේ.
10: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
11: අනුග්‍රහය.
0: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
12: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුවොත් ඔබේ වර්ධනයට.
13: ලෝක පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්.
14: මෙන්න ප්‍රශ්නය. යුද ගණාව දාගැබ ඉදි කරන ලද රජතුමා වන්නේ 1. මහා පරාක්‍රමබාහු රජතුමා, 2. දුටු ගැමුණු රජතුමා.
0: ඉස්කෝලේ 8 වසර ඉගෙන ගන්න පාදුක්කේ මනුති සෙනේකා ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් තින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151ට අපිට WhatsApp කරන්න.
15: Yatha Pocket Money.
0: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
15: 98.4 මේ කොමුවට. සියත FM.

0: பார்த்த பிறன்னு சேத ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරියවන ශිරන්ති රාජපක්ෂ මහත්මියට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ හමුවේ ඊයේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇතත් ඇය එහි නොපැමිණි බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. කෙරෙහි සිංගප්පූරු යන අතර තමයි මං හිතන්නේ එයාපෝර්ට් එකේදී දීලා තිබුණේ මේ කැඳවීම. පවුල කට්ටියට හරි කරදරයක බාප්පා කෙනෙක් විතර පුටුවෙන් වැටෙනවා උසාවියෙන්ද තියෙනකොට අම්මලට සනීප නැහැ පුතාල හිරගෙවල් වල. මේ මන්ද ඒ මිනිස්සුන්ට වෙන වැඩක් කරන්න වෙලාවක් තියෙන්න නැතුව ඇති නේද?
1: සියද පාත්‍රේ විදහසා උදේ 7:50ට.
2: ඇයි මට ඉති හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
3: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
2: එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී.
4: බැඳීම් ඇති වෙන තරමට හිතරිදීම් වැඩි වෙනවා.
5: තමන්ට කැමති කවුරුත් නැත්නම් තමන් ප්‍රිය කරන කවුරුත් නැත්නම් පින්වත්නි එක දුකක්වත් නැහැ. ඒ නිසා අපි කෙනෙකුට ප්‍රිය වෙන්න තමයි තවත් කෙනෙකුට බැඳෙන්න තමයි පින්වත්නි දුක කියන එක අපිට වැඩි වෙන්නේ.
4: කිසිවක් සදාකාලික නොවන ලෝකෙක සැබෑ සැනසීම නිවන පමණයි.
5: මේ හැම එකක්ම කෙලවර වෙලා තියෙන්නේ පින්නන්නේ මොකකින්ද? මරණයෙන් තමයි කෙලවර වෙලා තියෙන්නේ. මට අච්චර මෙල මුදලක් තිබුණා, මට අච්චර ධනයක් තිබුණා. මෙහෙම කියලා කෙනෙකුට පින්නන්නේ සදාකාලිකව ජීවත් වෙච්ච කෙනෙක් නැහනේ. සෑම අවස්ථාවකටම එහෙනම් අපිට මූණ පාන්න සිද්ධ වෙනවා.
4: හෙටියේ දින උතුම් බිනරපුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය තහන්න.
6: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
7: සියත බික්ටවීන් ලෑටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
6: ශ්‍රී ලංකේ රූරජනියන් අභිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
7: සියත බික්ටවීන් ලෑටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
4: උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
8: ටයිටල් ස්පොන්සර් ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. බිග් ට්වින් ලේඩි රේසර් එකට අදම මාරු. බිග් ට්වින් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
9: එන්චාන්ටර් The fragrance of French romance.
10: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
11: Oatmark's high strength liquid collagen obath adama bhavita karanna.
6: Sri Lankiya reality vedikave aluthma peraliya. Siyatha voice of family. ලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

වෙලාවත් ටික ටික ගෙවිලා 9 වෙනත් ළඟයි. ඉතින් අංජලිත් දැන් ඔයාගෙන් සමුගන්න වෙලාවත් ඇවිල්ලා. දුක් වෙන දෙයක් නෑ. ඉරිදා 11 වෙද්දී අංජලි එනවා. ඉතින් ගිහින් එන්න. වීකෙන්ඩ් එක සතුටින් ගත කරන්න. හැමෝම පරිස්සමට ඉන්න. ගිහින් එන්න. බයි.

0: Pirenne Sieta. ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
1: දවසකට 8 දිනක් 9 දිනක් විතර රියාන සුරු නිසා මිය යනවා. වැඩිම වශයෙන් මරණවලට සහ බරපතල තුවාලවලට උදුරන්නේ පාරේ ඇවිදගෙන යන අය. ඊළඟට පාපැදි වලින් සහ යතුරු පැදි වලින් යන අය.
2: ආසන පටි නීතිය හරහා මෝටර් වාහනයක ගමන් කළ හැකි මගින් සංඛ්‍යාව කිසිදු අයුරකින් සීමාවක් නොවන අතර විශේෂයෙන් අපි අවධානය යොමු කරන්නේ හැම අයෙකුම ආසන පටි පැළඳ සිටීම තහවුරු කර ගැනීම.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: තායිලන්තය කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0781132777.
6: Miss හොඳ කුල්ද?
7: කුල්. මොකද මම හොට් නේ.
6: ඒක නෙ නැත්ත මිස්. මිස් දැකලා පුරුදු ඉත් වගේ
7: වෙන්න බෑ. දැකලා පුරුදු නෙමෙයි. සමහරට අහල පුරුදු ඇති.
8: Oh my god.
6: ඔඩි මිස් සුදු කොච්චි.
9: Hot and spicy with සුදු කොච්චි. කොච්චි.
10: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට. කොච්චිට.
6: මිස් මිස් excuse me miss.
7: No. උමනං ෂෝ ටයිම් එකේද විතරයි.
11: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
12: කොච්චර හොඳයිද අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
11: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
13: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
11: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
13: දැන්ම පොඩ්ඩකේ 9යි වසරයි 0714151 WhatsApp කරන්න.
11: සතියේ දවස් පහේම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
14: දැන් හොඳ නම් ඉන්නේ හොඳ අය.
15: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුණු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සහගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.
16: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
17: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔකට මේ වගේ අලුත් ඉන්නවද?
11: මොකද මේ වගේ කියන්නේ?
16: සමතන ඇති, සමත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
18: සහස් ලංකාවට ඇවිල්ලා කොමතන මාව හොයාගත්තේ.
19: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
20: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
21: සියත
20: දිවයින පුරා

0: අටයි දශම දෙකෙන් අනු අටයි දශම හතරෙන්
1: පාන් නෑවාගේ
2: කමු කොටේ
1: හෝ ප්‍රේක් නෑවාගේ
2: පතිමු රේ
3: සුන්ස් ෆ්‍රයිඩේ මචං
2: අද විතරයි සිකුරාදා
0: සියතා දිවයින පුරා

0: අනුන්ට කරපු සාපේ තමන්ට කැරකෙනකොට මොනව කළත් අය හරවන්න බෑ.
1: තව කෙනෙක් අපාය යන්න කියලා කෙනෙක් හිතනවද, ඒක විපාකෙන් තමන්මයි කියන අපායට ඇදිලා යන. ඒ නිසා මතක තියාගන්න, තමන් වපුරන දේ තමන්ටමයි එන්නේ.
0: පරණ කුණු හිතේ තියාගෙන පලිගන්න මග රැකන් ඉන්නේ හිත නිවන්න අකමැති මිනිස්සු.
1: කිසිවක් නොවෙච්ච ගානට ඒ සියල්ල හිතෙන් අමතක කරනවා. පස්සේ පලිගන්නවා කියලා හිතේ අස්සේ තියාගෙන ඉන්නේ. ඒ කෙනා සසරේ හිත වඩපු කෙනෙක්, පෙර සසරේ භාවනා කරපු කෙනෙක්. අන්න ඒ කෙනා උපතින්ම දියේ ඇඳ ඉරක් වගේ හොඳ නිවිච්ච හිතක් තියෙන කෙනෙක්.
0: සසර ගමනෙන් එතර වෙන්න, නිවන හොයා ගන්න මේ ඉරිදා උදැසන හතට සිය තහන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකරුවේ ඥානදීප ස්වාමින් වහන්සේ.
3: හිනා වෙන්න මෙන්න වෙලාව.
4: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංසිත් දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. මේ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
5: කඳුළු
6: විලයි ඔපෙරා හවුස් එකේ. ඔව්. මුලතම දන්න සුපිරි රේඩියෝ ඩබල් අට් එක. සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව්. අනුග්‍රහය.
7: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams. ගයක් ඉඩම ගන්න 15%ක් ප්‍රයිම අපෙන්. දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22. ප්‍රයිම් ගෲප්. මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි. කොන්දේසි සහිතයි.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
16: ලංක ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංක ටයිල්ස් වෙතින් 45% දක්වා තම් දිවයිනපුර ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
18: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
19: 1500cc turbo engine එකකින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
20: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්තපට real mobility experience එකකට නැල්වත්තපට
21: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 row රථය David Pieris e-mobility වෙතින් 011 4 700 750.
22: හරි ගියේ, හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් loan එකක් ගත්තේ.
23: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
24: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
25: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 544 5000.
26: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
27: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
28: Let's be a jet.
25: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
29: 2500 ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එක කරගන්න.
30: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
31: අවන්ස් ටිකෙන් ටික පේ.
32: ෆ්‍රීලන්ස් ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ Combank Big Plus account එකෙන් PayPal withdrawals, credit card facility, loans, multi
0: කරන්සි ඇක්සස් සහ තවත් බොහෝ දේ.
1: අදම combank.lk වෙත පිවිසෙන්න.
2: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779676767 මිස් කෝල් එකක් දෙන්න.
3: ස්ටාර්ස් මිලාන් පරශුදායි යුරෝප පිටවල ගුණේ පිරි මිලාන් පාස්ටා. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් ස්ටාර් කෙනෙක් කරන්න.
4: මිලාන් පාස්ටාස්.
5: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම් පාටින්. ACL ෆයර්ගාඩ් වයර්. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
6: ඩියුලක්ස් ඇක්වාටික් ඩෑම් ප්‍රොටෙක්ට්. වතුරට ලං වෙන්නවත් බැ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නැහැ.
7: ගුවන් ටිකට්පත්, මිසා පහසුකම්, හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels.
8: දොරකුළු වැරෙන මතක සේප්පෝ.
9: මිනිස්සු හරීම ලෝබයි. තමන්ට දැනුණු, තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
8: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
10: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නවා ඒක මට ණය ගෙවන්න බෑ කියලා.
11: නෙනා තොරුමා ඉන්න දනුඹ ගාවින්
8: රැයක් පුරා විඳින පැයක්
32: රැදායයි
8: කීදායයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත අහන්න.
33: මෙන්න ප්‍රශ්නය. අතීතයේදී ගවයන් රැක බලාගත් පුද්ගලයන් ජීවත් වූ ගම 1. කසීකාර ගම 2. ගෝපාල ගම.
34: ඉස්කෝලේ 9 වසරේ ඉගෙන ගන්න ගාල්ලේ තිසංග දුල්මික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
35: Yapa Pocket Money.
34: සතිය දවස් පහේම උදේ 5යි කාලට 100 FM අහන්න.
35: සියත දිවයින

0: பிறன்னு சேத சேத பாத்தரே விதாசா
1: அசனி பை என்ன வித்தியாக்குன சிங்கப்பூர் சித்த சிராந்தி FCID எட்ட தான் பை சிறிய சபைய சம்பந்தன் கிரண விமர்சன கட்ட அதாலவ பிரகாஷ கிளபா கனிமட்டு ஹிட்டபு ஜனாதிபதி மஹிந்த ராஜபக்சகை பிரியவன சிராந்தி ராஜபக்ச மகாத்மியிட்ட மூல்ய அபராத விமர்சன கொட்டாசே அமுயி ஈயே பெனி சிட்டு லெஸ் தனும் திய தத் ஐயஹி நொபெமினி பவ உசாஸ் போலீஸ் நிலதாரி பேவசிய கிரத சிங்கப்பூர் யான அத்தரை தமாய் வாங்கி தன்னை ஏர்போர்ட்டுக்கே தீல திபுடே மே கந்தவீம் பவுலி காட்டிட்டு அது கலந்தரைக்க பாப்பா கணிக்கு இத்தர புட்டுவேக வேட்டனவா உசாவி என்று தீன கொட்ட அம்மளோட சமீபனே புத்தால ஹிரகவால் வல நீ வந்து எமினிசுட்டு வேண வேட கரண்ட் வெலாவக் தீர்ந்து
0: சீத பாத்தரே விதாசா உதே ஹதை பனஹட
1: ඔස්තරලා ලියලා දෙනවනේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් සාමාන්‍ය ප්‍රෙස්ක්‍රිප්ෂන් ලියන්න කාටවත්
2: තේරෙන්නේ නැති වෙන්නේ
1: රහස් භාෂාවක් නේද
2: හැබැයි ඉතින් මගල මං හිතන්නේ ප්‍රෙස්ක්‍රිප්ෂන් ලියන එක ලංකාවේ විතරයි ඔහොම දෙන්නේ නේ වෙන රටවල් වලත් ඔහොම ලියනවද දන්නේ නැහැ නේ ඩොක්ටර්ස්ලා
1: දන්නේ නැහැ අසදීපයක් උනම අපි රට ගිහින් ගන්නේ
2: නැහැ සිංගප්පූරු ගිහින් ගන්නේ නැහැ
1: මවුන්ට් එලිසබත් යා බැරේ අපි ෆාමසි අයියා තමයි යන්නේ
3: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
5: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න
6: දැන්ම
4: තරවගේ 9යි 10යි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
6: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
7: සියත පොකට් මනි. මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන.
8: Siyata Between Lady Miss World Sri Lanka 2026
7: Sri Lankaya Rurajaniya Nabises Ganwana Jatyantara Waralat Ekama Sannamaya
8: Siyata Between Lady Miss World Sri Lanka 2026
4: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
9: Title sponsor. ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු වෙන. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
10: Enchanter. The fragrance of French romance.
11: Freshen your clothes with Scentify. Scentify. 1001 uses, one solution.
12: Oatmark's high strength liquid collagen ඔබත් අදම භාවිතා කරන්න.
4: බැඳීම් ඇති වෙන තරමට හිත රිදීම් වැඩි වෙනවා.
13: තමන්ට කැමති කවුරුත් නැත්නම් තමන් ප්‍රිය කරන කවුරුත් නැත්නම් පින්වත්නි එක දුකක්වත් නැහැ. ඒ නිසා අපි කෙනෙකුට ප්‍රිය වෙන්න තමයි තවත් කෙනෙකුට බැඳෙන්න තමයි පින්වත්නි දුක කියන එක අපිට වැඩි වෙන්නේ.
4: කිසිවක් සදාකාලික නොවන ලෝකෙක සැබෑ සැනසීම නිවන පමණයි.
13: මේ හැම එකක්ම කෙලවර වෙලා තියෙන්නේ පින්නන්නේ මොකකින්ද? මරණයෙන් තමයි කෙලවර වෙලා තියෙන්නේ. මට අච්චර මෙල මුදලක් තිබුණා, මට අච්චර ධනයක් තිබුණා. මෙහෙම කියලා කෙනෙකුට පින්නන්නේ සදාකාලිකව ජීවත් වෙච්ච කෙනෙක් නැහනේ. සෑම අවස්ථාවකටම එහෙනම් අපිට මූණ පාන්න සිද්ධ වෙනවා.
4: හෙටට යෙදෙන උතුම් බිනරපුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය තහන්න.
7: දශම හතරෙන් පානතුරට
0: සිය

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: සියත පිරෙන්න සියත.
1: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සේන දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-402 Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
2: Miss හොඳ කුල්ද?
3: කුල්. මොකද මම හොට්නේ.
2: ඒකනම් ඇත්ත මිස්. මිස් දැකල පුරුදුත් වගේ
3: වෙන්න බෑ. දැකල පුරුදු නෙමෙයි. සමහරට අහල පුරුදු ඇති.
4: Oh my god.
2: ඔඩි මිස් සුදු කොච්චි.
5: Hot and spicy with Sudu Kochi.
2: Kochi.
0: Moni Siyatama Havas Dekata Sudu Kochita.
2: Miss, miss. Excuse me, miss.
3: No, no, no. Ummanang show time me kedu vitarai.
6: Siyata Teli Dipaya. Alut kalavakata Teli Natya pelak balanna.
7: Mama dakala hanguna ne.
8: Hanguna. අම්මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
6: කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දුම්විල්ලෙන් පිරි නගරයක්.
9: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්න නෑනි.
6: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දුම්විලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
3: සියත ටීවී තුලින්.
6: What I dash about hotter in Tenya.

0: එහෙම චිල්ලකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
1: අපි ආයේ හමු නොවෙන.
0: ඉතින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
2: සින්දු සියත අනුග්‍රහය.
1: දැනෙන්න අඳින්න රිසිසේ.
2: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
3: සැප්තැම්බර් 27 සිට 30 දක්වා මහනුවර හා වත්තල ස්වර්ණ මහල් ශාඛාවලදී ඔබේ පැරණි හා පළතුරු රණාභරණ විලිතපලේ ඉහළම මිලට හුවමාරු කරගන්න ඔබත් දෙන්න ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
4: මෙන්න ප්‍රශ්නය. අතීතයේදී ගවයන් රැකබලාගත් පුද්ගලයන් ජීවත් වූ ගම 1 කසීකාර ගම 2 ගෝපාල ගම.
3: ඉස්කෝලේ 9 වසරේ ඉගෙන ගන්න ගාල්ලේ තිසංග දුල්මික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
5: සියත පොකට් මනි.
3: සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: 98.2 98.4 සියත.

98.4 මෙගාවාට්ට සියත FM.

0: හිත පිරෙන්න සියත
1: බැඳීම් ඇති වෙන තරමට හිතරිදීම් වැඩි වෙනවා.
2: තමන්ට කැමති කවුරුත් නැත්තම් තමන් ප්‍රිය කරන කවුරුත් නැත්තම් පින්වත්නි එක දුකක්වත් නැහැ. ඒ නිසා අපි කෙනෙකුට ප්‍රිය වෙන්න ප්‍රිය වෙන්න තමයි, තවත් කෙනෙකුට බැඳෙන්න බැඳෙන්න තමයි පින්වත්නි දුක කියන එක අපිට වැඩි වෙන්නේ.
1: කිසිවක් සදාකාලික නොවන ලෝකෙක සැබෑ සැනසීම නිවන පමණයි.
2: මේ හැම එකක්ම කෙලවර වෙලා තියෙන පින්නන්නේ මොකකින්ද? මරණයෙන් තමයි කෙලවර වෙලා තියෙන්නේ. මට අච්චර මෙල මුදලක් තිබුණා, මට අච්චර ධනයක් තිබුණා. මෙහෙම කියලා කෙනෙකුට පින්නන්නේ සදාකාලිකව ජීවත් වෙච්ච කෙනෙක් නැහෙනි. සෑම අවස්ථාවකටම එහෙනම් අපිට මූණ පාන්න සිද්ධ වෙනවා.
1: හෙටියේදින උතුම් බිනරපුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේගේ හඬින් බණ පදයක් අහන්න සිය තහන්න.
3: අසනීපයි එන්න විදියක් නැහැ. සිංගප්පූරුවේ සිට ශිරන්ති FCIDට දන්වයි. සිරිලිය සවිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ හමුවේ ඊයේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇතත් ඇය එහි නොපැමිණි බව උසස් පොලිස් නිලධාරීෙක් පැවසීය. කෙරෙහි සිංගප්පූරු යන අතර තමයි මං හිතන්නේ එයාපෝර්ට් එකේදී දීලා තිබුණේ මේ කැඳවීම. පවුල කට්ටියට හරි කරදරයක බාප්ප කෙනෙක් විතර පුටුවෙන් වැටෙනවා උසාවියෙන්ද තියෙනකොට අම්මලට සනීප නැහැ පුතාල හිරගෙවල් වල. මේ මන්ද ඒ මිනිස්සුන්ට වෙන වැඩක් කරන්න වෙලාවක් තියෙන්නේ නැතුව ඇති නේද?
4: සියද පාත්‍රේ විදහස උදේ 7:50ට
5: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
6: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
7: මන්නම් හිතන්නේ නැහැ.
5: දකින හින පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
8: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
9: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
5: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
1: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
10: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
11: පන්නේවගේ කොමුකොකේ ඕ ප්‍රේක් නෑවගේ පල්ටි මුරේ
12: ස්පයිනේ මචං

சதகம் சீர்த்த භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවී

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සිය

සදහම් සියත බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝරපිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝරපිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයට ගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය.

සුරු සැලක්වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙන හැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

තම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යස සවර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම උදා.

මේ මහනුභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යාපත් කටයුත්තකට පෙර කියවීමෙන් ශ්‍රවණය කිරීමෙන් දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රෝමනු රජතුමාණන් විසින් රන්පතිකල හා ඔටුන්ලිහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසාගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථාරත්නය යන එන මඟතොට අනතුරුවලින් ආරක්ෂාවීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.